ඒ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්

0: 7 La Kanda Radio ITN.
1: ලකන හගෙනින් වලව දෙපහයි විනාඩි 46යි.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Jeevitha Dinam Nata, Positive Vibes with Chandra.
1: Aibovan, Subha Davasak. දවසක් තරුණෙක් තමන්ගේ ජීවිතේ ආපු අමාරුම කාලය ගැන කලකිරීමෙන් සිතමින් සිනේගේ වේලේ ගංගාවක් අසල වාඩි වී හඬමින් සිටියා. එතරින් ගියා ප්‍රඥාවන්ත වැඩිහිටියෙක්. ඔහුගෙන් ඔහු මෙහෙම ඇහුවා. පුතේ, ඇයි මේ වේලේ ගඟ දිහා බලාගෙන අඬන්නේ? එතකොට තරුණයා උත්තර දුන්නා, සීයේ, මගේ ජීවිතෙත් මේ ගඟ වගේමයි. වේලිලා ඉරිතලිලා ගෙහෙලා. මගේ බලාපොරොත්තු, සන්තෝෂයේ සාර්ථකත්වය මේ හැමදේම සිඳිලා ගෙහෙලා. මට දැන් කිසිම පාරක් පේන්නේ නැහැ කියලා. තරුණයා දුකින් උත්තර දුන්නා. එතකොට ඒ සීයා ගඟේ වේලි පස් ටිකක් අතට අරගෙන මෙහෙම කිව්වා. පුතේ, ගංගාවක් වේලිලා ගියා කියලා ඒක කවදාවත් ගංගාවක් නොවී තියෙන්නේ නැහැ. තද අවුවට ගඟේ වතුර හිඳිලා ගියත් වැසි කාලය ආවහම ඒ ගඟ අයමත් ඉස්සරටත් වඩා වේගෙන් ගලාගෙන යනවා කියලා. අද ඔයාගේ ජීවිතේ මේ ගෙවන අමාරු කාලයත් මේ වගේ වියලේ කාලයක් විතරයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ හැමදේම ඉවරයි කියලා. වැස්ස වහිනකල් ගඟ තමන්ගේ පතුල ශක්තිමත් කරගන්නවා වගේ. මේ අමාරු කාලයේදී ඔයා ඔයාගේ හිත ශක්තිමත් කරගන්න. වැසි කාලය අනිවාර්යයෙන්ම එනවා. එදාට ඔයාගේ ජීවිතෙත් ආයෙමත් සතුටින් පිරිලා ඉතිරිලා ගලාගෙන ආවි කියලා. ඒ නිසා ඔබත් මතක තියාගන්න. අමාරු කාලවලදී ඔබ කරන්න ඕනේ පසුතැවිතැවි කාලය විනාශ කර ගැනීම නෙවෙයි. නැවත නැගී සිටීමට අවශ්‍ය ශක්තිය සහ දැනුම එකතු කරගන්න එක. ගඟකට ගලාගෙන යන්න පාරක් හමුණා වගේ ඔබේ ජීවිතයටත් නිවැරදි මාර්ගයේ විවෘත වෙන බව අමතක කරන්න එපා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: අයිබෝවන් සුබම සුබ දැස්සනක් අද අගෝස්තු මාසේ 6 වෙනිදා බ්‍රහස්පතින්දා දවස තවත් ජයග්‍රහී වාසනාවන්ත දවසක් මේ විදිහටයි ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ. අපි සූදානම් අදත් ප්‍රධාන සිරස්තල පුවත්පත්වල වාර්තා කරලා තියෙන ඒ වගේම ක්‍රීඩා ප්‍රවෘත්ති සහ විදේශ ප්‍රවෘත්ති අද ලකන මෝර්නින් නිවුස් සැලට් තුලින් ඔබ වෙත අරගෙන එන්න. රැඳී සිටින්න කියලා ආරාධනා කරන FM 93.5 93.7 ලකන මෝර්නින් නිවුස් සැලට් එක. හිටපු ජනපති රනිල්ගේ උපදේශක අකිල විරාජ් රිමාන්ඩ් කාර්යමණ්ඩල සේවකීන් පෙට්‍රල් ෂෙඩ් එකක සේවයට යොදවලා 127ක් රජයට පාඩු කළයි චෝදනා. අද පාරින්දා ගුණදාස සහ රොෂෙල් ප්‍රනාන්දුයි වාර්තාව අරගෙන ඉන්නේ දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන ප්‍රධාන සිරස්තලයේ විදිහට ජනාධිපති උපදේශක කාර්යාලයකට ගත් 3ක් ෂෙඩ් එකේ වැඩට ආරන් අකිල රිමාන්ඩ් ඒජේ අබේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. අද දීර්ඝ විස්තරයක් සහිත තොරතුරු සටහන් වෙන ලංකා දිප්පවත්පතේ ප්‍රධාන සිරස්තලයේ හිටපු ඇමති අකිල රිමාන්ඩ් ආණ්ඩුවෙන් පඩිදී සේවකයන් 4ක් පිරවුම් හලේ වැඩට දාලා 128ක් පාඩු කරලා අල්ලස් කොමිසම උසාවියට දන්වයි කියලා අද තොරතුරු සඳහන් වෙනවා. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන ප්‍රධාන සිරස්තලයේ විදිහට Akhil remanded in Siabok case, public funds allegedly paid to employees deployed at his fuel station. For Minister Akhil Viraj Karyavasam was remanded in custody until 18th of August by the Colombo Chief Magistrate yesterday after being arrested by the Commission to Investigate Allegations of Bribery or Corruption over corrupt charges. Let's see more details about it in Sinhala. අපි අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අද සඳහන් කරනවා දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාර්යවසම් මහතා මේ මස 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරලා තියෙනවා. අලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා කියලායි අද සඳහන් වෙන්නේ. ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරු අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා කියලාත් අද තොරතුරු සඳහන් කරලා තියෙනවා. අතුල් පිටුල දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ජේ අබේනායකයි අද වාර්තාව අරගෙන එන්නේ. අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුව 2022 වසරේ ජූලි මාසයේ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්වීමේ අනතුරු මාස එකහමාරකින් පමණ පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවකයන් 2 දෙනෙකු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවකයන් 2 දෙනෙකු තම කාර්යාලයට අනුයුක්තව සේවය කරන බවයි ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන්නේ කියලත් අද තොරතුරු සඳහන් කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කළ තියෙනවා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. ගියන්
1: හයිබන් සුබදස්නක් මේකලා. අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට ප්‍රධාන සිරස්තරයක් විදිහට වාර්තා කළ තිබුණේ මේ සම්බන්ධයෙන් තොරතුරු. හිටපු හැමති අකිල රිමාන්ඩ් ආණ්ඩුවෙන් පඩිදි සේවක 4ක් පිරවුම් හලේ වැඩට දාලා 128ක් පාඩු කරලා අල්ලස් කොමිසම උසාවියට දන්වයි කියලායි අද දවසේ දී වාර්තා කරලා තියෙන ලංකාදීප පුවත්පත ඡායාරූප සහිතවයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙන්නේ.
0: ඔය එතකම ගැන අපි අවධානය යොමු කරමු අද ලක්කන ප්‍රවෘත්තිංශයේ. ප්‍රවෘත්තිංශය තොරතුරු සඳහන් කරනවා නවෝත්පාදකයන්ගේ නිෂ්පාදන වාණිජකරණය සඳහා රජය වෙදිමත් වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කරන බව ග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය ප්‍රකාශ කරනවා. ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අපි අහලා බලමු අගමැතිනේ මොනවද මේ සම්බන්ධයෙන් පළ කරන අදහස් කියලා.
2: විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ජාතික නව්‍යකරණ නියෝජිත ආයතනය ශ්‍රී ලංකා නව නිපැයුම්කරුගේ කොමිෂන් සභාව යන ආයතන රාජ්‍ය විශ්වවිද්‍යාල සමග එක්ව නව ව්‍යවසායකත්වය සහ තාක්ෂණය වාණිජකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා තාක්ෂණික උපකාරක පද්ධති ඉන්කියුබේෂන් සෙන්ටර්ස් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසන් සභාව මගින් ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, යාපනය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය සහ රුහුණ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව ටෙක්නොලොජි ඉන්කියුබේෂන් සෙන්ටර් ස්ථාපිත කර ඇති අතර නව නිපැයුම් මූලාකෘති සංවර්ධනය, නිෂ්පාදන සැලසුම්කරණය, ව්‍යාපාර සංවර්ධනය සහ බුද්ධිමය දේපල කළමනාකරණය පිළිබඳ උපදේශන එම මධ්‍යස්ථාන මගින් සපයනු ලැබේ. තිබේ. තවද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විධාතා අංශය විසින් යුනිවර්සිටි ලින්ක්ඩ් ඉන්කියුබේෂන් සෙන්ටර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර මේ යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා තාක්ෂණික සහාය ලබා දීම, නිෂ්පාදන තත්ව නිරීක්ෂණ පරීක්ෂණ සිදු කිරීම, පුහුණු වැඩසටහන්, ව්‍යාපාර උපදේශන සේවා ලබා දීම සහ නවෝත්පාදන ප්‍රවර්ධනය සිදු කිරීමට නියමිතය. නව්‍ය නිෂ්පාදන සහ සේවා සංවර්ධනය සඳහා මූලික මූල්‍ය සහාය ලබා දීමට අවස්ථා සලසා ඇත. එමෙන්ම ජාතික නව්‍යකරණ නියෝජිත ආයතනය ආයෝජකයන් මූල්‍ය ආයතන සහ ව්‍යාපාර සංවර්ධන සේවා සපයන්නන් සමග සම්බන්ධතා ගොඩනගා ගනිමින් නව්‍ය ව්‍යවසායකයන්ට සීඩ් ෆන්ඩින්, වෙන්චර් කැපිටල් සහ වෙනත් ආයෝජන අවස්ථා වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරයි.
1: අමරිකා ඩොලර් බිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබර් අපරාධමය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්ුණා. එහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ අමරිකා මූල්‍ය බුද්ධි ඒකකය මගින් අදාළ ව්‍යාජ ගිණුම වෙත බැර කරවාගෙන ඇති මුදල් සංසරණය වී ඇති ආකාරය මෙවන විට ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය වෙත ලබා දී ඇති බවයි.
3: එක්සත් අරාබි එමිරාජ්‍ය, ස්විස්තර්ලන්තය, සැම්බියාව සැකකරුවන් හඳුනා ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය සහ අදාළ රාජ්‍යයන් සමග ඒකබද්ධව කටයුතු කරමින් ඒ තොරතුරු ලබා ගනිමින් ඉන්නවා. ඇමරිකානු මූල්‍ය බුද්ධි ඒකකය විසින් මේ වෙනකොට වංචනිකයන් ලෙස අදාළ ව්‍යාජ ගිණුම වෙත බැර කරවාගෙන ඇති මුදල් සංසරණය වී ඇති ආකාරය පිළිබඳව තොරතුරු ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය වෙත මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඒ තොරතුරු ඔස්සේ තවදුරටත් විමර්ශනය කරමින් පවතිනවා. එහෙනම් මෙතනදී අවධාරණය කරන්න ඕන කාරණය තමා සිද්ධියක් වුණාම යම් අලාභයක් වුණා මේ බඳ හොඳ විධිමත් විමර්ශනයක් කරන්න ආණ්ඩුව කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ඒක අපි ඉතාම විනිවිදභාවයෙන් සාධාරණව ඒ විමර්ශනය සිද්ධ කරනවා. ඒ වගේම මේ වෙනකොට නිලධාරීන් කීප දෙනෙක් වැඩතහනමට ලක් වෙලා තියෙනවා. ඔවුන් යම් වගකීමකට බැඳෙනවා නම් ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. මේ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් මේ වෙනකොට අරන් තියෙනවා.
1: එදිකම අපි ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරනවා. මේ කළා මනෝප්‍රිය ගුණසේකරයි වාර්තාවගෙන වෙත් තිබුණේ උසාවියට අපහාස කරලා විමල් ගම්මන්පිල දිලිත් එක්ක 6කට නඩු කොටු මහේස්ත්‍රාත් තීරණය කරයි කියලා අද දවසේදී සඳහන් කළ තිබෙන මේ සම්බන්ධයෙන්, ඒ වගේම දිනමින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙනවා. මේ ඡායාරූප සහිත විමල් විරංශු මහතා, ඒ වගේම උදේ ගම්මන්පිල මහතා, දිලිත් ජයවීර, ඒ වගේම සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු තවත් කීප දෙනෙකුගේ ඡායාරූප සහිතව අද දවසේදී තොරතුරු වාර්තා කරලා තිබුණා. විමල්, උදය, දිලිත්, සුගීෂ්වර, අසංක, මහින්ද උසාවියට අපහාස කරලා කොටුව මහේස්ත්‍රාත් තීරණය කරයි, නෛතික තීරණය අභියාචනාධිකරණයට කියලා අද දවසේදී තොරතුරු සඳහන් කරලා තිබෙනවා. දිනමින පුවත්පත ඡායාරූප සහිතව අපි දිනමින පුවත්පතේ ප්‍රවෘත්තියට අවධානය යොමු කරන්න කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට.
0: Utterances is Sully's support near Fort Station. Court rules Vimal Udaya Dilit in contempt. For the moon detail, the Colombo Fort Magistrate Court yesterday ruled that six individuals, including former Minister Vimal Veerawansa and Udaya Gammanpila and Sarvajana Bale MP Dilit Jayaveera, had committed contempt of court over statements made concerning former State Intelligence Service Director Suresh Sully, who is currently being detained and questioned in connection with the Easter Sunday terrorist attack. It's over to Gihan.
1: විමල්, උදය, දිලිත් ඇතුළු පිරිස කළ ප්‍රකාශ පිළිබඳව CID දීර්ඝ වාර්තාවක්, මහේස්ත්‍රාත් නිරීක්ෂණයට ලක්වන ස්ථානයක් වධකාගාරයක් ලෙස හැඳින්වීම පිළිබඳ චෝදනා, ස්වාධීන වෛද්‍ය මණ්ඩලය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතුරූ බවට මහාචාර්ය මහින්ද පතුරණට චෝදනා, මාධ්‍ය නාලිකා 10ක සංස්කරණය නොකළ දර්ශන සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ ප්‍රකාශ අධිකරණයට අධිකරණ ක්‍රියාවලිය විවේචනය කරමින් දිලීප් ජයවීර ප්‍රකාශය නිකුත් කරලා කියලායි සඳහන් කළ තිබෙනද සුභාෂිනී සේනානායක දීර්ඝ විස්තරයක් සහිතව මවුබිම් පුවත්පතට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. පාස්කු ප්‍රහාර මාලන් සම්බන්ධයෙන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන හිටපු බුද්ධි ප්‍රධානී තුවන් සුරේෂ් සලේ නැමැති සැකකරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ උදේ ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් ජයවීර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වන සුගේශ්වර බණ්ඩාර ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය මහින්ද පතිරුණ යන 6 දෙනා අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ තීරණය කර තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබුණා. මෙම පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නෛතික පියවර ගැනීම සඳහා අභියාචනාධිකරණයට දන්වා යැවීමට කටයුතු කරන බවද නියෝග නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියා. සුරේෂ් සලේ නැමැති සැකකරුට ඇති රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීමට 2026/6/10 වන දින නියම කර තිබියදී 2026/6/7 වන දින කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක් සිදු කරමින් ප්‍රකාශ සිදු කිරීම හරහා ඔවුන් අධිකරණයට අපහාස කර ඇති බවට මහේස්ත්‍රාත්වරයා තීරණය කළා කියලයි අද දවසේදී දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබෙනේ. තවත් අපිට ප්‍රවෘත්ති ගණනාවක් තිබෙනවා කතා බහ කරන්න. අපි පුංචි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට එක්ක. ලක්කන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6යි.
0: විනාඩි 13යි.
4: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩ තහනිය ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
6: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
5: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
7: රේඩියෝ සියවසක පොමු රාව ලෝකණය.
8: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
7: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
8: විද්වත් දේශන සමක විවෘත සංවාදය
7: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
8: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
7: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
8: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
7: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය FM 93.5 FM 93.7 ලක්කඩ රේඩියෝ ITN

0: ரேடியோ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන මොනි නිවුස් වලට අහගෙන ඉන්න බලව 2:19 යි.
2: ලකන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ග්‍රාමීන් අනතුරු ඔබ නැවතත් ලක්කන මෝනින් නිවුස් අලර්ට් එක අපි සූදානම් අදවසේදී කාලගුණ වාර්තාවට අවධානය යොමු කරන්න මේ කරා දැන් පසුගිය දින කිහිපයේදී මේ ගංවතුර තත්ත්වයන් ඇති වුණා මේ අධික වර්ෂාවත් සමග වගේම පස් කණ්ඩි කඩාවැටීම් ගස් පෙරලීම් මේ වගේම ගල් පෙරලීම් මාර්ගවලට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා අපි අවධානය යොමු කරන සූදානම් අදවසේදී දිනමින පුවත්පතට අපි ඒ වගේම අදවසේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උදෑසන 5:30ට නිකුත් කරපු කාලගුණ අනාවැකියට අවධානය යොමු කරන සූදානම් අපි යමු දිනමින පුවත්පතේ වාර්තාවට උපාලි කරුණාරත්නයි වාර්තාව ගෙන වෙත් තිබුණේ නිර්ත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි සුළං තත්ත්වය ඉහළට දිස්ත්‍රික්ක 11කට බලපෑම් මරණ 8ක් කියලායි වාර්තාව අපි බලමු අද උදෑසන 5:30ට නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අවධානය යොමු කරලා මොන වගේ තොරතුරුද අද වාර්තා කරලා තියෙන්නේ කියලා weather forecast
1: අද දවසේ 5:30ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ සඳහන් වෙන තොරතුරු වලට අවධානය යොමු කරන කලින් අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට ගිහින්.
0: පවතින සක්‍රීය නිර්ත දිග මෝසම හේතුවෙන් දෙවයිනේ නිර්ත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකියක් නිකුත් කරමින් සඳහන් කරනවා. පවතින හැපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මහනුවර, නුවරළිය, කෑගල්ල, මාතලේ, මාතර, රත්නපුර, ත්‍රිකුණාමලය, හම්බන්තොට, පුත්තලම, ගාල්ල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පවුල් 4151 ක පුද්ගලයන් 16345 දෙනෙකුට බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. මෙයම් 8ක් වාර්තා වන අතර තුවාල වූ පුද්ගලයන් සංඛ්‍යාව 3ක් බවටයි සඳහන් වී තිබෙන්නේ. පූර්ණ නිවාසහානි 1ක් සහ අර්ධ නිවාසහානි 581ක් වාර්තා වී තිබෙනවා. ඥාති නිවාස 80ක පුද්ගලයන් 301 දෙනෙකු සහ ආරක්ෂිත ස්ථාන 43ක පවුල් 682ක පුද්ගලයන් 2504 දෙනෙකු ඒ පස්වරුව වන විට රැඳී සිටි අතර දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොටස ගණනාවකම නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා. පොල්පිටිය, පොල්ගොල්ල, කැනියන්, ලක්ෂපාන සහ කොත්බල යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබුණා. අද දිනේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, මහනුවර, නුවරළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. එතක මේකල අපි අවධානය යොමු කරමු අද උදැසන 5:30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට.
1: පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දිනේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙනවා කියලායි සඳහන් වෙන්නේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර එම ප්‍රදේශවල හස වලාකුලින් බරව පවතිනු ඇතැයි කියලත් සඳහන් කළා දෙනවා. වස්නාහිර සහ සබරගමු පළාතුලත්, මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. අම්පාර, මඩකලපුව, මොන්රාගල දිස්ත්‍රික්කවල පසුරු දෙකෙන් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒත් එක්කම උතුරු මැද, සබරගමු, දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 40-50 දක්වා වූ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ කුණු මගින් සිදුවන අනතුරුවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා නිසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කියලායි අද සඳහන් කරලා තියෙන්නේ.
0: එතක මේකල අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. ඩෙංගු මට්ටුව ඉන්දියාවෙන් මැලතින් කියලා දවසේදී සඳහන් කර තිබුණා ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු. අද මන්ද කණිකුත් පුවත්පත් තුළත් ඔය ඩෙංගු සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කර තිබුණා. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට.
1: ඔව, අද සඳහන් කළ තැන රජයේ රෝහල්වල දරුවන්ට ඩෙංගු එන්නත අකැපද. අද ප්‍රශ්නාර්ථයකුත් සමගින් සුජීව තත්සරගෙන වාර්තාවේ තොරතුරු සඳහන් වෙන අනුමැතිය පෞද්ගලික රෝහල්වලට පමණයි. එක් මාත්‍රාවක් රුපියල් 30,000ක් විශේෂඥ වෛද්‍ය චම්මල් සංජීව සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන්. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
0: ඩෙංගු රෝගය පාලනය කිරීමට සහ මදුරුවන් මර්ධනය කිරීමට දුම් ගැසීම සඳහා යොදා ගන්නා කෘමිනාශක අමුද්‍රව්‍යයක් වන තාක්ෂණික ශ්‍රේණියේ මැලතින් ලීටර 500ක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත බහර දුන් බව ඉන්දිය මහකුමසාරිස් කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළා. ඉන්දියා රාජ්‍යයේ ත්‍යාගයක් ලෙස මැලතින් ලීටර 500ක් මෙරටට ලබා දී ඇති බවත් එය ඩෙංගු මාරයා පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව සිදු කරන සටනට සහායක් වනු ඇති බවත් මහකුමසාරිස් කාර්යාලය සඳහන් කළා. ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉල්ලීම මත ඉන්දියා රාජ්‍යයේ සහ ජනතාව මෙම ත්‍යාගය දුන් බවද මහකුමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉල්ලීම් කර සති දෙකක් තුළ මැලතින් ලීටර 500ක් මෙරටට ලබා දී UPL ඉන්දියා සමාගම කටයුතු කර තිබෙන බවද මහකුමසාරිස් කාර්යාලය සඳහන් කළා. සඳහන් කළා. මෙම වසරේදී ඩෙංගු රෝගීන් 86,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත්, ඩෙංගු රෝගෙන් වැඩිම පීඩාවක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට බවත් ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දී තිබුණා කියලයි අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පතේ විමුක්ති එස් රොඩ්රිගෝ ගෙනන වාර්තාවේ සටහන් වෙලා තිබෙන්නේ.
2: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කෙටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01.67 479
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වලව දැස්න 6යි විනාඩි 30යි අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මැදින් ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නට එය දවස අගෝස්තු මාසයේ 5 වෙනිදා බදාදා දවසේ දවසේදී මහජන සම්පත ජයග්‍රහී 6070 වෙනි දිනුම් වාරයේ ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂර විදිහට ඊ ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක සටහන් වනවා අංක 9 නැවතත් අංක 9 අංක 4 අංක 0 අංක 5 සහ අවසානයේ අංක 1 ඒ දවසේදී මහජන සම්පත ලොතරැයියේ ජයග්‍රහී 6270 වෙනි දිනුම් වාරයේ ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ.
1: දරණිදහනේ 2300 වෙන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේ දෙක ක්‍රියාත්මක වුණා වයි ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 38 අංක 56 අංක 69 සහ අවසානයේ අංක 80 විදිහටයි සටහන් වෙන්නේ.
0: හඳහන ජයග්‍රහී ලග්න සංකේතය බවට පත් වුණේ මකර ලග්න සංකේතයේ තිකම ජයග්‍රහී අංක සටහන් වන අංක 35 අංක 44 අංක 48 සහ අවසානයේ අංක 53.
1: අද සම්පත 845 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේ දෙක ක්‍රියාත්මක වුණා ඊ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක අංක 4 අංක 0 අංක 5 සහ අවසානයේ අංක 1 ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ.
0: NLB ජය ජයග්‍රහී 538 වන දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට O ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක සටහන් වනවා අංක 4 අංක 0 අංක 4 සහ අවසානයේ අංක 8 විදිහටයි දවසේදී NLB ජය 538 වන දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ.
1: සුබ දවසක් 386 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේ දෙක ක්‍රියාත්මක වුණා 786 වන ජයග්‍රහී දිනුම් වාරයේ ක්‍රියාත්මක වෙනකොට ඍෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක සටහන් වෙන අංක 12 අංක 34 සහ අවසානයේ අංක 38. එතකම සුබ දවසක් 386 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංක සටහන් වෙන 7356 විදිහට.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩිවැඩියෙන් මිලදී ගන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6යි
1: විනාඩි 33යි.

0: ලකඩ මෝනින් නිවුස් වලට හංගින වෙලාව දක්වා නම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 38යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
4: මොනා කරන්නද? ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා මෙයා පෙන්නුවා අපි.
5: එපා එපා. ඩොක්ටර් ගෙන්න ගන්න එපා. සාමි ගෙන්න කියන්න.
6: සාමි?
4: පිසුද රාජේස්වරි? සාමි ඇවිල්ලා මොනා කරන්නද? සාමි දොස්තර කෙනෙක්ද? අනේ පුතා දොස්තර කෙනෙකුට පෙන්නුවා මෙයාව.
5: සාමි ගෙන්න කියන්න. ඔයා නෙමෙයි මේ අම්මා. මමයි. මම කියන දේ කරන්න.
7: ඒක නෙමෙයි. ගෑල්ලා මේක නේ. මෙච්චර දැනග මොනවද එළිය කරේ? ඈ කොයිද ගියේ?
8: මට අද මාර වැඩන්න බං උනේ. මගේ ජීවිතේට අද වෙච්ච දේ වලන්.
7: ඇයි දැන් ඒක කරමු කතු.
3: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
9: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: මෙලවදසන 6යි විනාඩි 41යි අපි අවධානයම කරන සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අද දෙවෙනි පුවත්පත වාර්තා කළ තිබෙනවා කුඩු අංජු කොස්මල්ලි පාතාල ගැටුම නිසා ගල්කිස්ස චිකාගෝ වක්වේයි මාසයක් තිස්සේ දෙපැත්ත මරා ගණිතේ ප්‍රබලයන් ඉන්නේ ඩුබායි වල හැංගිලා කොස්මල්ලිට කංජිපාණි ගෙත් සහය කියලා අය දවසේදී තොරතුරු සඳහන් කරලා තියෙන්නේ අපි අවධානයම කරනවා දෙවෙනි පුවත්පතේ මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු බලට පාතාල කැලි නායකයන් මෙන්ම මහ පරිමාණ මද්‍රව්‍ය ආවරම් කරුවන් දෙදෙනෙකු වන කුඩු අංජු සහ කොස්මල්ලි පාර්ශ්වයන් අතර හටගෙන ඇති පාතාල ගැටුම හේතුවෙන් ගල්කිස්ස පොලිස් කොට්ටාසේ චිකාගෝ බග් බවට පත්වී තිබෙනවා කියලයි අද දෙවයින පුවත්පත වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබෙන අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු මාසයකට ආසන්න කාලයක් තිස්සේ මෙම පාතාල කල්ලි දෙකේ සමාජිකයන් එකිනෙකා මරා ගැනීමට පටන් ගැනීමත් සමගම එම ප්‍රදේශයේ ජනතාව දැඩි බිහිතියට පත්ව සිටිනවා ගල්කිස්ස පොලිස් කොට්ටාසේ කේන්ද්‍ර කරගෙන මෙම පාතාල කල්ලි දෙක විසින් දින පහක්ම පාහේ සිදු කරන බෝම්බ ගැසීම් වෙඩිතබා මිනිස් ඝාතනය සිදු කිරීම පහර දීම් වෙඩිතැබීම් ඝර්ජණය කිරීම හමුවේ පොලිසියද දැඩි අපහසුතාවයට පත්වී තිබෙනවා ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක වන රසල් ස්මිත් නැමැත්තාගේ ඥාතියෙකුගේ නිවසට ඊයේ උදෑසන එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින් එම නිවසට හානි සිදු වී තිබුණා එල්ල කළ තවත් බෝම්බයක් පිපිරි ගොස් නැහැ මේ අතර දෙහිවල ප්‍රදේශයේ වෙළඳසැලකට කඩා වැදී බේකරි හිමිකරුවෙකු වෙඩිතබා ඝාතනයට ගත් උත්සාහයද ව්‍යර්ථ වී තිබුණා බේකරි හිමිකරු වෙඩිකරු සමග පොරබදා ඔහු සතුව තිබූ ගිනි අවිය ලබා ගැනීම නිසා ඔහු ඝාතනයට ගත් උත්සාහය ව්‍යර්ථ වී තිබුණා එහිදී ඝාතකයන් ඉලක්ක වී සිටි බේකරි හිමියාගේ පුත්‍රයා කොස්මල්ලිගේ පාර්ශ්වයේ සමාජිකයෙකු වන අතර ඔහු මේවන විට බන්ධනාගාරයේ සිටිනවා එම පුද්ගලයා ඊයේ අපමත මුදා හැරීමට නියමිත සිටි බවද විමර්ශන වලින් හෙළි වී තිබුණා කුඩු අංජුගේ නියෝගයේ මත මෙම ප්‍රහාරය එල්ල කිරීමට කුලි ඝාතකයන් පැමිණ ඇති බවද විමර්ශන වලදී හෙළි වී තිබුණා රත්මලානේ කුඩු අංජු නැමැති පාතාල නායකයා විසින් මෙහෙවන පාතාල කල්ලියට සැන්ඩෝ සහ බඩෝවිට අසංක ඇතුළු පාතාල සමාජිකයන් රසක්ව එක්ව සිටින අතර කොස්මල්ලි නායකත්වය දෙන පාතාල කල්ලිය රසල් ස්මිත් ඇල්ටෝ ධර්මේ චූට සමන්ත ඇතුළු තවත් පාතාල අපරාධකරුවෝ එක්ව සිටිනවා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව දෙවෙන පාත්පත තොරතුරු සටහන් කරලා තිබුණා.
1: අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පත අද දිවයින පුවත්පත දිනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙනවා. උසස් පෙළ කල් දමන සෙසු පෙත්සම ඉවතට ගං වතුර ආවත් උසස් පෙළ ශිෂ්‍යත්ව විභාග සූදානම් කියලායි අද ලංකාදීප පුවත්පත සඳහන් කරලා තියෙන දිනමින පුවත්පතේ අද ගියන් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙලා තියෙනවා.
0: උසස් පෙළ කල් දමන්න ඉල්ලු පෙත්සම ඉවතට ඒ වගේම උසස් පෙළ ශිෂ්‍යත්ව නියමිත දිනවලම කියලා දවසේදී තොරතුරු සඳහන් කරලා තිබුණ දිනමින පුවත්පත අපි අවධානය යොමු කරනවා ලක්හඬ ප්‍රවෘත්ති අංශයට.
1: උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් අපදා කළමනාකරන මධ්‍යස්ථානයේදී පැවැතුණා. එහිදී තීරණය වී තිබෙන්නේ යොදාගත් පරිදි විභාගය පැවැත්වීමටයි. අගෝස්තු මාසයේ ආපදා අවම කාලයක් වීම හේතුවෙන් විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චතුර ලියනාරච්චි මහතා සඳහන් කරන්නේ.
2: අවල් වල විභාග බැක්ලොග් එක නිසා තිබ්බ අවස්ථාමන් වලදී විශේෂයෙන් වර්ෂා කාලවලට තමයි විභාග පැවැත්වුවේ. ඒ නිසා ගොඩක් අවදානම් සහිත තත්ත්වයන්ට මුහුණ දෙන්න වුණා පසුගිය වාතාවරණයේදී. නමුත් දැන් හරියටම විභාග ෂෙඩියුල් එකට ඇවිල්ලා තිනවා අගෝස්තු සහ දෙසැම්බර් කියන මාසයන්හි. ඒ මාසයන්නේ විශේෂයෙන්ම ඔය ඇතිවිය හැකි උදුරු තත්ත්වයන් අවම බැවින් මේ විභාගයේ පැවැත්වීම සුදුසුයි. තෙන්දි විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු තාක්ෂණික ආයතනත් විභාග දෙපාර්තමේන්තුවත් තහවුරු කරනු ලැබුවා. ඒ නිසා යම් කිසි තත්ත්වයක් ඇති වුණොත් ඉදිරි දින තුන තුළ ඒ සාකච්ඡාවට බාධනය කර හොඳ තීරණයක් විභාග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙනු ලැබේ.
0: එතකම අපි ලංකාදීප පුවත්පත අවධානය යොමු කරන සූදානම් සූදු කෙලින හොර වෙබ්බඩවී 24ක් තහනම් කියලා දවසේදී සටහන් කළ තිබෙනවා ලංකාදීප පුවත්පත. අපි අවධානය යොමු කරන සූදානම් ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලට තොරතුරු වලට ඊට ප්‍රථමව යනවා අපි ඩේලි නිවුස් පුවත්පතට.
3: TRCSL instruct telcos to immediately block 24 online gambling and betting websites. For the more detail, the government has ordered the immediate blocking of 24 leading online gambling and betting websites that have been operating illegally in the country without valid license. It's audio giha.
0: විමුක්ති එස් රොඩ්‍රිගෝ ගැන වාර්තාව නීති විරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. එම වෙබ් අඩවි 24 බලංගු බලපත්‍රයක් නොගෙන නීති විරෝධී ලෙස සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වාගෙන ගොස් ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් එම වෙබ් අඩවිවල ප්‍රවේශ වීම අවහිර වන බවත් අවහිර කළ බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. මෙම පියවරගෙන ඇත්තේ මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ විධිවිධාන සහ බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වෙත කරන ලද දැනුම් දීමක් මත බවද එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළා කියලයි අද තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
1: දෙවෙනි පුවත්පතරයේ මේ අවධානය විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව වෘත්තීය සමිති 33කින් ජනපතිට ලිපියක් සුජීව තත්සර සහ චමින්ද සිල්වා යද වාර්තාව අරගෙන එන්නේ. අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජයගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට ගෙන ඇති මෙම තීරණයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට අනිසි බලපෑමක් සිදු කළ හැකි බැවින් එම සංශෝධනය පිළිබඳව නැවත සලකා බලන ලෙසද වෘත්තීය සමිති 33කින් සැදොම්ලත් එම මධ්‍යස්ථානය සිය ලිපියෙන් ඉල්ලා තිබෙනවා කියලයි අද තොරතුරු සඳහන් වෙන්නේ දිවයින පුවත්පතේ.
0: අද අවධානය යොමු කරන සූදානම් ලංකාදීප පුවත්පතට පාසලේදී කෑ ඇට වර්ගයක් විශ වී සිසු වියෝ තිදෙනෙකු රෝහලේ කියලාද ශ්‍රීනාථ ප්‍රසන්න ජයසූරිය වාර්තා කළ තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු ළමා නිවාසයක රැකවරණය ලබමින් ආරච්චි කට්ටු ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු පාසල් කාලය තුලදී සපා කෑ ඇට වර්ගයක් විශ වී පෙරේදා හලාවත රෝහලට ඇතුළත් කර ඇතැයි ආරච්චි කට්ටුව පොලිසිය සඳහන් කරනවා. හලාවත රෝහල මගින් මේ බව ආරච්චි කට්ටුව පොලිස් ස්ථානයට දැනුම් දී තිබුණා. මේ බව දැනුම් දීමෙන් පසු ආරච්චි කට්ටුව පොලිසිය ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරියක ඇතුළු කණ්ඩායමක් ඊ හලාවත රෝහලට ගොස් ප්‍රතිකාර ලබන මෙම සිසුවියන් තිදෙනාගේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිත තිබුණා. මෙම සිසුවියන් තිදෙනා මව්පියන්ගේ පවුල් ආරවුල් මත ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ළමා නිවාසයේ යොමු කර තිබුණා කියලා තද වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබුණා.
1: මහපාන්දර ආ නාඳුනන දෙදෙනා කඩුවෙල බස් නැවතුමේ තිබූ අදිසුකෝපභෝගී බසයට ගිනි තියලා රතේ නිදාසිරි රෑදුරු සහ කොන්දොස්තර නූලෙන් බේරෙයි කියලායි අද ප්‍රදීප්‍රසන්න සමරකෝන් සුගත් ප්‍රේමතිලක සහ හැඬන් ප්‍රනාන්දු දෙවයිනට ගෙනෙන පොතේ තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද චාරුපත් සමගින් තොරතුරු වාර්තා කරලා තියෙනවා. අධිවේගී මාර්ගයේ ධාවණය වන අදිසුකෝපභෝගී බස් රථයක් ඊයේ අලුයම කඩුවෙල බස් නැවතුම්පල භූමියේ ගාල් කර තිබියදී කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර පලා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස ගිනි තබා විනාශ කර තිබෙන්නේ අධිවේගී මාර්ගය හරහා කඩුවෙල මාතර ධාවනය කරන ලද සුකෝපභෝගී බස් රථයක් වන අතර ගිනි ගැනීමෙන් බස් රථය සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී තිබෙනවා. පෞද්ගලික කෝන්තරයක් මත මෙම බස් රථයේ ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරනවා කියලායි සඳහන් වෙන්නේ. අනෙක් බස් රථයේ සිටි සහෝදර සේවකයන් දෙපළගේ කෑ ගැසීම නොවෙන්නට සුකෝපභෝගී බසේ නිදාසිරි රියදුරු සහ කොන්දොස්තර දෙපළ ගිනට හසු වී මිය යෑමට ඉඩ තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ කියලාද මේ සම්බන්ධයෙන් දිවයිනේ පුවත්පත සටහන් කරන තොරතුරු විදිහට.
0: පාස් කුමහනඩුවේ වෙනසුරු මඩුල්ලේ ආරක්ෂාව දැඩි කෙරේ. අද චන්දන ජයවීරයි දිනමින පුවත්පතට වාර්තාවක් කරන්නේ. පාස්කු ප්‍රහරමාලාවට අදාළ මහනඩුවේ පැමිණිල්ලේ තීරණාත්මක සාක්ෂි විභාගය කෙරුණ වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ආරක්ෂාව වහම ක්‍රියාත්මක වන පරිදි දැඩි කිරීමට පියවරගෙන තිබුණා. එය අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් යතුරු පැදි සංඛ්‍යාව ESA ඉහළ නන්වා ඇති බව වාර්තා වුණා. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සභාපතිවරයා සහ මහාධිකරණ විනිසුරු සුජීව නිශාංක සහ මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම විශේෂ විනිසුරු මඩුල්ල හමුවේ පාස්කු මහනඩුව දිනපතා විභාග වනවා. මෙම නඩුවේ විශේෂත්වය වන්නේ ඇතැම් සාක්ෂි රාත්‍රී කාලයේදීද අඛණ්ඩව විමසීමයි. මෙම නඩුව විභාගය පැවැත්වෙන්නේ 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ මීගමු සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එළකිරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කියලාත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබෙනවා.
1: මෙතමයි දවසේ දී පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සඳහන් කරලා තිබෙනවා. අපි කීට විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමෙන් අනතුරු විදේශ තොරතුරු වගේම ක්‍රීඩා තොරතුරු සහ කාටුන් ඔබ වෙත ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
0: එතක මතක් කරන්න ඕන ලක්කන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව 6:00 විනාඩි 50යි.

0: වෙලව දසන 6 විනාඩි 55 අපි සූදානම් දවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන්න. අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලක්කන ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරුවා ඒ වගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහ. හයි බුවන්, සුබ දසනක් ඔබතුමන්ට.
1: හයි බුවන්, සුබ දසනක්.
0: අපි අද දවසේදී කතා බහ කරන සූදානම් විදේශ පිටුවට ගියාට පස්සේ දැන් අපි පහුගිය දවස් ටිකේම කතා කරේ මේ ඉරානය පැත්තෙන් මැද පෙරදිග පැත්තෙන් වාර්තා වන යුද්ධමය වාතාවරණය සම්බන්ධයෙන්, ඒ වගේම සටන් විරාමය සම්බන්ධයෙන්. දැන් අපි අද දවසේදී අවධානය

0: දැනට ලැබෙන වාර්තාවලට අනුව 21 දිනක මිය ගිහිල්ලා 45කට වැඩිය තුවාල ලැබලා තියෙන්නේ. එතකම යුක්‍රේනයේ ගබඩා වගේම සැපයුම් පහසුකම් පද්ධති වලට දැඩි ලෙස හානි සිද්ධ වෙලා. දැන් ඉතම බරපතල තත්ත්වය තමයි යුක්‍රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය. දැන් මේක අසාර්ථකත්වයට පත් වෙලා තියෙන එකට හේතුව ඩ්‍රෝන කිහිපයක් විනාශ කළත් සියලුම බැලස්ටික් මිසයිල් පතිත වෙලා තියෙනවා. උන්ට නතර කරන්න බැලි වෙලා තියෙනවා. ඒ කියන්නේ ගුවන් ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන් දැන් ප්‍රශ්නයක් මතුවෙනවා යුක්‍රේනයේට. මේ මෑත කාලීන ලොව දරුණුතම ප්‍රහාරණ එකක් විදිහටයි සැලකින්නේ. දැන් යුක්‍රේනයේ අතරම ඇමරිකාවේ පැට්‍රියට් මිසයිල් ආරක්ෂක පද්ධතිය තමයි බලාගෙන ඉන්නේ. තාමත් උන්ට එක ලැබුණේ නැහැ. ඒකට තවත් හේතුවක් තමයි කැමැත්තක මේ පැට්‍රියට් මිසයිල් අධික මිල ගණන් වෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රශ්නේ තමයි ඉරාන යුද්ධය නිසා ඇමරිකාව සතුව තියෙන තොග තසි ග්‍රේන් අඩු වෙමින් පවතින නිසාම තවමත් යුක්‍රේනයේට මේ පද්ධතිය ලබා ගන්න හැකි වුණේ නැහැ. උන් අවස්ථා ගන්නවකදීම ඉල්ලීමක් කළා අපිට ලබා දෙන්න කියලා. සහ ඒ වගේම එහෙම ලබා දෙන්න බැරි නම් මේ සම්බන්ධ වෙන තාක්ෂණය ලබා දෙන්න කියලා. හැබැයි ඇමරිකාව ඒ තාක්ෂණය ලබා දීම ප්‍රතික්ෂේප කළා තියෙන නිසාම තවමත් ඒවා ලැබුණේ නැහැ. දැන් අතන බැලස්ටික් මිසයිල් එකක් අවහිර කරන්න පැට්‍රියට් මිසයිල් පද්ධති දෙකක් අවශ්‍ය වෙනවා. ඒ නිසාම උන්ට ඉතාම වැදගත් වෙනවා මේ පද්ධතිය සහ ලබා ගැනීම කියන කාරණෙත් ඉතාම බරපතල තත්ත්වයක තියෙන්නේ. ඒ හින්දම යුක්‍රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය දැඩි තර්ජනයකට ලක් වෙලා මේ විදිහ තියෙන්නේ. පහුගිය කාලයේ මුල්ම අදියරේදී නම් ගුවන් ආරක්ෂක පද්ධතිය සක්‍රිය වුණා සහ මිසයිල් ව්‍යර්ථ කළා, සිද්ධවෙච්ච හානි අඩු වුණා. නමුත් මේ වෙද්දී මිසයිල වලක්වන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. බැලස්ටික් මිසයිල වලක්වන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඩ්‍රෝන ප්‍රහාර බිම හෙළුවත්. ඒ අතරතුර මේ ඊයේ දිනේ වෙද්දී අන්තර්ජාලයේ ඡායාරූපයක් වීඩියෝවක් පළ වුණා. ඒතර මේ වීඩියෝ තිබුණේ යුක්‍රේනයේ වෙළෙන්දෙක් තමන්ගේ රථය අසල ඉන්න අවස්ථාවක ඩ්‍රෝනයක් ඔහු පසුපස එනවා. ඔහු පසුපස හඹා ඇවිත් පුපුරා යනවා. එතකොට ඒක තමයි අමානුෂික ක්‍රියාවලියක් විදිහට තමයි අතර යුක්‍රේනයේ සඳහන් කළේ. ඔහු තුවාල ලැබුවා, තුවාල ලැබලා රෝහල් ගත වුණා. ඒක ඡායාරූප නිකුත් කළා තියෙනවා. යුක්‍රේන ජනාධිපතිවරයා විසින් තමයි ඡායාරූප නිකුත් මේ වීඩියෝ පට නිකුත් කළා තියෙන්නේ. ඔවුන් කියන්නේ මේ විදිහට තමයි රුසියාව අපට සලකන්නේ මානුෂිකත්වයට එරෙහි ක්‍රියාකාරකම් සිද්ධ කරනවා කියලා. කොහොම වෙතත් තවමත් මේ තත්ත්වයටත් විසඳුම් ලැබිලා නැහැ.
1: හොඳයි, මෙහෙම ස්තුතියි චන්දන මාර්සිංහ මහතා. දවසේදීත් අපිත් එක්ක එකතුලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරන්න අපි යන හදන ක්‍රීඩා පිටුවට වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
3: ක්‍රිකට් තරු දෙදුලන සම්මාන රාත්‍රිය අදයි. වසරේ හොඳම ක්‍රීඩකයා සම්මානයට පැතුම් කුසල් සහ වනිදු අතර සටනක්. චමරි අතපත්තුට මෙවරත් තරඟයක් නැහැ කියලායි අද සඳහන් කළ තියෙන. ඒකම අද සිළුම් පුවත්පත් සඳහන් කළ තියෙනවා. දසුන්ගේ ගෝල් ගැලන්ස් පරදා ජෙෆ්නා කිංස් අවසන් ගැටුමට එයි. ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ සුසුකම් ලැබීමේ පළමු තරඟයේ ජයගත් ජෙෆ්නා කිංස් පිළ ලබනාට වෙනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා කියලායි තොරතුරු සඳහන් වෙන්නේ. ඒත් එක්කම මෙම ජයත් සමගින් යාපනයේ කිංස් කණ්ඩායම ජෙෆ්නා කිංස් කණ්ඩායමට 2026 LPL තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට හැකියාවක් ලැබුණා. ඒත් එක්කම මේ තරඟයේ පරාජය වූ නමුත් තරඟයේ සුදුසුකම් ලබා ගැනීම සඳහා ගෝල් ගැලන්ස් පිළට තවමත් අවස්ථාවක් ඉතිරිව තිබෙනවා. එනම් ඊයේ රාත්‍රියේ පැවති කැන්ඩි රෝයල් සහ කලම්බ කැප්ස් කණ්ඩායම අතර තරඟයේ ජයග්‍රාහකීන් සමග තරඟ වැදීමෙන් කියලායි අද සඳහන් වෙන්නේ.
1: ඊයේ රාත්‍රියේ පැවති තරඟෙන් කලම්බ කැප්ස් කණ්ඩායම ජයග්‍රහණය කරන ලැබුවා යනුව අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ගෝල් ගැලන්ස් කණ්ඩායම සහ කලම්බ කැප්ස් කණ්ඩායමයි දැන් තරඟ වැදීමට නියමිත වෙලා තිබෙන්නේ. ඒ තරඟ වැදෙන කණ්ඩායම් දෙකෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් වටේ අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වෙනවා. මේ තමයි ක්‍රීඩා පිටිය පැත්තෙන් වාර්තා වන තොරතුරු බවට පත් වෙලා තියෙන. අපි යන හදන්නේ පත්තරවල වාර්තා වන කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න.
2: කාටූන්ස්
3: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ පුංචි නිලමේ ලක්ෂ 11ක ලයිට් බිල ගෙවල නැහැ කියලා නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍ර කියනවා. මණ්ඩලයේ දන්නේ නැතුව ඇති කියලායි අද සඳහන් වෙන්නේ දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ.
1: අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේට. නව පදවි සංශෝධිත මගින් බන්ධනාගාර තදබදය වැඩි වෙනවා කියලා සමහරු කියනවා. මෙහෙම ගියොත් සර්ලගේ ඇපත් ෂුවර් නෑ කියලායි අද ශ්‍රී සමයන් කාටුනේන් කියලා තියෙන්නේ.
3: පංකජ රුවින්දගේ සරදම් ලංකාදීප පුවත්පතේ අද මෙහෙමයි සඳහන් වෙන්නේ. අකිලත් ප්‍රිමාන්ලු දැන් පක්ෂවල අයටත් වෙනම හිරගෙවල් හදන්න වෙයිද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක අද

0: සඳහන්න පංකජුරු විඳගේ සරදම් කාටුනේ.
1: අපි දිවෙන පත්වතේ ඕකයි තත්ත්වේ කාටුනෙන් හිවර කරනවාද ලක්කන මෝනිං නිවසලට් ඇමතිගේ ආනුභාවෙන් ගොයම් පැලවෙන හොඳ ගීතයක් උපමාවට අරගෙන ලාල්කාන්තගේ දේශනය රසදින ගොවියනි අසමු තම් දෙන තන තන කිය කිය කියලයි අද අනුරාධගේ ඕකයි තත්ත්වේ කාටුනෙන් සඳහන් කරලා තියෙන්නේ. අපි ලක්කන මෝනිං නිවසලට් හදට මේ විදිහට නිමාවටපත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
0: වාසනාවන්ත සුබ දවසක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා දෙත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත්, ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන ලොල්ලුනේ. සමට දැනුම් දීමයි.
5: සුභ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711711
7: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
9: Good morning සුබදාසන.
10: Good morning. කේසි හොතුම්.
9: මොකද?
10: කේසි හොතුම්.
9: මං හොඳින් ඉන්නවා.
10: හා ගුඩ් ගුඩ් තේරලානේ.
9: يعني පැය 24කට පස්සේ හම්බ වෙනකොට ඔයාලට මේ කියන්නේ මොකක් හරි විපර්යාසයකට නේද? මූණ දෙන්න සිද්ධ වෙලා මේ ඉන්නවා මේ වෙනස් වෙන මිනිස්සු අතරේ පැය 24ක් කියන්නේ ලොකු කාලයක්. ඔයා දන්නවද දවසක් අර බූර්වෙක් සිංහෙක් එක්ක රණ්ඩුවකට මේ පැටලෙන්න ගිහිල්ලා වෙච්ච සිදුවීම.
10: මොකද?
9: බූර්වෙක් හැමතිස්සෙම අර සිංහත් එක්ක ගේම ඉල්ලනවලු.
10: හරි.
9: ඉතින් සිංහා ගේමට යන්නේ නෑනේ.
10: බූරුවෙක්
9: එක්ක යන්නේ නෑනේ. හරි. දැන් මේ කතාව මේ අපි අහලා තියෙන
10: කතාවනේ.
9: ඒ යන්නේ නැත්තේ Tamanට නොගැලපෙන අයත් එක්ක එයා එහෙම රණ්ඩුවට යන්නේ නෑ. අපි උනත්
10: කතාවක් නෑ.
9: ඔව්. ඊට පස්සේ සිංහා දුන්න මාරු උත්තරයක්.
10: ඔකද.
9: දැන් මම ඔයත් එක්ක රණ්ඩුවට ආවා කියමුකෝ. ඇවිල්ලා මම දින්න කියමුකෝ. දින්නත් මිනිස්සු කතා කරන්නේ අන්නාර සිංහා බූරුවත් එක්ක රණ්ඩු වුණානේ. දිනපු එක වැඩක් නැහැ.
10: බූරුවත් එක්ක රණ්ඩු වෙච්ච එක තමයි යන්නේ.
9: ඔව්. බූරුවෙක් එක්ක රණ්ඩු වෙන්න සිංහයා.
10: උඩත්
9: පිස්සුනේ. හරි. දින්නද කියන එක නෙමෙයි වැදගත්. අපි මොකක් කළාද කොහොමද දින්නේ කියන එකයි වැදගත්. ඉතින් සමහර තැන් තියෙනවා වාද විවාද හමුවේ වුණත් අපිට දිනන්න අවස්ථා තිබියදීත් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ අවස්ථාවට අපි ෆයිට් කරනවද නැද්ද කියලා තීරණය කරන්න.
10: ඔව්.
9: සුදුසු ස්වභාවයකදී විතරයි නේද? මොකද දින්නට පස්සේ ඇති වෙන තත්ත්වය ගැන හිතන්න ඕනේ.
10: ඈ සමහරක් තැන් තියෙන අයින් වෙලා පයින් යන එක හොඳයි කියලා හිතනවා.
9: අන්න හරි. සමහර තැන් තියෙනවා පාඩුවේ පැත්තකට වෙන එක හොඳයි. සමහර ජයග්‍රහණ තමන්ගේ නමට ලියා ගන්නවට වැඩිය. ඉතින් අද හැම දවසක් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි දවස පටන් ගමු.
10: එස්වාහා.
9: මතුල ගැහුවා. උදේ 7:00 විනාඩි 9:00 සුබ දවසක් ඔබට.

0: Anda Radio ITN
1: Meepay Moiva Mata Kirima Surekimu Magatunda
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපර් කවලක් පරිස්සමෙන් කිහිපෙන්න.
3: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනේ පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: හතයි විනාඩි 21යි වෙලාව සුබදාසනක්.
1: සුබදාසනක්.
0: ඔයා දන්නවද ලංකාවට ඔය ඖෂධ ගෙන්නන මේ සමාගම් ෆාමසි හිම තියෙනවනේ.
1: ඔව්.
0: සමාගම් පැත්තේ තියෙන සාමාන්‍ය ෆාමසි
1: තියෙනවා. ෆාමසි.
0: ඒ ෆාමසි වටලලා දැනටමත් 108ක් වටලලා තියෙනවා.
1: ඇයි?
0: බැගේජ් ඖෂධ විකුණන. කත්ත මේ බැගේජ් ඖෂධ කියන්නේ. අර ඔළුවට සමනල් ගැටේ වැටෙන කතාවක් මේ. මොකද්ද මේ බැගේජ් ඖෂධ කියලා කියන්නේ? ඒ කියන්නේ ගමන් මළු හරහා ගෙන්වන ඖෂධ. විදේශ රටක ඉඳලා පුද්ගලික ගමන් මළු වල ලංකාවට ගේන ඖෂධ. ඇතම් අවස්ථාවල රෝගීෙකුගේ ප්‍රතිකාර අවශ්‍යතා සඳහා මේ වගේ ඒවා ගේනවා. ඉතින් එහෙම නැත්තම් තව සමහරු ඉන්නවා වාණිජ අරමුණේ අලවි කරන්. ඒ කියන්නේ ඔයාට ෆාමසි එකක් තියෙනවනේ, ඔයා දන්න කියන කෙනෙකුට කියනවා මෙන්න මේ බේට් ටික
1: ගේන්න. බේට් ටික අරගෙන එන්න කියලා.
0: ඒ ටික ගෑල්ල මෙහෙ විකුණනවා. ඔව්. කිසිම නියාමනයක් නැහැ. ඖෂධ නියාමන අධිකාරියේ අනුදැනුමකින් තොරයි.
1: ඔව්.
0: ඉතින් මේ වගේ ඒවා තමයි මේ 108ක් මේ වෙනකොට වටලලා තියෙන්නේ. ඉතින් බේත් පෙත්තක් කියලා කියන්නේ අපේ ශරීර සෞඛ්‍ය. දැන් අපි බේත් ගන්න ලෙඩ වුණාමනේ.
1: ඔව්.
0: ඒ ගන්න බේත් පෙත්ත නිසා අපිට තව තව අතුරු ආබාධ දෙන්න බෑ.
1: බෑනේ.
0: මේ පොඩි බඩේ
1: තරම් ලෙඩ වෙන්න බෑනේ.
0: බඩේ අමාරුවට බේත් ටිකක් බීලා මල්ශාලාවෙන් කතා ඉවර වෙන්නේ.
1: ඔව්.
0: හරි. එනිසා ඒ විශ්වාසය හරි වටිනවා. කවුද ගෙන්නන්නේ, කොහොමද නිෂ්පාදකයා, කවුද ප්‍රොඩක්ට් එකේ නිෂ්පාදිත දිනේ කල්ලිකුත් වීම, ඔය කියන හැමදේම අපි සැලකිලිමත් වෙනෝනේ. අවුරුදු 77ක් තිස්සේ ක්‍රමිරාජ නිෂ්පාදන කියලා කියන්නේ ඒ විශ්වාසය අදටත් තහවුරු කරගත්ත සන්නාමයක්. ක්‍රමිරාජ.
1: ඔව්.
0: ඉතින් අවුරුදු 77ක් ලේසි නෑ මේ ඖෂධ හරහා අපිව සුවපත් කරමින් මේ ෆීල්ඩ් එකේ, එහෙම නැත්නම් මේ වෙළඳපොලේ රැඳිලා ඉන්න එක.
1: විශේෂයෙන් ඖෂධ වලට.
0: දැන් බලන්න ඖෂධ කියලා කිව්වම ක්‍රමිරාජ නිවසින් එන ඖෂධ ගණනාවක් තියෙනවා. කරල් ගුලි ඇරුණාම තව ගොඩක් තියෙනවා.
1: ක්‍රමිරාජ පේයාව තියෙනවා. ඔය හෙම්රිසාව උණ කැස්ස වගේ තියෙනවා නම් පේයාව ගන්න පුළුවන්. එතකොට උගුරේ අපහසුතා හැම තියෙනවා නම් වැල්මී පැණිය ගන්න පුළුවන්. එතකොට පිම්පල්ස් හැම තියෙනවා නම් කුරුලෑස් ඔය ගන්න පුළුවන්. හන්දි පත්‍රදාව තියෙනවා නම් හන්දි තෛලය ගන්න පුළුවන්. එතකොට ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් සඳුන් පැණිය ගන්න පුළුවන්. මෙන්න මේ වගේ নানা ප්‍රකාර ලෙඩවලට විවිධ විදිහේ නිෂ්පාදන තියෙනවා. ඉතින් මේ හැම නිෂ්පාදනයක්ම ගුණාත්මක අතින් ඉහළයි කියන එක අපි සහතික වෙනවා. 0112753889ට කතා කරලා ඔයාට ගෙදරටම ගෙන්ව ගන්න
0: ඔව්. ඒ මතක් කරුවේ ක්‍රිමරාජ ගැන. ඒ වගේම මට මතක් කරන්න ඕනේ අපි රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන. ඉතින් වහලේ ගහනකොට ලස්සන පෙනුම වගේම කල් පැවැත්ම, ඊට පස්සේ අපිට ගේ ඇතුළට දැනෙන වහල නිසා දැනෙන උණුසුම, සීතල, ඔය ඔක්කොම ගැන අපිට හිතන්න කාලය ඇවිල්ලා.
1: ඇයි සැනසීම?
0: ඔව්. හරි. එහෙනම් ඒ සැනසීම උදා කරලා දෙන විශේෂම රාත්‍රී කාලේ වුණත් දහවල් කාලේ වුණත් ඔයා දන්නවා අපේ ගෙදර ෂීට් එක රත් වෙනකොට ඒ රත්ුණු ෂීට් එකෙන් අපිට ගේ ඇතුළේ උණුසුම නේ. අපිට දාඩිය පෙරාගෙන ෆෑන් දාගෙන ෆෑන් එකටත් බෑ සමහරවිට. AC හයි කරගෙන ඉන්න පුළුවන් වටපිටාවක්
1: නැහැ.
0: අපිට එහෙම ආර්ථිකයක් නැහැ. කොහොමනත් ওই ෂීට් එක රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක හදන්නෙම අන්න ඒ කියන උණුසුම පාලනය වෙන විදිහට. ඉතින් මැටි ලේයර් එකක් තියෙනවා ෂීට් එකේ යටි පැත්තේ. උඩ පැත්තේ ජල විකර්ෂක ආලේපණිය තියෙනවා. දෙහරා ෂීට් එක
1: දිග කාලයක් ශක්තිමත් විදිහට තියාගන්න පුළුවන්. ඒ වගේම පේනමත් හොඳයි. කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ, කළු වෙන්නේ නැහැ, දියසෙවල බැඳෙන්නේ නැහැ, පරණ පේනමක් එන්නේ නැහැ. හැමදාම අලුත් විදිහට තියෙනවා. ඒ වගේම තමයි ශක්තියත් උසස් තත්ත්වයක් එක්ක ඔයාගේ නිවස ආරක්ෂා කරන්න, ඔයාගේ ඔළුවේ සැනසීම ආරක්ෂා කරන්න, ඔයාගේ ඔළුව ආරක්ෂා කරන්න ඔයා අදම යන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට.
0: ඒ රයිනෝ ගැන මතක් කර, ඒ වගේ මතක් කරනවාට පැලත කිරි වීදුරුවක රස බලලම දවස පටන් ගන්න. රස විතරක් නෙමෙයි පැලත කියලා කියන්නේ. ඉතින් අපිට ගුණාත්මක නිෂ්පාදනය දෙන සන්නාමයක්. කිරිපිටි විතරක් නෙමෙයි, ඒත් ඔබ දන්නවා පැලත කියලා කිව්වම තව නිෂ්පාදන ගණනාවක් තියෙනවා. මොනවද තව තියෙන්නේ? යෝගට් තියෙනවා, අයිස්ක්‍රීම්
1: තියෙනවා,
0: බටර් තියෙනවා. ඉතින් ඔක්කොමත් එක්ක තමයි පැලත නිෂ්පාදනය ගැන මතක් කරන්නේ. අවුට්ලට් වගේම සුපර් මාකට් වලින් ඕනම තැනකින් ඔයාලට දැන් ගන්න පුළුවන් කමක් තියෙනවා. පැල්වත්ත නිෂ්පාදන 7:24.

0: හතයි විනාඩි 28 වෙනකොට බල්ලෝ දෙන්නෙකුයි පූසෙක්ගේ කතාවක් මම මෙතන කියන්න යන්නේ. හරි. ඔන්න බල්ලෝ දෙන්නෙකුයි පූසෙකුයි
1: ගමනක් යනවා.
0: නෑ නෑ. මැරිලා අපි හිතමු වෙන කොහේ හරි ලෝකයකට ගියා.
1: හා හා.
0: ස්වර්ගස්ත වුණා කියලා හිතමු.
1: හරි.
0: හරි. ඉතින් මෙයා දිව්‍ය ලෝකී ගේට් එක ළඟදී තුන් දෙනාට එහෙ ඉන්න කවුරු හරි කෙනෙක් හම්බ වෙනවා. ප්‍රධානියා.
1: හරි.
0: ඉතින් ප්‍රධානියා ඇවිල්ලා කියනවා පළවෙනි බල්ලා දිහා බල්ලා කියනවා. ඉතින් කියන්න බලන්න ඔයා ජීවත් වුණු කාලේ මොකද කළේ කියලා. ඉතින් මේ බව්වා කියනවා මම මගේ අයිතිකාරයෙක්ව බංගලාවක හිටි. මම එයාගේ තනියට හිටියේ. එයා එක්ක ඇවිදින්න ගියා සෙල්ලම් කළා. මම එයාට පාළුව තනිකම මැකුවා. ඔව්. ඉතින් දෙවියන් වහන්සේ කියන නියමයි. ඔයා හොඳ බල්ලෙක්. එන්න ඇතුළට. ඊළඟට දෙවියන් වහන්සේ අනිත් බල්ලා දිහා බලනවා.
1: හරි.
0: ඉතින් ඔයා මොකද කරේ? ඒ බල්ලා කියනවා මම පවුලක් එක්ක ජීවත් වුනේ. මං ඒකට ළමයි එහෙම ආරක්ෂා කළා. හැම වෙලේම පොඩි දරුවත් එක්ක සෙල්ලම් කළා.
1: හරි.
0: ඉතින් ඔය ඒ අර එතන හිටපු එක්කෙනා ප්‍රධානියා. දෙයියෝ වගේ ඉන්නේ.
1: ඔව්.
0: එයා කියනවා මරු. ෂා.
1: ඔයත් එන්න ඇතුළට.
0: ඔව් ගොඩක් හොඳ බල්ලෙක්. ඔයත් එන්න ඇතුළට. මේ දෙන්නම ඇතුළට ගත්තා.
1: හරි.
0: පූසා දැන් ඉන්නවා. පූසා දිහා බල්ලා මේ දෙයියෝ හෙව්වා මේ ඔයා මොකද කරේ?
1: පූසුතුමානෝ.
0: කියන්න බල. පූසා බලන් හිටියා ටික වෙලාව. ඊට පස්සේ ඇඟ ලෙව කාලා පිරිසුදු වෙලා එහෙම. අර අතෙන් අර මූණ එහෙම පිය දාලා.
1: ඔව් මූණ හොදලා.
0: හෙමින් සැරේ නැකිටලා. දෙයියන්ට කියනවා මෙහෙම. ඒයි තමසෝයි වාඩ්ලයින් මගේ පුටුවේ.
1: පූසුතුමානට දැන් දාසනේ.
0: පූසෝ කියන්නේ අමුතු ජාති සත්තු. ඒගොල්ලන්ගේ ප්‍රියතම තැන තමයි අපේ පුටුව.
1: ඔව්.
0: එහෙම නැත්නම් අපේ කොට්ටමෙට්ට.
1: වෙන්න බුල.
0: නේ සත්ත්ව ලෝකේ ඉන්න හරි සැපට පහසුවට ඉන්න කැමති සතෙක් තමයි ඔය පූසා කියන්නේ.
1: ඔව්.
0: එයා කැමති නෑ වැලි ගොඩවල් වල ළඟින්න, මඩ ගොඩවල් වල ළඟින්න.
1: ඔව්.
0: එයා ක්ලීන් එකට ඉන්න කැමති. ඉතින් ඒ ගෙදර ස්වාමියාගේ ස්වභාවය අනුව තමයි යාගේ පිරිසුදුකම තීරණය වෙන්නේ.
1: ඔව්.
0: ඉතින් ඔය ගෙදර ස්වාමියා ඉන්නේ නාවර පෙරාගෙන නම්
1: පූසත් තෙලසව තවයි
0: ඉතින් ගෙදර ඇති දැඩි කරන සත්තු ගැන ඉතින් කවර කතා නේ. හරි. 7:31 වෙලාව මේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාවී ආශිර්වාදයේ අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ ආශිර්වාදය පෙරලා ලබාගෙන පහුගිය දවසක ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලෙදි රාජ්‍යංශින් දෙවන ස්ථානය හිමි කරගත්ත ජාතික ලොතරැයි මණ්ඩලය 2025-2026 වසර තුලදීත් මේ සම්මානිත වෙලා මේ වාසනාවේ විශ්වසනීය ආයතනයේ බවට ජාතික ලොතරැයි මණ්ඩලයට පත් වෙන අවස්ථාවක් ලැබුණා. ඒ විශ්වාසය නිසාම රටපුරා වාසනාවන්තයෝ බිහි කරගෙන යන ගමනේ 2026 මේ වෙනකොට සුපිරි ත්‍යාගලාභින් 32ක්. එතකොට තව වාසනාවන්තයෝ රැසක් බිහි කරන්න පුළුවන් කමක් ලැබුණා. දැන් බලන්න මේ වාසනාවන්තයින් අතරින් ප්‍රථම ත්‍යාගලාභින් 33 දෙනෙක්. රුපියල් කෝටි 6,35,000 මුදලක්. මේ ඒ චෙක්පත් ටික ප්‍රධානය කිරීම පසුකේ දවසක සිද්ධ වුණා. ඉතින් අවුරුදු 60ක් දශක 6ක් මේ කාලය තුල ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරන්න, ඒ වගේම සමාජ සුබ සාධනෙ වගේම රාජ්‍ය සේවයේ පවත්වගෙන යන්න ලොකු දායකත්වයක් දෙන්න වාසනාවේ විශිෂ්ටතම ආයතනය ජාතික ලොතරැයි මණ්ඩලයට අවස්ථාවක් ලැබුණා. වදන්නෝ රජේකාප දරමුදල, කෘෂිකර්ම අමාත්‍යංශ, සෞඛ්‍ය අමාත්‍යංශ, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසන අරමුදල, වකුගඩු අරමුදල, මේ වගේ රාජ්‍ය සේවය පවත්වගෙන යන්නත් මේ අවශ්‍ය කරන ඍජු දායකත්වය දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. හරි. වාසනාවට කියන එකම නම් මොකද්ද? NLB ජාතික ලොතරැයි මණ්ඩලය. හරි. එහෙනම් අපි බලමු ඊයේ ගත්ත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික. මෙන්න අංක ටික බලන්න. ඔය ඊයේ ගත්ත සුබ දවසක් ලොතරැයි ජයග්‍රහි ලග්නේ වෘෂභ ලග්නේ ජය අංක 12, 34 සහ 38. ඒ වගේම ජය ලොතරැයි ගත්තනම් ඕ අක්ෂරයත් එක්ක අංක 4, අංක බිංදුව අංක 4 සහ අංක 8. අද සම්පත ගත්තනම් අංක 5 අංක 1, අංක බිංදුව අංක 5 සහ අංක 1, අංක 4 අංක බිංදුව අංක 5 අංක 1 ඊ අක්ෂරයේ තියෙන උනේ. හඳහන ලොතරැයි ගත්තනම් මකර ලග්නේ සහිතව ජයග්‍රහයි අංක 35, 44, 48 සහ 53. ධන නිධානයවයි යක්ෂරඇත එක අංක 38 අංක 56 අංක 69 සහ අංක 80 මෙගාපව ලොතරැය එම් අක්ෂර ඇත එක ප්‍රසාද අංක 18 ජයංක අංක 7 අංක 21 අංක 23 සහ අංක 50 ඒ වගේම ගොවිසතක් ගත්තනම් T අක්ෂර ඇත එක අංක 44 අංක 49 අංක 60 සහ අංක 71 මහජන සම්පත ගැනත් කියන්නම් අන්තිමට මගේ ඇතේ තියෙන මහජන සම්පත ලොතරැයියේ ප්‍රතිඵලය ඊ අක්ෂර ඇත එක අංක 9 අංක 9 අංක 4 අංක 0 අංක 5 අංක 1 ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන තවදුරටත් විශ්වාසය තියන්න මොකද ඔයාලට පුළුවන්කමක් තියෙනවා අදත් කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න මොකද ඔයාට කෝටියක් ඇදුනා කියලා කියන්නේ ලක්ෂයක් ඇදුනා කියලා කියන්නේ නේ ඔයා වගේම ඔයාගේ අවට ඉන්න ආදරණීයනුත් ගොඩ
1: ඒක මෙච්චර කියන්නේ රුපියල් 40ක් වියදම් කරලා ගන්න කියලා
0: අපිට ඇදුනොත් එහෙමයි ඒගොල්ලන්ට ඇදුනොත් ඒගොල්ලෝ විතරක් ගොඩ කමන්නේ

0: murder.
1: කියලා කියන්නේ හරි විශ්මිත දෙයක්නේ.
2: හරි කරන්න පුළුවන් දේවල් ගොඩ.
1: එහෙන් බලලා ඕන දෙයක් කරන්න පුළුවන් අපිට. නේ? එහෙන් බැලුවම සමාජලාට හිතනවා අපේ ශරීර කූඩුවේ තියෙන වාසනාවන්තම අවයවය හැකියල.
2: ප්‍රධානම එක ගත්තත් හරි නේද?
1: ඔව් දැන් අපිට ලස්සන ගෑන ළමෙක් ඉන්න. අපිට පුළුවන් එයා දිහා බලලා ඕනේ නම් එයත් එක්ක විවාහ වෙන දවස ගැන ඉමේජ් කරන්න. හා? එයත් එක්ක ආදරෙන් ඉන්න විදිය. හා ඊට පස්සේ ලස්සන වාහනයක් දැක්කම් ඒක ඔයා පැදගෙන යනවා කියලා ඔයාට මෙහෙම ඇහෙන් දකින්න රූපේ හරහා මොලේට ගන්න පුළුවන්.
2: ඔව්.
1: ඒ කියන්නේ වෙන තැනකට අපේ නේද? ඔව්. සිතීමේ ශක්තියත් එක්ක ඒ වගේ දෙයකට බලපාන. දැන් චීනය AI උපැස්සුවල කන්නාඩි.
2: ආ කන්නාඩි. හා.
1: නිෂ්පාදනය කරන්න පටන් ගත්ත මේ පහුගිය කාලේ.
2: AI
1: කන්නාඩි.
2: ආ.
1: ඒ කියන්නේ මේකට සෑහෙන ගෝලීය වශයෙන් දැඩි ඉල්ලුමක් තියෙනවා.
2: හරි.
1: මේ කියන්නේ මේ කණ්ණාඩි දෙක දාලා මේ දැන් පාරේ ඇවිදගෙන යනවා කියලා හිතා.
2: හරි.
1: අපි දකිනවා වාහනයක්. ඒ වාහනේ දිහා බලපු ගමන් ඒ කණ්ණාඩියේ තිරය මත අපේ ඇහැට පේන මේ ෆොන්ට් එකකින් මේක නිකන් පොඩි ඕගලන්ට කිව්වොත් හරියටම කිව්වොත් අර මේ ඔය අර ෆිල්ම් හෝල්ස් වල තියෙන ෆිල්ම්
2: හෝල්
1: අන් 3D මේ ග්ලාස් එක තියෙන අන්න ඒ වගේ එකක් කියලා හිතන්න.
2: හරි.
1: පටස් ගාලා මෙයා ඐඩෙන්ටිෆයි කරගන්නව මොකද්ද මේ වාහනේ?
2: හා
1: මේ වාහනේ නිෂ්පාදිත වර්ෂය මොකද්ද? හරි. වාහනේ වර්ගය මොකද්ද? හා ඊට පස්සේ එන්ජින් කැපැසිටි එක කොහොමද? ඒ ඔක්කොම අපිට ඒ සම්බන්ධව දැනුම
2: දෙනවා.
1: හා හා ඉතින් දැන් මෙහෙම පාරේ යනවා. ලස්සන ගෑන ළමෙක් දකින්න. එයා වයස කීයක විතර කෙනෙක්ද කියලා අපිට ඉක්මනට යා දෙනව තොරතුරු. නම ගම දෙන්නේ නැහැ ඇඩ්‍රස් එක.
2: ෆෝන් නම්බර් එක හැම දෙන්නේ නැහැ.
1: ඒක දුන්නොත් නඩුව. හරි. ඉතින් මේ උපැස්සුවල මිලියන 2.46ක් මේ වෙනකොට අපනයනය කරලා
2: තියෙනවා.
1: අනිත් රටවල 2025 සහ මේ 2026 මුල් කාලේ. ඉතින් මේකේ මේක කියන්නේ අපිට වෙන විදිහකින් ගත්තොත් අපේ දැන් ස්මාර්ට් ෆෝන් එක හරහා අපි කරන දේවල් ටිකක් තියෙනවා.
2: ඔව්.
1: අන්න ඒකට සමාන කෝල් ගන්න බෑ.
2: හරි.
1: අනිත් සියලු දේවල් මේ ඔය එක්ස්රේල් රේනියෝ කියන මේ සන්නාමයට තිය තමයි එන්නේ.
2: හරි.
1: ඉතින් මේ හරහා ඔය AI උපැස්සුවල තුල කුඩා මේ ප්‍රක්ෂේපණ නේද ඒවට කියන්නේ. ප්‍රක්ෂේපණ උපාංග තියෙනවා. එතකොට විනිවිද පේන දර්ශන තිරයක් තියෙනවා.
2: හරි.
1: එතනින් තමයි අපිට ඕන කරන ඩීටේල් එක එයා ඉක්මනටම දෙන්නේ.
2: එතකොට ගියන් අර Google කර කර ඉන්නෝ
1: නෑ නේද? පාරේ යනකොට අපි හිතුව මොකක් හරි පාරක බෝඩ් එකක් තියෙනවා. සුහද මාවත. කිසිම සුහදත් නැහැ ඉන්න පොස්.
2: බෝඩ් එක ගැන විතරක් හිතන්න.
1: සුහද මාවතේ ගෙවල් කොච්චර තියෙනවද?
2: හරි.
1: එතකොට කිලෝමීටර් කීයක් තියෙනවද මේ පාරේ?
2: පාර.
1: අතුරු මාර්ග කොච්චර තියෙනවද? ඔය වගේ ඉක්මනට මෙහෙම ඩීටේල්ස් දෙනවා.
2: වව්.
1: හරි.
2: එහමයි.
1: ඔව් ඉතින් මේක next level. ඒ කියන්නේ ඉස්සරහට මේක අන්තර්ජාලය හරහා අපි ලබා ගන්න තොරතුරු හා සමාන තොරතුරු ලබා දෙන මාධ්‍යයක් බවට පත් වෙයි, උපකරණයක් බවට පත්
2: වෙයි.
1: ඉතින් මේකට සෑහෙන ඉල්ලුමක් තියෙන එකයි මිනිස්සුන්ට තව තව ජීවිතේ පහසු කරනවා. ඩිජිටල් සහායකයා කියලා
2: කියන්නේ
1: ඔබේ දැස් ඉදිරිපිට සිටින ඩිජිටල් සහායකයා.
2: එතකොට අපිට chat අයව එහෙම අයින් කරන්න වේද?
1: ගොඩක් chat GPT නම්ම ඔක්කොම අයින් කළා දාන්න වෙයි. නමුත් අපි බලමු දැන් ඔය AI එනකොට කිව්වනේ මිනිස්සුන්ට අයින් වෙන්න වෙනවා කියලා වැඩවලින්. දැන් ඒක අනිත් පැත්තට යන්නේ.
2: ඔව්.
1: හරි. ඒක කොහොම වුණත් අපි වාගේ පෙනීම ගැන කතා කරන ඕනේ හැමදාම.
2: දැන් ඔය අර කියපු තාක්ෂණය දැන් ලංකාවට આવුවොත් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?
1: ඒක මෙහෙට එන්න සෑහෙන කාලයක්.
2: ඒතර මිනිස්සු මේ පාරේ ඉඳන් ඔව සර්ච් කරලා ගත්ත වාහන හප්පගෙන ගිහලා විනාශයක්
1: වෙයි. මම හිතන්නේ ඔයයි මායි ඒක හිතන්න ඕනේ නැහැ. ඒක ලංකාවට එනකොට අපි දෙන්න ජීවතුන් අතර ඉන්න එකක්.
2: ආ එච්චර කලනවද?
1: යයි මේ.
2: හා එහෙනම් ගවන්නේ.
1: ඒ කියන්නේ ලෝකෙ දිවුණු රටවල තියෙන ගොඩාක් ඒවා මෙහෙට එන්න යනකොට පරම්පරා දෙකක් විතර යනවා.
2: අපි එතකොට උඩ ඉඳන් ගියෝ දැක්කදාසක් මං කිව්වේ.
1: අපි බලමු. හරි. අපි මේ මතක් කරන් ඉන්නේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන.
2: හරි.
1: සියලුම අක්ෂි සේවාවන් සඳහා ඔයාලට පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 0706 478 478. 0706 478 478. එහෙම නැත්නම් 0112 785 858. බිඳු එක එක දෙකයි හත්සිය සුපයි අටසිය පනසට. ඇයි මේකට කෝල් කරන්න කියලා කියන්නේ? ඇහි සුද ඉවත් කිරීමේ සැත්කම්. දියවැඩියා සායනේ, ග්ලූකෝමා සායනේ, ළමා ආක්ෂි සායනේ, ඇස් කණ්ණාඩි සේවාව, බාහිර රෝගී අංශය, ඇතුළු ඔයාගේ ඇහැ සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්නවලට ඉතාම සුළු මුදලකට. මට ඊයේ මේ ආයතනයේ කළමනාකාරතුමා එක්ක ඇති වෙච්ච සංවාදයක, දුරකථන සංවාදයකට මම හොරෙන් ඇහුම් කන් දුන්නා. මොකද්ද? හොරෙන් නෙමෙයි, ඒ කෝල් රෙකෝඩින්ග් එකක් ඇහුවා. මේ අපේ ලක්කඬ අහලා කතා කරපු මහත්තයෙක්. මේ ඊ උදෑසනම ඇති වෙච්ච තත්ත්වයක්.
2: හරි.
1: අපි මේ වගේ කියනකොටම ආපු කෝල් එක. හරි. ඒ වගේ ඕන තරම් දැන් මේක අහගෙන ඉඳලා ඇහි ප්‍රශ්න තියලායි කතා
2: කරනවා.
1: එතකොට ගණන් එහෙම ගැන මම කතා කරලා දැන් මං කියවල අපි හැමතිස්සෙම මෙතන කියනවා ගණන් හරි අඩුයි කියලා.
2: ඔව්.
1: දැන් මං බැලුවා ඒ කෝල් එකේදී කොහොමද ගණන් කියන්නේ කියලා. හරි. අනේ අර එළිය කරන සමහර සැත්කම් දැන් ඇසේ සුද ඉවත් කිරීම කියන වට එළිය යන ගණක් තියෙනවනේ.
2: ඔව්.
1: ඕකෙන් භාගයට භාගයයි මෙතන.
2: හා හා හා.
1: අති නවීන උපකරණ එවැගේම හොඳම පහසුකම් වලින් සමන්විතව විශ්වසනීය සේවාවක් දීලත් ඒ ගාන තමයි ඇය කරන්නේ.
2: ඊට පස්සේ ආෆ්ටර් සර්විස් එක.
1: ඔව්. කියන්නේ ලාභයට වැඩිය මිනිස්සෙගේ ඇස් දෙක සුවපත් කිරීම කියන සතුට. ඒ තෘප්තිය. මේ ලෙන්ස් ටෙක් ආයතනය භුක්ති විඳිනවා.
2: ඒක අපි අර ගලංගේ කතා කරාමත් අපිට ඒක තේරුණා නේද?
1: ඔව්. අපි ගොඩක් වෙලා කතා කරා. කෙනෙක්ගේ ඇස් දෙකක් සනීප කරලා එයාගෙන් ලැබුණු ෆීඩ්බැක් එක මේ ඉහළ කාරණාකාරීත්වය ඉතාම හොඳින් අත්විඳිනවා.
2: ඔව්.
1: ඒකෙන් පුදුම සතුටක් ලැබුණේ මූණවල තිබුණේ මාර මෙව්වා එකක්.
2: ඔව් ඇත්තරම.
1: හා ඉතින් ෆ්‍රී මෙඩිකල් කැම්ප් කරනවා. මේක විශේෂයෙන් කියන්න කිව්වා. ඕගලන්ගේ ඔෆිස් එකට.
2: හයි.
1: ඕගලන්ගේ ඉන්න සමාජය ඇතුලේ යම් කණ්ඩායමකට ඕනේ නම් මෙඩිකල් කැම්ප් එකක් කරගන්න. කෝල් එකක් දෙන්න. අනිවාර්යෙන් වැඩේ කරලා දෙන්න.
2: ඒ ඉන්ෂුරන්ස් ක්ලේම් කරලා දෙනවනේ.
1: ඒ ඔක්කොම ඉන්ෂුරන්ස් කතා කරලා සල්ලි ටික account එකට දාලා
2: දෙනවා.
1: හරි. ඒ හැමදේම වෙනුවෙන් තමයි ලෙන්ස් ටෙක් අයි කේ හොස්පිටල් ගැන අපි කතා කරේ. ඇහේ ප්‍රශ්න නම් හරි. ඊට පස්සේ තියෙන ඇඟපති ප්‍රශ්න.
2: සරුවාගේ ප්‍රශ්න.
1: පිල්ලෙට ගොඩවල් නේ බැලුවා.
2: හොස්පිටල් එකට අතාලි කර.
1: දැන් මම දෙයට නැගිටලා ඇඳේ විනාඩි 10ක් විතර ඉන්න ඕනේ. ඉතුරු ටික නැගිටලා කෙලින් හිටගන්න. මොකද මන් දන්නේ.
2: ඒක කකුල වෙනමනේ තියන්නේ බිමටනේ.
1: ඔව් කකුල් රිදෙනවා. ඊට පස්සේ දණිස් රිදෙනවා, කොන්ද රිදෙනවා. ඔය ප්‍රශ්න ටික ඔක්කොම විසඳගෙන එනකොට තව ෂිෆ්ට් එකක් කරන්න වෙලා.
2: ඇත්තටම මට 38යිද?
1: 38යි. 38ට මෙහෙමයි. සාමාන්‍ය 40 පෙන්නම නින්නේ. අපිට කලින් ඇවිල්ලා. ඇයි අපේ තියෙනවනේ නරක පුරුදු ටික. රෑනි දි මරනවා.
2: ඔව් ඔව්.
1: යාළුවන් එක්ක. පැණි බීම බිබි. හා. ඊට පස්සේ ශනික ආහාර. ඔය වගේ ප්‍රශ්න ගොඩක්
2: තියෙනවා. තියෙනවා.
1: හරි. වැරදි ඉරියව් වලින් ඉන්නවා කියන එක හරිම නරකයි. පුටුවකුණත් අපි කියනවනේ වාඩි වෙන්න ඕනේ විදිහ. ඉතින් කොන්දේ අමාරුව, දනේසේ අමාරුව, වැලමිටේ අමාරුව, බෙල්ලේ අමාරුව, මැණික් කටුව රිදනවා නම්, වල්ලු කර රිදනවා නම් ඔය ඔක්කොටම විසඳුම තමයි ෆැඩ් නාවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ.
2: ඔව්.
1: ෆැඩ් නාවත ෂීල්ඩ් විද්‍යාගාර තුල තහවුරු කරලා තියෙනවා. මේක තමයි ප්‍රොඩක්ට් එක. තෙල් කුප්පියක්
2: නෙවෙයි.
1: හරි. ප්‍රසන්න සුවඳක් සහිතයි. 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි සනාථ කරලා තියෙන්නේ. මේ නිෂ්පාදනයේ හරියටම හරි කියලා.
2: 1920යි ගාන.
1: රුපියල් 1920යි. අද ගාල 1900 මොනවද කරන්න පුළුවන්?
2: නෑ නේද? කොත්තුවක්වත් කරන්න බෑ හරියට.
1: ඔව්. ඔය කියන්නේ අපි කියන්නේ කොත්තු ලොකු එකක්. ලාජ් එකක් දැම්මත් 1400ක් විතර.
2: තේරෙන්නේ.
1: ඒ නිසා බලන්න ගෙදර මේක ගෑනලා තියාගන්න ඕනේ. මේක වයස අවුරුදු 18 වැඩි ඕනම කෙනෙකුට, ක්‍රීඩකයෙකුට, ගෘහණියකට, වෘත්තිකයෙකුට හැම වෙලෙම වාඩිලා ඉන්නවනේ. ඩ්‍රයිවිං ජොබ් එක එහෙම කරනාට නිතර කොන්දේ අමාරු තියෙනවා. මොකද හැම වෙලේම සීට් එකේ වාඩිලා
2: උර හිස අමාරු වෙන්න පුළුවන්.
1: ඉතින් ඔයගේ හිටගෙන ඉන්න ඇයි සිකියුරිටි වැඩ කරන අයට ඕනම කෙනෙකුට ෆැඩ් නාවත ෂීල් ඇක්ටිව් ප්ලස් තමයි ප්‍රොඩක්ට් එක. ඉතින් ආයි කතන්දර දෙකක් නැහැ. ඔන්න ෆාමසි වල, සුපර් මාකට්ස් වල ඕනම තැන මේක ගන්න තියෙනවා. ඉතින් ඒක මතක් කරේ අපි ෆැඩ් නාවත ෂීල් ඇක්ටිව් ප්ලස් ගැන. 7:51 වෙලාව සින්දුවක් අහමු.

0: හතයි විනාඩි 57යි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අවතන්න 01176779579.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadun Vadina. Rhino Premier Roofing Sheet. Fetivistar Sandha. Dhatunai Anuhaya Amatana.
3: Oba motorcycle ek gamana kyamata sudanam nam anivarinma helmet ek palanda ganna. Ekakuda therimakin obe jeevithaya rakaganna puluwan. E nisa oba obe helmet e palandinna.
4: Take care. Surakkiva magata. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුතුම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
7: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: ගුඩ් මෝර්නින්, සුබෝදාසනක් වෙලාව උදෑසනටයි.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
10: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ නුතුරයින් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ආව එල් නිනෝ එකක් එනවා කිව්වේ ආවේ ගම් වතුරක්.
1: හ්ම්.
0: එතකොට දෙයියනේ දැන් එල් නිනෝ එක එන්නේ නැද්ද?
1: බලාගෙන ඉන්නේ නේ.
0: ඇයි අපිව මුලා කරන්නේ? ඔය සමහර රටවල කාලගුණයේ සම්බන්ධ අනාවික කියන ආයතන කිසිසේත්ම සත පහකට විශ්වාස කරන්න බෑ කියලා මම දැක්කා මූණු පොතේ සටහනක්
1: තියෙනවා. අපේ රටේ නෙවෙයි.
0: අපේ රට ගාව ගන්න ඕනේ මං කියන රට.
1: හරි.
0: එල්ලෙන්නම හදන්නේ එතන ඉන්නේ. සස්සාවට කරන්න හදන්නේ. මං කියුවේ වෙන රටේ. දැන් බලන්න එල්ලිනෝ තත්ත්වයක් එක්ක ඉදිරියේදී වැසි අඩු වෙන්න පුළුවන්. වියලි කාලගුණයේ සහ ජලහිඟේ වගේ දේකට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. තොර ජලය කියන්නේ අපේ දෛනික ජීවිතයේ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ඔය වගා කටයුතු කෘෂිකාර්මික කටයුතු සඳහා වැදගත්. හ්ම්. එතකොට මේ කර්මාන්තයට ඒක ඉන්න ඇයට අත්‍යවශ්‍යම දෙයක් නෙමේ.
1: ඔව්.
0: ඉතින් මේ ජල ගැටලුවක් ඇති වුණොත් ඇති වුණාට පස්සේ විසඳුම් හොය හොය දුවනවට වැඩිය හොඳ නැද්ද කලින් ඉඳලා නිවැරදි තාක්ෂණික ක්‍රමහරහා මේකට විසඳුම් හොයාගත්තොත්?
1: හොඳයි හොඳයි ඒක හොඳයි.
0: ඔයාගේ ගෙදරට වගාවට ගොවිපළට හෝටලයට කර්මාන්ත ශාලාවට ව්‍යාපාරික ස්ථානයට ඩීප් වෙල් පම්ප් සහ සෝලා වෝටපම් විසඳුම් වාට යෝජනා කරනු. ඩීප් ටෙක් ඉංජිනියරින් තමයි මේ මතක් කිරීම කරන්නේ. දැන් ඔයාගේ ස්ථානයේ ජලාවශ්‍යතාවය ජලය ලබා ගන්න පුළුවන් ඔය ගැඹුර, ඊට පස්සේ දවසකට අවශ්‍ය වතුර ප්‍රමාණය, ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරා ගැනීම ඉඳලා සවිකිරීම දක්වා අවශ්‍ය තාක්ෂණික සහාය ඒගොල්ලෝ ලබා
1: දෙනවා.
0: ඔව්. ඒ වගේම දවසින් දවස ඉහළ යන මේ විදුලි බිල ගැනත් අපි ප්‍රශ්නෙක ඉන්නවනේ.
1: ඔව්.
0: අපි හැමතිස්සෙම මේ ගැන කතා කරලා
1: තියෙනවා.
0: එහෙනම් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙන සෝලා වෝට පම්ප් සිස්ටම් එක ඔයාට හොඳ විසඳුමක්.
1: දිගු කාලීන විසඳුමක්.
0: ඔව්. හිරු එළිය භාවිත කරමින් ජලය පොම්ප කරගන්න හින්දා වගාබිම් ගොවිපළවල් වල විදුලිය නේද?
1: ඔව්.
0: ඔය පහසුවෙන් ලබාගත නොහැකි ප්‍රදේශ සඳහා මේක වඩා
1: ප්‍රයෝජනවත්.
0: ඉතින් විදුලි වියදම අවම වෙනවා. ඔයාගේ ජල සපයීම කාර්යක්ෂමව යන්න පුළුවන්. ඩීප් ටෙක් ඉංජිනියරින් සමග සම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා.
1: හරි.
0: කෝල් කරන නම්බර් එක වාට කටපාඩම්. වාට වෙන්දර අපි කතා කරන්න කියන්නේ 071 711 711 1.
1: 1.
0: වාට දැන්ම අදින නම්බර් එක වඩා වෙනස්
1: කරනවා.
0: හරි. ඩීප් වෙල් පම්ප්.
1: හරි.
0: සහ සෝලා වෝටර් පම්ප්. සදා ගන්න ඕනේ මෙන්න මේ නම්බර් එකට.
1: 077 777 73 74
0: මරදී කිව්වා. මරදී කිව්වා.
1: අරනේ.
0: දැන් ඔයා කිව්ව නම්බරේ මම ආයි කිව්වොත් එහෙම නම්බර් එකලස්. මොකද්ද?
1: 077
0: 777 73 74ට කතා කරා.
1: ඒක එහෙම තමයි මං
0: කිව්වේ. ඔයාගේ 077
1: 777 77.
0: ආයි බලන්න ආයි බලන්න නම්බරේ බා.
1: 077
0: හරි.
1: 777 73 74.
0: හරි. එහෙනම් නම්බරේ හරිනේ.
1: හොඳ නම්බරයක් මේ.
0: ඔව්. පොඩ්ඩක් එහෙම වුණොත් ඉක්මනට කෝල් එකක් දෙන්න. අපිට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න නම්බරේ වරද්ද ගන්න එපා. හරි. ඩීප් ටෙක් Facebook එකේ කියලා බලන්නකෝ වැඩ ටික. එතකොට වඩා අයිඩියාක් ගන්න පුළුවන්. ඩෝම මැෂින් එක Mark Spen Group එක ලංකාවේ කෘෂිකර්මාන්තය ගැන කතා කරනකොට ඒගොල්ලන් අමතක කළා බෑ.
1: බෑනේ බෑනේ.
0: ලංකාවට ඕන කරන මැෂින්ස් ටික ගේනවා. ඔයාලට ෆැක්ටරි එකක් තියෙනවනේ ඒකට ඕන කරන මැෂින්ස් ටික ගේනවා.
1: ඔව්.
0: ගේනකොට කිසියම් ඔය අමතර ගාස්තු අනම් මනම් දන්නේ නැද්ද? රඳවා තබා ගැනීම ගාස්තු ඒව මුකුත් නැහැ. වියදම විතරයි කවර් කරන්නේ.
1: මේ
0: Mark Spen Group එකේ හැටි. එතකොට ඩෝම මැෂින් එක ඇතුළු යන්ත්‍රෝපකරණ ගණනාවක් ලංකාවට හඳුන්වා දුන්නා. දවල් මතකයි පහුගිය කාලෙම ස්වෙන් රේකියා කරන අයට අර තෙල් හිඳින යන්ත්‍රය. ගෙවල් වල තියාගෙන පොල් තෙල් ටිකක් හිඳින්න පුළුවන්. තල තෙල් ටිකක්, රට කජු තෙල් ටිකක්. ඕන එකක්. ඕන තෙලක් හිඳගන්න.
1: ඕන තෙලක් හිඳගන්න.
0: හරි. කෝල් එකක් දෙන්න මේ Mark Spen එකට. දැන් 011 679 579 තමයි සාමාන්‍ය හොට් ලයින් එක. දැන් අලුතෙන් ජොබ් එකකට එහෙම ඇප්ලයි කරනවා නම් Mark Spen එකේ මෙන්න මේ නම්බර එකට ඔයගේ CV එකක් දාන්න.
1: 077 760 909.
0: 077
1: 760 909.
0: හරි. 909. හරි.
1: හරිනේ.
0: එන CV එක දාන්න මෙන්න
1: මේ. ඔව් දැම්මද? ටයිප් කර.
0: මෙන්න මේ වේකන්සි මොනක් තියෙන?
1: වේකන්සි තියෙනවා ඇසුරුම් කරුවන්ටයි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ටයි. 18ට වැඩි කෙනෙක් නම් ඔයා ඕලෙවල්ස් වලට පෙනී ඉඳලා තියෙනවා නම් හොඳට කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් නම් ටග් ගාලා ඇප්ලයි කරන්න හොඳ පඩියක් ගන්න පුළුවන්. එතනින් අයත් එක්ක හොඳ සුහදශීලීව වැඩ කරන්නත් ඔයාලට පුළුවන්.

0: පටස්කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්, 40 වසරක විශ්වාසය. ගානු දෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය. රේඩියෝ සියවසක පුනරාවලෝකනය
1: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
0: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
1: විද්වත් දේශන සමක විවෘත සංවාදය,
0: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
1: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
0: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
1: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය,
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

0: අතයි විනාඩි 39 වෙලාව. පාර යන වාහනයක් දිහා බල්ලා මෙන්න මෙහෙම හිතලා තිනවද ඔයා?
1: කොහමද?
0: අද පාර යන වාහන වලින් වැඩිපුරම යන්නේ සුදු පාට. අද කළු පාට ඒවා ගියා. මට පොඩි කාලේ මතකයි අපේ ගේ ළඟ පොඩි මේ පුටුවක් තියාගෙන මම ගයිනෝ බස් කීයක් ගියාද කාර් කීයක් ගියාද තව යාළුවෙකුත් එක්ක. ඔයා කාර් ගයින්න මම බස් ගයින්න. ඔයා බයිසිකල් ගයින්න මම ත්‍රී වීල් ගයින්න. එහෙම අපිට ලස්සන ළමා කාලයක් තිබ්බනේ. ඉස්සර කාලේ වගේ රතු පාට නිල් පාට කොළ පාට වාහන අද පාරේ බහුලව පේන්නේ නැහැ. ලොකු ලොකු බිල්ඩින් වල ගාන පාට වුණත් වෙනස්. يعني ග්‍රේ සහ රිදී අපි කියන්නේ මොනවද? ඒකට කියන්නේ මේ අලු සහ රිදී. වැඩිපුරම තියෙන්නේ සුදු කළු අලු සහ රිදී පාට වාහන.
1: සිල්වර් පාට.
0: ඔව්. ඔයාට මේවා එච්චරම මීටර් නැතුව ඇති. මොකද ඔයා එච්චර උනන්දු වෙ මේවා බැලුවේ නැහැ. මේ වාහන වලට විතරක් සීමා වුණ එකක් නෙමෙයි මං කිව්වා වගේ. අපි අඳින ඇඳුම් වල අලුතින් හැදෙන බිල්ඩින් වල කඩ සාප්පු වල ෆෝන් ලැප්ටොප් මේ හැමදේම ටිකෙන් ටික කළු සහ සුදු අලු කියන ලෝකයට වෙනස් වෙමින් තියෙනවා.
1: අයියේ.
0: ලෝකේ ප්‍රසිද්ධ සමාගම් පවා තමන්ගේ ලෝගෝ වල තිබුණ පාට අයින් කළා. කළු සුදු ලෝගෝ වලට වෙනස් කළා තියෙනවා. ඇයි අපේ ලෝකෙට පාට මේ අකපැද? සෙට් වෙන්නේ නැද්ද? මේ ගැන බ්‍රිතාන්‍ය විද්‍යාගාරයක මේ විද්‍යාඥෝ පිරිසක් අරුම පුදුම පරීක්ෂණයක් කළා. ඒගොල්ලෝ කිව්වා 1800 අවුරුද්දේ ඉඳන් 2020 වෙනකම් පාවිච්චි කරපු එදිරෙදා බඩුමුට්ටු 7000ක් විතර අරගෙන තමයි මේ පරීක්ෂණය කරේ. ඒ පාටවල වෙනස් වීම මේගොල්ලෝ විශ්ලේෂණය කරා.
1: හරි.
0: ප්‍රතිඵලය දැක්කම විද්‍යාඥයෝ පුදුම වුණා. 1900 ගණන්වල ඉඳන් ලෝකේ පාවිච්චි කරපු බඩුවල පාට ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා. කළු සුදු සහ අලු පාටවලට හැරිමින් තියෙනවා.
1: හරි.
0: ඒ පරීක්ෂණෙන් හරියටම ඔප්පුණා ඇත්ත තමයි කියලා. කාර්. අද ලෝකයේ නිපදවන කාර් වලින් 70%කටත් වඩා තියෙන්නේ සුදු කළු සහ අලු. එහෙම නැත්නම් රිදී පාට.
1: ඔව්.
0: රතු සහ නිල් පාට කාර් තියෙන 6%, එහෙම නැත්නම් 10%ක් වගේ 6-10 අතර. ගෙවල් තියෙන 1970 ගණන් වල ගෙවල් වල පාට කරලා තිබුණේ තැඹිලි කහ රතු වගේ. මාර විචිත්‍රවත්. හැබැයි අද වෙද්දි සුදු බිත්ති, අලු පාට බිත්ති. බිම හරි ඔය අපි කියන්නේ ඔය ගොඩක් වෙලාවට ස්ටේන්ලස් ස්ටීල් කියලා.
1: ඔව්.
0: කුස්සි වලට එහෙම තනිකර ඉස්පිත්තාල වාට්ටුවක් වගේ.
1: ඉස්පිත්තාල.
0: ඔව්. ඇඳුම් ඇමරිකාවේ අන්තර්ජාලයෙන් විකුණපු ඇඳුම් ලක්ෂ 2ක් ගැන පරීක්ෂණයක් කරා.
1: හා.
0: ඒක හොයාගත්තේ ඇඳුම් වලින් 38%ක් කළු පාටයි. සුදු සහ අලු පාට 25%යි. ලෝක ප්‍රසිද්ධ සමාගම් තමන්ගේ බ්‍රෑන්ඩ් වල තිබුණ විචිත්‍රවත් පාට ඔක්කොම අයින් කරලා
1: තියෙනවා.
0: දැන් ඔය ඇපල් සමාගමේ.
1: හරි.
0: ඊට පස්සේ බර්ග සම්බන්ධව තියෙන සමාගම්, බහුජාතික සමාගම්. ඇපල් වල 1970 ගණන් වල ඇපල් ලෝගෝ එකේ දේදුණු පාටක් තිබුණා. හරි දේදුන්නක පාට තිබුණා.
1: හරි.
0: අද තියෙන නිකම්ම නිකන් කළු හරි රිදී හරි සිල්ව පාට හරි.
1: සිල්ව පාට.
0: හරි. මැක්ඩොනල්ඩ් එක ගත්තොත්. ඉස්සර මැක්ඩොනල්ඩ්ස් කියන්නේ ළමයින්ට හදපු තැන.
1: ඔව්.
0: ඒක රතු සහ කහ පාට ලොකුවට පාවිච්චි කරා.
1: ඔව්.
0: ළමයි සෙල්ලම් කරන තැන් තිබුණා. හැබැයි 2006 ඉඳලා Forever Young කියලා බ්‍රෑන්ඩ් එකක් රීබ්‍රෑන්ඩ් කළා. ඒ ඔක්කොම පාට අයින් කළා. අද මැක්ඩොනල්ඩ්ස් එකක් දැක්කම ඒ නිකම්ම නිකන් කෝපි කඩයක් වගේ. ඊට පස්සේ Samsung, Nissan හැම සමාගමක්ම එයාලගේ ලෝගෝ එක අද වෙද්දි සම්පූර්ණයෙන් කළු සහ සුදු බවට පත් කළා. ඇයි මේ සමාගම් මෙහෙම කරන්නේ? මොකද්ද මේක පිටපස්සේ තියෙන රහස?
1: ඇයි මාත් මේ බලන් ඉන්නේ ඒක දැනගන්න.
0: ජපානයේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා අලු පාටින් කිසිම උද්‍යෝගයක් ඉන්නේ නැහැ කියලා.
1: හා.
0: හැබැයි අලු පාට නිසා කිසිම කෙනෙකුට කරදරයක්වත් නැහැ කියලා.
1: හා හා.
0: මෙන්න මේක තමයි ලෝකයේ අද තියෙන ප්‍රධාන බිස්නස් රහස.
1: හා.
0: හිතන්න ඔයාලඟ කොළ පාට කාර් එකක් හැදුවා කියලා.
1: ඔව්.
0: ඔයාලඟ තියෙනවා කියලා. සමහර අයට ඒ පාටට පිස්සු හැදෙන ආදරය හිතෙනවා. හරි. හැබැයි තවත් අයට ඒක දැක්කම හරි. මොකක් හරි අප්‍රසන්න හැඟීමක් එනවා. හැබැයි ඔයා සුදු හරි කළු හරි කාර් එකක් ඔයාලඟ තියෙනවා නම් ඒකට කවුරුවත් පිස්සු වෙන වගේ ආදරේ කරන්නේ නැති වුණාට කවුරුත් ඒකට වෛර කරන්නේ නැහැ. කම්පැනි වලට ඕනේ හැමෝටම බඩු විකුණන්න. එහෙම විකුණන්න නම් හැමෝටම ගැළපෙන කාටවත් කරදරයක් නැති සාමාන්‍ය පාටවල් පාවිච්චි කරන එක තමයි හොඳම විසඳුම. වියදම අඩුයි. කාර් වලට එක එක පාටවල් හදන්න මාරු කරන්න කම්පැනි වලට ලොකු කාලයක් යනවා. සල්ලි යනවා. කළුයි සුදුයි ගැහුවම කිසි ප්‍රශ්නයක් නැහැ. ලාභයි. විකුණන්න ලේසි. හරි. ඒව තමයි මේ සමාජ විද්‍යාඥයෙක් වෙච්ච ජෝර්ජ් රීසර්ට් මේ தত্ত্বය හැඳුන්වුවේ සමාජය මැක්ඩොනල්ඩීකරණය වීම කියලා. මැක්ඩොනලයිසේෂන් ඔෆ් සොසයිටි.
1: ඔ මයි ගොඩ්.
0: වව්.
1: ඔයා වැඩ එක.
0: බබා ඉංග්‍රීසි කතා. අද නම් අසංඛ්‍ය නෙවෙයි. ඒ කියන්නේ මේකට ලස්සන වචනයක් කියනවා. මේ ඔය ෆාස්ට් ෆුඩ් කඩේක තියෙන ඉක්මන්කම, ලාභය සහ කාර්යක්ෂමතාවය මුළු සමාජයටම බෝ වෙලා දැන් තියෙන්නේ. ඒ හින්දා තමයි මෙයාට කිව්වේ මැක්ඩොනලයිසේෂන් ඔෆ් සොසයිටි. ලස්සන නේද අර සිංහල වචනේ. සමාජය මැක්ඩොනල්ඩී කරණය වීම.
1: මැක්ඩොනල්ඩී.
0: වව්. මේකට තව වෙන විදිහකට කිව්වොත් නව උදාරවාදී ධනවාදය. හරි.
1: හරි.
0: නියෝ ලිබරල් කැපිටලිසම් කියලත් කියනවා. ලේට් ස්ටේජ් කැපිටලිසම් කියලත් කියනවා. මේ ක්‍රමයේ එකම අරමුණ කොහොම හරි වියදම අඩු කරලා ලාභය වැඩි කරගන්න එක. ඉතින් මාර කන්ටෙන්ට් එකක් මේ. මේ ගැන හිතලා බලන්න. හරි.
1: දැන් මම ඒ ගැන හිතලම තමයි අද මේ කළු යළු යනගෙන.
0: ඔව්. ඔය තියෙන එකම ඇඳුමයි.
1: Yes yes.
0: අපි ඉස්සර බොස් කෙනෙක් හිටිය හැමදාම සූෂර්ට් එකක් අඳින්. දැන් හෝ ඇයි කියලා? ලේසි නේ බං. ඊ ඇඳේ හොයන්නත්
1: බෑ.
0: හිතන්නේ මේක කියලා හොයන්නත්. හොදනවා අඳිනවා. ඒක වෙන කතාවක්. 8:45 වෙලා.

0: උදෑසන 8:48 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන නම් මේක තමයි.
5: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: රටම එකට ජාතික මෙහෙයුම 19:27. මේ නම්බරේට කතා කරන්න ඕනේ.
0: මතක තියාගන්න ඕනේ නම්බර් එකක් ඒක.
6: මොකද රටේ බහුතරයක් තරුණ පිරිස මේ වෙනකොට මත්ද්‍රව්‍ය කියන විෂ මත්ද්‍රව්‍ය කියන පැත්තට යොමු වෙලා
0: ඉන්නේ.
6: පාසල් ළඟ බෙදෙනවා, බෙද බෙද විකුණනවා, ලාභ හොයනවා. කොයි ලෝකේ යන්නද කියලා මේ මිනිස්සු නේ. අපිට එහෙම හිතුණානේ මේ මිනිස්සුට එහෙම හිතෙන්නේ
0: නැහැ. නෑ
6: නෑ. කුඩු අල්ලනවා නැව් ගණන්. එතකොට බලන්න ඔයාලට වෙලා තියෙනදී කියලා කවුරුත් එයාට කියන්න දෙයක් කෙනෙක් නැහැ. කිව්වත් එයා පිළිගන්න ලෑස්ති
0: නැහැ.
6: ඔය හෙරොයින්, කුඩු, අයිස් ඔය මොන නම් වලින් මොන જાතියෙන් කිව්වත් ඔළු අවුල් කරනවනේ. මතක ශක්තිය නැති කරලා, පියවි සිහිය නැති කරලා. ට්‍රැක් අවුට් කියලා කියන්නේ.
0: ඔව්.
6: මිනිහාට දැන් ට්‍රැක් ඇයිදී මිනිහා අයිස් ගහනවනේ.
0: ඇත්තටම ට්‍රැක් අවුට් යනවා.
6: එහෙම මම දන්නේ මං ගහලා නැහැ. හරි. කොහොමද කොච්චර විශ්වාසයෙන් කියන්නේ කොහොමදල මනිත. හරි. අපි එහෙම අහලා දැකලා
0: තියෙනවා.
6: ඒ නිසා තමයි අපි කියන්නේ රටම එකට ජාතික මේ ක්‍රියාන්විතයේ වෙනුවෙන් වාගේ දායකත්වය දෙන්න කියලා. ඉතින් දන්න කියන අය දැනුවත් කළා, විශේෂම පාසල් දරුවෝ වැඩිහිටියෝ. ආ.
0: ඔව්.
6: ඉතින් මේ මේ මේ වැඩිහිටි પરම්පරාවට තමයි මේකේ
0: වගකීම තියෙන්නේ.
6: ඔව්. යාදීනව කියලා දීලා එයව ගලව ගන්න පුළුවන් කමක් තියෙනවා.
0: ගුරුවරුන්ට ඒ වගේ කීම තියෙනවා. ඉතින් අපි එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් අපි යාලව යමු කරනවා. යාගේ හීනවලට යන්න නම් අපි යාට සංගීතයට, ක්‍රීඩාවට, අධ්‍යාපනයට වගේ එයා ආස කරන තැනකට, ආස කරන තැනකට හිත දා ගන්න අපි යාට උදව් කරමු. පොඩි කාලයක්ද මේගොල්ලන්ට හයියක් වෙන්නේ. ඉතින් අද ගන්න හොඳ තීරණයක් හින්දා හෙට දවසේ මුළු ජීවිතයක්ම අපිට වෙනස් කරන්න පුළුවන් කියලා හොඳට මතක තියාගන්න. ඉතින් 19:27ට ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම් ඒකට ඇබ්බැහි වෙච්ච නැත්තං ජාවාරම් කරන එවත් නැත්තං ඔයා ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම් 19:27 කියන නම්බිකට කතා කරලා අදම ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ආට පුළුවන්කම තියෙනවා.
6: දැන් මේ මේකට ඇබ්බැහි වුණාට පස්සේ මේගොල්ලෝ ප්‍රතිකාර කිරීමට වඩා ඒක වළක්කු ගැනීම හැම වෙලෙම වැදගත්. කවුරු හරි ඇබ්බැහි වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඊට කලින් ඕනේ වළක්කක.
0: ඔව්.
6: දරුවෝ තාරුණ්‍ය ආරක්ෂා කිරීම වගකීම හැම පවුලකම, හැම සමාජයකම. එතකොට අද ගන්න යහපත් තීරණ හෙට දවසේ යහපත් අනාගතයක් ගොඩනගනවා. ඒ නිසා තමයි මේ රැකියාව කරන තැන, වාගේ පෞල් ජීවිතයේදී සංස්කෘතික සහ ආගමික වටිනාකම් රැකින විදිහට, සමාජ ආරක්ෂාව, ජාතික සංවර්ධනය මේ කියන කාරණා මාතෘකාව විදිහට ගත්තොත් හැම තැනකදීම මේ කියන කතාව වළංගුයි. ඒ නිසා අපි ඒ ගැන මතක් කරේ. අපි මතක් කරන්න ඕනේ අපේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන. ගොඩාක් අය අහනවා මේකේ විස්තර. මේක මේ රජයේ අනුමත ආයතනයක්.
0: හරි.
6: වාගේ හැ සම්බන්ධ වගකීම බාර දෙන්නේ රජයේ අනුමත ආයතනයක් වෙච්ච අයිකියා ලෙන්ස්ටෙක් අයිකියා නේ.
0: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල්.
6: හරි. කෝල් කරන නම්බර් එක මතක් කරමු.
0: 0706 478 478ට ඕන වෙලාවක ගන්න. ඕන වෙලාවක ගත්තාට ආන්සර් කරනවා. එතකොට මෙන්න මේ නම්බර් එකට ගන්න. 0112 785 858 කියන නම්බර් එකටත් ගන්න පුළුවන්.
6: ඔය එහෙමේ ගිහිල්ලා දැන් ඇහැ සනීප කරන්න බෑ කියලා අහලා ඇති. ගොඩාක් මෙච්චර වීදමක් යනවා කියලා ඇති. ඒ ඔක්කොම රිපෝර්ට්ස් ටිකත් නේද?
0: ඔව්.
6: මේගොල්ලන්ට මේ මුලින්ම කතා කරලා ඉන්නේ, ඊට පස්සේ WhatsApp කරලා එහෙම
0: දැනගන්න නේද?
6: ඔව්. ඊට පස්සේ බලන්න පුළුවන් ආයෙ ඇහැ පරීක්ෂා කරන්න ඕනේද, මොකද්ද මේකට කරන්නේ? ඔය ගොඩාක් තැන් වලින් ගොඩ දාන්න බෑ කියලා කියපු තියෙනවනේ ඇස්, විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ.
0: ඔව්. වයසත් එක්ක.
6: ඔව්. පෙනී මඩු වෙලා වඩ කණ්ණාඩි දාලා විසඳන්න පුළුවන් සමහර අයට. ඊටත් එහා ගිහිල්ලා වුණත් ඒ අවශ්‍ය කරන දැන් කණ්ණාඩි දෙකක් ගන්න අවශ්‍ය කරන සේවාව වුණත් මෙතනින් නේ.
0: ඔව්.
6: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල්. ඉතින් අර කිව්වා වගේ තාම සුවදශීලී සේවාවක් සපයනවා. ඉතින් මෙඩිකල් කැම්ප් එකක් එහෙම කරනවා නම් ඔයාට ඔන්න ඇසේ සුද ඉවත් කිරීම විතරක් නෙමෙයි, තව කාරණා ගණනාවකදී ලෙන්ස්ටෙක් එකට කතා කරන්න පුළුවන්.
0: දේවැඩියා සායනය, ග්ලුකෝමා සායනය, ළමා අක්ෂි සායනය, ඇස් කණ්ණාඩි සේවා, බාහිර රෝගී අංශ මේ කියන ඕනම දෙයක් ඔයාට එතනට ගිහිල්ලා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අර ගොඩක් අය කියනවනේ දැන් මේ එන්න අපි ඇවිල්ලා කතා කරමු එහෙම කියලා බොරුවට බලලා ඒකටත් සල්ලි අය කරනවනේ. හැබැයි මෙතන එහෙම නැහැ. සල්ලි විතරක්ම නෙවෙයි, ඒගොල්ලන්ට ඕනේ ගොඩක්ම ඔයගලන්ගේ ඇස් දෙක ලස්සන කරලා දීලා, ඇස් දෙක පෙනීම ඔයගලන්ට හරියට
6: ලස්සන කරන්නේ.
0: ලස්සන කියන්නේ ඉතින් ලස්සන ඇස් දෙකක් නේ.
6: කන්ටැක්ට් ලෙන්සස් දාලා
0: ඇස් ලස්සන කරන්නේ. ඒව කරන්නේ නැහැ, ඒව කරන්නේ
6: නැහැ. හරි.
0: ඒව දාගන්න යන්න එපා.
6: බොරු සමාජගත කරන්න එපා. මෙතන කරන්නේ ඇස් දෙක සනීප කරන එක.
0: හරි. ඉතින් ඇස් දෙක ප්‍රශ්නයක් තියෙනවා නම්, ලෙඩ තියෙනවා නම් ඇස් දෙක ලස්සන වෙන්නේ නැහනේ. දැන් බලන්න මගේ ඇස් දෙක දිලිසිලිස් තියෙනේ.
6: ලොකු අවුලක් තියෙනවා මට පේන්නේ. ඔය කොලේ බලන් වැරදිව කිහින් ලෙස් ටෙක් එකෙන් චෙක් කරගන්න.
0: නෑ මං
6: කියන්නේ
0: නිරෝගී ඇස් දෙකක් ලබා ගන්න පුළුවන් වාට. ලෙන්ස් ටෙක් අය කිය හොස්පිටල් එකට යන්න.
6: හරි. බලන්න දැන් රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක. වහලේ දිහා බලන් ඉන්න හිතෙනවා. හරි ලස්සනයි.
0: අතුල් පෙනුම.
6: වයිෆයි ලහන මොකද මම සුදු බලාගෙන. තමසර මොකක් හරි ප්‍රශ්නයක්. නෑ
0: වයිෆ් පන්නන වෙලාවට උඩ බලාගෙන ඉන්න.
6: ඔව් මේ රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන කියන්නේ මැටි ලේයර් එකක් යටින් තියෙනවා, උඩින් ජල විකර්ෂකාලේපණේ තියෙනවා. ෂීට් එක පරිස්සම් ලස්සනයි, දියසියල බැඳෙන්නේ නෑ. ආ එතකොට දුර්වර්ණ වෙන්නේ නෑ ඒ උඩ පැත්ත. යට පැත්තේ මැටි ලේයර් එක නිසා ඔයාට රස්නේ කාලෙකදී වුණත් ওই කාලගුණයට ඔරොත්තු දෙන විදියට තමයි හදලා තියෙන්නේ. ඉස්සරහට එන රස්නේ කාලය යනනම් ඔන්න දැන් රයිනෝ රූෆින් ප්‍රීමියර් මැටි ලේයර් එකෙන් ඒ උණුසුම කන්ට්‍රෝල් කරනවා.
0: කූල් එකේ ඉන්න
6: පුළුවන්. වසර 60කට වැඩි කාලයක් රයිනෝ රූෆින් ගැන දන්නවා. ඉතින් ඒජන්ට් කෙනෙක් හම්බෙන්න වහලයක් ගහන්න ඉන්න ඕන, වහල වෙනස් කරලා ඉන්න ඕන, අලුතෙන් ගයක් හදන්න ඉන්න ඕන. ඕනම තැනකට රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන මතක් කරේ. ඒ වගේම මතක් කරනවා මේ පැය යන කලින් පැලවත නිෂ්පාදක ගැන, පැලවත අයිස්ක්‍රීම් ගැන කියන්නම්. වර්ග කීපයකින් වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා. හැමදාම වැනිලා කාලා චොක්ලට්, අයියෝ ස්ට්‍රෝබෙරි එපා වෙලා නම්, බ්ලූබෙරි බටර්ස්කොච්, බනාන ඕනම කියන වර්ගයකින් වඩ ගන්න පුළුවන්. නම බලලා ගන්න පැල්වත් අයිස්ක්‍රීම් ළඟම තියෙන සුපර් මාකට් එකේ තියෙනවා, ග්‍රෝසරි එකේ තියෙනවා, අවුට්ලට් වල තියෙනවා, ළඟම තියෙන සිල්ලර කඩේ තියෙනවා පැල්වත් අයිස්ක්‍රීම්.

0: ඕනම
1: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: විලාඹ දින 9යි විනාඩි 1යි.
1: විලාඹ ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලියේ ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන්දි ලංකලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ.

0: TVS Agribusiness with Sonalika Tractor.
1: නීතික මෝසම සක්‍රිය පැවතීම හේතුවෙන් අද සිට ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ක් මෝ තදවැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බසාහිර, සබරගමු සහ වයිම් පළාත් මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කන් ඊට අයත්. එම ප්‍රදේශවල අහස වලාකුළු වලින් බරව පවතිනවා. දිවිනේ නීතික ප්‍රදේශවල දැන්ට පවතින සුළඟේ තත්වය වැඩිවීමක්ද අපේක්ෂා කරනවා. අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කවලට සවස් කාලයේ වැසි ඇතිවන බවයි කාලගුණ අංශය පවසන්නේ. මේ අතර හම්බන්තොට සිට පොතුවිල දක්වා වෙරළට උබින්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 60න් 70න් දක්වා ඉහළ යාමේ හැකියාව පවතිනවා. ඒ හේතුවෙන් මේ ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසයි නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ෆේස්බුක් සමාජ ජාලාගිනුමේ පළ කර තිබූ වීඩියෝ පටයක් තාවකාලිකව අවහිර කිරීම සම්බන්ධයෙන් මෙටා සමාගම ඉන්දිය රජයෙන් සමාව අයද තිබෙනවා. ඒ මෙටා සමාගමේ ප්‍රධාන ගෝලීය කටයුතු නිලධාරී ජොයල් කප්ලන්, නවදිලි නුවරදී ඉන්දිය තුරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්වින් වෛෂ්ණාන් හමු අවස්ථාවේදී ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අගමැති මෝදි සිසුන් ඇමතු වීඩියෝවක් මෙලෙස සීමා කර තිබුණා. මේ සම්බන්ධයෙන් ඉන්දිය රාජ්‍යයේ මෙටා උසස් නිලධාරීන් කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි මෙම නිල සමාව අයද ඇත්තේ. පසුව අදාළ සටහන යළි ක්‍රියාත්මක කිරීමට මෙටා ආයතනය පියවරගෙන තිබුණා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලකන.

0: නවයයි විනාඩි 10යි සුබෝදාසන කපි අලුත් පැය ඉන්නේ.
1: ඔව්.
2: ඒ ලෑස්ති නැද්ද මේ පැයට වැඩ කරා?
1: ලෑස්ති. මම නිකන් හරි සින්දුවත් එක්ක වෙනම ලෝකෙක හිටියේ.
2: හරි.
1: හ්ම්. දැන් ආවා.
2: මේ ජීවිතේ අපිට අහන්න ලැබෙන හොඳම හොඳම බොරු පහක් මම මතක් කරනවා මේ පැයි. හ්ම්. පොඩි කාලේට යන්කො.
1: හරි.
2: ඇත්ත කිව්වොත් ගහන්නේ. මීට අම්මා. මේ දැන් ඉවරුනේ. කඩේ මුදලාලි. තව විනාඩි 5කට කලින් ගෙනාවා නම් බේරගන්න
1: තිබ්බා. බේරගන්න තිබ්බා. දොස්තර.
2: දොස්තර. ඔයා නැත්තම් මං මැරෙනවා. අපිත් එක්ක ලව් කරපු ගෑනු ළමයි පිරි ළමයි. ඕන කෙනෙකුට කැමති විදියට
1: හිතා ගන්න පුළුවන්. බාර ගන්න පුළුවන්.
2: නම මතක් කරගන්න කැමති විදියට. විනාඩි 5යි මං උතන. හොඳම යාළුවා.
1: හොඳම යාළුවා.
2: ලෝකේ දුවන්නේ මේ බොරු පහෙන්. මේ බොරු පහ. මේ බොරු පහෙන් එකක්වත් නොකියපු කෙනෙක් නැති තරම්. හරි. ලෝකේ දැන් එක එක දේවල් තියෙන ලෝකේ පවතින දේවල්. මේ තමයි බොරු වලින් පවතින සමාජය ඇතුලේ. මේවා බොරු නෙමේ ඇත්තටම. මේව බොරු දනේ මේ දැන් කාලේ මිනිස්සු කියන බොරු ඇහුවා.
1: කල් පැලෙන බොරු තියෙන්නේ.
2: හා. අපි ජීවත් වෙන පරිසරය ඇතුලේ අපිට මේ අපේ ඇහැට කනට පේන දේවල් වලට අපි ඇන්දෙන ගතියක් තියෙනවනේ. මේ අර ළඟදි මේ පමෝග පිට කලනුත් දවසේ කිව්වද කොහෙද?
1: මොකද?
2: ගෝලීය සංසදයේ කියන විදිහට මේ ලෝකේ මේ මොහොතේ දුවන්නේ බොරුව පස්සේ. කියලා ඒගොල්ලෝ කියනවා.
1: ඔව්.
2: බොරුව පස්සේ කියලා කියන්නේ වැරදි විදිහේ sannivedana ක්‍රම. සමහරු හිතාමතා බොරු ප්‍රචාරය කරනවා. සමහරු sannivedan දුර්වලතා නිසා ඇත්ත කියන එකෙන් මිදිලා වෙන පැත්තක වෙන මායාවක ජීවත්
1: වෙනවා.
2: ඉතින් ඒ නිසා ඔය miscommunication සහ discommunication කියන වචන දෙකක් ඒගොල්ලෝ කියනවා. මම මේක ගැන පොඩි ඩෙෆිනිෂන් එකක් හෙව්වා. ඒකට සාධාරණයක් කරේ නෑ Google එක. නමුත් ඒගොල්ලෝ කියන්නේ ඔන්න ඔය වචන දෙක. ඒ නිසා බොරුව කියන එක මත දුවන ලෝකෙක වටපිටාවක ඔයා මම නැගිටලා උදේ පාන්දර අද රස්සාවට ඇවිල්ලා. හරි. ඔයා ජොබ් එක කරන තැනදී ඕන තරම් අද බොරුව ඇහි. කවුරු හරි කෙනෙක් ඔයාගෙන කියපු ලොක්කට කියපු බොරුවක් නිසා දැන් තව පොඩ්ඩකින් ලොකු සර් ඇවිල්ලා වට බැනගෙන යයි. ඔයාගේ බිරිඳ, සැමියා, යහළුවා, පෙම්වතිය, පෙම්වතා, දරුවා, අම්මා, තාත්තා ඔය කියන ඔක්කොම අපිට මේ සමාජ හැම්බෙන චරිතනේ. ඉතින් ඒ හින්දා කාගෙන් හරි පොඩි හරි බොරුවක් එන්න පුළුවන්. වංචාව මූලික කරගත්ත වටපිටාවක තමයි ලෝකය මේ වෙලාවේ තියෙන්නේ කියලයි ඔය ගෝලීය සංසදේ කියන්නේ.
1: හැබැයි ඉතින් සමහර බොරු වලින් එහෙම ලොකු හානියක් වෙන්නේ නැහැ. සමහර බොරු වලින් වෙනවා.
2: එහෙම තමයි පටන් ගන්න.
1: හොරු කියන්නේ. හැබැයි අර ඔයා කර කලින් කියපු බොරු පහ නිකන් අපේ ඩික්ෂනරිය තියෙනව නේද සාමාන්‍ය?
2: ඒ අපේ තියෙනවා. අපි හැමෝම ඒක කරනවා. හරි. ඉතින් කොහොම වුණත් මේ බොරු කියන්න එපා.
1: ඔව් අපි වගේ හැම වෙලේම ඇත්ත කියන පුරුදු වෙන. බලන්න අපි දෙන්න.
2: ඒක බොරුවක්.
1: උදේ 4 පටන් ගත්තා.
2: 9යි 13යි අපි අලුත් පැයක ඉන්නේ. මේ පැයට එනකොටත් මතක් කරනවා ක්‍රිමිරාජ නිෂ්පාදන දශක 7කට අධික කාලයක් ලංකාවේ ගෙදර ඉන්න ඔබේ ඖෂධ වේදියා.
1: ඔව්.
2: ඖෂධ වේදියා කියනවද වෛද්‍යවරයා කියනවද?
1: ඖෂධ වේදියා.
2: ඔව්. කොහොම හරි වෛද්‍යවරයා හරි කවුරු හරි. බඩේ අමාරුවක් හැදුනොත් පොඩි ලදරු පණු රෝගයක් වගේ නම් ඕනම ගෙදරක තියෙන අනිවාර්යම ක්‍රිමිරාජ කරල් ගුලි.
1: ඔව්.
2: ඔයාට උනත් ගෙන්න ගන්න පුළුවන්. දැන් ඔයාගේ ඔයා කරන්නේ ෆාමසි එකක් නම් පොඩි කඩයක් නම් ක්‍රිමිරාජ නිෂ්පාදන ටික ගෙන්න ගන්න මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.
1: 0112 753 889
2: 0112 753 889

0: උදේ 9යි 21යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
4: දෙක්ියා සුරකින් මගතොට.
5: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
5: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට.
6: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවනේ.
7: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala tiyaganna
8: evening drive with chamit and charu
9: sama anugrahaya
2: nlp hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya nlp hadahana ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.

0: විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මග තුඩ.
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
3: නවයයි විනාඩි 24යි වෙලාව.

0: உதய் நவையா வினாடி விசி அட்டாய் வெலாவ ELPL மேட்ச் டிகா திப்பா
1: ஹரி
0: மட மதக விதியட ஜெஃப்னா கியா ஃபைனல் ஹரினி ஹரி ஈட பாஸ்ஸே கால்ல சா கொலம்ப ஈழங்க மேட்ச் எக தியனோ கேண்டியே எல்லியட கியா
1: ஹரி
0: தரங்கே பராஜயத் திக்க ஈட பாஸ்ஸே கால்லை கொலம்பை கஹலா ஈகுல்லங்கே தினநாய தமை ஜெஃப்னா இக்க அவசன் மகா தரங்கிட்ட இன்னி එතන මෙහෙම ගමුකෝ ජෙෆ්නා නායකයා ඉන්නේ බානුක රාජපක්ෂ ගාල් නායකයා ඉන්නේ දසුන් ශානක කොළඹ ඉන්නේ කමිදු මෙන්ඩිස් දැන් තියෙන්නේ දසුනුයි කමිදුයි දෙන්න තරඟ කරලා ටීම් දෙක ගිහිල්ලා බානුකව හම්බෙන්න හරි රයිට් LPL බලන්න තව මැච් දෙකයි තියෙන්නේ ඉතින් බලමු කවුද මේ පාරශෝරතාවේ ගන්න කියලා ඩීප්ටෙක් ගැන කතා කරන්න ඕනේ ඩීප්ටෙක් ගැන මේ දවස්වල කතා කරා විශේෂයෙන්ම එල්නිනෝ තත්ත්වයන් එක්ක අපි එකට කොහොමද ලෑස්ති වෙන්නේ කියලා නේ දැන් ඒකෙදි මතක් කරන්න ඕනේ මේ වෝටර් පම්ප් එක ගැන අපි කතා කරා ඩීප් වෝටර් පම්ප් හා ඉතින් ඒ අවශ්‍ය කරන පහසුකම් සියල්ල ඩීප්ටෙක් වෙතින් සූදානම් කරලා දෙන්න ලෑස්ති දැන් ගත්තොත් එහෙම අපි සෝලා සිස්ටම් එක ගැන කතා කරා සෝලා වෝටර් පම්ප් එක ගැන කතා කරා මොකද හිරුවෙලියෙන් ක්‍රියාත්මක වෙන වෝටර් පම්ප් එකේ අවශ්‍යතාවය දැන් තමයි හොඳටම නේද
1: තේරෙන්නේ
0: දැනෙන්නේ කරන් බිල් එක කියන එකේ වියදම ඔයාට හැම මාසෙකම ලොකු වදයක් ඉතින් ඒ වගේ දේවල් වලට තමයි ඩීප් ටෙක් එකට කතා කරලා උපදේශක් ගන්න උනත් කතා කරා මං කියන්නේ දැන් ඔය ජල අවශ්‍යතාවයන් තියෙන ඕනම තැනකට ගැඹුරු ලිඳවල් වල එහෙම තියෙන නේ එතකොට ඩීප් වෝටර් පම්ප් එක කියලා කියන්නේ එතනින් වතුර ටික උඩට ඇදලා ඒ අවශ්‍ය කරන දේවල් සඳහා ලබා දෙන්න ඕන කරන පරිසරය හදලා දෙනවා
1: දවසකට ඕන කරන ජල ප්‍රමාණය අඳුරගෙන නේද
0: එතකොට කෝල් එකක් දෙන්න මේ මෙන්න මේ නම්බර එකට
1: 077 777 73 74 ආයෙත් කියනද 077 777 73 74 ට කතා කරලා ඒගලංගෙන් විසඳුම් ගන්න පුළුවන්
0: ඒ ඩීප් ටෙක් ගැන මතක් කරේ අර සාමාන්යයෙන් කතා කරන මොබිටෙල් නම්බර එක 071 711 711 1 කියන නම්බර එකට උනත් කතා කරන්න පුළුවන් හරි පැලත්ත නිෂ්පාදන අතර තියෙන පැලත්ත අයිස්ක්‍රීම් ගැන අපි මීට කලින් කතා කරා දැන් කියන යෝගට් ගැන පොඩි දරුවෙකුට යෝගට් ටැග් ගෙනියනකොට ඒගේ ප්‍රමිතිය ගැන හිතන්න ඕනි
1: අනිවාර්යයෙන්ම
0: වැඩිහිටියෙක් වුණත් එච්චරයි යෝගට් එකක් කරන්න අපි හරි ආසාවෙන්නේ ඕක කාලා අපිට ප්‍රශ්නයක් වෙන්න
1: බෑනේ
0: ප්‍රමිතියෙන් යුතු යෝගට් එකක් නම් පැල්වත්ත යෝගට් පැල්වත්ත නිවසේ අවුට්ලට් සුපර් මාකට් ඇතුළු ඕනම තැනක දැන් පැල්වත්ත කියන නමින් තියෙනවා අනුකර නිෂ්පාදන ගොඩක් තියෙනවා
1: ඒ හින්දා නම බලලම ගන්න
0: ඔව් හතරක් ගත්තම එකක් දෙන්නම් කියයි ඔව් පොඩි ඒ පොඩි
1: හිතලා
0: පැල්වත්ත නිෂ්පාදන ප්‍රමිතියෙන් යුතු ලංකාවේ කිරිපිටි

0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊගත ටිකට් එක අතේ තියාගන්න අංක ටික බලන්න යන්නේ මහජන සම්පතෙන් අපි පටන් ගන්නම්. මහජන සම්පත ඊ අක්ෂරත් එක අංක 9 අංක 9 අංක 4 අංක 0 අංක 5 සහ අංක 1. ගොවිසද ගත්තනම් ටී අක්ෂරත් එක අංක 44 අංක 49 අංක 60 සහ අංක 71. ඒ වගේම ඊළඟට බලන්නේ මෙගා පව එම් අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 18 ජය අංක 7 අංක 21 අංක 23 සහ අංක 50. ධන නිදානේ ගත්තනම් වයි අක්ෂරයත් එක්ක අංක 38 අංක 56 අංක 69 සහ අංක 80. ඒ වගේම මකර ලග්නයේ සහිතව හඳහන් ලොතරැයි ඊ දවසේ දිනුම දින වාසනාවන්ත ප්‍රතිඵලයේ සටහන් වෙනවා අංක 35 අංක 44 අංක 48 සහ අංක 53. අද සම්පත ගත්තනම් අංක 5 අංක 1 අංක 0 අංක 5 අංක 1 අංක 4 අංක 0 අංක 5 අංක 1 ඊ අක්ෂරයේ තියෙන්න ඕනේ. ජය ලොතරැයි ගත්තනම් ඔ අක්ෂරයත් එක්ක අංක 4 අංක 0 අංක 4 සහ අංක 8. ඒ වගේම සුබ දවසක් ලොතරැයි ගත්තනම් වෘෂභ ලග්නයත් එක්ක අංක 12 අංක 34 සහ අංක 38. ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩියෙන් ටිකට්ස් ගන්න. මොකද ඔයාට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න තියෙන අවස්ථාව ගැන අපි නිතරම මතක් කරනවා. ඉතින් මේ දවස්වලත් ඔයාලට කියන ඔබේ ජීවිතයේ සීනේට වාසනාව ආශිර්වාදය රැගෙන යන ගමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී ඍදී සම්මානය දිනාගත්තා. ඉතින් 800 වසරකට වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්න ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලෝකයේ රජ කිරුළ තමයි මහජන සම්පත. ඉතින් මේ විශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ විසින් සංවිධානය කළ ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ විදිහට රාජ්‍ය සේවාංශයේ ඍදී සම්මානය දිනාගත්තේ. මේ සම්මාන උළෙල තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ සම්මානිත වූ පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. 2016-2025 වගේ වසරවලදීත් මේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානවලදී ලොතරැයි මණ්ඩලයේ මේ සම්මානය දිනාගත්තා. ඉතින් ඔයා දන්නවා රටේ සංවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනය, රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න රජේකාවත් දර මුදලට ඍජුවම දායකත්වයේ දෙන ගමන් 2025 වසරේදී විතරක් ඔයා දන්නවා සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර හිමිකරුවෙක්, රුපියල් 125 ජයග්‍රාහකයෝ 300කට අධික පිරිසක්, රුපියල් 110 ජයග්‍රාහකයෝ 5 දෙනෙක් සහ ලක්ෂපතියෝ 6000කට වැඩි පිරිසක්, ඒ වගේම යතුරු පැදි රන්කාසි වවුචර්පත් මේ වගේ ගොඩාක් ඒවා දීලා තිනවා ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය තමයි
1: ජාතික ලොතරැයි මණ්ඩලය.
0: හරි, 9 විනාඩි 37 වෙලාව තව සින්දුවකට ගිහිල්ලා ඊට පස්සේ අවිල්ලා අපි කතා කරමු. මේ අපිට තව ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න, විනාඩි 20යි තියෙන, මොනවා කරන්නත්.

0: සමහර දිහා බැලුවම පේන්නේ පේන්න කාලයක් යනවා.
1: සාමාන්‍යයෙන්
0: යාව ටික ටික තමයි විනාශ වෙන්න ගන්න. එනිසා මතක තියාගන්න රට මේකට ජාතික වැඩසටහන මේ දවස්වල ක්‍රියාත්මකයි. ඉතින් ඔයාලට පුළුවන් හැම වෙලේම ඔයාවට ඉන්න අය ගැන උනන්දු වෙන්න. මොකද මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙච්ච බැහැ වෙච්ච කෙනෙක්ව අයි ගොඩ දානවා කියලා
1: කියන්නේ
0: නේ. ඒක මාර පිනක්. මේ 19:27 නම්බර් එක. ඉතින් ඔයාගේ පවුල, ආදරණීය පවුල, සමාජයේ වටපිටාව රැකියාව, ඔයාලා සමාජයේ තියෙන පිළිගැනීමේ සියල්ල නැති කරගන්න ඕනේ නැහැ අනවශ්‍ය දෙයක් නිසා. ඒ නිසා තමයි මේ ගැන අපි නිතරම මතක් කරන්නේ රටම එකට ජාතික ක්‍රියාන්විතය ගැන. ඉතින් අපි රජයේ ලැබෙන දායකත්වයේ තියෙනවා අපි පුරවැසියෝ විදිහට අපිටත් වගකීමක් තියෙනවා මේවා හරියාකාරව කරන්න සපෝට් එක දෙන්න.
1: ඔව් නේ. නිකන් බැන බැන ඉඳලා හරියන්නේ
0: නැහැ. හරි. ලෙඩක් දුකක් හැදුනත් අපි හැමතිස්සෙම කියනවා ඒක ඔයාගේ ගෙදර ඉන්න තව කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න බෑ. ඔයා අසනීප වෙනවා කියලා කියන්නෙම ඒකේ ප්‍රශ්නේ. ඒක මානසික වශයෙන්ුත් බලපාන්නේ අනිත් සියලු පැති වලින් බලපාන්නේ ගෙදර ඉන්න අයට.
1: ඔව්.
0: ඔයා ගැන වැඩියම වද වෙන අයට. ඒ නිසා පරිස්සමට ඉන්න ඕනේ. වයස අවුරුදු 18 ඉඳලා අපිට සමහරලාට සමහර ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. හදිසියේ අපි මෙහෙම වාරයේ විදිගෙන යනකොට කකුල් ඉස්සලා වැටෙනවා.
1: ඔව්. ඊට පස්සේ වැටෙන්න
0: එපා. වැටෙන්න එපා. වැටෙන්න පුළුවන්. නොහිතන වෙලාවක එහෙම වෙනවා. ජොයින්ට් එකක් පොඩ්ඩක් නේ එහෙට මෙහෙට වෙන්න පුළුවන්.
1: ගෑනම එක දිහා හැරලා බලන්න ගිහලා බෙල්ල උලුක් වෙන පුළුවන්.
0: උලුක්ුණාම බෙල්ල උලුක්කුවට ගාන එකක් ගැන නෙමෙයි අපි කියන්නේ. හැබැයි බෙල්ලේ උනත්
1: වේදනාවක් එන්න පුළුවන්.
0: වේදනාවක් එන්න පුළුවන්. බෙල්ල විතරක් නෙමෙයි උර හිස දන හිස වැලපිට මාළුලුකාර හැම දෙයකටම විසඳුම තමයි ෆැඩ්නා ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. ෆැඩ්නා ඕතෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මේ කියන්නේ රීඩිගේ සද්දිය වැඩි කරගන්න. රුපියල් 1920යි.
1: වැඩියනේ.
0: ඔව් ෆාමසිකෙන් ගන්න පුළුවන්. සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. මේක ෆැරක් එකේ ෆැඩ්නා රිසර්ච් සෙන්ටර් එකේ ටෙස්ට් කරලා බලලා තියෙන.
1: හරි.
0: විද්‍යානුකූලව තහවුරු කරගත්තා. මේක තෙල් එකක් නෙවෙයි.
1: ක්‍රීම් එකක් නෙවෙයි.
0: ඔව් මේක ප්‍රසන්න සුවඳක් තියෙනවා. මේක කෑ ගහලා කියන්න ඕනේ පණිවිඩය.
1: මම අහන්නේ නැහැ ඇයි ඔච්චර සැරකේ.
0: නෑ මොකද මෙච්චර කල් තෙල් බේත් ගාලා ඕගල්ලන්ගේ ওই හන්දි ගෙවිලා
1: තියෙන්නේ. ඔව් හරක් නෑ.
0: අර බස් එකකට නගලා විකුණනවා වගේ එකක්
1: නේද? හා හරි.
0: ඒක ඕනේ.
1: මේ කරමු.
0: එහෙම විකුණන්නේ තෙල් බේත්. එහෙම විකුණන්නේ තෙල් බේත්. හරි. මේක එහෙම විකුණන්න ඕනේ කියන්නේ නෙමෙයි. මේක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. හරි. මේක ගාගෙන ආ යන්න කිසි කවුද දන්නේ මේ මේක ගාගෙන ඉන්නේ කියලා.
1: ඔයාලා වෙඩින් එක කරුණාත යනකොට ප්‍රශ්නයක් නැහැ. හරි සෝඳයි.
0: ඔෆිස් එකේ මීටින් එකේ ඔයා යන්න තැන යම රජුරු සමරින් මහරජුරු හම්බෙන්න ගියා. හරි. සක්‍රදේවේන්ද්‍ර හම්බෙන්න ගියා. ඔයාට කිසිම විදියකින් එතන ඉන්න කෙනෙක් අපහසුතාවයට පත් වෙන වටපිටාවක් නිර්මාණය කරන්න ෆැඩ්නා ඔත ෂීල්ඩ් එහෙම අවස්ථාවක් දෙන්නේ නැහැ. ප්‍රසන්න සුමදක් තියෙන. හරි. ඒ නිසා ගන්න සුපර් මාකට් වල තියෙන. ඒ වගේම මේ පැයදිත් අප මතක් කරන රයිනෝ රූෆින් ගැන රයිනෝ රූෆින් ෂීට් එකේ තියෙනවා විශේෂත්වය. අපි කිව්වා මොකද්ද ඒක තව ටිකකින් ආයි මතක් කරන්න තව පොඩ්ඩකින් 9:45
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
2: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ජාකාන්ඩ රඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: රීදා වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනට තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ඇසේ සුද ඇවිල්ලාද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
5: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
4: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
6: නවයයි 53යි හිමනම් අපි යන්න හදන්නේ
7: යන්න කලින්
6: කියන්න ඕනේ වාගේ ඇස්තික සම්බන්ධ තියෙන ඕනම ප්‍රශ්නයකට විසඳුම් දෙනවා ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල් මෙන්න මේ නම්බර් එක දාගන්න
7: 0706 478 478ට ඕන වෙලාවක කතා කරන්න 0112 785 858 නම්බර්ස් දෙකෙන් ඕන එකට ගන්න
6: ඉතින් හැ සම්බන්ධ තියෙන ඕනම ප්‍රශ්නය කියලා කිව්වම හේසුද ඉවත් කිරීම
7: දියවැඩිය සායනය ග්ලූකෝමා සායනය ළමාක්ෂි සායනය ඇස් කන්නාඩි සේවා බාහිර රෝගී අංශය මේ වගේ ඕනම ප්‍රශ්නයකට කතා කරන්න පුළුවන්
6: ඒ තමයි ලෙන්ස් ටෙක් ඉතින් මේක රජය අනුමත ආයතනය එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ අඩු මුදලට ප්‍රමිතිය නුතු සේවාවක් ලබා ගන්න තමයි ලෙන්ස් ටෙක් එකට කෝල් එකක් දෙන්න ඕනේ ඉතින් මෙඩිකල් කැම්ප් උනත් කරනවා කෝල් එකක් දීලා ඔයාගේ ස්ටාෆ් එකට ඔයාගේ ඉන්න වාගේ සමාජය ඇතුලේ නේද ඔයාගේ වටපිටාවෙ ඉන්න ඔය 50ක් 25ක් විතර එකතු කරගෙන පොඩි මෙඩිකල් කැම්ප් එකක් එහෙම කරලා හැ චෙක් කරගන්න.
7: හරි.
6: රයිට් එතකොට අපි යන්න හදන්නේ රයිනු රූෆින් ගැන කියන්නම් කියලා කිව්වා. ලේයර් දෙකයි එකක් මැටි ලේයර් එක යටපැත්තේ උඩ තියෙනවා ජල විකර්ෂක ආලේපය. ෂීට් එක පරිස්සම් වෙනවා. එතකොට ෂීට් එක ලස්සන පෙනුම කාලයක් තියාගන්න පුළුවන් කල්පවතිනවා. එතකොට අනිත් පැත්තේ අතුල් පැත්තේ මේ ඔයාගේ ගේ ඇතුළට දෙන උණුසුම කන්ට්‍රෝල් කරනවා මැටි ලේයර් එක නිසා ලස්සන පෙනුමක් දෙනවා. ඉතින් මේ ඔක්කොම රයිනු රූෆින් වසර 60ක විශ්වාසයත් එක්ක රයිනු රූෆින් ප්‍රීමියර් කියලා ඉල්ලන්න අමතක කරන්න එපා. මොකද මේක හැමෝම ගන්න නේද? වාහලට 아무තු වටිනාකමක් එකතු කරන ෂීට් එකක්. එවනම් යන්න කලින් මතක් කරන්න ඕනේ තව පුංචි දෙයක් තියෙනවා. තමයි පැල්ලත්ත කිරිවිටි පැකට් එක. ලංකාවේ අපේ අභිමානයත් එක්ක අද සුපර් මාකට් එකට ගියොත්, ග්‍රොසරියට ගියොත්, අවුට්ලට් එකට ගියොත් ආ කිරිවිටි පැකට් එක ඉල්ලන්න පැල්ලත්ත කියලා නමින්. ගියෙන් එන්නම් එහෙනම්. හෙට උදේ 7ට හම්බෙමු.
7: ගියෙන් එන්න මං අනු

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදීගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රි වී කිටිමි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සෑමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
7: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
8: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් බම්බ වෙනුරගින් නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකාවට උතුරින් පිහිටි මුහුදු සීමාව තුළ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දියා ට්‍රෝල යාත්‍රාවක් පෙරළී තිබෙනවා. ඒ ධීවර නිකලස් දෙනෙකු සමග ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩ චමින්ද වලාකුළුගේ මහතා පවසන්නේ.
5: ඊයේ දිනේදී ශ්‍රී ලංකාවට අයත් උතුරෙන් පිහිටි මුහුදු සීමාව උල්ලංඝනය කර නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ දුණු ඉන්දියා ටෝල යාත්‍රාවක් ඩෙල්ෆ් දූපතට ආසන්නේ අනතුරු ලකුණා. ඒ අනතුරුපත් යාත්‍රාවේ සිට ඉන්දියා දිවයිනේ 11 දෙනෙකු මුදවා ගැනීමට සඳහා දැන්ටමත් තුරුණාවි දණ්ඩයත් යාත්‍රා සහ නාවිකයන්

0: ITN රටට වග කියන රේඩියෝව
1: සුබ දැසනක් හොදේ 10 විනාඩි 4යි

0: Beat Equator Mix Winner Heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි?
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා.
1: සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න.
2: මෙගා පවර්.

0: கொண்ட ரேடியோ ITN ராட்டட்ட வகை கேன ரேடியோ
1: උදේ 10 විනාඩි 12 වෙලාව අද ලස්සන දවසක්නේ. ඉතින් අලුත් දවසක් පටන් අරගෙන තියෙන. ඔයාට පුළුවන් FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් ලස්සන සින්දු ගොඩක් අහන්න. ඉතින් මේ විදිහට හાર્ට් බීට් පටන් ගන්නවාද? ඔයාට කාට හරි විශේෂ දෙයක් කියන්න තියෙනවද? උපදේක එහෙම නැත්නම් ඇනිවර්සරියක මේ ඕන දෙයක් කතා කරන්න පුළුවන් ඔයාට මාත් එක්ක. දවල් එක වෙනකන් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු. උදේ 10 විනාඩි 12.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාදක කරගත්
1: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
4: විද්වත් දේශන සමක විවෘත සංවාදය
1: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
4: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
1: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
4: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
1: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය
5: දෙත්තා

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: උදේ 10 විනාඩි 23යි.

උදේ 10 වෙනාඩි 26යි ඔය හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාව. වෙලාව බලලා මර හිතුණා ඔයත් එක්ක චුට්ටක් කතා කරන්න කියලා. අද උදෙන්ම චුට්ටක් විතරක් වැඩිපුර කතා කරන්න බැරි වුණානේ නේද? ඔයා බලන්නේ නැති මොකද ඒ කියලා. එහෙම තමයි ඉතින්. මට හිතුණා චුට්ටක් විතර කතා කරොත් අඩුයි කියලා. අඩු වුණොත් හොඳයි කියලා. ඉතින් කමක් නැහැ අපි දැන් කතා කරමු. දිනවල මට දවල් එක වෙනකන් ලොකු වෙලාවක් තියෙනවා කතා කරන්න. ආදරෙ විඳාගන්න. ඉතින් ඔයාට හිතෙන ඕන දෙයක් කතා කරන්න පුළුවන් මාත් එක්ක. ඉතින් කැමති සින්දුවකට ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න පුළුවන්. දවල් එක වෙනකන් මං ඉන්නවා මේ පැත්තේ. මනෝ තුනේ දශම පහෙන් අනු තුනේ දශම හතෙන් මේ විදිහට ඔයාට ඔය සද්ද වැඩි කරගෙන අහන්න පුළුවන්. මේ දවස්වල ටිකක් වැස්ස වැඩි ඉන්නේ නේද? මේ තියෙන නිරිත දිග මෝසමත් එක්ක දිවයිනේ ගොඩක් පැතිවලට වැස්ස වැටිලා තියෙනවා. ඒකම තමයි සුළඟත් වැඩි වෙනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් එළියට එහෙම යනකොට මතක් කරලම කුඩයක් අරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අර ගංග වතුර අවදානමක් තියෙන පැතිවල ඉන්න අය පරිස්සමට ඉන්න නේද? ඒකනත් ඔයාලට මතක් කරන්න ඕනි. මාව අහගෙන ඉන්නකොට ඔයාට හිතුණා ඉක්මනට මේ පැත්තට එන්න. ආට මොන හරි විශේෂ දෙයක් කියන්න තියෙන නම් මේ පැත්තට 0703935937 මේ කියන ෆෝන් නම්බරයකට ඉක්මනට මැසේජ් එකක් තියන්න. හාන. අද විශේෂ වැඩසටහනක් තියෙනවා මේ IT එක පැත්තේ. ඔයාටත් එන්න බැරි වුණාට බලන්න පුළුවන්. ඒ තමයි රේඩියෝ සේවස. රේඩියෝ එකට අවුරුදු 100ක් වුණානි කලින්. ඉතින් ඊට සමගාමීව විශේෂ වැඩසටහනක් තියෙනවා. ඉතින් අපිව අහගෙන ඉන්න ඔයාට අපිව බලන්නත් පුළුවන්. ඉතින් මේ විශේෂ වැඩසටහන ඔයාට Facebook live එකක් කරහා වගේම YouTube live එකක් කරහා බලන්න පුළුවන්. හවස 3ට තමයි තියෙන්නේ. ඉතින් ඔයා ෆෝන් එකේ ඉන්න ගම ඉක්මනට live එකට join වෙන්නත් කියලා අපි මතක් කරනවා. මතක් කරන්න වෙලාව හවස 3. හවස 3 වෙද්දී ඇවිල්ලා ලෑස්ති වෙලා ඉන්න රේඩියෝ සේවස වෙනුවෙන් ඒ තියෙන විශේෂ වැඩසටහනත් එක්ක ඔයාට live බලන්න පුළුවන්. ඒකනත් ඔයාට මතක් කරන්න ගමන් මට හිතුණා යන්න කොහෙදද? ඔයා එනවද යන්න මං යන තැනකට? අපි යමුදු බලන්න ලංකාව පුරාම ඔයාව හොයාගෙන. මම මේ වෙලාවේ මම යන්න හදන්නේ දංකොටු පැත්තට. දංකොටු පැත්තේ ඉන්නවා කුමුතු. ඔයාව එකතු කරගන්න හරි පාදරේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනෝ මේ වෙලාවේ යාගේ ගෙදරින් අක්කා ඒ වගේම තාත්තා අම්මා මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් ආමු කියලා තමයි තියෙන්නේ. Good morning ජයනන්ද ඔයාව එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. Hello hello යෂ්මනික very good morning ආරත් very good morning වෙන්න ඕනේ. මාතලේ දෙලිනි තමයි මට මැසේජ් එක දාලා තිනේ මාතලේ පැත්තට හොඳටම වහිනව නේද? ඒක තමයි මං ඉස්සෙල්ලා කිව්වේ. ඉතින් මේ දවස්වල නිරිත දිග මෝසමත් එක්ක වැස්ස වැඩි වෙලා තියෙන. ඉතින් එළියට යනකොට මතක් කරලා කුඩයක් අරගෙන යන්න. දැන් මාතලේ ඉන්නකොට ඉතින් පරිස්සමට ඉන්න මේ දවස්වල වැස්ස වැඩි. පුළුවන් නම් එළියට නොයා ඉන්න බලන්න නේද? ඉතින් ආදරේ ගොඩක් කියලා තියෙන. ඉතින් ආලත් ගොඩක් ආදරේ. ඔය විදිහට මා ආදරෙන් ඉන්න. Good morning. අපිට ලස්සන සින්දුවක් දෙන්න. දොරවලින් දොරවකින් තමයි යෙනුකි මැසේජ් එකක් දාලා තිනේ. ඒ වගේම අම්මා ලලිතා මහත්තයා සුරංග තෙලිනි මේ හැමෝම එකතු කරගෙන ලක්කනහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙන. හැමෝම එකතු කරගෙන අපි යමු ලස්සන සින්දුවක් අහන්න. මම ලස්සන හින්දි සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නේ. උදේ 10යි විනාඩි 36 වෙලාව. ඔයාට පුළුවන් මේ විදිහට ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න. 0703935937 මේකේ ෆෝන් නම්බර එකට මැසේජ් එකක් එවන්න.

උදේ 10 විනාඩි 39යි.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අමතන්න 01176779
1: රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උදේ 10 විනාඩි 40යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
5: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
7: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

අපි මේ ඉන්නේ අයගේ මගේ පළවෙනි පෑනේ උදේ 10 පෑය තමයි මේ විදියට ඉන්නේ. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවනේ මට තේරෙනවා. ඔය මේ කියන දේවල් වලින් ඔයාලට ගොඩක් දේවල් කියන්න තියෙනවා කියලා. ඔයාට විතරක් නෙමෙයි මටත් තියෙනවා ගොඩක් දේවල් කියන්න. ගොඩක් දේවල් කියන්න. එහෙම නදේ. ඒතව ඔයාට මතක් කරන්න ඕනේ ඔයාගේ ජීවිතයේ සිහිනයට වස්සනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අරගෙන ඉන්න ධන නිධානය ලොතරැයි පත්‍රය ගැන ඔයාට කි වාසනාව ඔයාට හොයාගෙන යන්න පුළුවන්. සමහරක් විට ඔයාගේ ඉලක්කමකින් ඔයා ගන්න ලොතරැයි පත්‍රයේ තියෙන ඉලක්කමකින් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ වෙනස් කරන සිහිනය ඔයා ළඟම තමයි තියෙන්නේ. ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ඔයා ගන්න ඕනි ධන නිධානය ලොතරැයි පත්‍රය. ඉතින් බල බල ඉන්න එපා. ඔයා දකුණු දකුණු තැනින් බලන බලන තැනින් ඔයාට ගන්න පුළුවන් ධන නිධානය ලොතරැයි පත්‍රය. ඔයා මිලදී ගන්නකොට ඔයාට කෝටිපතියෙක් ඒ විතරක් නෙමෙයි 20 ලක්ෂපතියෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉරිදාට දිනුම් අදින සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න ඔයාට පුළුවන්. ඉතින් ඇයෝ පරක්කු වෙන්නේ? පරක්කු වෙන්නේ නැතුව දැම්ම ගිහිල්ලා ධන නිධානය ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. එවගේම තමයි ඔයාලට මතක් කරන්න තව දෙයක් තියෙනවා, විශේෂ දෙයක්. ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත නිෂ්පාදන කියනකොට එදා ඉඳලා අද වෙනකම් වෙළඳපළේ ඉන්න විශ්වාසවන්ත නාමයක්. පුංචි කෙනෙක්ගේ ඉඳලා ලොකු කෙනෙක් දක්වා වැඩිහිටියෙක් දක්වා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රියාශීල නිෂ්පාදන පෙළක් තියෙන තැනක් තමයි පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ. ඔයාට පැල්වත්ත යෝගට්, බටර්, අයිස්ක්‍රීම් ඒ වගේ ඕන දෙයක් මිලදී ගන්න පුළුවන් ක්‍රියාශීලව තියෙන නිෂ්පාදන. ඉතින් ඔයා ගන්නකොට පැල්වත්ත කියන නමින්ම ගන්න අමතක කරන්න එපා. ඔබට මේ ආරාධනා සොංග් එක දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඕකේ, අපි බලමු. මේ වෙලාවේ හිඟුරක්කොඩ එයාර්ෆෝස් කැම්ප් කියන දුමින්ද අයව එකතු කරගන්න කියලා තියෙනවා. ඔයා යාටද මේ සින්දුව කියන්නේ? මට හිතෙනවා යාට තමයි මේ සින්දුව කියන්නේ කියලා. එහෙම නේද? එහෙම තමයි තින්නේද? ඔයාලම කොහොම හරි ට්‍රයි එකක් දෙන්න මේ සින්දුව දෙන්න. ওই විදිහටම හැගෙන ඉන්න. අරුත්බර දවසක් එක්ක යහපත් හෙටක් උදා වේවා කියලා තියෙනවා. ලක්ෂයක් ප්‍රශ්න තිබුණත් ඉගෙන ගන්න පුළුවන්. කෝටියක් ප්‍රශ්න තිබුණත් වෙලාවට ආහාර ටික ගන්න හිත කරයි. මිලියනක් ප්‍රශ්න තිබුණත් ඕපේ අට නිදා ගන්න සුබපරයි. අනන්ත ප්‍රශ්න තිබුණත් ආගම අදහත ජීවිතේම පැහැදිලි. බොහොම ස්තුතියි මේ අදහසක් ඔය එකතු කරාට. කවුද කියලා නම් නෑ, මේ වගේ අදහසක් එකතු කරපු කෙනා කමක් නෑ. ඔයාව හරි මාදරෙන් එකතු කරගන්න. ඔයා මේ වෙලාවෙ මම අහගෙන නේද ඉන්නේ. ඒ අහගෙන ඉන්නකොට නම එවන්න අමතක කරන්න එපා. ගුඩ් මෝර්නින් ලක්කන්, අපිට හැමදාම අහනවා කියලා තියෙන තින් බොහොම ස්තුතියි. ලස්සන සින්දුවකට එකතු කරගන්න එකට දෙන ත්‍රිංගු පහේ කරුවෙන් පුංචි බණ තමයි මට මැසේජ් එක දාලා තියෙන වෙනද වගේම. ඔයාටත් පුළුවන් මේ විදිහටම 0.7 0.3 0.3 5 0.7 0.7 0.3 0.3 5 0.7 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න. සුබම සුබ දවසක් වේවා කියලා තියෙනවා සින්දුකට අපිත් එකතු කරගන්න. කොට්ටාවින් තමයි මැසේජ් එක දාලා තියෙන ජය මාමා. ඔයාව එකතු කරගන්න වැඩ කරන තන හැමෝම එකතු කරගෙන. ලොකු බොස් සුපල්ලේනවා මේ වෙලාවේ සද්දට මහගෙන ලක්කන. පොඩි බොස් වරුණ, ඒ වගේම ලක්ෂ්මිනිස් වෙන්න ඕනේ. චම්ප මිස් ඉන්නවා, ඒ වගේම දිස්තා මිස්, මදුශංක. එකතු කරගන්න කියලා දෙන ලස්සන සින්දුවක් අහන්න මේ වෙලාවේ මම ලෑස්ති කරන් ඉන්නවා. ලස්සන සින්දුවක් අහලා බලන්න මේ මියුසික් එක ඇහෙනකොට අර ඉස්සර අතීතයට යනවාද කියලා. සමනල් හැඟුවන් සින්දුව තමයි ලෑස්ති කරන් ඉන්නේ. ඒක අහලා අපි කතා කරමු. උදේ 10:49.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනේ ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176779479
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heart beat
1: නිවුස් අහන්නත් තියෙනවනේ. නිවුස් අහන කලින් මට හිතුණා ඇත්ත කිචුට කතා කරලා 11 පැයට අපි ගියොත් හොඳයි කියලා. එහෙම හොඳයි නේද? ඕනෙම හොඳයි. ඒකෙන් මමවත් එක කතා කරන්න ඕනේ. මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා good morning කියලා. ඔයාලට good morning වෙන්න ඕනේ. රත්පටින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුව කියලා තියෙනවා. ඕ එයාගේ ආදරණීය වචානුව එකතු කරගන්න කියලා දෙන ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි තියෙන්නේ. හැමෝම එකතු කරගෙන අපි හැමෝ ලස්සන සින්දුව heart beat අපි සින්දුවකට එකතු කරගන්න යමි. එයා වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන පොත් පිටිය වහද්දී තමයි මට මැසේජ් එක දාලා සමන්ත ඔයා එකතු කරගන්නවා හරි ආදරෙන් ඔයා කඩේ සද්දට ලක්කන දාලා තියන්න. ලක්කන ආයෂා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මම ഇതുකමි යා වැඩ කරන ගමන් ටික හැමෝම එකතු කරගන්න කියලා දෙනවා. ප්‍රියන්තත් එකතු කරගෙනම ගී තමයි මේ වගේම නේත්‍රා රාදා දනිදු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ඊළඟ සින්දුවට. ඉතින් මම ලස්සන සින්දුවක් තමයි ලෑස්ති කරගෙන ඉන්නේ. අපිට අහන්න පුළුවන් ඊට කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. ඉතින් රේඩියෝ එකට අවුරුදු 100ක් වෙලා ඉවරයිනේ. ඉතින් ඒකට සමගාමී විශේෂ වැඩසටහනක් ITN එකේ තියෙනවාද? ඉතින් ඔයාට YouTube එහෙම නැත්නම් Facebook කරහා ඔයාට හවස 3ට ලයිව් බලා ගන්න පුළුවන් මේ වැඩසටහන. ඉතින් ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ඒකටත් එක්ක සම්බන්ධ වෙන්න. ආපහු එයි මමයි හම්බ වෙන්නේ 11 නිවුස් එකෙන් පස්සේ. ඔහොමම ඉන්න උදේ 10 විනාඩි 57.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණයේ සුපන්දි ලංකලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකරුවන්ත දිනකු බොරල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගියදා දෙබඩකොඩ කුප්පියාපත ප්‍රදේශයේදී යතුරුපැදයකින් පැමිණි නාඳුන පුද්ගලින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා. ලැබුණු තොරතුරක් මත ඊට සම්බන්ධ සැකරුවන් අත්අඩංගුවට ගැනුණේ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක් සමගින්. එක් සැකරුවෙකු යතුරුපැදිකරුවෙකු ලෙස ක්‍රියා කර ඇති බවයි විමර්ශනවලදී හෙළිපැත්තේ. ඔවුන් අවුරුදු 23ක් මෙර බොරල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන්. රුසියාව බැලස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන් යානා යොදා ගනිමින් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් ඇති බව යුක්‍රේන ජනාධිපති ව්ලඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. යුක්‍රේනයේ කියව අගනුවර අවහිර කලාපයෙන් සැපයුම් මධ්‍යස්ථාන සහ ගබඩාවලට පහර දුන් බවයි රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. යුක්‍රේනයට එල්ල කරන ගුවන් පහර තවදුරටත් වැඩි කරන බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා. ලක්නෝ ප්‍රධාන පැවති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 4යි.

උදේ 11 කියනකොට අපි මේ පටන් අරගෙන තියෙන්නේ අපේ දෙවැනි පැය 11 පැය තමයි අපි අලුත් පැයකට මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පැයදී තවට පුළුවන් ලස්සන සිත ගොඩාක් අහන්න වගේ හත් බිට් අහගෙන ඉන්න ගමන් FM 93.5 FM 93.7 හගෙන ඉන්නකොට සමහරක් වෙලාවට සමහර කාලවලට උන්තසයි සීත කාලයක් වගේ යනකොට සමහර විට ලෙඩ හැදෙන්න පුළුවන්නේ. සමහරක් වෙලාවට එයාගේ ගෙදර ඉන්නවා නම් වයසක කෙනෙක් වෙන්න පුළුවන්. එයාට සමහරක් වෙලාවට කොන් දෙකක්ම බෙල්ල එකක්ම දන හිස් වේදනාව මේ වගේ දේවල් තියනයි ඉන්නවද? ඔයා ළඟ ඉන්න යාළුවාට තියෙන්නත් පුළුවන්. සමහරක් විට වයස් ભેදයක් නැතුව දැන් කොන් දෙකක්ම දන හිස් කැක්කම් මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් නේද? මම අහගෙන ඉන්නකොට ළඟ ඉන්නවා නම් කවුරු හරි යාට පොඩක් වැඩිපුර සද්ද වැඩි කරලා දෙන්න අහන්න. මම මේ කියන්න හදන්නේ ඔයාට විශේෂ දෙයක් ගැන. ඒ තමයි ඔයාට සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක් මේ වෙනකොට. මම අහගෙන ඉන්නකොට සද්ද වැඩි කරගෙන අහගන්න චුට්ට. ෆැඩ්නා පරීක්ෂණ මධ්‍යස්ථානයේ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා විශේෂ දෙයක් හඳුන්වා දෙලා තියෙන. ඒ තමයි සන්ධි වේදනා නාශකය. 100%ක්ම ස්වභාවික අමද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදනය කරන නිසාම තමයි මේ තරම් වාට විශ්වාසයෙන් කියන්නේ ෆැඩ්නා ඕතුෂීල් ඇක්ටිව් ප්ලස් එක ගැම. මේ සන්ධි වේදනාවට අර කෙටි කාලීන විසඳුමක් නැතුව එයාට දීර්ඝ කාලීන විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඉන්නන සමහරක් වෙලාවට මොන හරි දෙයක් අපිට සන්ධි වේදනාවක් ආවම ගෙදර තියෙන මොන හරි බාම් එකක් ගා ගන්නවනේ අපි. එහෙම දෙයක් ගා ගන්නවට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට తాවකාලික විසඳුමක් නෙවෙයි. ඔයාට දීර්ඝ කාලීන විසඳුමක් ලබා ගන්න පුළුවන් ෆැට්නෝ ඕතුෂීල් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරලා. ඔයාට ඕනම විදිහක සන්ධි වේදනාවක් තියෙන කෙනෙක් නම් ඔයා අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාට කොන්ද වේදනාව, බෙල්ල වේදනාව, දන හිස, උර හිස, එහෙම නැත්නම් වලලු කර මේකින සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක් නම් අවුරුදු 18ට 40ත් අතර ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ෆැට්නා ඕතුෂීල් ඇක්ටිව් ප්ලස් එක ළඟම තියෙන සුපිරි වේදසලින් එහෙම නැත්නම් ළඟම තියෙන කඩේකින් පාවිච්චි අරගන්න අරගෙන පාවිච්චි කරලා බලන්න. ඔයාට ඒ විශේෂම දේ තමයි දැන් මේක ගෑවට පස්සේ අර ඇඳුමේ ගෑවෙන්නේ නැති නිසා 100% විශ්වාසයෙන් අපි ඔයාලට කියනවා ඔයා කොහේ හරි යනකොට ඔයාට බය නැතුව ගාගෙන යන්න පුළුවන්. හැමද ඉක්මනින් ඇබ්සෝබ් වෙනවා. එතකොට ඔයාට කොහේ හරි ඔෆිස් එකකට යනවා නම් ඔයා ගෘහණියක් එහෙම නැත්නම් ක්‍රීඩකේ ඔයා ගුරුවරියක් මේ ඕන කෙනෙක්ට කිසිම බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ තමයි සන්ධි වේදනාවක් තියෙන කෙනෙක් නම් ෆැට්නා ඕතුෂීල් ඇක්ටිව් ප්ලස් එක. මේගෙනවට මතක් කරන ගමන් මට හිතුණා අපේ පළවෙනි පැයේ දෙවෙනි පළවෙනි පැය ඉවර කරලා ඇවිල්ලා මේ දෙවෙනි පැය පටන් අරගෙන තියෙන්නේ. දෙවෙනි පැයේ කවුද මාත් එක්ක මුලින්ම මැසේජ් එකක් දාලා තිනේ කියලා කවුද කියලා බලන්නෝ. කළු පහන බෝගාහන්දී ඉඳලා මැසේජ් එකක් මට දාලා තිනවා චන්ද්‍රොමිස්. එයාගේ මහත්තයා සිසිර කන්නංගර එකතු කරගන්න කියලා තියෙනවා. 67 වෙනි උපන් දිනේ සිසිර කන්නම් කර ඔබතුමාට බොහොම සුබම සුබ උපන් දිනේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවුරුදු 39ක් යා පොලිසිය වැඩ කරපු කෙනෙක් දැනට විශ්‍රාම ගිහිලා තමයි ඉන්නේ. ඉතින් ගෙදර ඉන්නකම ලක්කන තහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. එකතු කරගන්න කියලා තිනවා චන්ද්‍රා. ඒ වගේම පුතා ඇමිලි පිටි යුදහමදා කඳුරේ ඉන්න කෙනෙක් යුද්ධහමුදාවින්නේ. ඒ වගේම සයුරුදුව එකතු කරගන්න කියලා. ඒ වගේම අජිත් ජනත් මේ හැමෝම එකතු කරගන්න කියලා තන ලස්සන සින්දුවක් අහන්න. ඉතින් සුබ පැතුම් එකතු කරන හැමෝම එකතු වෙලා නිදෙක් නිරෝගී වේ විදිහටම ඉන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් හાર્ට් බීට් එකේ අපි තාට විශ් එකක් එකතු කරන්න. ගුඩ් මෝර්නින් යටියන් තටින් තමයි මැසේජ් එක දාලා තියෙන නිතු ගරාජ් හොරලන්ද හොරන්දන යටියන් තටින් තමයි මැසේජ් එක දාලා තියෙන. ඉතින් එකතු කරගන්න කියලා තියෙන ලක්සන් රුක්සාන් ඒ වගේම පුබුදු ඒ වගේම කුමාර මල්ලි ජයම්පති මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඔයා කියන නිසා මිතින්ම ලස්සන සින්දුවක් දෙන්නද? හින්දි නෙවෙයි මොකද මේ තමිල් සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන. ඒ මොකද දන්නවද හැමෝම ඉල්ලන්නේ හින්දි සින්දුනේ. මම ඉතින් කවුරුත් කියන දේ අහන්නද මට හිතෙනවා ඔයාට තමිල් සින්දුවක් දෙන්න නම් හොඳයි කියලා. තමිල් සින්දුව අහලා ඇවිල්ලා අපි ලස්සන හින්දි සින්දුවක් උත්හාමු පස්සේ මේ සින්දුව මගෙන් ඔයාට

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
2: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට

0: පටස් ගාලා අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්. 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: ටේකියා සුරකින් මගතොට.
3: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි.
4: ලංකා ගුවන් විදුලි ප්‍රචාරය.
3: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
2: රේඩියෝ සියවසක උන්වහන්සේ ලෝකණය.
5: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාඨක කරගත්
2: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද?
5: විද්වත් දේශන සමක විවෘත සංවාදය.
2: විජයනන්ද චෛවීර, ආචාර්ය රංග කලන්සූරිය, නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
5: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
2: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
5: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
2: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය.

0: ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

එකලහ පැය අපි පැෑබාගකුත් ගේලා ඉවරයනේ දොයත් එක්ක ඉතින් මේ විදිර කතා කරගරන ලස්සන සිින්දුහනගම ඔයා මේ වෙලා මේ ඔෆිස් එකේදේදීම යමදත් තන් කොය හරි ගමනක් යන ගමන්ද හයිවේ බස් එක් යන ගමන් දින්නේ යමනත් තන් ඔයා ගෙදර මේ වෙලාවේ වැඩටික කරන ගමන් දින්නේ මේ ඕන වැඩක් කරන ගමන් වනාටව මම හගෙනන්න පුළුවන් FM 93.5 93.7 සද්දේ වැඩි කරගෙන හන්න හාට් බීට් අපි ෆෝන් එක පාවිච්චි කරනකොට සමහරක් විට අපි Facebook යනවා Instagram යනවා TikTok යනවා මේ වගේ සමාජ ජාල පාවිච්චි කරනවනේ නේද මේ වගේ දේවල් පාවිච්චි කරනකොට දැන් අර Instagram එකේ stories එහෙම බලන කෙනෙක් ඉන්නවද ඒ stories බලනකොට මේක කොහොම හැදෙන්නේ නැතිද කියලා වඩ හිතුන්නේ නැද්ද වෙලාවකටවත් සමහර වෙලාවට හිතෙන්නේ නැතිනේ හිතනව නේද ඇත්තට මේක පැය 24න් අයින් වෙලා යනවනේ මේ වගේ දේක් කොහොම හැදෙන්නේ නැද්ද කියලා මට නම් හිතිලා තියෙනවා සමහරක් විට ඔයාලට එහෙම හිතලා තියෙන්න පුළුවන් මේ විදිහට පැය 24න් අයින් වෙලා යන මේ ෆීචර් එකක් මුලින්ම හඳුන්වලා දුන්නේ කවුද කියලා හිතත් ඒ තමයි ස්නැප්චැට් අර ඉස්සර සමහරක් විට ගොඩාක් ලස්සනට පේන අපේ ෆොටෝස් ගත් ස්නැප්චැට් ඒක තමයි මුලින්ම මේ විදිහට පැය 24 ස්ටෝරි එකක් අයින් වෙන්න පුළුවන් ක්‍රමවේදය තිබ්බේ හැබැයි ඒක පස්සේ ටිකක් වෙනස් වෙන්න පටන් ගත්තා 2013 ඔක්තෝබර් මාසේ තමයි මේක මුලින්ම හඳුන්වා දෙන්න පටන් ගත්තේ හරියටම ඒක පටන් අරගෙන මාස දෙකකට පස්සේ කෙනෙක් ඉන්නවා මේක කොපි කරන්න බලපු කොපි කරන එක කලාවක් නම් ඒක පිකාසෝ තමයි මාක් සකර්බර්ග් කියන්නේ එයා ඇමරිකානු ඩොලර් මිලියන 3ක් දීලා මේ ස්නැප්චැට් එකේ මේ ෆීචර් එක මිලදී ගන්න හදනවා හැබැයි ස්නැප්චැට් එකේ අයිතිකාරයා කොයිම වෙලාවකවත් මේක විකුණන්න සූදානම් වෙලා හිටියේ නැහැ ඉතින් පොඩක් ලැජ්ජාත් හිතෙනවනේ නේ කොහොමද ඉල්ලුවා හැබැයි හම්බ වුණේ ඒකට ඇටැක් එකට 2014 අවුරුද්දේදී ෆීචර් එකක් හඳුන්වලා දෙනවා ස්ලයින් ෂොට් කියලා එකක් හැබැයි ඒකත් මාක් සකර්බර්ග්ට අර ස්නැප්චැට් එකේ ෆීචර් එක තරම්ම ලොකු ආදායමක් ලබා ගන්න බැරි වෙනවා ස්නැප්චැට් නැති කරන්න හිතාගෙන කරපු මේ වැඩත් ෆේල් වෙනවා ස්ලයින් ෂොට් එක මේ විදිහට දැන් අඩු වෙනකොට views අඩු වෙනකොට ආදායම අඩු වෙනකොට යා හිතනවා මම මෙතනින් නවතින්නේ කොහොම හරි ස්නැප්චැට් එකට වඩා වැඩි එකක් මං හොයාගන්න ඕනි කියලා. ඉතින් මේ කොපි කරන එකත් හරි නැතුව ඉඳ මේ මාක් සකර්බර්ග් 2016 අවුරුද්දේ අගෝස්තු මාසේ 2 වෙනිදා එයා ස්ටෝරි එකක් ලොන්ච් කරනවා. ඉතින් ඒක තමයි අපි අද හම් බලන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි Instagram එහෙම නැත්නම් Instagram stories විදිහට අපිට පැය 24කින් අයින් වෙලා යන ඒ ෆීචර් එක හඳුන්වලා දෙන්නේ. ඉතින් 2016 අවුරුද්දේ මේ විදිහට පටන් ගන්න එක දෙගම් මේ 2026 අපි අදටත් එක පාවිච්චි කරනවානේ. කවුරු හරි ස්ටෝරි එකක් දාන්නම ඉතින් විශේෂයෙන් ගිහිලා බලන හાર્ට් එකක් දාන ඊට පස්සේ ලයික් එකක් ඒ කමෙන්ට් එකක් මේ වගේ දේක් අපි එකතු කරනවා. ඉතින් මිලියන 500ක් මේක දැන් බලනවා. Snapchat එකටත් වඩා වැඩි ආදායමක් ලබා ගන්න Instagram එකේ stories බලන අයකින් හැකියාව ලැබිලා තියෙනවා කියලා තමයි මාක් සකර්බර්ග් කියන්නේ. ඉතින් කොපි කරන එක කලාවක් නම් ඒක පිකාසෝ තමයි මාක් සකර්බර්ග්. ඉතින් අපි කොපි කරන දේවල් හොඳ දේවල් කොපි කරාට කමක් නැහෙනි. අපිට ගන්න දින දෙයක් කාගෙන් හරි විශේෂ දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඉතින් ඔයාලට පුළුවන් ඔයාලාගෙ ඉන්න කෙනෙක් ඉන්නවද? ඔගොඩක් දැනුම තියෙන කෙනෙක් ඉන්නවද? ඔයාලට එයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවනේ. ඒ දේවල් එකතු කරගෙන ඔයාට අලුත් කෙනෙක් විදිහට වැඩ ටික පටන් ගන්න පුළුවන්. ඒ මාක් සකර්බර්ග්ගේ කතාවනේ මේ ඔයාගේ කතාව වෙන්න පුළුවන් ඉස්සරහට එන්නේ. ඔයාලට අවස්ථාවක් තියෙනවා මේ දේවල් ඉගෙන ගන්න ඉස්සරහට යන්න නේද? ඒ ගැනත් මතක් කරන ගමන් ඔයා අලුත් දෙයක් ගැන හොය හොය හිටපු කෙනෙක්ද? මට හිතෙනවා එහෙම කෙනෙක්ද. සමහරක් විට ඔයාගේ ගෙදර ඉන්න වයසක කෙනෙක් වෙන්න පුළුවන්, ඔයාගේ අම්මා වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ ආච්චි මේ ඕන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරක් විට වයසට යනකොට ඇහි සුද එනවා කියන එක අපිට වළක්වන්න බෑනේ නේද? එහෙම කෙනෙක් ඉන්නවා නම් පොඩක් සද්ද වැඩි කරගෙන හගම ඉතින් හොඳම විසඳුමක් ගැන කියන තමයි හදන්නේ මේ යන්න ඕනේ හොඳම තැන ගැන. ඔයාට මොන හරි අක්ෂි සේවාවක් ගන්න ඕනේ නම් හොඳම උපකරණ ඒ වගේම පාසුකම් වලින් නවීන පාසුකම් වලින් තියෙන ඒ වගේම තමයි විශ්වාසනීය අක්ෂි සේවාවක් ගන්න බලන් ඉන්න කෙනෙක් නම් ලෙස්ටෙක් අයිකියා හොස්පිටල් එකට යන්න. එදමයි ඔයාගේ ඇසේ සුදිපත් කරගන්න සැත්කමත් කරගන්න ඒ වගේම දියවැඩිය සායන ග්ලුකෝම සායන විතරක් නෙමෙයි ළමා අක්ෂි සායනත් එකතු කරගෙන තව තියෙනවා
එතමයි ඇස් කන්නාඩි සේවාවක් ලබා ගන්න පුළුවන්. ඔයාට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒක තමයි විශේෂම. සමහරක් වෙලාවට ඇහැ බලා ගන්න ගියට පස්සේ ඊට වඩා ලොකු ගාණක් දෙන්න ඕනේ ඩොක්ටර්ට. හැබැයි එහෙම වෙන්නේ නැහැ මෙතන. ඉතින් නොමිලේ ඔයාට ඩොක්ටර්ගෙන් ඒ පරීක්ෂණ ටික අහගන්න පුළුවන්, උපදෙස් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඇස් කන්නාඩි ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, බාහිර රෝගීංශයක් තියෙනවා. මේ හැමදේම එකට තියෙන තැන තමයි ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් එක. ඉතින් නම්බර 74-1 රොබර්ට් ගුණවර්ධන මවද කොස්වත්ත පතර මුල්ල. නම්බර 74-1 රොබර්ට් ගුණවර්ධන මවද කොස්වත්ත පතර මුල්ල. මේ කියන තැනට හරි යන්න පුළුවන් ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් එක ගාවට. ඔයාගේ ඇහි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනට යන්න. මම ඔයාට ෆෝන් නම්බර් එක මතක් කරන්නම්. 070-64-78-478 070-64-78-478 මේකේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් ලෑන්ඩ්ලයින් එක වඩ මතක් කරගන්න 011-27-85-85-8 011-27-85-85-8 මේකේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න පුළුවන්. ඔබට මොන හරි ඇහි ප්‍රශ්නයක් තියෙනවනම් ඒක විසඳ ගන්නත් හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් එක කියලා කියන්නේ. ඒක නම් තවම මතක් කරන ගමන් මේ වෙලාවේ පොඩක් විතර රස්නේද? මොනහරි රසට කෝල් එකට ගන්න දෙයක් තිබ්බොත් කොහොමද? එතකොට ඕපල් වස්ත නිෂ්පාදන මතක් කරන නේද උනාට? යෝගට් ඩ්‍රින්ක් එකක්, එහෙම නැත්නම් යෝගට් එකක්. ඒ වගේ රසට ගුණට වඩා ගන්නවා නම් ස්වභාවික නිෂ්පාදනය නම් ඒ තමයි පැල් වත්ත නිෂ්පාදන. ළඟම තියෙන ඇලවසලට ගිහිල්ලා ඉල්ල ගන්න ඕනේ. පැල් වත්ත කියන නමින්ම ඔයාට පුළුවන් යෝගට්, කිරිපිටි, අයිස්ක්‍රීම්, බටර් මේ කියන ඕන දෙයක් ක්‍රියාශීල නිෂ්පාදනයක් පැල් වත්ත කියන නමින්ම මෙලදී අරගෙන බලන්න. අපි හමුද බලන්න මේ වෙලාවේ කවුද හට් බිට් චැට් එක පැත්තේ ඉන්නේ කියලා බලන්න. FM 93.5 අපේ මේ දෙවෙනි පැයේදී මුලින්ම මට මැසේජ් එකක් දාලා තියෙන්නේ හෂිනී. හෂිනී ඔහොම එකතු කරගන්නම්. කොහෙන්ද මේ අනුරාධපුරෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මහරගම පැත්තෙත් නෝ මේ වෙලාවේ ගාමන් ටිකේ සද්දෙට ලක්කඩහගෙන ඉන්නවා කියලා තේරෙනවා. ඔයාවත් එකතු කරගන්නම්. කට්ටිය ඉන්නවා, නිල්මිනිය අක්කා, ඉරේෂා අක්කා, ඉරේෂා අක්කයි වගේම තරහ ගන්න පොඩි කෙනෙකුත් තියෙනවා. තරහ ගන්න එපා, ඉක්මනට වයසටයයි. උඩ ලයින් එක ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. මේ වෙලාවේ සද්දෙටම ලක්කඩහගෙන ඉන්නවා. මට මේ විදිහට මැසේජ් එක දැම්මෙත් දමිත්. ඉතින් හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් මලැස්ති කරගෙන ඉන්නවා. ඒ සින්දුව අහලා අපි කතා කරමු.

0: සක්කන හගෙනෙන වෙලා 11 විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: Heartbeat.

එකලහේ වෙනඩි 45 වෙලා ඌ අපිට නිවුස් අහන්න තියෙනවා නේද? රටේ ලෝකේ වුණ දේවල් දැනගන්න දවල් නිවුස් එක අහන්න දවල් 12ට. ඊට කලින් අපි වැඩ කතා කරමු කතා කරලා ලස්සන සින්ද ටිකක් අහලා ඌ නිවුස් එකට යමු. එකලහේ වේදී මේ වෙලාවේ මම සද්දයකට අහගෙන ඉන්නෝ නේද ඔයා? එකල 93.5 93.7. වැඩ පුළුවන් මේ විදිහට මට ආදරින් කතා කර ආදරින් මැසේජ් එකක් එවන්න. මේ මැසේජ් දැක්කම සමහරකට මට හිතෙනවා ඇත්තටම මේ කට්ටිය මේ වෙලාවේ සද්දට මම අහගෙන ඉන්නේ නැති නේද කියලා. ඉතින් එහෙම තමයි නේද මැසේජස් ගොඩාක් තියෙන. ඉතින් බොහොම ස්තුතියි ඒ තරම් ආදරින් ඔයාගේ වෙලාව වෙන් කරලා මට මැසේජ් එකක් එවනවට. 0 7 3 93 5 93 7 මේ කියන ෆෝන් නම්බර් එකට ඔයාට මැසේජ් එකක් එවන්න පුළුවන් දවල් එක වෙන්න කලින්. ඊට කලින් මට හිතෙනවා ඔයාට මතක් කරන්න මේ වෙලාවේ ඔයා මොකද කරන්නේ? ලන්ච් ටයිම් එක එන්න ළඟ ලන්ච් ටයිම් එක එන්න කන ලං වෙනකොට පොඩි බඩගින්නකුත් එනවනේ. එහෙම නැත්නම් ඔය මේ වෙලාවේ ගෙදර ඉන්න කෙනෙක්ද? කොහේ හරි ගමනක් යන ගමන් දෙන්නේ. ඔයා මේ වෙලාවේ කොහේ හිටියත් ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන්. අහගෙන ඉන්න ගමන් මට හිතෙනවා ඔයාට කැම ටික රස කරගන්න දෙයක් ගැන කියන්න ඕනි කියලා. එතමයි පැල්වත්තු බටර් එක ගැන. පැල්වත්තු බටර් එක කියලා කියන්නේ බටර් ටිකක් දාලා කැම ටිකක් හැදුවම එන සුවඳත් එක්ක අර කැම කන්නේ කෙනෙක්ට උනත් කැම ටිකක් කන්න පුළුවන් හරි රසට. ඉතින් ගුණට ඔයාට බටර් එකක් ගන්නව නම් ඔයා පැල්වත්තු බටර් එකක්ම ගන්නවා. ඉක්නතර මතක හඳ ගමන් අපි යමු බලන්න කොහෙටද ඔයාගේ ජීවිතයේ සිහිනයට වස්සනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් වාට ඔයා ළඟටම අරගෙන ඉන්න ධන නිධානයේ ලොතරැයි පත්‍රය ගැන වට මතක් කරන්න ඕනේ. ඉතින් ආට කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් එහෙම නැත්නම් ඉරිදා දිනේ දිනුම් වදින සන්ඩේ බෝනස් එකේ වස්සනාව හිමිකම් කියන්නත් ඔයාට පුළුවන්. ඉතින් ආට තව බල බල ඉන්න එපා. ඔයා ළඟම තියෙන ලොතරැයි කෝඩුව ගාවට ගිහිල්ලා ධන නිධානයේ ලොතරැයි පත්‍රය අරගෙන බලන ඔයාගේ වස්සනාව තියෙන්න පුළුවන්. ඒගෙන උඩට මතක් කරන ගමන් අපි යමු බලන්න මේ වෙලාවේ හાર્ට් බීට් චැට් එක පැත්තට. අක්කේ ඔයාට මාව අමතකුණා වගේ හිතෙනවා. යටි අන්තර සීපර් ජනපදයේ චතුනි තමයි මැසේජ් එක දාලා දෙන්නේ. චතුනි මක් නොහෙම ආව අමතක කරන්නේ. යන්න කලින් කොහොම හරි ආව මතක් කරනවා. Good morning ඔෂදෝ ආවෙකද කරගන්න හරිම ආදරින් ඔයා සින්දුවක් කියලා තියෙන අපි බලමු කොහොම හරි සින්දුව දෙනවා. මහරගම පැත්තේ රිෂොප් එකකින් මේ වෙලාවේ සද්දටම මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. කලමනාකාර ඩිලංග නතිෂා නෝව එකතු කරගන්නම්. ඒ විතරක් නෙවෙයි රසික චිරංගිකා ඒ වගේම ගයාන් සිරිවංශ ගාමිණී ලසිත මේ හැමෝම මාව සද්දටම ලක්කන අහගෙන ඉන්නවා කියලා තිනවා හાર્ට් බීට් එක. චුට්ටි අනුර කුමාරී ශාන්ති ඒ වගේම නිරෝෂත් ඉන්නෝ මේ වෙලාවේ. හර්ෂිනී ආවත් එකතු කරගන්න ඕනි. සුභා ඒ වගේම දිනුෂා කොමනි චන්ද්‍රානි ඉරේෂා තව ගොඩක් ඉන්න හැමෝම එකතු කරගන්න හරි මාදරෙන් ඊළඟ සින්දුවට. කොමගේ සින්දුව කියලා අහලා තියෙනවා. අපි බලමු කොහොම හරි සින්දුව දෙන්න. හෙලෝ ලක්කන කියලා තිනවා. ඉතින් ආයිබෝ වේවා ලක්කන. කාර්ය මණ්ඩලය ඇතුළේ මේ වෙලාවේ ලක්කන අහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා දෙනවා. බහරින් වලින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. චන්දනකේ හන්නඩි ආව එකතු කරගන්න. ඒ වගේම ජපන් වලින් දිල්සිකේ හන්නඩි තන්ගල්ලෙන් එයාගේ ආදරණීය බිරිඳ එකතු කරගන්න කියලා තියෙනවා. ශාම එකතු කරගන්න. ඉතින් ওই විදිහට මාදරෙන් ඉන්න නුවරින් සංජීවත් මම අහගෙන ඉන්නෝ මේ වෙලාවේ. හැමෝම එකතු කරගෙන අපි යමු බලන්න ලස්සන සින්දුවක් ගහන්න. ඉතින් හින්දි සින්දුව කිලපු කෙනෙක්ට තමයි මේ සින්දුව. ඉතින් ඔයාලා ලස්සන සින්දුව අහන්න පුළුවන් හાર્ට් බීට් එකකින් උදේ 10 ඉඳලා දවල් 1 වෙනකන්.

0: लुकैया मारे वेडेनी ऊनी दुक्की की वाले मारे मेमोरी लॉस कीला
1: मेमोरी लॉस कौन दुक्त याद सुनने
0: मम्मे किरी के बुन्ने हैं या सीनी वेडेनी मुकुट आते पर वेडेकर ने हैं या माता
2: ओह माय गॉड
3: सुपर डॉक्टर ने डॉक्टर हरी तो मुखिया ने दिया वाले
4: हिना वेवी सिंधु हन्ने FM 93.5 හැන්දෑවේ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
5: Evening drive with Chamit and Charu.
6: සම අනුග්‍රහය.
5: Marksman සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා පිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176679579.
6: සහයෝගීතා අනුග්‍රහය.
4: රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

මුහුදෙන්වත් ගුවනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි. FM 93.5 FM.

0: රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
1: ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: tunai taşıma paha. Anıl tunai taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakanda Radio ITN
2: රටට වග කියන රේඩියෝව.
3: තුම්මනේ හර් මර්ද මේ හොටි. ඔරසේ තුමේ කන්ට්‍රෝල් කර.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගී

0: Hastalı.
1: ශ්‍රී ලංකාවේ හමුදාවන් විද්‍යාත්මක සහ වෘත්තීය නිපුණතාවයන්ගෙන් සන්නද්ධ කළ යුතු බව ජනපති කියයි. දිවිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි. උතුරු මොහොතේ අන්තරට පත් ඉන්දියා දේවරින් බේරා ගැනීමේ නාවික මෙහෙයුම. ශ්වසන රෝග හේතුවෙන් වාර්ෂිකව 7000ක් ජීවිතක්ෂය. හෝමුස් පිළිබඳ ඉරානයේ සහ ඕමානයේ අතර නව ගිවිසුමක්.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය සුපුන්ති ලංකලිය නාරච්චි. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විද්‍යාත්මක සහ වෘත්තීය නිපුණතාවයන්ගෙන් සන්නද්ධ හමුදාවක් බවට පත්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට එක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 2026 වසර සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 530ක සමස ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ඉන් බිලියන 3779ක් පුනරාවර්තන වියදම් ලෙසත් බිලියන 151ක් ප්‍රාග්තන වියදම් ලෙසත් වෙන් කර තිබෙනවා. ඒ අනුව යුද ගුවන් හා නාවික හමුදාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැඩට් නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට ඇති කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ආපදා ක්‍රමනාකරණ අංශ විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. අධ්‍යාපනික සහ ධාරිතා සම්බන්ධතා අවශ්‍ය ආයතන පද්ධතිය ගොඩනැංවීම සහ ඉදිකිරීම් කර්මාන්තය ඇතුළු වෘත්තීය ක්ෂේත්‍රය සඳහා හමුදා සාමාජිකයන්ගේ දායකත්වය ලබා ගැනීම සහ ඒ සඳහා විශේෂ දේමනාවක් ගෙවීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා. ආරක්ෂක හමුදා තුළ ක්‍රියාත්මක වන ඉංජිනේරු සේවා ඉදිකිරීම් සහ තාක්ෂණික කටයුතුවලට අනුතුරුව විශේෂ උපදේශන සේවා ලෙස පුළුල් කිරීම පිළිබඳවත් සාකච්ඡා වී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ ප්‍රධාන ව්‍යාපෘති 17ක් ක්‍රියාත්මක වන අතර ගුවන් හමුදාව යටතේ ව්‍යාපෘති 136ක් පමණ ක්‍රියාත්මක වනවා. ඒ වහි කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රා මහතා විදේශ අමාත්‍ය විජිත හීරත් මහතා හමුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී

0: විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. දැන්ට ක්‍රියාත්මක ද්විපාක්ෂික සහභාගිතාවේ වර්ධන ප්‍රවණතාවය පිළිබඳව ඵලදායි සාකච්ඡාවක් මෙහිදී පැවති බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ. දෙවියන්ට පැමිණි ඉන්දිය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරියද ඊයේ මුණ ගැසුණා. මේ අතර ඉන්දිය විදේශ ලේකම්වරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හමුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී නීතිතික මෝසම සක්‍රිය පැවතීම හේතුවෙන් අද සිට ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තදවැසි ඇතිවන බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බසාහිර, සබරගමු සහ වයම්පලාත් මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික් කිටයන් එම ප්‍රදේශවල අහස වලාකුළු වලින් බරව පවතිනවා. දෙවින නීතික ප්‍රදේශවල දැන්ට පවතින සුළං තත්ත්වයේ වැඩිවීමක්ද අපේක්ෂා කරනවා. අම්පාර, මඩකලපුව සහ මොණ්ඩාගල දිස්ත්‍රික් වලට සවස් කාලයේ වැසි ඇතිවන බවයි කාලගුණ අංශ පවසන්නේ. මේ අතර හම්බන්තොට සිට පොතුවිල දක්වා බෙල්ලට ඔබිනමන බූන්දු ප්‍රදේශවල සුළඟේ වේගය 50 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යාමේ හැකියාව පවතිනවා. ඒ හේතුවෙන් මේ ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙසයි නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ. පසුගිය දින කිහිපයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් නිකුත් කර තිබූ නායම් අන්තරැගවීම් මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික් වලට තවදුරටත් බලාත්මක වනවා. අධික වර්ෂාව හේතුවෙන් හැටන්කොළඹ ප්‍රධාන මාර්ගයේ වටපිට රොසැල්ල ප්‍රදේශයේ මාර්ගයේ කොටසක් ගිලාබැසීමේ අවධානයට ලක්ව තිබෙනවා. එම ස්ථානයේ රතවාහන ධාවනය එක් මාර්ග තීරුවකට සීමා කර තිබෙනවා. හැටන් සිට කිතුල්පල දක්වා කොටසේ රතවාහන ධාවනයේදී විමසිලිමත් වන ලෙසයි නෝවුඩ් මහාමාර්ග කාර්යාලයේ රියදුරන්ට දැනුම් දෙන්නේ. මඩකලපු දිස්ත්‍රික්කයට ඇදහැල්ල තදවැසි හේතුවෙන් ජලමාර්ගවල ක්‍රියාත්මක කරන සංචාරක බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මේ අතර ඉදිරියේදී පැවතෙන විභාගවලදී ආපදාවන්ට පත්විය හැකි සියලු ස්ථානවලට අදාළ නිලධාරීන් මෙන්ම අවශ්‍ය උපකරණ යොමු කර ඇති බව ආපදා ගමනාගමන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළා.
1: විශේෂම ආපදා ක්‍රමනායක මධ්‍යස්ථානයේ හදිසි මෙහෙම ඉදිරියේ විශේෂ අංක පහක් අපි ලබා තීමන නිමිති තිබෙනවා. ඒ දරුවන්ට සහ දෙමව්පියන්ටත් විභාග දෙපාර්තමේන්තුවේ සීලම නිලධාරීන්ටත් අඛණ්ඩවම සම්බන්ධ විය හැකි වෙනම කාර්ය මණ්ඩලයක් සහිත දුරකථන අංක අපි පහක් ලබා දීමන නිමිතයි. ඒ නිසා විභාගයට ප්‍රථමයෙන් එය සීලම ජනතාව වෙත දැනුවත් කිරීමට ආපදා ක්‍රමනායක මධ්‍යස්ථානය සීල වැඩපිළිවෙල සූදානම් කළ තිබෙනවා. විශේෂයෙන්ම සීලම පාසල් පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන මධ්‍යස්ථානය පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන පාසල් පිළිබඳවත් දිස්ත්‍රික් ආපදා ක්‍රමනායකන නිලධාරීන් සීලුම ආකාරයේ සොයා බැලීම් සිදු කළා තිනවා. මාර්ග පද්ධතිය පිළිබඳවත් එය සුරක්ෂිත බව අපිට තහවුරු කළා තිනවා. පවතින වර්ෂා සෛත්‍යයේ තත්ත්වයේ වැඩිවීමක් වුණොත් ඒ සඳහා පිළියම් යෙදීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, අපගේ උපකරණයන් ඒ අවශ්‍ය බලපෑම ලක්විය හැකි දිස්ත්‍රික්කවල බලපෑමකට ලක්විය හැකි ස්ථාන හඳුනාගත් ස්ථාන අසලට ලං කළා තිබෙනවා.
0: වායු දූෂණයේ හිතින් වසරකට ශ්‍රී ලංකාවේ අකල් මරණ 7000ක් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිසර සෞඛ්‍ය සහ වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දිනී විතාන මහත්මිය පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
2: ජීවිතයේ ඉපදුන දවසේ ඉඳලා මිය යන දවස දක්වා අපි හුස්ම ගන්නවා. නමුත් අපි නිකමටවත් හිතුවේ නැහැ මේ හුස්ම ගන්න වාතයේ පිරිසිදුකම සම්බන්ධයෙන්. ඇත්තටම වායු දූෂණය කියන එක ලෝකෙ දැන් එන්න එන්න වැඩි වෙලා තියෙනවා. මිලියන 7-8 අතර ප්‍රමාණයක් ලෝකයේ වායු දූෂණය නිසා අකල් මරණ සිද්ධ වෙනවා. ඒ වගේම ලංකාවෙත් 7000ක් පමණ වසරකට වායු දූෂණය නිසා අකල් මරණ සිද්ධ වෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි මේ වාතයේ තියෙන නොයෙකුත් අහිතකර වායු අංශු. කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම, කාබන් මොනොක්සයිඩ්, ඒ වගේම නයිට්‍රස් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, ඒ වගේම PM2.5ට වඩා අඩු ඉතා සියුම් අංශු. මේ අංශු කෙලින්ම අපි ශ්වසනය කරනකොට ශ්වසන මාර්ගය හරහා පෙනහළු ඇතුළටම කිඳා බහිනවා. ඒක රුධිරයට පවා ගමන් කරන්න පුළුවන්. අපේ ගෘහස්ත වායු දූෂණය ගත්තොත් ඒක 5 ගුණයකින් වැඩි පරිසර වායු දූෂණයට වැඩිය. ඉතින් අපි ඒක අඩු කරගන්න ඕන. විශේෂයෙන්ම අපි ගෙදරක කුස්සිය ගත්තොත් ගොඩක් දරලිප් භාවිතා කරනවා. එතකොට මේ දර දහණය වෙනකොට ගොඩක් අහිතකර වායුව පරිසරයට නිකුත් වෙනවා. මේ අහිතකර වාතය ඇත්ත ඇත්තටම එළියට යන ක්‍රමයක් අපේ කුස්සිවල ගොඩක් දුරට නැහැ. දැනට සොයාගෙන තියෙනවා ගොඩක් පෙනහළු පිළිකා. ඉස්සර තිබුණේ ගොඩක් සිගරට් පානය කරන පිරිමින්ට. දැන් කාන්තාවන්ගේ පෙනහළු පිළිකා ගොඩක් වැඩි වෙනවා. ඒක දැනට ලංකාවේ හොයාගෙන තියෙන දෙයක්. ෂාප් ප්‍රයිස් එකක් තියෙනවා. මොකද මේ අර සංගෘත කුස්සිවල මේ වගේ දේවල් සිද්ධ වෙන හින්දා අපි ගෑස් ලිපක් පාවිච්චි කරනවා වුණත් දොර ජනෙල් ඇරගෙන තමයි පාවිච්චි කරන්න ඕන. අපි ගෙදර දොරේ හැමදාම කරන දේවල් වලින් තමයි අපිට දීර්ඝකාලීන අහිතකර ප්‍රතිඵල ලැබෙන්නේ.
0: ශ්‍රී ලංකාවට උතුරින් පිහිටි මුහුදු සීමාව තුළ නීති විරෝධී ලෙස මසුන් ඇලීමේ නිරත වූ ඉන්දිය ට්‍රෝල යාත්‍රාවක් පෙරළී තිබෙනවා. ඒ දීවරින් 11 දෙනෙකු සමග ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩ චමින්ද වලාකුළුගේ මහතා පවසන්නේ.
3: ඊයේ දිනේදී ශ්‍රී ලංකාවට අයත් උතුරෙන් පිහිටි මුහුදු සීමාව උල්ලංඝනය කර නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ දුණු ඉන්දිය ටෝල යාත්‍රාවක් දෙස් දූපතට ආසන්නේ අනතුරු ලකුණා. ඒ අනතුරුපත් යාත්‍රාවේ සිට ඉන්දිය දිවිරෙන් 11 දෙනෙකු මුදවා ගැනීම සඳහා දැන්තමත් තුරුණාවික විදන්ට අයත් යාත්‍රා සහ නාවිකයන් යොදවා තිබෙනවා.
0: පළාත් සභා මැතිවරණයේ හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ සඳහා අදාළ සීමා නිර්ණය මෙන්ම මැතිවරණ ක්‍රමයේ සංශෝධන අවසන් වූවහම මැතිවරණය පැවැත්වෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
4: පළාත් සභා මැතිවරණයේ කඩිනමින්ම හැකි ඉක්මනින් පැවැත්වීම තමයි රජයේ බලාපොරොත්තුව. ආණ්ඩුවට ජනාධිපතිතුමාට උවමනාවක් තිබූ පමණින්ම පළාත් සභා මැතිවරණයේ තියන්න බැහැ. මොකද හේතුව තමයි එකක් නීතිය හරියාකාරව සම්මත වෙලා තියෙන්නට ඕන. ඒ නීති ප්‍රකාරව සීමා නිර්ණය වෙලා තිබෙන්නට ඕන. අර පැරණි දූෂිත මනාප ක්‍රමයේ ඇතුළත් ඡන්ද ක්‍රමය, කාන්තා නියෝජනයක් තහවුරු වෙන්නේ නැති, තරුණ නියෝජනයක් තහවුරු වෙන්නේ නැති, තමන් කොට්ටාස මන්ත්‍රීවරයෙක් නැති ඡන්ද ක්‍රමය ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා තමයි අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීලා තියෙන්නේ. අලුත් ඡන්ද ක්‍රමයට ගැලපෙන සීමා නිර්ණය තම සිදු කළා නැහැ. ඒක සිදු කරපු ගමන් පාර්ලිමේන්තුවේ ගැන අපිට නීති හදලා දීපු ගමන් පළාත් සභා ඡන්දේ පවත්වනවා. ඒ අවස්ථාව අපි අනිවාර්ය වශයෙන්ම ලබා දෙනවා. අපිටත් පළාත් සභා මැතිවරණය පවත්ව ගන්න ඕනේ.
0: වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම පිළිබඳව මාධ්‍ය විද්‍යාව නැසූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.
4: ඉදිරිපත් කළ තියෙන සියලු වත්කම් බැරකම් අවුරුද්දේදී ඒ සියලු දේවල් ජනතාව දැනගත්. ඒ වගේම ඒවා අවශ්‍ය පරිදි අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. කිසිවක් සීමා කරන්නේ නැහැ. මොකද අපි ඉන්නෙම මේ පාරදුෂ්‍යභාවය වගවීම වැඩි කිරීම සඳහා. අපිට හංගන්න දෙයක් නැහැ. ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුවේ ඇමතිවරු තමයි තමන්ට තිබෙන සියලු දේවල් වත්කම්බරකම් ප්‍රකාශයට අතුලත් කළා. ඒ ඉදිරිපත් කළා ජනතාව දැනගන්න සලස්සලා තිබෙන්නේ. ඒ සමහර අය කලබල වුණේ ඒවා වැඩි වගේ කියලා කලින් අය නොදීපු නිසා. ඉතින් අපිට පරම්පරාවෙන් හිමි වෙලා තිබෙන දේපලක් තිබෙනවා නම් ඒක මේ පරම්පරාවෙන් එනකොට ලැබිච්ච අගේ නෙවෙයි. මේ මොහොතේ මාකට් වැලිව එකට තක්සේරු කරලා ඉදිරිපත් කළා තියෙනවා. අපි නමට වාහනයක් තියෙනවා නම් සමහර පක්ෂ වාහන අපේ නම් වලට තිබෙනවා. ඉතින් ඒවා අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒවත් එක තමයි සමහර වත්කම් වැඩි වෙලා තිබෙන්නේ. තම සත්භාවයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඕනකිනොට දැනගන්න පුළුවන්. පනතේ යම් යම් සංශෝධන කරන්නට යෝජනා වෙලා තිබෙනවා. එකක් මේ අල්ලස් කොමිසමේ ක්‍රියාවලියක ආරක්ෂම කිරීම සඳහා ජනතාවට ඒ සම්බන්ධයෙන් තියෙන විශ්වාසය වැඩි කිරීම සඳහා.
0: වත්මන් රජය අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති නව අධිකරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව නීතිඥ ප්‍රජාව සම්පූර්ණයෙන්ම එකඟ වන බව ජනවර්මී නීතිඥයෝ ගම්පහ දිස්ත්‍රික් සංගමයේ පවසනවා. ඊට විරුද්ධව කටයුතු කරන්නේ විවිධ උදේශපාල න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන්නන් බවයි එම සංගමේ නියෝජිත නීතිඥ ලාල් කුමාරපේලි මහතා පවසන්නේ.
5: අපි සියලු දෙනාම සමාජයෙන් දෙන පණිවිඩය තමයි ආණ්ඩුව මේ රටේ අධිකරණ පද්ධතිය තුළ කිරීමට සූදානම් වන මේ ජනතාවාදී ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ රටේ නීතිඥ ප්‍රජාවගේ එකඟතාවයක් නොමැත කියන අසත්‍ය ප්‍රවෘත්තිය රට පුරාම ජනගත කරමින් ඉන්නවා කිසියම් කණ්ඩායම් විසින්. නව අධිකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙරට නීතිඥ ප්‍රජාව සම්පූර්ණයෙන්ම එකඟයි. අපි ඒක අපේක්ෂා කරපු වෙනසක්.
0: ජනවර්මී නීතිඥයෝ ගම්පහ දිස්ත්‍රික් සංගමේ නියෝජිත නීතිඥ ඩයිනි කාර්යවස මහත්මියද මෙහිදී අදහස් පළ කළා.
6: ඕනෑම ශාස්ත්‍රයක වයස අවුරුදු 65 70 වැනි කාල සීමාවට එනකොට තමයි ඉතාම පරිණත ඉතා හොඳ අදහස් සහිත පුජ්‍යලීන් බිහි වෙලා තියෙනවා. එවැනි පුජ්‍යලින්ව විශ්‍රාමයවල නිවසේ තියලා ඒ කරන වැඩ කොටසට වඩා ඔවුන්ගෙන් රටට ඉතා හොඳ දායකත්වයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒක නීති ශාස්ත්‍රයට පමණක් නෙමෙයි ඕනෑම ශාස්ත්‍රයක අපි දකින දෙයක්. පැහැදිලිව කියන්න කැමති මෙම විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පුජ්‍යලික අරමුණු නොමැති ඕනෑම කෙනෙක් මෙම කාරණේ සම්බන්ධයෙන් එකඟයි.
0: ඩෙංගු තුරන් කිරීම සඳහා ඉදිරි වසර දෙක තුළ ඉලක්කගත වැඩපිළිවෙලකට කැපවිය යුතු බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඩෙංගු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකිවීම විශේෂ ජයග්‍රහණයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඩෙංගු මර්ධන කටයුතු ශක්තිමත් කිරීම පිළිබඳව රැස්වීමක් කොළඹ ජාතික රෝහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවල වත්මන් තත්වයේ මෙහිදී සමාලෝචනය කෙරුණා. ඩෙංගු මර්ධන වැඩපිළිවෙලේ මෙතෙක් පැවති ගැටලු අවම කර ගනිමින් ඉදිරි කටයුතු ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. සියලු ක්ෂේත්‍රවල සෞඛ්‍ය වෘත්තිකයන් මේ සම්බන්ධයෙන් දැක්වූ දායකත්වය මෙහිදී අමාත්‍යවරයාගේ ඇගීමට ලකුණා. රෝගීන් අඩු සංඛ්‍යාවක් වාර්තා වන කාලය තුළදීද මධුර මර්ධන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
7: සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාස කිහිපයක සමස්ත අවධානය මේ පිළිබඳව යොමු කරන්න සිදු වෙලා පවතිනවා. තවත් බොහෝ ප්‍රශ්න පවතී. ඒ වගේ මේක අපිට සම්පූර්ණයෙන් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ ඔපරේෂන් යුනිට් එක හරහා අධීක්ෂණය කරන බවට පත් වෙන්නට ඕන. ඒක තමයි අංක 1 බවට පත් වෙන්නේ. කොහොමටත් මේ වාහකයන් මර්ධනය කරන අඛණ්ඩ වැඩසටහන. ඒතර තමයි අපි ඕල්බෙක්ෂා ව්‍යාපෘතිය සැප්තැම්බර් මාසේ ආරම්භ කළා. වසරකමාරක් තුල සම්පූර්ණ කරන්න කටයුතු කරන්නේ. ඊටත් අමතරව තමයි ඩෙංගු වැක්සීන් එක හඳුන්වා දෙන උත්සාහ කරන්නේ. එතකොට මේ වැක්සීන් එක ඕල්බෙක්ෂා එක නෙමෙයි මේකේ තිබෙන ප්‍රමුඛතම කාර්යභාරය බවට පත් වෙන්නේ. අපි දැනුත් කරගෙනමින් ඉන්න මේ මදුරු මර්ධන ව්‍යාපෘතිය සාර්ථකව ඉලක්ක සාගතව කරන එක.
0: ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා පෙන්වා දුන්නේ දිනකට 1300ක් වර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 350-400 අතර සංඛ්‍යාවකට අඩු වී ඇති බවයි. අපි වෙනුවෙන් අපි අරමුදුර තුළින් රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුවේදී සමිග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
8: මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා රණවිරුවන් 23790ක් දිවිපිදුවක් ඒ වගේම 60000කට අධික රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා බරපතල තුවාල වලට ලක් වුණා. දැනට සේවයේ නියුක්ත මහත් කැපවීමෙන් දුෂ්කරතා යටතේ ඒ වගකීම් රට වෙනුවෙන් ඉටු කරන ඒ රණවිරුවන් ආරක්ෂා කිරීමේ වගකීමක් රජයටත් අපටත් තිබෙනවා. රුපියල් බිලියන 1කට වැඩි විශාල මුදල් ප්‍රමාණයක් මේ අපි වෙනුවෙන් අපි අරමුදලේ තිබෙනවා. ප්‍රමාණවත් විදිහට රණවිරුවන්ට නොලැබෙන බවට මැසිවිලි රාශියක් තියෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග මොනවද?
9: රණවිරුවන් ගැන කියනවා නම් ඒ සම්බන්ධව මේ අපේ ඇඟේ තියෙන රණවිරු සම්බන්ධව තියෙන සියලුම දේවල් අපි ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන තියෙන්නේ. මේ ආණ්ඩුව හැටියටත් මේ රජය හැටියටත් ඔබතුමා කිව්වා වගේම විශාල මුදලක් තියෙනවා. මේකේ පසුගිය මාස 20ක විතර කාලයක් තුළදී අපි සොයලා බැලුවම මේ සම්බන්ධයෙන් නිවාස සහ නිවාස ඉදිකිරීමට නිවාස අලුත් වැඩියා කිරීමට තමයි මූලික වශයෙන් කටයුතු කරලා තියෙන්නේ. රණවිරු ගම්මානම තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. රණවිරු ගම්මානවල තත්ත්වය ගිහිල්ලා බැලුවම පසුගිය දශක එකහමාරක් තිස්සේ රණවිරු ගම්මානවලත් ඒ යටිතල පහසුකම් හදලා නැහැ. සමහර රණවිරු ගම්මාන තියෙනවා ජලය සපයලා නැහැ, විදුලිය සපයලා නැහැ, බාගෙට හදපු ගෙවල් අතෑරලා තියෙනවා වර්ෂ ගණනක් තිස්සේ. ඔබතුමාලගේ කාලවලදී ඒ රණවිරුවන්ව බලාගත්තේ හැටි තමයි. ඒක නිසා මම පුද්ගලිකව දැන් රණවිරු ගම්මානවලට ගිහිල්ලා මේ අරමුදලින් කොහොමද ඒ රණවිරුවන්ගේ ඒ සුබ සාධනය කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම රණවිරුව ඉන්නවා ගරු මන්ත්‍රීතුමා, සමහරු මේ මූල්‍ය ආයතන වලින් ණය මුදල් අරගෙනත් ඔවුන් ලොකු ප්‍රශ්නවලට සමාජීය ප්‍රශ්නවලට මුහුණ දීලා තිනවා. ඔවුන් ඒ ණය මුදල් වලින් කොහොමද ගලව ගන්න කියන එකත් අපි බලනවා. කොහොමද සහන ක්‍රමයේ යටතේ මේ අරමුදල පාවිච්චි කරලා කටයුතු කරන්න කියලා. ඒ නිසා රණවිරුවන් මේ අරමුදල විශේෂයෙන් ඔවුන් වෙනුවෙන්ම ඉදිරියේදී කටයුතු කරන්න අපි කරනවා කියන එක කියන්නේ.
0: ශ්‍රී ලංකාව ජාතන්ත්‍ර තෙල්බදහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කර විශාල ආදායමක් ලබා ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ටෙකුණාමලයේ තෙල් තැංකි පද්ධතිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසනවා. ඒ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. තෙගුණාමලයේ තෙල් ටැංකි සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය වත්මන් රජය ආරම්භ කරන බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා දජය ජාත්‍යන්තර තුල බැබළවීමට ක්‍රීඩාවට හැකියාව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පවසනවා. ඒ වෙනුවෙන් රජය ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ක්‍රීඩා අමාත්‍යංශය සහ මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව හෙල්ල විසිකිරීම සඳහා තරඟකරුවන් තෝරා ගැනීම වෙනුවෙන් බෝගම්පර ක්‍රීඩාංගණයේ පැවති වැඩසටහනකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
10: ක්‍රීඩා වෙනුවෙන් ඕගොල්ලන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් අපි ඉස්සරහට තවත් රුමේස් තරංගල වගේ අය බිහි කරන්න, අපේ රට මලර ක්‍රීඩාවෙන් ඉස්සරහට ගෙනියන්න, ලෝකේ අපිට ගත්තොත් ගොඩක් තරඟ තියෙනවා දිනන්න, ඒ හැම තරඟයකටම අපිට ඕගලන්ව සහභාගි කරවන්න, ඒ සඳහා නියෝජනය කරවන්න අපිට ඒ හැකියාව තියෙනවා. ඒ සඳහා අපි අමාත්‍යංශයක් විදිහට, රජයක් විදිහට අපි අපේ වගකීම යුතුකම් අපිට ඉෂ්ට කරන්න පුළුවන්, ඒ හැකියාව තියෙනවා.
0: හෝමු සමුද සන්ධි යළි විවෘත කර ගැනීම සම්බන්ධයෙන් ඕමානය සහ ඉරානය අතර ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවයි ඉරාන විදේශ අමාත්‍යාංශික ප්‍රකාශකවරයා සඳහන් කර ඇතේ. ඕමානය සමග ඇතිකරගත් ගිවිසුමක් මගින් හෝමු සමුද සන්ධිය හරහා ආරක්ෂිත ගමනාගමනය සහතික කළ නොහැකි බවද ඔහු පවසා තිබෙනවා. අමරිකාව ඉරාන වරාය අවහිර කිරීමෙන් ආරක්ෂාවට බලපෑම් එල්ලවී ඇති බව ඔහු පෙන්වා දී තිබෙනවා. අමරිකාව සහ ඕමානයේ මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ. පසුගිය පෙබරවාරි මාසයේදී අමරිකාව සහ ඊශ්‍රාලිය ඉරානයට පහර දුන්දා සිට හෝමු සමුද්‍ර සන්ධිය ඉරානය මගින් අවහිර කර තිබෙනවා. ලෝකපුරා තෙල් සහ ද්‍රව ස්වාභාවික වායු වලින් පහෙන් එකක් ප්‍රවාහනය කරන්නේ මේ හරහයි. ඒතා එක්මනින් විවෘත නොකළහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකා ජනාධිපතිවරයා යලිත් අනතුරු ඇඟවුවා. මේ සතිය අගදී නැවගත කිරීම යලි ඇරඹීමට ඉඩ සැලසීමේ සාකච්ඡා ප්‍රගතියක් ලබා ගැනීම ඇති බවට අමෙරිකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැවසීමෙන් අනතුරුවයි. අෆ්ගනිස්තානයේ පාබන්දු කණ්ඩායම තරඟ දෙකකට සහභාගී වීම සඳහා නවසීලන්තයට ගොස් තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර පාබන්දු සම්මේලනය මෙම ක්‍රීඩිකාවන්ට අනාගතයේදී නිල තරඟවලදී තම රට නියෝජනය කිරීමට අවසර ලබා දීමෙන් පසු ඔවුන් එකතු පළමු අවස්ථාව මේ බවයි වාර්තා වන්නේ. මීට පෙර තලිබාන් සංවිධානය 2021 වසරේ අගෝස්තු මාසයේදී බලයට පත්වීමෙන් පසු කාන්තාවන්ට සහ දැරියන්ට ද්විතීය පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය බොහෝ වෘත්තීන් සහ සංවිධානාත්මක ක්‍රීඩා තහනම් කරමින් දැඩි සීමා පනවා තිබුණා. ඒ අර්ථයේ 2007 වසරේදී පිහිටවුණු ලද රටේ ජාතික කාන්තා පාබන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකියුවේ නැහැ. එහි සාමාජිකව ඔස්ට්‍රේලියාව එක්සත් රාජධානිය සහ පෘතුගාලිය වැනි රටවලට පලා ගොස් සන්නාගතින් ලෙස පදිංචි වී තිබුණා. වසර ගණනාවක උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස අෆ්ගන් කාන්තා කණ්ඩායම බිහි වුණා. ඔවුන් ඔලිම්පික් සහ ලෝක කුසලන වැනි ජාත්‍යන්තර තරඟවලින් සඳහා සුසුකම් ලැබීමට උත්සාහ කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ හමුදාවන් විද්‍යාත්මක සහ වෘත්තීය නිපුණතාවයෙන් සන්නද්ධ කළ යුතු බව ජනපති කියයි. දිවයින ප්‍රදේශ රැස්සකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි. උතුරු මුහුදේ අන්තරටපත් ඉන්දියා දීවරින් බේරා ගැනීමේ නාවික මෙහෙයුම. ශ්වසන රෝග හේතුවෙන් වාර්ෂිකව 7000ක් ජීවිතක්ෂයට. හෝමුස් පිළිබඳ ඉරානයේ සහ ඕමානයේ අතර නව ගිවිසුමක්. ලකනේ මේලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
11: අත පිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්.
12: අපේ රටේ වෙළඳපොළට බඩුමිලට මෙන්ව මූල්‍ය ස්ථාවරත්වයට ඍජුම තර්ජනයක් වන මුදල් විශුද්ධිකරණය යන කුමක්ද පිළිබඳව සහ එයින් රටට සිදුවන හානිය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීල් වසන්ත මහත්මා. නීල් මහත්මා, මොකක්ද මේ මුදල් විශුද්ධිකරණය කියලා කියන්නේ?
13: මුදල් විශුද්ධිකරණය කියන්නේ නීති විරෝධී ලෙස, ඒ කියන්නේ මත්ද්‍රව්‍ය අල්ලස් අරගෙන එහෙම නැත්නම් වංචා මගින් උපයා ගන්න කළු සල්ලි නීත්‍යානුකූල මුදල් බවට පත් කරලි මේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා මුදල් විශුද්ධිකරණය කියලා. ඒ කියන්නේ අපි උපයාගත් ආකාරය හෙළි කරන්න බැරි. ඒ හෙළි කරන්න බැරි වීම නිසා අපි ඒකට අපි සමාජයේ පිළිගැනීමක් ඇති කරන ක්‍රියාවලිය අපි කියනවා මුදල් විශුද්ධි කරන ක්‍රියාවලිය කියලා. මේකට අපේ රටේ නීති තියෙනවා. විශේෂයෙන් 2006 අංක 5 දරන මුදල් විශුද්ධි කරන පනතත්, ඒ වගේම 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත. මීට කලින් තිබුණා 2005 අංක 5 දරන මුදල් විශුද්ධි කරන පනත. මේ කියන පනත් වලින් මේ මුදල් විශුද්ධිකරණය සීමා කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන තව දෙයක් මතක් කළ යුතුයි, ජාත්‍යන්තර වශයෙන් තියෙනවා FATF කියලා ආයතනයක්, Financial Action Task Force කියලා ආයතනයක් තියෙනවා. ඒක සිංහල තේරුම ගන්න මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බලකාය කියලා. එයාලා උත්සාහ කරන්නේ මේ තියෙන මුදල් විශුද්ධිකරණය යම් මට්ටමකින් පාලනය කරලා මේ අපරාධ වලින් කරන ඉපයීම්, පාතාල මගින් කරන ඉපයීම්, එහෙම නැත්නම් ගෝලීය වශයෙන් තියෙන ත්‍රස්තවාදී මගින් කරන ඉපයීම් පාලනය කරන්න පියවර අරගෙන තියෙනවා.
12: මුදල් විශුද්ධිකරණය නිසා අපේ රටේ ආර්ථිකයට සිදුවන හානි මොනවාද?
13: මුදල් විශුද්ධිකරණයේ හානිකර බලපෑමක් රටකට වෙනවා. මොකද රටක තියෙන්න ඕන විධිමත් මුදල් පාලනය, මුදල් ගලා යාමක් සිදු වෙති. ඒ කියන්නේ නීති විරෝධී ව්‍යාපාර නිසා සමහරක් ලාන මේ සැබෑ වෙළඳපොළ තියෙන තරංකාරීත්වය විඳවැටීමක් වෙන්න පුළුවන්. ඒක නිසාම රජයට ලැබිය යුතු බදු ආදායම්, රටේ සංවර්ධන දායක විය හැකි ආදායම් අපිට අහිමි වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැන් නීති විරෝධී ජාල තවදුරටත් පුළුල් කර ගැනීමට සමාජ මේක පිටුහලක් වෙන්න පුළුවන්. මොකද ඒක උත්තේරකයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මූල්‍ය ආයතන වල තියෙන මූල්‍ය ආයතන සම්බන්ධ තියෙන විශ්වාසය බිඳ වැටීමක් තියෙනවා. ඒ වගේම එතනදී අපේ දේශීය වශයෙන් උත් ජාත්‍යන්තර ප්‍රජාව වශයෙන් උත් ඒ වගේම ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වීමක් සිදු විය හැකි. ඒ වගේම තව කාරණයක් තමයි දැන් මේ වගේ ශුද්ධිකරණය අපි කියන ප්‍රොමෝට් කරොත් එහෙම මේ දූෂණ වන්ට ඉහළ යන්න පුළුවන්. මොකද එතනදී දේශපාලඥයේ සමහරක් රජයේ නිලධාරීන් දූෂිත ක්‍රියාවලට යොමු වීම ඉඩකඩ වැඩි වෙන්න පුළුවන්.
12: මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමෙන් රටේ ආර්ථිකයට සහ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
13: දැන් මුදල් විශුද්ධිකරණය වළක්වාගෙන, ඒ කියන්නේ තියෙන අපේ උපයන ඉපයි යම්කිසි නීති රාමුවක් තුළ පිළිගත හැකි ව්‍යාපාරවල ආයෝජන කිරීමෙන් රටේ සමස්ත ජාතික නිෂ්පාදනය වැඩි කරලා, සමස්ත ආදායම් වැඩි කරලා, රටේ සංවර්ධනය වැඩි කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අර අපිට තියෙන රටේ තියෙන අර බැංකු ගැනේ තියෙන අවිශ්වාසය ඇති වෙන්නේ නැහැ. ඇත්තට මොකද අකරන්නේ කොහොම අවංකව තමයි අපේ ආර්ථිකය හසුරන ව්‍යාපාර කරගෙන යන්නේ. ඒ කියන්නේ බාහ්‍ය සේවා නිෂ්පාදනය, සේවාංශ වල වර්ධනය, එහෙම නැත්නම් අපි හිතමු සංචාර කර්මාන්තේ වර්ධනය, එහෙම නැත්නම් අනිකුත් දේපළ වෙළඳාම් හෝ අනිකුත් ව්‍යාපාර කටයුතු, මේ සියල්ල යම් කිසි නීති රාමුවක් තුළ අපි කරගෙන යන ව්‍යාපාර වෙනවා නම්, ඒ වගේම ඒ තුළින් රටට යම් කිසි බදු ආදායම් ලැබෙනවා නම්, අපේ රටේ තියෙන මේ ජීවුන් ශේෂ පරතර වළක්වගෙන රටේ ආදායම් වැඩි කරගෙන අපේ රටේ නිෂ්පාදනය වැඩි කරගෙන මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට පුළුවන් ආර්ථිකය හදන්න මේ තුළින් හැකියාව ලැබෙනවා. පැහැදිලිවම මේ අපිට තියෙන නීති රාමු තවදුරටත් ශක්තිමත් කරොත් මේ මුදල් විශුද්ධිකරණය අපිට අවම කරගන්න පුළුවන්. අවම කිරීම තුළම රටට තිබෙන විශ්වාසය වගේම රටට තියෙන නම, හොඳ නම තවදුරටත් පවත්වාගෙන යන්නේ හැකියාව තියෙන. මොකද සමහර රටවල් ගත්තොත් එහෙම මේ රට දියුණුනේ මෙහිමයි, මේ රට දියුණුනේ මෙහිමයි කියලා කියනවා. එතකොට අපේ රටට යම් කිසි විශ්වාසනීයත්වයක් ඇති කරගන්න මේ මුදල් විශුද්ධිකරණය අවම කිරීම තුළින්, රටේ නිෂ්පාදනය වැඩි කිරීම තුළින් යහපත් ජීවන තත්ත්වයන් මිනිසුන් උදා කරන්නත්, රටවල් අතර නොමැකෙන සම්බන්ධතාවයක් පවත්වා ගැනීමටත් මේ හේතුවක් වෙනවා.
12: මුදල් විශුද්ධිකරණයේ පිටුදැකීම හුදෙක් නීතිමය ක්‍රියාමාර්ගයක් පමණක් නොව සමස්ත රටේම සහ ජනතාවගේ යහපත උදෙසා ඉටු කළ යුතු ජාතික වගකීම පිළිබඳවයි අද ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
11: Economic Goal. Economic Goal. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
4: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
0: Hina Levi Sindhu Ahanna FM 93.5 FM 93.7 Handavi 4 Veddi Tune Karala Thiyaganna
3: Evening Drive with Chamit and Charu
0: Sama Anugrahaya
2: Mama nan dan marama relax
4: Anamma
0: nan gala waduna neida me expert
5: මේපේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
6: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න
5: සුබ කවනක් පරිස්සමෙන් කිහිල්ලෙන්න
7: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
8: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්
9: waiting for you the one who loves you more than you'll ever know

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: තවල් 12 විනාඩි 45ට ළඟයි. ඡෝටි වෙලා මේ තියෙන්නේ. තවල් 12 විනාඩි 44 වෙලා ඔයාමම හැගෙන ඉන්නවා. ඉතින් ඔයාට මේ වෙලාවේ ගොඩක් වෙලාව ගිහලා තමයි අපහු මේ පැත්තට ආවෙනේ. නිවුස් එක අහලා ඉතින් ලොකු වෙලාව ගියා. හැබැයි ඉතින් මට හිතුණා මේ වෙලාවේ අතරතුරත් මට කතා කරපු අය මැසේජ් කරපු අය ගොඩාක් කිනු. ඒ හැමෝම මතක් කරන්න ඕනේ කියලා. FM 93.5 93.7 ඔයාට මා වහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකම්. තව ඉතින් මා මේ පැත්තට ආපු නැති කෙනෙක් නම් ඉක්මනට මේ පැත්තට එන්න. සේපාලිකාවට කෝල් කරානේ. හම්බෙකම ඉරලා තමයි සේපාලිකාවට කෝල් කරේ. ගෙදර හැමෝම එකතු කරගන්න කියලා කිව්වා ඊළඟ සින්දුවට. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක් නේද? මේ ලන්ච් ටයිම් එකේ මොකද කරන්නේ? කෑම ගන්නවනේ. ඉතින් වෙන මොනා කරන්නද? නෑ, සමහරක් අය මේ වෙලාවෙ ඉඳලා ගාමන්ට් එක කියපුණා නම් මේ වෙලාවේ තමයි ලන්ච් ටයිම් එක ඇවිල්ලා නේ. ඉතින් සමහරකට ආයේ වැඩ කරන තරම් මේ වෙලාවේ ලන්ච් ටයිම් එක ඇවිල්ලා නැතුව තාම මාව අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. සමහරක් විට ඊළඟ දින සින්දු රෝඩට ගොඩක් බඩගිනි වෙයි. ඒක වැඩ කරන්න දෙයක් නෑ. කමක් නෑ. ඉතින් මාව අහගෙන ඉන්න ඒජි අඬ උස්සල්ලා ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. චාම්මයා ඔයාගේ මැසේජ් එක මං හිතන්නේ කලින් කියෙව්වා නම් හොඳයි කියලා හිතන ලස්සන පරිසරයක ඉඳගෙන ලස්සන මැසේජ් එකක් මට එවලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මං හිතන්නේ නෝර තුමයි ආන්නේ. නෝර ඉඳගෙන මේ වෙලාවේ පොඩි වැස්සකුත් පින්නකුත් එක්ක වැඩ කරන ගමන් කියලා ඉන්නේ. කම්මැලි නෑ. ඉතින් මා වහගෙන ඉන්නේ කියලා කිව්වා. ඉතින් බොහොම ස්තුතියි මා වහගෙන ඉන්න ඔය විදිහටම ලස්සන ගීතයකට එකතු කරගන්න කියලා තියෙනවා. ශාම ඔයාව එකතු කරගන්න හරිම ආදරෙයි. අපි තව වහගෙන ඉන්නේ ලිතුලි එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ ලස්සන සින්දුවට. ප්‍රමිත ඒ වගේම ලෙල්ලීල රත්න චතු ඒ වගේම පර්ල් මාම එකතු කරගන්න කියලා තියෙන ඒ වගේම ප්‍රියන්ත විජේසිංහ අම්බලංගොඩින් තමයි මම හිතන්නේ. ප්‍රියන්ත තමයි මැසේජ් එක දාලා තියෙන අම්බලංගොඩින් ওই විදිහටම අහගෙන ඉන්න. සුබ දවසක් මැනික මාත් ඉන්න යටියන්තුරින් තමයි සේපාලිකා මැසේජ් එක දාලා තියෙන්නේ. ඒකනම් ඒ මැසේජ් එක දැම්ම චුටක් විතර බඩගිනි වෙනවා. එයා හොටෙල් එකක් කරන කෙනෙක්. රස කෑම හදන තැන. ඉතින් රස කෑම හදන ගම රස කෑම තවායට දෙන ගමන් තමයි ඉතින් මම වහගෙන ඉන්නේ නේද? ඉතින් කඩේට එන හැමෝටම FM 93.5 93.7 ලක්කඩ අහන ගම ලස්සන සින්දු අහන ගමන් කෑම ටිකක් හරි රසට කන්න බලවන්. ලක්කන රේඩියෝ සුබ දාසනක් කියලා තියෙනවා. දැන් සුබ දාසනක් නෙමෙයි, දැන් සුබ දහවලක්. හાર્ට් බීට් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා හලාවතු පැට්‍රික්. කරුණාපාලව එකතු කරගත්නම් ෂනෙල් ද්‍රශ්විදුව ඉන්නවා, ලිලි මොනිස්ටත් ඉන්නවා. ඒ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. දුබයි වලින් මහේෂ් මැසේජ් එකක් දාලා තින. අන්න ගොඩක් දවසකින් ලක්කන්නට මැසේජ් එකක් දාන්න කියලා දෙන. ඒක වැරදි වැඩක්. හැමදාම මැසේජ් එකක් දාන්න පුළුවන් වුණගම එහෙම තමයි නේ. රටින් ගොඩක් දොර ගිහිල්ලා ඉන්නේ. ඉතින් වැඩ ටික කරන ගම පරිස්සමට ඉන්න. ඉතින් පුළුවන් වුණ ගමන් මැසේජ් එකක් උත්තේ වන්නහද. දෝෂේනායකතු කරගන්න කියලා තිනවා. වයිෆ් නිමේෂ ලක්කඩහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි මේ හදාන්නේ. ගුඩ් මෝර්නින් අක්ක කියලා තියෙනවා. ඉතින් කලින් ගියපු මැසේජ් එක සමාවෙන්න. දැන් තමයි මට කියවන්න හම්බ වුණේ. ඉතින් අපි පස් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. දිල් කී ඒ වගේම වියානා සනුලි ගිත්මි එකතු කරගෙන ලිහන්සවත් එකතු කරගන්න කියලා දෙනවා. හොරණින් ලස්සන සින්දුවක් දෙන්නම් ඔය හැමෝටම ඔය විදිහටම අහගෙන ඉන්න. SKD යා වැඩ කරනතන එකතු කරගන්න කියලා තියෙනවා. වැඩ කරනතන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන මාෂා දේල්හානි ඉන්නවා මේ වෙලාවේ. කමල් දිශාන්ත වගේම ධම්මිකා විනීතා චන්ද්‍රලතත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ශිරාණි ඉරංගී වගේම කාන්ති චන්දනි හර්ෂණි මේ හැමෝම එකතු කරගෙන අපි අමුද කරවල හොද්දක් එක බට්ටිකක් ගන්න මේ ලන්ච් ටයිම් එකේ. ඉතින් ලස්සන සින්දුවක් මලැස්සි කරගෙන යකා ක්‍රූ එකේ ඒ සින්දුව හලැවිලා අපි කතා කරමු. දවල් 12 විනාඩි 48.

0: රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 52යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදියේ දුවන්න නම් මේක තමයි
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
5: ටීකියා සුරකින් මගතොට FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
6: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකන heartbeat
1: ලස්සන සින්දුවක් අහලා අපි ආව නේද මේ පැත්තට එකක් ක්‍රූ එකේ මේ ලස්සන සින්දුව ඇහුනට පස්සේ ඔයාට මොකද හිතුනේ බඩගින්න කවුද මට කරන්න දෙයක් නැහැ කමක් නැහැ අපි අමු බලන්න මේ වෙලාව VFM 93.5 93.7 මම අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න අනුරගම අනුලාවති ඔබ එකතු කරගන්න හරි මාතරින් ඇගේ මහත්තයා සිරිල්ව එකතු කරගන්න කියලා තිනා පුතා ප්‍රදීප් දුව අනුෂිකා ඔය වගේම පුතා හර්ෂණ දුව පේශලා ඇමෙලියා සමරසේකරවත් එකතු කරගන්න කියලා තියෙනවා හමෝ මාදරෙන් එකතු කරගත්තම අපිත් වහගෙන ඉන්නේ අපේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා අයගේ අනුවා ලෙහන්සාව එකතු කරගන්න කියලා තියෙනවා හොරරින් ගිත්මි තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ යාළුවෝ දෙන්න සද්ද වැඩි කරගෙන රේඩියෝ අහගෙන නේද ඉන්නේ ඒ ඉඳගම මැසේජ් එකක් මට එවලා දෙන ඉතින් බොහොම ස්තුතියි ඔය විදිහට වහගෙන ඉන්නවා කුරුණෑගල මානෙල්වත්ින් අනිල් මැසේජ් එකක් දාලා තියෙනවා අයාට ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඉතින් ඊළඟට ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නේ. හයි හයි පින්නවල චොන්දි කොහොමද? මම හිතන්නේ අයියේ මැසේජ් එකක් දැම්මේ නෑ නේද? ඒකට ඔබ සමග මන් තරහයි. කමක් නෑ අදහට දැම්මනේ. සිතු නෙතු ඒ වගේම හස්බන්ඩ් සාමි එකතු කරගන්න කියලා දෙන පවුලේ හැමෝමත් එකතු කරගෙන පුළුවන් මේ විදිහට මැසේජ් එකක් දාන්න අය මඩපාත තමරා එකතු කරගන්න ගතන ලක්ෂ්මණ වගේම නිශානි තේ චේතනා තේජ අවෝඩ් එකතු කරගෙන පුංචි පොදා භාග්‍යවත් එකතු කරගන්න කියලා දෙන අවිෂ්කත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න දිල්කා එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ ලස්සන සින්දුවකට ඔය විදිහට මහගෙන ඉන්න හිනි සින්දුවක් කියලා දෙන අපි බලමු කොහොමද ලස්සන හිනි සින්දුවක් දෙන්න අපි සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා පොත පිටින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔය විදිහටම අහගෙන ඉන්න කඩේ සද්දට ලක් කරන දාන ගමන් ෂෙවොන් හෝමගමින් මැසේජ් එකක් දාලා තිනවා. ඔය විදිහටම අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් මම දෙන්න. හයි අක්කිය අපිත් ලක් කරන අහගෙන ඉන්නේ හાર્ට් බීට් කියලා තියෙනවා. ආසපු මල් ලුයෙන් මැසේජ් එක දාලා තියෙනවා. කවුද මේ බට්ටි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මේ වෙලාවේ රොෂන් ගරජ් එකේ ඉන්නෝ යවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම සුපුත් මල්ලි අම්මා තමයි තාත්තා ඔෂානි දුව මෙහමෝ මේකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න කියලා තමයි මේ හදන්නේ. ඉතින් තව සමහරක් අයගේ සමහර මැසේජස් කියව ගන්න බැරිුණා ටයිම් එකත් එක්ක. හැබැයි හෙට මැසේජ් එකක් තියන අනිවාර්යෙන්ම මිස් නොකර කියලා මං අහන්න. ඉතින් මං අදට ගිහලා නම් පරිස්සමට සතුටින් ඉන්න. අපි අය හම්බ වෙනවා හෙට උදේ 10ට හાર્ට් බීට් එකත් එක්ක. ඉතින් පරිස්සමට සතුටින් ඉන්න. මම යෂ්.

0: එකට මික්ස් වෙන හාට්බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

0: দশম পাহা অনুত দশম হাতা লাখান্ড রেডিও আইটিএন শ্রীলঙ্কা হান্ড
1: বিলাপাসুরেখায়
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් බඹ වෙනුරිගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: වියලි කලාපීය ප්‍රදේශවල කුඹුරු වලට ජලය හිඟවීමෙන් සිදුවේ හැකේ වගහානි වලට කඩිනමින් වන්දි ගෙවන බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. මොණ්ඩාගල පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්වල වියලි කාලගුණය හේතුවෙන් විවගාවන්ට හානි සිදුව තිබෙනවා. කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ එම කුඹුරු ඉඩම් වලට ගොස් හානි පරීක්ෂා කිරීමේ කටයුතු තමිල්දාරින් මේ වන විට ආරම්භ කර ඇති බවයි. හානු කුඹුරු සඳහා කඩිනමින් වන්දි ගෙවන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් දී ඇති බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජයසිංහාරච්චි මහතා පවසන්නේ. ගොවිජන සංවර්ධන මණ්ඩලවල ඇති හානි දැනුම් දීමේ පොතෙහිද වගහානි සටහන් කළ හැකි. 19.18 කෙටි අංකයෙන් ඇමතීමෙන්ද මේ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බවයි කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ. දකුණු කොරියාවට දැඩි ලෙස බලපෑ ඇති උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් සෝල් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ක් දක්වා ඉහළ යන ඇති බව එරට කාලගුණක අංශ පුරෝකථනය කර තිබෙනවා. පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් එරට ජනාධිපති ලී චේ මියුන් පවසා ඇත්තේ කිසි දිනක අත්විඳියේ නැති පරිමාණයේ අධික උණුසුමක් දිනෙන් දින අඛණ්ඩව පවතින බවයි. දවසේ උණුසුම පැය කිහිපය තුළ එලිමහන් සේවකයන් වෙනුවෙන් අනිවාර්ය විවේක කාලයක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. මේ වන විට එරට තුළ උණුසුම් කාලගුණයෙන් පුද්ගලයන් මිසදෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ලක්නෙ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
0: ධන්නවද time pass කරන්න ඕන නම් පොතක් කියවන්න, film එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: කාලේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දින දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: overtime beats with jam jam

0: ලකන්ද රේඩියෝ ITN
1: දවල් 1යි විනාඩි 12යි.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
1: ජීනේ ගහන මද්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලකේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්.
0: All time beats me.

දවල් එක පහු වෙලා විනාඩි 14යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද අගෝස්තු මාසේ 6 වෙනිදා අපි බ්‍රහස්පතින්දාවක මුණ ගැහන්නේ. කතාවක් අහලා තේනවද මතකයන් බවට පත් වෙනකන් අපි මොහොතක වටිනාකම කිසිම දවසක හඳුනා ගන්නේ නැහැ කියලා. මෙමරි එකක් විදිහට කවදාද අපේ ජීවිතේ යම් යම් සිද්ධීන් මතකයක් විදිහට එන තාක්කල් අපිට මේ මොහොතේ වටිනාකම කොයි තරම්ද කියලා තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ උදේ වෙන හවස් වෙන හොරවල් අතරේ ලොකු ලොකු හීන පස්ස අපි එළවනකොට අපි හිතන්නවත් ඇති වටිනා කියන පුංචි පුංචි දේවල් අපිට සෑහෙන්න මිස් වෙන්න පුළුවන් නේ. අපි අඳුරන කෙනෙක් එක කරන පොඩි චැට් එකක් වැඩදහක් මැද්දෙන පුංචි විවේකයක් ආදරණීය මිනිස්සෙක්ගේ එක හිනාවක් වගේ හරි පුංචි දෙයක් අපිට දැනෙන හරි සුළු දෙයක් විදිහට වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට ඒක නොදැනෙනවා වෙන්නත් පුළුවන් නේ. හැබැයි කවදා හරි දවසක අපරාදේ කියන වචනේ ඉස්සරහට එන්න කලින් මේ ගෙවෙන හැම මොහොතකම ආදරණීය වෙන්න, ඒ වගේම කරුණාවන්ත වෙන්න, ලැබෙන සහ මේ වෙනකොටත් ඔබට ලැබුණු හැමදේම වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න, පුළුවන් හැම වෙලාවකම හොඳම දේ කරන්න උත්සාහ කරන්න, මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. මොකද හරි වේගෙන් ගෙවිල යන අද දවස හෙට එක්තරා විදිහක මතකයක් විතරයි. හරිද? ඒක නිසා මේ මොහොත සතුටින් ඉන්න. අද දවස් 4 වෙනකම් මං ඉන්නවා. All time beats it charming. අහගින්න පුළුවන්.

0: Kanda Radio ITN
1: දවල් එකේ වෙනට වෙස්සයි
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: කොළඹින් කතා කරන රේඩියෝ ස්ලෝන් මේ කොළඹ ගුවන් විදුලි ප්‍රචාරයයි
4: ලංකා ගුවන් විදුලි ප්‍රචාරයයි
3: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.
0: රේඩියෝ සියවසක ලෝකමය
1: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාඨක කරගත්
0: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
1: විද්වත් දේශන සමක විවෘත සංවාදය
0: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයන්ගේ සහභාගීත්වයෙන්
1: අගෝස්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා වසර තුනට
0: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
1: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය
5: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස්
5: කොහොමද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
7: evening drive with chamit and charu
0: sama anugrahaya
7: marksman samuha vyapare vithin gen labita harina dan navanimavakin ena domas entry wiketi miyantrika sadambari himikaru ekuwanna adumama tanna 01167 679 579
0: සහයෝගීතා අනුග්‍රහය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
7: 0.7 0.3 0.3 5 0.3 7 මැසේජ් එකක් එවන්න පුළුවන්. එහෙම නැත්නම් ලක්කන Facebook page එකට ගිහිල්ලා අද දින අපේ post එක බලලා like එකක් දාලා comment එකක් දාන්නත් පුළුවන්.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: දවල් එක පහු වෙලා වෙනහටේ විසි හයයි වෙලාව FM 93.5 හරි 93.7 හරි සුපහතිලිව ඇහැන්නේ ලක්කඳ මේ වෙලාවේ ඔල් ටයිම් බීට්ස් එත් චාමි මැසේජ් නම්බර් එකයි මතක් කරන්න ඕනෙද 0.7 0.3 93.5 93.7 චාමි සින්දුකට එකතු කරගන්න පොතපිටිය වහතුවේ සමන්ත ඔයාගෙන් තමයි අද පළවෙනි මැසේජ් එක WhatsApp එකේ මන් දකින්නේ සුබතහවලක්වේ වාසෙන්දු අකහමු ඒජේ අනුරු පුස්සල්ලාව බීඑෆ් ජනපද නෙවපු මැසේජ් එක ඊට පස්ස අපි යන්නේ බරුදල් පොලට කවුද ඉන්නේ ඒ පැත්තේ එස්එල් ප්‍රනාන්දු ඉන්නු ලහිරු ශහනේ නතාලේ ශනාරා ඩොමින්ද සවිරි ශනල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් එකතු කරගත්ත නැරන්ජී අපිවත් එකතු කරගන්නවද කියලා මහරගමින් මට මැසේජ් එකක් වල අහලා තියෙනවා ඔයාව එකතු කරගන්න විතරක් නෙමෙයි මම ලස්සන සින්දුවකුත් අහන්න දෙනවා හරි මඩ පාත පැත්තට තියනවා ආනන්ද හේමපාල කරුණදාස සෝමදාස රංජිත් එලේපෙරම නන්දලාල් සිරි කුමාර ජයතිස්ස සමග ලක්ෂ්ම අපි තින්නවා කියලා මැසේජ් එකේ තියෙන්නේ ඊට පස්සේ අපි යනවා පිටකොටට මැසේජ් එක එවලා තියෙන්නේ සහස් හරි ඔයාලුත් යාළුවෙක් මං හිතන්නේ දෙකටම අපි වහගෙන ඉන්න ඉතුරු මැසේජස් ටික ඉතින් චුට්ටක් කොම තියලා සින්දුවක් අහලා එන්න හරි වෙලාව තියෙනවනේ තව පැය දෙකමාරක් ඉතින් හිමීට හිමීට කියන්න එකයි විනාඩි 28යි

0: හැත්තෑ පස්ස සිරගටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසේව. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසේව.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0806 478 478

दवा लेकर आए विनाथे तिस नवे आए।

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Pasaru ekaye vinadi 43
2: vilavu obaveta gena aave
3: me TVS Sport 110 petrol liter ekewa ma yanawa
4: ivare
5: TVS Sport 110 petrol liter ekata kilometer 80kata padiye duwanna nan meka thamai
1: එකයි වෙනාඩි 43 හෝමගම පැත්තට යන්න හදන්නේ වට්ස්ඇප් මැසේජස් බල බල ඉන්නකොට හින්දි සින්දුවක් ඕන කිව්ව නිසා හින්දි සින්දුවක් අහන්න දීලාමයි මම මේ මැසේජස් ටික බලන්න ගත්තේ සුසිත් කයි ආලෝක් ඔක්කොමලා එකතු කරගන්න ඊට පස්සේ නම් ටික එවන්න කට්ටියගම ඊට පස්සේ තියෙන මැසේජ් එක කාගෙන්ද කියලා බලමු අපි සපොන් මොකද අත කියන්න කියලා බලමු ආදරේ හිත පෙරෙන්න තරු තිබුණත් මොකටද රෑ අහස පෙරෙන්න මගේ සඳ නැතුව බෑ මගේ අහස ලස්සන කරන්න නොබ නැතිව දකිනා සිහින වලට බැහැනේ මතකේ රැඳෙන්න නොබව තුටු එක පුංචි සිහිනෙත් ඇති මගේ හිත පිරෙන්න සොරලඳුන් හිටියත් කුමට මට ඇස්පනා පිට පෙනෙන්න මගේ හිත යට ඉඩක් ඇති නොබට විතරයි ආතරේ මං මගේ මේ හිත පිරෙන්න ලස්සන පෝස්ට් එකක් ඉතින් මේ කාටද මෙහෙම කියන්නේ කියලා කිව්වනම් තමා වටින්නේ මං එතකොට ඈට හැන්න කියනවානේ සවතා සැකේ වාචාමේ ධර්ණිය ගලට වැස්සනම් අඩුවක් නෑ කියලා තියෙනවා අපි නම් කටවරත් ගන්න මෙහ දවස්වල අපිට පායන වුණාට අපි පායනවා කියන එක වැඩි උත්කර්ෂයට නගන්න වයින්න පටන් ගන්නවා අය මත් ඉතින් කියනවානේ අතින් පස්ස වැස්ස වැඩි වෙනවා කියලා ධර්ණිය කළ වෙලකම සැන ගම්ලත් වගේ මැසේජ් එක නිකේකේ හිටිය නේද පත්මලන් යසෙන්ද්‍ර රුවන් සමග කරුව එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ මේ කවුද වර්ජීනියා හයි මොනටුනාව එකතු කරගන්න ඔස්ට්‍රේලියා වලින් නිපුණීව ආතරෙන් මතක් කරන්න කියලා තියෙනවා හරි ඔන්න කිව්ව එයාගෙන තන්න ඉන්නේ හලෝ කොට දවසකින් චාමි කොහොමද ඔයාට හොඳින් ඉන්නව නේද කියලා අහලා තියෙන්නේ බහරෙන් වලින් චන්දනගේ හැන්නද සෑහන දසකට පස්සේ තමයි වගේ මැසේජ් එකක් දකින්නේ ජපානෙන් දේශීය අවතාරින් එකතු කරගන්න තංගල්ලෙන් ඉන්න ආතරනේ පිරින්ද ශාම ජෝන්ව එකතු කරගන්න සුපිරි සින්දු සෙට් එකක් අහන්න ඕනේ කියලා තියෙනවා හරි අහන්න දෙන්නම් සුබ දවසක් අක්කේ ලස්සන සින්දුවක් අහන්න ඕනේ එයාත් එහෙම කියනවා ඉනෝක ඔයාගේ මැසේජ් එක කඳුළු මෙදමට හත්ත පාලම ළඟ ඉන්නවලා නේද හස්බන්ඩ් සංජීව චුටි දුව සහ ස්නා ලොකු දුව සෙනුරේ පුතා ශහන්වත් එකතු කරගෙන සින්දුවක් අහන්න දෙන්නයි හදන්නේ මැසේජ් නම්බර් එක දැන්නද කෙනෙක් ඉන්නවද ඉන්නවා නේ අද අලුතින් අහන කෙනෙක් 0.7 0.3 93.5 93.7 එයාගේ මැසේජ් නම්බර් එක ලක්කන ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා බලන්න මාව දැකපු නැති අය ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න මම තුනේ පැයදී එකන මතක් කරන්නම් හරි දවල් 1:46

0: ලකන රේඩියෝ ITN
1: දවල් කායේ විනාඩි 51යි.
2: දශකඝාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හඳි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා.

එකයි වෙනාඩි 55යි. හොඳට සින්දු අහගෙන හිටියද? ඊට පස්සේ බලවත කොහොමද මේ කතා කරන්න හැන්නේ කියලා. වස්නාවත සුබම සුබ දවසක් වේවා. ලස්සන සින්දුවක් දෙන්න. අනුරක මානුලාවතී මහත්මිය වගේ මැසේජ් එක. මහත්තයා සිරිල් පුතා ප්‍රදීප් දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශලා මෙලියා සමරසේකර එකතු කරගන්න. ඊ නිවාඩු නේද කියලා අහලා තිනේ නිවාඩු. හරි. මේ කවුද මේ? හයි ජය මාම ඔයාගේ මැසේජ් එක. Thank you. යපාලුවෙ කිටිය කියලා තියෙනවා. එහෙමත් එන්න ඕනේ. ලොක බොස් පුල් පොඩි බොස් වරුණ චම්ප මිස් ලක්ෂ්මී මිස් මතුශංක ධනුෂ්ක ජගත් එකතු කරගන්නවා කියලා තියෙනවා. සින්දුකට අපි සින්දුවක් හමු. තව එක මැසේජ් එක බලන්න. සින්දුවක් අහන්න දෙන්න ඕනේ. මොකද නිවුස් එක අහන්න ඕනේ. ඔපල් ප්‍රධාන ගබඩාවේ මෙහිුම් කලමන ආකාර බණ්ඩාර ඩෙල්මි හර්ෂා සුනිල් උපේන්ද්‍ර වැලිවත කෝෂිලා ජයතලක සමන් අරුණ සඳමිනි දුලංජිත් සමන්ත එසවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. එහෙමනම් ඊළඟ පැයටත් යන්න. බෑ ඉවරයිනේ. එක පැය ඉන්න බෑ. තව අවසර නැහැ. දෙකේ පැය දෙවි මුණ ගැහෙනවා.

0: ITN සබ ශ්‍රීලංකීය හඬ
1: වෙලාව සවස දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ සුපොන්දිලා කලින ආරච්චි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ශ්‍රී ලංකා ටෙලිකොම් හි තාක්ෂණික කම්පියුටර් රැසීම දත්ත පිටපත් කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ මහා භාණ්ඩාගාරයට ඇතුළු ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතරපත් වීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයට අදාළව එම දත්ත පිටපත් කළ පසු ඒ විශ්ලේෂණය කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙසයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. අදාළ සිද්ධියට සම්බන්ධ මහා භාණ්ඩාගාර සර්වරයේ තිබූ ටෙරාබයිට් 12ක දත්ත විශ්ලේෂණය කරමින් පවතිනවා. මෙවැනි විට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලින් අනු එක්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ සහ මහා බැංකුව යන ආයතනවල නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවටයි විමර්ශන නිලධාරීන් පැවසුවේ. මියන්මාරයේ හමුදා නායක මින් අවුන් හයිලින් තායිලන්තයට පැමිණ තිබෙනවා. ඔහුගේ සිය පළමු නිල විදේශ සංචාරය ලෙසයි ඒ සැලකෙන්නේ. 2021 වසරේදී මියන්මාර් නායක අවුන් සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජයේ කුමන්ත්‍රණයෙන් බලයෙන් පහකර ඒට හමුදා නායකයා බලයට ලබා ගත්තා. මෙම කුමන්ත්‍රණය සිවිල් යුද්ධයක් අවුලවා දහස් ගණනක ඝාතනය කර එරට ආර්ථිකයද විනාශ කළ බවට ඔහුට චෝදනා එල්ල වෙනවා. 2017 වසරේදී මුස්ලිම් රෝහින්නිවරුන් සමූහ වශයෙන් පළවහැරීම සම්බන්ධයෙන්ද මෙවැනි විට සම්බාධකවට ලක්ව සිටින ඔහු ජාත්‍යන්තර විසින් නොසලකා හන්නයි. බටහිර රටවල් ඔහුට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයෙන්ද ඔහු චෝදනා ලැබුවේ. නිදහස සාධාරණ නොවන මැතිවරණයකින් පසුව ඔහු මියන්මාර් ජනපති ලෙස පත්වුවේ හමුදාපති දොරෙන් ඉවත් වෙමින්. මෙම තත්ත්වයේ හමුවේ මියන්මාර් නායකයා තායිලන්තයට පැමිණ ඇත්තේ. ලක්කන මීලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස තුනට බලාපොරොත්තු වන
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිටියෙන්න.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සෙක්

0: 97.7 Lakhanda Radio ITN
1: ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සේ

0: වේමත් කලාවන
1: ඔන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස දෙකයි විනාඩි 12යි වෙලාව 0.7 0.3 0.5 0.7 ඔල් ටයිම් බිට්ස් චාමි අහන් ඉන්න ගමන් මැසේජ් එකක් එවුවද? එවල් නැතිනේ නේද නත්නම්? ඉතින් කියන්න වෙන්න. හරි, ලස්සන සින්දුවකට අපි තින්නවා කියලා ජාලින් ඇන් ඉරෝෂණී යාළුවෝ ඔක්කොමලා එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. චාමි සින්දුවක් අහමු සයුමි බබා ප්‍රසාදී බබාවත් එකතු කරගන්න කියලා. මාතලෙන් නදේශා නියපු මැසේජ් එක වැස්ස කොහොමද හෙට? Good afternoon, Chami. Hi. Kalutarin Tillina Sandakalu. Tika dasakata passe man Tillinage message ekak dakinna hawa ekathu karagannu. Stuti yage comment ekata. Kochchara kalu walakuru bathunath ahasa tamange nelpaata amathaka karanne naha. Jeevitayata kochchara prashnawat oyage athulata tiyena hite lassana nati karaganna epa. ලස්සන පෝස්ට් එකක් ඔයාවලා තියෙන හලිය ගුඩින් මොබිඳු අපි ලස්සන සින්දුවක් අහමු. තැන්ක් යූ ආගේ ලස්සන අදහසට. සුබතව ලක්ෂාමි අපි තින්නවා කියන්නේ කවුද? අනුෂ්ක පිළියන්තලි, සිසිරස කුමාරියක්ක, ගේතාකා රෝෂිනී, මතු රම්‍යක්ක, ජාන්දි, උදයා රමණී, ලක්මාලි ප්‍රසාද, රූබන්, නාමලි කුමාරේ, අසුරු මාෂ්‍ය තිරින, ස්ත්‍රියානි, රුක්ෂානි, රක්ෂා. එයා ඉපදෙන කොටම රක්ෂාවක් කරන්න ඕනේ කියන තීරණයම තමයි ඉපදිලා තියෙන්නේ රක්ෂා. ඊට පස්සේ ඉන්නවා මැෂින් ආශියේ සිසිරයියා. අනිවාර්යයෙන්ම එකතු කරගන්න කියලා තියෙනවා. ඔයා අයියේ හිටියේ නැති නිසා හරි පහළොයි කියලා තිබුණා. හරි හරි හරි, දැන් මං ඉන්නවනේ මේ හුණා. මොකද්ද මේ පෝස්ට් එක? අනුන්ට පේන්න කියලා ජීවත් වෙන්න එපා. එතකොට ජීවිතේ හරි වෙහෙසයි. තමන්ට දැනෙන්න ජීවත් වෙන්න. එතකොට ජීවිතේ හරි සරලයි සහපහසුයි. ලස්සන සින්දුවක් ඕනේ එකතු කරගන්න එරන්ද අපේරත්න පහන් දෙවසර පැල් පොලින් මනෝජ් තමයි ඒ මැසේජ් එක වෙලා තියෙන්නේ. ගුඩ් ආෆ්ටර්නූන් ආදරණීය ලක්හඬ. ලස්සන සින්දු අහන්න වගේම චාමිගේ රසකතා අහන්නත් අපි සූදානමින් කියලා තමයි තියෙන්නේ. පොල් ගහවල රුවන් සාගර සොරේ කාරේනු ඉනු කාම්මා නෙල් දොනි හසදරා කෙමිට පුතා මනුප පුතාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනු. අපි ලස්සන සින්දුව කාමුරේනු. හරිද? තාම නෑන මසිනාලාගේ මැසේජ් එකක් මම දැක්කේ නෑ. තාම නිදිද කොහෙද? ඔබ තාම නිදිද? 2:15

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකයි විනාඩි 19යි. මසලිකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
5: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: හවස දෙකයි වෙනට වෙස්සයි.
1: ඇසේ සුද ඇවිල්ලද? දියබැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Kolamin Katan, Radio Salon.
2: Kolamu Guan Vidhuli Pacharyay.
3: Lanka Guan Vidhuli Pacharyay.
2: Sri Lanka Guan Vidhuli Sangstavay.
0: Radio Sivasaka. Onu Rangu Lokaneya.
4: ආචාර්ය ධම්මික දිසානායකගේ A Century of Radio Broadcasting පරීක්ෂණ කෘතිය පාඨක කරගත්
0: ශ්‍රී ලාංකේය රේඩියෝ කර්මාන්තේ අනාගතය කොයිබටද
4: විද්වත් දේශන සමක විවෘත සංවාදය
0: විජයනන්ද චෛවීර ආචාර්ය රංග කලන්සූරිය නාලක ගුණවර්ධන ඇතුළු මාධ්‍ය ප්‍රාමාණිකයින්ගේ සහභාගීත්වයෙන්
4: අකෝස්තු හයවනතා බ්‍රහස්පතින්දා වසර තුනට
0: ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී
4: සංවිධානය රාජ්‍ය ගුවන්විදුලි පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලය
0: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමග ලක්කඩ ගුවන්විදුලිය
5: හවස දෙක පහු වෙලා විනාඩි 22යි වෙලාව. ඔතන ඉන්න ඔබ මෙතන ඉන්න මමත් එක්ක මේ ආව ජීව සම්බන්ධ මෙහෙම පවත්වාගෙන යන්නේ රේඩියෝවට පින් සිද්ධ වෙන්න. එහෙමනේ. එතකොට රේඩියෝ කර්මාන්තයේ අනාගතය ඉස්සරහට කොහොම වෙයිද මේ ගැන විද්වත් කතිකාවක් කිරීමේ අරමුණින් රේඩියෝ සියවස පුනරාවලෝකණය මේ වෙනුවෙන් සැකසුණු විශේෂ වැඩසටහනක් අද හවස තුනට අපේ සදන උපහානි ශ්‍රවණාකාරියේ පවත්වන මේ විදිහේ සියලුම වැඩ කටයුතු සූදානම් වෙමින් පවතිනවා. අපි සුදනම් වෙන්නේ ඒ අවස්ථාව ගැන ඔබව දැනුවත් කරන්න. චමිත් අපිත් එක්ක මේ වෙලාවේ සජීව සම්බන්ධනවා. චමිත්
6: ශාමි සුබ සන්ධ්‍යාවක්.
5: සුබ සන්ධ්‍යාවක්.
6: ශාමි සතන් කරපු විදිහටම රේඩියෝ එක්ක බැඳුණු බොහෝ පිරිසක් අද මේ සුවිශේෂී වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වෙලාවක්. විශේෂයෙන්ම රේඩියෝව අපි ආරම්භයේ සිට මේ දක්වා බොහොම අභියෝගාත්මක පතවානු පසු කරමින් මේ දක්වා සියවසක් දක්වා ගමන් කරලා තියෙන වෙලාවක දැන් තමයි පොදම වෙලාව රේඩියෝ ගැන කතා කරන්න. මොකද ඩිජිටල් මාධ්‍ය අතිශයින්ම ප්‍රබල වෙමින් ඩිජිටල් මාධ්‍ය මේ මාධ්‍ය ක්ෂේත්‍රය ආක්‍රමණය කරමින් ඉන්න වෙලාවක රේඩියෝ වලට තියෙන තැන අනාගතය තුළ අපිට අහිමි වේද කියන ප්‍රශ්නාර්ථය අපි හැමෝටම තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි බොහොම විද්වත් කතිකාවතත් සමගින් රේඩියෝ සියවස පුනරාවලෝකනය ඩොක්ටර් ධම්මික දිසානායක මැතිතුමන්ගේ කෘතිය එළිදැක්වීමත් සමගින් අද බොහොම සුවිශේෂී කටයුත්තක් සංවිධානය කර තිබෙන වෙලාවක මේ ගැන කතා කරන්න අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්න සූදානම් වෙන්නේ ගුවන්විදුලි අනුමණ්ඩලයේ කපිල එන් ගමගේ මහත්මයා අපිත් එක්ක ඉන්නවා කතා කරන්න. එතුමන්ට අපිට වඩා විශේෂයෙන් මේ කර්මාන්තයත් එක්ක මේ ශේෂ්‍රයත් එක්ක බැඳුණු ඉතිහාසයක් තියෙන නිසා බොහෝ දේ අපි කතා කරන්න. සුබ සන්ධ්‍යාවක් උතුමන්ට.
7: සුබ සන්ධ්‍යාවක්.
6: කොහොමද රේඩියෝ අනාගතය කොයිබට තල්ලු වේවිද? ඩිජිටල් මාධ්‍යකරණය බොහොම සක්‍රිය වෙලා තියෙන වෙලාවක ඔබතුමාට දැනෙන දේ මොකද්ද?
7: ඔව් ඇත්තම මේ වගේ වැඩසටහනක් අපි සංවිධානය කරන්නත් කල්පනා කරේ ඒ නිසාමයි. විශේෂයෙන් රේඩියෝවේ හැඩය ටිකෙන් ටික වෙනස් වෙමින් යනවා ඔබ සඳහන් කරපු ආකාරයටම ඩිජිටල් මාධ්‍ය ප්‍රබල වීමත් එක්ක. එතකොට අපිට අපි දැන් ගිය අවුරුද්දේ ලංකාවේ රේඩියෝ එකේ සියවස් සැමරුවා. ඒ කියන්නේ 1925 ලංකාවේ රේඩියෝ ආරම්භ කරන්න. එතකොට 2025 100 සැමරුවා. එතකොට අපි මේ 100 සැමරීම වෙනුවෙන් අපි ඉතාම මේ රේඩියෝ සංනිවේදනය පිළිබඳ ගැඹුරු පරීක්ෂණයක් කරා අපේ අනුමණ්ඩලයේ සමාජිකයෙක් ඉන්න ආචාර්ය ධම්මික දිසානායක මහත්මයා. එයින් අපි පොතක් නිර්මාණය කරා. ඒ පොත පදනම් කරගෙන අද අපි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ලක්කඩ රේඩියෝව සම්බන්ධ කරගෙන අපි කරන්න කල්පනා කරේ. පොත පදනමේ තියාගෙන ඉදිරි අවුරුදුවල ලංකාවේ රේඩියෝ එක මොනතරම් අභියෝගයකට මුහුණ දෙනවද කියන පිළිබඳ පොදු විද්වත් කතිකාවක් කරන්න. ඉතින් ඒ සඳහා ඒ ප්‍රාමාණික අය දෙදෙනෙක් සහභාගි වෙනවා සම්ප්‍රදායකින් හැටියට. ඊට අමතරව ලංකාවේ විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය විෂය ආධාරණ ඒ වගේම පෞද්ගලික ඉන්ස්ටිටියුට් වල ආයතනවල ජනමාධ්‍ය විෂය ආධාරණ ළමයින් සහ ආචාර්ය මහාචාර්යවරුන් මේ අවස්ථාවට සහභාගි වෙනවා. අපි මේකෙන් ඇත්තටම අර සඳහන් කළාද උත්සාහ කරන්නේ පොඩි සමාජය ඇතුළේ කතාවක් හදන්න. දැන් ඊළඟට රේඩියෝ එක යන්න ඕන තැන මොකක්ද කියලා. ඒ කියන්නේ මේ ඩිජිටල් මාධ්‍ය ප්‍රබල වීමත් එක්ක රේඩියෝ එකේ හැඩය වෙනස් වෙනවා. එහෙම නැත්නම් මේකත් එක ඒකාබද්ධව ගමනක් යනවාද? එහෙම නැත්නම් තවදුරටත් සින්දු මත පදනම් අමනක් රේඩියෝ පවතිනවාද? නැත්නම් ඊට වැඩිය වෙනස් දේවල් රේඩියෝ එකතුල මිනිස්සුන්ට ඇහෙන්න ලස්සන්න වෙනවද? එන්න මේ වගේ කතා බහකට තමයි මේ අපි සූදානම් වෙන්නේ.
6: දැන් මේ පරීක්ෂණාත්මක කෘතිහරහා ගවේෂණය කරලා මේ කෘතිය නිකුත් කරද්දී හඳුනාගත්ත කාරණා මොනවා හරි තියෙනවද මේ අනාගතය තුළ රේඩියෝව ගමන් කළ යුතු මාවත පිළිබඳව?
7: ඔව්, ඇත්තටම දැන් මේ කෘතිය වෙළුම් හතරකින් සමන්විත කෘතියක්. අපි තාම ඉවර කරේ පළවෙනි වෙළුම විතරයි. එතකොට ඒ වෙළුමේ තියෙන මූලිකව ලංකාවේ රේඩියෝ එක ආරම්භ කරන්න කරපු පරීක්ෂණයන් කොහොමද ආරම්භ වුණේ, ඊට පස්සේ ඒක පවත්වාගෙන ආවේ කොහොමද කියන කාරණේ. ඒ නිසා මේකෙදි අපි සමහර මෙතෙක් අපි දැනගෙන හිටිය ලංකාවේ රේඩියෝ එක පටන් ගත්තේ මේ විදිහටයි කියලා සමහර විට සමාජගත වෙලා තිබ්බ සමහර කාරණා නිෂ්ප්‍රභ වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒ කරපු පරිශ්‍රණය. උදාහරණයකට ගත්තොත් ලංකාවේ රේඩියෝ එක ආරම්භ කරන්නේ ජර්මන් සම්මරීන් යාක ආබාධයට ලක් කළ එකෙන් ගලවගත්ත සන්නිවේදන උපකරණ වලින් කියලා කියනවා. හැබැයි ඒක එහෙම නෙවෙයි. මොකද ජර්මන් නාවික හමුදාව කියනවා ඒ වකවානුව තුළ ඒ කාලය ඇතුළත ඉන්දියානු සාගරයට ඔවුන්ගේ කිසිම සම්මරින් එකක් ඇවිල්ලා නැහැ කියලා. ඒ නිසා අර ඒවා නිෂේධනය වෙනවා. ඒ වගේම අපි අලුතෙන් හිතලා අලුතෙන් අපි හොයාගත්ත කාරණේ තමයි එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. ලාංකික ඉංජිනේරුවන් සහ සුදු ඉංජිනේරුවන් එකතු වෙලා යම් යම් කෑලි කොටස් එකතු කරලා ට්‍රාන්ස්මිටර් එකක් හදාගෙන තමයි ලංකාවේ රේඩියෝ ආරම්භ කරලා තියෙන්නේ. ඒකෙත් පළවෙනියට ගිහිල්ලා තියෙන්නේ අග්‍රාණුකාරවරයාගේ සජීවී කතාවක්. එතකොට අවුට්ඩෝ බ්‍රෝඩ්කාස්ටිං කියන එක පටන් ගන්නෙම ඒ පටන් ගන්න අවස්ථාවේ. ඒ කියන්නේ ඒක වෙන තැනක කොටුවේ තැනක තියෙන්නේ. ඒතර ඒකටම තමයි ඉංජිනේරු සංගමයේ තියෙන රැස්වීම ක්‍රියා කරන කතාව. ඒක තමයි අර ඉංජිනේරුවෝ ගිහිල්ලා සජීවී මේ අපි කරනවා වගේ ලයිව් බ්‍රෝඩ්කාස්ටිං එකක් කරලා තියෙනවා. ඒ අර ඒ වගේ අලුත් තොරතුරු ගොඩාක් මේ පරිශ්‍රණයෙන් එන එළියට එනවා.
6: හරි, බොහොම ස්තුතියි ඔබතුමන් අපිත් එක්ක කතා කරන්න මේ මොහොතේ එකතු වුණාට. ගනුදෙනු අනුමණ්ඩලයේ දැන් සභාපතිතුමන් කපිලෙන් ගමගේ මැතිතුමන් තමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ. අපි තවත් මොහොතක ශාමී සම්බන්ධ වෙන සූදානම්. ගොඩක් ස්තුතියි ලබා දුන්න අවස්ථාවට.
5: ස්තුතියි ශාමීත්. තව මාස 3කින් ලක්කරට අත වසර 2ක් සපිරෙනවා. ඒක නිසා අපිට මේ සාකච්ඡාව ඉතාම වැදගත් වෙනවා. රේඩියෝ සේවස පොඩ්ඩාව ලෝකනේ තවත් අවස්ථාවක් එක්ක අපි තව ටිකකින් ආපහු මුණ ගැහෙනවා. හස 2:28.

Lakhanda Radio ITN Rhythm Vibe Beat Ekta Mix Winner

0: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුපුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකෙ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අය මට.
2: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
3: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu havasa dekaye wenade 40
5: velawa oba weta gena aave
6: me tvs sport 110 petrol heater ekak gewama yanawa
7: iwara tvs sport 110 petrol heater ekata kilometer 80kata pediye duwanna nam meka thamai
8: all time beats with charu
4: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට ඉක්මනට මැසේජ් එකක් එවන්න.

හවස දෙකයේ වෙනදී පනස්ගානක් නෑ තම්ම 43යි. ඩෝම ගැන කියන්නයි හැදුවේ මම. ගෙදර දීම දැන් සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් විතරක් නෙමේ සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ටිකට හදා ගන්න පුළුවන්. සිංගල් පේස් විදුලියෙන් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවයේ පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් වෙනවා. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින්, ඒක නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය තියාගන්නත් පුළුවන්. වැඩි විස්තරයක් තව ඕනේ නම් 01176796579 කෝල් කරලා දැන කියාගන්නත් පුළුවන්. තව එක දෙයක් මට ඔයාලට කියන්න පුළුවන්. මිල රුපියල් 88,000. එතකොට දැනගන්න දෙයක් තියෙනවද තව? හරි. ඒ ගැන කියලා මැසේජස් ටික බලන්න යන්න. සුබම සුබ දවසක් වේවා කියලා තියෙනවා කටනේරියෙන්. ගයානි මගේ එකම දුව තනුෂි නෙමේ තිනුෂි. එයාගේ 19 වන උපන්දිනය 4 වෙනිදා සමරුවා කියලා තියෙනවා. නාත්තන්ට ඉන්න පවුලේ හැමෝමත්, කරුණේරිය ඉන්න පවුලේ හැමෝමත්, ඉතාලි ඉන්න තාත්තා නිශාන්ත සහ කටුපොත නැන්දා තෙරෙස්සත් එකතු කරගෙන එයාට විශ් කරන්න කියලා තමයි තියෙන්නේ. තිනුෂි ඔයා අහගෙන නම් ඉන්නේ. දවස්සේකට කලින් තිබුණට කමන්න ආබාධයක් අපි ප්‍රාර්ථනා කරන ඔයාට සුවසුබ උපන්දිනයක් වෙන්න වගේ අනාගතය සාර්ථක වෙන්න කියලා, සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න කියලා. හරි. ඊට පස්සේ මහරගමට යනවා. රොන්සෙල් එකේ යාළුව කවුද ඉන්නේ? නිල්මිනි අක්කා, ඉරේෂ අක්කා. තරහ ගන්න පොඩ්ඩි, අයියෝට එහෙම කියන්න පොඩ්ඩි. තරහ ගස්සනවනේ ඉතින් නේද මේගොල්ලෝ මෙහෙම නම් කියලා. උඩ ලයින් එකේ ඉන්න ඔක්කොමලවත් එකතු කරගන්න කියලා දමිත් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. හරි දමිත්, මේක කිව්වට පස්සේ ඔහට නේද? ඔහට තින් මම ප්‍රාර්ථනා කරනවා. සදා ජය වෙන්න ඕනේ. කට්ටි ඇවිල්ලා වාව තමයි අල්ලගන්නේ. අපිත් මේ වෙලාවෙලා කඩහගෙන වැඩ. අරවලින් මේ මැසේජ් එක ලාලායා, දිනුකාකා, අමිලක්කා, චමුදී, කුමාරී, දිලිනී, පවිත්‍රා, අමාශා, දිව්‍ය, නිවේදා ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. තරු යාළුව ඔක්කොමල වොන්න එකතු කරගත්තා. හරි. චාමි ගැරුළමයාගේ සුන්දර කටහඬත් ඒ ගීතාවලියත් කොයිතරම් ලොකු ඇබ්බැහියක්ද කියලා ඊයේ හිතට දැනුණු මහා පාළුවෙන් තේරුම් ගත්ත කියලා තියෙනවා. හරි. අද නිව්සීලන්ඩ් වලට ආශක 7යිලු. අහන්න සන්තෝෂයි, අහන්න විතරයි අපි කැමති. අපි එක විඳින්න කැමති නෑ. දුලීප් සමර්සිංහ මහත්මයා ආදරයෙන් එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකට. කමෙන්ට් එකට තැන්කියු වැ. චාමි මිස් කොහොමද ඉතින්, හොඳින් නේද? රෙකෝඩ් කරනවානේ මං කියන එක. මට පේනවා. පල් ගහල තුෂාරයේ අද මට විතරක් සෙන්තුවක් දෙන්න කියලා තියෙනවා. අද තව කියන්නේ, දිනක් නාව මුත් පාළුව රජ කරම්, ස්තූතියි සෙව්ව නිසා මතක තියන්, ඉරහඳ ශපත කර ඔබ හට දෙවරන්නම්, සත්තයි ආදරේ දැන් මම මැරණකං කියලා තියෙනවා. නෑනයි මසිනයිනේ ඔය නෑනං ආදරේ නැතත් කමන්නේ. මසිනට ඇහුණත් දන්නේ නැහැ. දෙකයි වෙනාට කීයද දන්නවද? 47යි. මට මෙහෙනා.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 52යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: ஆன ரேடியோ ITN
1: රටට වග කියන රේඩියෝ
2: අහන්නකෝ ඉතින් දැන් වෙලාව 2:55 මේ පැයත් ඉවරයි අපි යනවා අපේ අන්තිම පැයට ඒ පැයදි මොන ගැහෙන්නේ

0: කවදාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
2: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
3: ත්‍රිකුණාමලයේ මොරවය ප්‍රදේශයේ පාසලක සිදු වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් සිසුන් 30 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. එම සිසුන් ඇතුළත් කර ඇත්තේ මහදිවුලව රෝහලට. බරපතල තත්ත්වයේ පසු සිසුන් 3 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලයේ රෝහලට වෙත මාරු කිරීමටයි පියවරගෙන ඇත්තේ. පොත්තලම සිට කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතුපිල් දක්වා සුළඟේ වේගය 60-70 දක්වා වැඩි විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුවේ අධිෂ්ඨ ජෙනරාල් අජිත් විජේමාන මහතා නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.
4: අපි දැන් ඉන්නේ නිර්ිතදිග මෝසම් සමයේ. දැන් නිර්ිතදිග මෝසම අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ අන්තිම වෙනකම්ම පවතීවි කියලා. කොහොම වුණත් මේ වන විට නිර්ිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් අද දිනේ ඉඳලා අපි ඉදිරි දින 2-3ක් වගේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරනවා. කොහොමෙතත් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. බස්නාහිර සහ සබරගමුව පළාතෙත් ඒ වගේම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයක අපි බලාපොරොත්තු වෙන අද රාත්‍රියෙන් පසුව මිලිමීටර් 100 දක්වා වගේ තද වැසි ඇති වේවි කියලා. ඒ වගේම කියන්න ඕනේ අම්පාර, මඩකලපුව, මොනරාගල වගේ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ වැසි ස්වල්පයක් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා අද දිනේ සහ හෙට දිනේ. ඒ වගේම උතුරු මැද සබරගමුව, දකුණු මධ්‍යම වයඹ පළාත්වල විටින් විට හමන 40-50 km වගේ තරමක තද සුළං අපි අපේක්ෂා කරනවා. මේ දිනවල මේ හේතුව තමයි මේ මෝසම සක්‍රීය වීම. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන ඇත්තටම වැස්ස මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ තමයි, විශේෂයෙන් මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර වගේ දිස්ත්‍රික්කවල. ඒවැය තමයි අපි ඇතැම් ස්ථානයක මිලිමීටර් 100 දක්වා වගේ තරමක තද වැස්සක් අපි අපේක්ෂා කරන්නේ. දිවෙනකට මුහුදේ කාලගුණය සැලකුවාම අපි ගත්තොත් පුත්තලම ඉඳලා කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ ටොප් වෙනන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. 60-70 km දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එම මුහුදු රළු වෙන්න පුළුවන්, ඉතා රළු වෙන්නත් ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් ධීවර ප්‍රජාවට කියනවා හම්බන්තොට සිට පොතුවිල් දක්වාන වෙරළ ටොප් වෙනන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නොයෙදෙන්න කියලා.
3: පාකිස්තානය තුළ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරණයට සීමා පනව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පාකිස්තාන ජාතිකයින් ඇතුළු විදෙස් මාධ්‍ය සඳහා සේවය කරන ඕනෑම මාධ්‍යවේදියෙකුට ඉස්ලාමාබාද්, කරාචි සහ ලාහෝර් හැර වෙනත් ඕනෑම තැනක සිට වාර්තා සැපීමට පූර්ව අවසර ලබා ගත යුතු වනවා. මෙම සීමාවන් හේතුවෙන් ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ 153 වැනි ස්ථානයයි පාකිස්තානයට හිම්ව තිබෙන්නේ. නමාර්ග උපදේශය යටතේ මෙම නගර තුනෙන් පිටත ගමන් කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවසර ලබා ගත යුතු බවද සඳහන්. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
1: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න,

හවස තුනයි වෙනහරි හතයි වෙලාව. ඔල් ටයිම් බෙඩ්සෙත් චර්මි අපි අපේ අන්තිම පැය එහම නැත්තම් අපේ තුන්වෙනි පැය පටන් ගන්නවා. 0.7, 0.3, 0.95, 0.37 හතර වෙන කලින් මැසේජ් එකක් එවන්න.

කොලි ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම වෙනවා.

0: දේවල් එක්ක නෙවෙයි දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

0: It's Chami.
1: Lakhanda Radio ITN.
2: හවසතුනායේ වෙනාඩි 13යි.
3: ලාංකීය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය. විදෙස් ක්‍රීඩා. තොරතුරු සවිස්තරව.
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: රීදා වායි බීට් එකට මික්ස් වෙනවා.

0: දොර ගඟේ කල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙක් වන්
3: FM 93.5 FM 93.7 ලකන Radio ITN
4: හවස 3:00 විනාඩි 15යි වෙලාව ඔල් ටයිම් බෙට්ස් චාමි අපේ අන්තිම පැයකට විනාඩි 15ක් අපි කොහොමදනේ ගෙවාගෙන තියනවා. ඉතුරු වෙලාව තුල මං කොහොමද මේවලා තියෙන මැසේජස් එක කියන්නත් ඕන. ජේවස ෆරේඩා, දීප්ති සිල්වා, ශ්‍රීන් දාස, නිරෝ ගාන සිල්වා, චන්ද්‍ර නිමාර සිංහ රොසට් ගමගේ එකතු කරගන්න කියලා තියෙනවා. ආනන්ද ඇහලිය ගොඩින් එපු මැසේජ් එක ඊළඟට මං දැක්ක. මතක තියාගෙන අපිවත් මතක් කරන්න. හා සරචන්ද්‍ර ටයස් ගලේකඩ රයිගමින් ඔන්න යවත් මතක් කර මේ කවුද මේ කොහොම දක්කේ වාට මංහඳින් දෙල්කේ ව්‍යානා සඳරුවන් ගයනේ ගේත්මි එක ලැහන්සා හොරණින් තමයි මේ මැසේජ් එක වෙලා තියෙන ටීම එක හැමෝම එකතු කරගන්න. ධර්ණයගල පැත්තට යනවා ආකාශ මල්ලි, අමර මල්ලි, පැතුන් අයියා, චිරන් අයියා, ගිහන් අයියා, චමත් අයියාවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. මාව හැමදාම සත්තට මහන් ඉන්න කියලා තියෙනවා. Thank you. Hi Chami, සුන්දර සන්දාවක් ඔයාට. සුපුරුදු ආතරෙන් ලැංකත කමින් අදත් ඔයාව අහන් ඉන්න චොට්ටක් නතර වුණා. වැඩසටහන හැටට ඇහෙනවා කියලා නිෂු මට මැසේජ් එකේ කියලා තියෙනවා. Thank you. ඔයා වල තියෙන පෝස්ට් එක මොකක්ද කියලා බලමු නිෂු හොඳේ. අඳුර නැතුව තරු දෙස් නොවේ, වේදනාව නැතිව ප්‍රඥාව උපදින්නේ නැහැ. ජීවිතයේ අඳුරු කාලයන් අපි බොහෝ විට දකින්නේ ශාපයක් විදිහට, අහිමිවීම, අසාර්ථකතාවන්, බිඳ වැටීම්, තනිවීම. නමුත් සමහර විට ජීවිතයේ අපිව අඳුරට ගෙන යන්නේ අපව නැති කරන්න නෙවෙයි, අප තුළ තියෙන ආලෝකය හඳුනා දෙන්න වෙන්න පුළුවන්. ඔබට කිසිම දවසක අභියෝගයක් නොතිබුණා නම් ඔබේ ඇතුළත තියෙන ශක්තිය ගැන ඔබ දැනගන්නේ නැහැ. ඔබ කවදාවත් වැටිලා නැත්නම් නැවත නැගී සිටීමේ හැකියාව ඔබ හඳුනාගන්නේ නැහැ. ඔබ කිසිදා වේදනාව විඳලා නැත්නම් අනිත් අයගේ වේදනාව තේරුම් ගැනීමේ හදවත ඔබ තුළ වර්ධනය වෙන්නේ නැහැ. වේදනාව කියන්නේ අවසානයක් නෙවෙයි, ඒ ජීවිතයේ ඔබට දෙන නිහඬ ගුරුවරයෙක්. ඒ ඔබේ අහංකාරය බිඳලා දානවා, ඔබේ අවබෝධය පුළුල් කරනවා, ඔබ තුළ නොදැන සිටි ශක්තිය අවදි කරලා දෙනවා. මතක තියාගන්න, අහසේ ලස්සනම තරු පේන්නේ අඳුරුම රාත්‍රියක. ඒ වගේම මිනිසෙකුගේ ගැඹුරුම ප්‍රඥාව උපදින්නේ ඔහු ජීවිතයේ අභියෝග හරහා ගමන් කළාට පස්සේ. ඔබේ අඳුරු කාලය ඔබේ කතාවේ අවසානය නෙවෙයි, එය ඔබේ ආලෝකයේ උපදින ආරම්භය වෙන්න පුළුවන්. ලස්සන අදහසක් ලියපු කෙනාට ක්‍රෙඩිට් එක යන්න ඕනේ කියලා තමයි නිෂු කියලා තියෙන්නේ. ඇත්තටම ලියුව කෙනා කවුද කියලා හොයාගත්තොත් මටත් කියන්න. හරි ලස්සන අදහසක්. වෙලාවද හොයන්නේ? හවස 3:00 විනාඩි 18යි.

0: 97 Lakhana Radio ITN
1: හවස 3යි වෙන 8:21යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිත බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
5: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
1: evening drive with chamit and charu
0: sama anugrahaya
2: nlp hadahana lankave wedima thaki dena thaki avastha wedima lutraya nlp hadahana ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
0: NLB මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

ve terayetiye. ආදරය පිරුණු සතුටු පැතුනක් ඕල්.

දවස තුන පහු වෙලා විනාඩි 23යි. හයි චාමි. අනෝමා ග්ලෝබල් අපරල් එකෙන් යාළුවෝ ටික එකතු කරගන්න හදන්නේ. ජයන්ත වසන්තේ නිලු ලතා මාහිඩුස කල්දේරා සුම්රා සිසිර අයියා ඇතුළු හැමෝම එකතු කරගෙන සෙන්දක් දෙන්න කියලා තියෙනවා. සිසිර අයියා දැන් අපිට බයේ ඉන්නවා කියලා තියෙනවා. සිසිර අයියාට අහුනත් දන්නේ අය කියන්න ඕනේද? පොඩි ප්‍රශ්නයක් කොහොමනම් ඇති කියලා දෙන්න පුළුවන් අනෝමා මොකද කියන්නේ? සිසරය මං හිතන්නේ වාට ඔයාගේ අවධානය පිණිසයි මැසේජ් එක අය කියන්න ඕන මට කියන්න. හරි නරඹල පැත්තට යමු ඊළඟ මැසේජ් එක බලන්න. ධම්මික සරත් වෙන්න ඕනේ. සුනිල් අයියා ආයතනයේ හැමදෙනාම එකතු කරගන්න කියලා තියෙනවා. වැඩසටහන සුපිරියක් තමයි. Thank you. CC එකේ යාළුවෝ ඔක්කොමල එකතු කරගන්න හන්දේ. ඊට පස්සේ Hi sis. Hi bro. කමුද කියලා අහලා තිනවා චානෝ රත්වටින්. අපි සින්දා කමු. ඊට පස්සේ චාමී සුබ දවසක්. පරකඩුව පොහොර භාවෙන් බොස්තෙල කුමාරස චන්දිමාල් සුරේෂ් රුක්මන් අංජලි හෂෙන් බණ්ඩාර ඇතුළු ලක්කරාන හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක් වේවා චාමී නංගේ. සඳ ආයෙත් ඇවිත් හත්තා කළු වලාවක සැඟවිලා කිය පුරහඳ කාලකට පස්සේ පායලා ඔන්න ආයෙම. ඒත් මන් දන්නවා හඳ අයිති මට නෙවෙයි අහසට. ඒ හින්ද පුරුදු කළුවර එහෙ තිබුණාවේ හැමදාම. ඔය පුරහඳට වඩා පුරුදු කළුවර හොඳයි මට. එහෙම කියලා මතලේ කුමාරියර බුදුගොල්ල තමයි මට මේ මැසේජ් එක ගෙවලා තියෙන්නේ. දාහෙනි ගාමිණි සුභාෂිනී ධම්මිකාව ඒ පැත්තෙන් එකතු කරගත්තා. ෆල්කහවෙල එහෙලකව ගම්මානයේ වටුමඩුවේ සුදා අයියා චුටියක්ක මයුර ඇතුළුව මයුරාගේ පවුලේ සියලුම දෙනා වැලිකුට පිටියේ හැමෝටමත් සෙන්දුවක් දෙන්න කියලා තියෙනවා. අපි සෙන්දුවක් ගහමු. මාව මගරු නාතෝ කියලා අහලා තියෙනවා. ඇත්තටම මගරිලා කොහොමද එහෙම වුණේ චතුනි? ඈදියා ධනෝෂි දිදුලංගන ඔය කොහොමද මට එහෙම මිස් වුණේ? ඔයා හොඳ අවදියෙන් ඉඳලා තියෙනවානේ. තැන්ක්යූ මිස් වෙන්න නොදී කොහොමරි මට මතක් කරලා ඔයාලව මතක් කරගත්තට. හායි චාමියක්කේ, මම පානදුර මාතු පිටියේ තුෂාර. අපේ වැඩපලේ කට්ටියට බලස්සන සින්දුවක් දෙන්න. කුමාරයා, ආශාකා, ශිරෝමියන්ටි, සීතාන්ටි, ඩැන්සින් මාමව එකතු කරගත්තා. හරිනේ, ඒගොල්ලන්ගේ නම් ටික ඔක්කොම කිව්වනේ. තව මැසේජස් තියෙනවා ඉතින්. කුසුමක් කඩක් කඩගෙන සින්දු ටිකක් අහලෙම අපි ආවම යමු. 3:26

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ලක්කඩ ෆේස්බුක් පේජ් එක පැත්තට යන්න ඕනේ. ඊට කලින් මම බැලුවේ ටෙක්ස්ට් මැසේජස් ටික කියවන්න ඕනේ කියලා. එතකම මේ රේඩියෝ සියවස පුනරාවලෝකනීය සජීව විකාශය ලක්කඩ ෆේස්බුක් එක ඔස්සේ ඔබට බලන්න පුළුවන් කමක් තියෙනවා කියන පණිවිඩයක් දෙනවා. හොඳද? මහත්මේ හිටපොකම මම ගිහින් බලනවා. බලමු මැසේජස් ටික. දැන් තමයි මං ආවේ කියලා අද මැසේජ් එක දාලා තියෙන්නේ තමරා කුමාරි රත්නපුරෙන්. ඔයාව එකතු කරගන්න. කොහොමද චාමි? හා නොවරින් සංජීව, ඔයාගේ මැසේජ් එක. සුබ දවසක් මටත් සෙන්දුවක් ඔන්න කෑගල්ල මේ දිනිය ගමේ උපනන්ද ඔයාගේ මැසේජ් එක. ධනංජනී පුෂ්පමාලා ඔයාවත් එකතු කරගන්නම්. අදාව නේද? අද නම් පාළුවක් නෑ කියලා තියෙනවා. සුබ දවසක් වේවා. වයන් ගොඩින් දීපා දවචතෝ පුතාමදු මහත්තයා සුදත් එකතු කරගන්න. චාමි අපි තාගෙන ඉන්නේ පුතා ඔෂිත කල්හාර එකතු කරගන්න කියලා දොම්පෙන් අශෝකයපු මැසේජ් එක. ගම්පොලින් වසන්තා කුමාරී ඔයාව එකතු කරගන්න. මනෝජ කියලා තියෙන මාත මම එකතු කරගන්න යාළුවෙක්ද කියලා. ලස්සන සිද්ධාකාමු අලව කොහලාන ජයකලනි වගේ මැසේජ් එක. උපාලි චිත්‍රානි මාතව කසුන් ඇතුළු ලක්කඩාන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. චාමියෝ ඔයාට හැකිද වේදනා නාශකයක් වෙන්න කියලා තියෙනවා. මට එන ප්‍රශ්න බලන්න මේ තියෙනවා මදිවට. දුමින්ද වගේ මැසේජ් එක. CNS එකේ ධර්ණිය කළ ඉඳලා සත්තට මහන් ඉන්නේ කියලා තියෙනවා. චිරන්නයිය චමත් ගෙහන් ආකාශ එකතු කරගන්න කියලා අමල මල්ලි එපු මැසේජ් එක. ඊට පස්සේ මං යනවා බුලත් සිංහල පැත්තට. ලස්සන සින්දුවක් ගහමු. දහරා කවුද ඉන්නේ? අම්මා තාත්තා චූටි මල්ලි ලොකු මල්ලි දෝනි ඉන්නවා. පැලවත්තෙන් රංග ඉන්නවා. ඉනු බබවත් මං අමතක කරන්නේ නැහැ. හයි අකි, අපි තින්නවා. ගයාත්මි ඔයා මාදි රෙඩි. සෙන්දුවක් අහන්න ඔයාවත් එකතු කරගන්න.

0: Lakhana Radio ITN
1: හවස 3 වෙනාඩියේ දසදායි ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රිය පදවන සීමාවන් මතයි සීමා ඉක්මවා නොයන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි ඉවර වෙන
5: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
0: හවස 3 වෙනාඩේ 38 වෙලාව හයකි සින්දුකට මාවත් එකතු කරගන්න අමතක නොකර පවුල හැමෝමයි යාළුවෝ ටිකවයි එකතු කරගන්න කියලා ධර්ණය කලින් 90 තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. සුබ සන්ධ්‍යාවක් ශාමිනාගේ ලස්සන සින්දුකට අපිත් දෙන්න හොරණින් ඉනෝකා උපාලි දුව සිතුව එකතු කරගත්තා වන්න. ශාමි මං කෝ කියලා හෙව්වේ නෑනේ කියලා තියෙනවා. කෝ බලන්න කවුද යා කියලා නොරින් සංජීව. හරි හරි ඔන්න දැන් යවකෝයා මීන්නේ කියලා හොයාගත්තා. හරිද? සම සන්ධ්‍යාවක් ශාමිනාකි. මාරිවිල පැත්තට යනවා ශිරාණි දමයන්දේ මහත්තයා රොහන් පුතාලා දෙන්න. ශ්‍රියන් සහ මතුවන්ත මර්ථ ගහමුලි නක්කා සදර්ශනි අමරීට එයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න හාති කියලා අහලා තියෙනවා. ශාමි මිස් ඊයේ නිවාඩුවක් ගත්ත නේද? එහෙනම් අත දෙන්න අපි ඉල්ලන සින්දුව. හරි හරි හරි. වහතුවේ රූපසේන සහ සුනන්දනි අලගේ මැසේජ් එක අපි සින්දුවක් අහමු. හරි. ඊට පස්සේ රණාල වලව්වතෙන් සිසිර කරුණාරත්න ලක්කඳ අසන අතරුණියන් හැමෝටම ඇහෙන මේ කවිය. ඔයගේ කන්කලු හඳින් කියන්න කියලා තියෙනවා. මෙව කියන්නංග. පෙරපව ගෙවෙන්නට මෙසසරේ ඕනෑනං පින් කළ යුතුය අතහැර සියලුම පව්කං මතු උපදින භවය ඉන් පසු වෙලා ඔතුම් සසරම සැපගේ ගත කෙරුවොත් අනුව දහම් දහමට අනුව කල් ගත කරන්න කියලයි ඒ පණිවිඩය. ස්තූතිය අපිතක ෂයා කරගත්තට අක්කේ කිව්වද ආයි කියන්න කියලා තියෙන පොඩ්ඩක් ඉන්න බලන්න කිව්වද කියලා. දිල්කි වියම සඳරුවන් ගයනේ ගීත්මියක ලැහන්ස හොරණින් ඉතින් එකතු කරගත්තා වගේ මගේ මතකේ තියෙනවා. කමන්න නැහැ ඉතින් හිතක් කඩන්න ඕනේ නැණි මං ආයිසරයක් කියුවා. ඊට පස්සේ හොරගෙඩි අයියේ කොහෙද ගියේ කියලා අහලා තේනවා. දල්නිය ගලින් තරෝෂි බස්නායක වගේ මැසේජ් එක. තොටම ඉතින් නේද ඉතින් නිවඩුවක් ගත්තාම නේද සෑහෙන්න මට ඉතින් බැලුම් ගන්න සිද්ධ වෙලා තියෙන එක දවසට. මට මැසේජ් එකක් එවන්න.

0: සින්දුව ඉවරුනේ ඇයි කියලා හිතුණාද? හවස 3යි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
0: තුනයි විනාඩි 46යි. ලස්සන සින්දුවක් ඕනේ මිනුවන් කොටින් කලබල් දෙක හැමෝම එකතු කරගන්න. මැසේජස් හතරක් විතර වෙලා තියෙනවා. අනේ කියන්නකෝ ඔන්න කිව්වා. චෝමියෝ අපිවත් එකතු කරගන්න. අපිත් සද්දට මහක දෙන්න. අම්මා ක්‍රිෂාන්ති මාලා ලස්සන නමක් යාට තියෙන්නේ. හස්බන්ඩ් මේනක චතුරංග, ලොකු පුතා කවිරු දිනෙත්, චූටි පුතා යොෂිත විනෝද්, කිතුල්ගල පහල වටගලි දිව්‍යාංජලි. හයි. ඔයාව එකතු කරගත්තොත් මට තියෙන ප්‍රශ්න ඇත්තටම මේ මැසේජස් බලවම දොබ වලින් ඔයාව එකතු කරගන්නවා. නිර්මාල් රන්මුතු නිල්මිව එකතු කරගන්න කියලා මැසේජ් එක එවලා තියෙන්නේ. ප්‍රශ්නයක් කියලා තියෙන ඉතින් ඒ දෙන්නගේ ප්‍රශ්නයක්. මට පුළුවන් තඩියක් අවුලලා දාන්න නම් එහෙම වෙන්න එපා හොඳේ. ඊළඟට ලෙහන්ස යාළුවව එකතු කරගන්න, ගණ්‍යක්කවත් එකතු කරගන්න. හොරණින් ගීත් මී ඔයා මැසේජ් එකක් එවලා තිබුණා. ඊට පස්සේ ආගේ හිත චොට්ටක් රිදිලා මම කිව්ව නෑ කියලා. පොඩ්ඩක් ඉවසන්න. දකින්න එපයි කියන්න. නොදැක කියන්න බෑනේ නේද? සුබ දවසක් වේවා ශෝමි. ලස්සන සින්දුවකට අපිත් එකතු කරගන්න කිරිපත් ගොඩ උපුල්. හරි, සින්දුවක් අහමු. ලස්සන සින්දුවක් අහන්න මමත් එකතු වෙනවා. දහම්ව සහ හිමාශ්‍යව එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තිබුණේ. සුබ සන්ධ්‍යාවක්. ලස්සන සින්දුවක් දෙන්න කොස්කම අපිට. අන්න ඒකයි පැහැදිලි සරලයි කවුද කියලා නෑ. කොටිම කිව්වොත් කොස්කමින් අපිව එකතු කරගන්න කිව්වහම අපි කියන්නේ කවුද කියන ප්‍රශ්නේ අහන්න දුන්නේ මට. කවුද කියලා ඒ මැසේජ් එක දාන්න බැරි වුණේ. කොස්කමින් කියලා කී දෙනෙක් ඉන්නවද? මීට පස්සේ නම් ටිකවනවද කරුණාකරලා. හවස 3යි විනාඩි 48යි.

පරවියක් කෙසේ වෙතත් කොට්ටෝරයක්වෙන්න සිද්ධ වෙලා තියෙනවා මට. නිර්මාල් කියනවා නිල්මිට ආදරය කියන්න කියලා. අයියෝ මට තියෙන ප්‍රශ්න බලන්න.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: How is it tonight? We're not even a spy. Well, I've been dreaming to get a cool mother get a matter to the money. තමන්ට නොලැබෙන දේවල් අනෙක් අයට ලැබෙtti උනත් හිතේ කහටක් නැතිව සතුට වෙන්න පුළුවන් ආදරණීය මනුස්සයෙක් වෙන්න. ඒක ලස්සන අදහසක් මදෝ ඔයා අපිත් එක්ක ලස්සන අදහසක් ෂෙයා කරගත්තට ස්තුතියි මම යන්න කලින්. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා ටක්කාල බලමු. අපිවත් එකතු කරගන්න සින්දුවකට කොහලානේ ජයකරනේ උපාලේ චිත්‍රානි මාධව කසුන් එකතු කරගන්න කියලා තියෙනවා. වෙනව මදි වෙන්නේ දලක්කන Facebook page එක පැත්තට යන්න අමතක වුණාද බැරි වුණාද මොකද උනේ කියලා ටොටක් ටොටක් කරවලු. අතර්නිය සුන්දර දවසක් චාමි චන්දී thank you. ආසරි සම්පත හැවකට කරගන්න රේණු thank you. ශිරාමි දමයන්ති ස්තුතියට තුෂාරි මේනක සඳරුවන් උපුල් වචිර දමයන්ති සර්ෆනාන්ඩෝ සමීර දේශන් පියල්ජේ නිසංසලා කුමුතුනි වල හැමෝම මං ආතරෙන් මතක් කරනවා. වෙලාව හරි ගිහලෙන්න මං හිතුව ඊ මං ආපු නැති නිසා අදවලෙන් නැති වෙන්න දන්නේ නැහැ කියලා මම අමතක කළා කියලා මට හිත රිදුනා රිදීගෙන රිදීගෙන පස්සේ හරි ගියා. වලාවනේ හෙට එන්න
2: නීල නුවන්
1: මං කවුද කියලා කියන්න ඕනේද? චාමිකා මනෝජිනී

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කන්දේ සුපුන්දි ලංකලී නාරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම

0: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් තැබූ ඇප මුදල් රාජසන්තක නොකිරීමට අවසන් වශයෙන් සැප්තැම්බර් 5 වනදා හේතු දක්වන ලෙස ඇපකරුවන්ට දැනුම් දුන්නා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් මෙම නඩුවේ දෙවන සැකකාරී වන ප්‍රියංකා නියෝමලී යන අය වෙනුවෙන් රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් තබා තිබෙනවා. එයගේ සොහිරිය සහ සොහිරියගේ සැමියා වන අරවින්ද සිල්වා මහතා විසින් ජර්මන් ගුවන්තුරුපලකින් පුපුරන ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන් යානයක් හමුව තිබෙනවා. නැගෙනහිර ජර්මනියේ ලයිප්සිග් හැලේ ගුවන්තුරුපලේ නවතා තිබූ ඇන්ටනෝ ගුවන් යාන අසල පුපුරන ද්‍රව්‍ය පිරූ වස්තුවක් දැක ඇති බව ඒට පොලිසිය පවසනවා. පසුවේ පුපුරවා හැරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ජර්මන් හමුදාව සහ නේටෝ හමුදා විසින් හමුදා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෙම ගුවන් තොටුපළ යුක්‍රේනයේ ඇන්ටනෝවා ගුවන් සේවය සඳහා කඳුරක් ලෙසද භාවිත කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ලක්නෙ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
1: Marksman සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන 01176 679 579.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හවස 4යි විනාඩි 13යි වෙලාව සුභ සන්ධ්‍යාවක් හැමෝටම සුභ සන්ධ්‍යාවක් චාරු
1: Good evening සුභ සන්ධ්‍යාවක්
0: Good evening අද මොකද නිකන් black black මොකද අද black
1: ඉතින් අපි සාමාන්‍යයෙන් අඳිනකොට පාට අඳින්නේ නැතුව black and white උත් අඳින්න ඕනේ
0: සාමාන්‍යයෙන් black අඳද්දට පස්සේ නිකන් අර මේ
1: ලස්සනට පේනවලු
0: එළියෙන් දකින්න මිනිස්සයාට මේ නිකන් මැවෙනවලු නිකන් අඳුරු චිත්‍රයක් නේ මැවෙනවා කියන්නේ
1: ඇයි
0: කියන්නේ
1: දවර්මාව ලස්සන නැද්ද මෙහෙම ඉන්නකොට
0: නෑ වා ලස්සනයි කියන ළමයි black අඳම ලස්සනයි
1: හහ
0: ඒ වුණාට මේ සාමාන්‍යයෙන් කියනෝ නේද ටිකක් කළු අඳ අපේ අම්මලා එහෙම නම් කියනවා කළු අඳින්නේ
1: කළු අඳින්නේ පා කළු අඳින්නේ පා ඔය ඕන තරම් ඇඳුම් තියෙන්නේ
0: ඕ ඒකයි කළු අඳින්නේ කළු කළු කියන්නේ එච්චර හොඳ පාටක් නෙවෙයි ඇත්තට නිකන් අඳුරු පාටක් කියනක කළු චරිත කියලා කියන්නේ අපි
1: අර අපි වැදගත් ගමනකට යනකොට කළු අඳින්නේ නැහැ නේ
0: ඕ එහෙම එකක් තියෙනනේ පාටි එකට වගේ ඉතින් අඳිනවා
1: ඕකේ
0: එහෙම වුණාට සාමාන්‍යයෙන් එහෙම මතයක් තියෙනවා හැබැයි දැන් ඒ මතේ නැහැ ඉතින් ගොඩක් වෙලාවට දැන් black කියන්නේ ස්ටයිල් එකක් ෆැෂන් එකක්
1: ඉතින් මට black ලස්සනයි අනිත් colors එක බලද්දි
0: ඕ එහෙම එකක් තියෙනවා ටිකක් අර සුදු උනහම black අඳින්න පස්සේ
1: ලස්සනයි මේ මං වගේ එයාම කියාගන්නේ ඉඳ හොඳයි.
0: ඔය ඉතින් ඔයාලට ඉතින් මොනවද කියලාද බෑ කමන්නේ නැහැ ඉතින්.
1: ඕකේ.
0: ඒක නිසා මේ කළුමය කළු ඇඳම.
1: ආ පොඩි අවුලක් තියෙනවා.
0: හොයා ගන්නවා.
1: ඔව්. ඇඳුම මොකද්ද?
0: hina වෙන්න ඕන. hina වුණොත් විතර අඳුර ගන්න
1: ඕන. ටිකකින් හොයා ගන්න පුළුවන්.
0: මනසේක නක්ය.
1: මං වගේ කෙනෙක්ට ඇඳහම ලස්සනයි.
0: මේ මයි ඉතින් ෆැෂන් කියන එකවත් තමන්ට ගැළපෙන එක තෝරගන්න පොඩි දැනුමක් තියෙන්න
1: ඕන.
0: එහෙම නැතුව නිකන් ඒ කියන්නේ එක එකිනා එක්කිනාට ආවේනික මේ විනාශිතාවන් තියෙනවා. එහෙම නැතුව නිකන් ඔහෙ අඳින්නම් ආලේ තව කවුරු හරි අඳින එකක් දැකලා ඒක යාට ලස්සන වුණා මට ෂෝක් කියලා ඇඳලා බෑ. ඒක තමන්ට ගැළපෙන එකක් වෙන්න.
1: ඒ ස්කින් කලර් එකට මැච් වෙන කලර්ස් උත් තියෙනවා නේද?
0: ඕක වෙනම කලාවක්. ඇත්තටම ඕක සබ්ජෙක්ට් එකක් වගේ ඉගෙන ගන්න ඕන දෙයක්. ඒක යා ෆැෂන් කියන්නේ. කියන්නේ මේ මැච් කරලා අඳිනවා කියන එක.
1: හැමෝටම කරන්න බෑ නේද?
0: හැමෝටම කරන්න බෑ. ඒක අපිට කොහොමවත් බෑ වගේ. සමහරවිට
1: ඒකනේ අපි හවු වෙන ගඳන්නේ
0: හවු වෙන ගඳන්නේ මේක තමයි නියම ෆැෂන් එක කියලා අපි හිතාගෙන ඉනවා
1: ඕකේ අපි බදාගෙන යන මොකක්ද මේ ඇඳන්නේ විල තියෙන්නේ
0: හැබැයි මේව සමහර වෙලාවට කාලයක් ගියාට පස්සේ ඒක ෆැෂන් එකක් වෙනවා
1: ඔව් එහෙම එකක් තියෙනවා
0: ඒ වෙලාවලත් තියෙනවා 4 විනාඩි 15 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක හදතන පුලුවන්කම තියෙනවාට හවස 6 හමාර වෙනකන් රස සිඳු ගොඩක් අහගෙන අපිත් එක්ක ඉන්න මැසේජ් එකක් එවන්නත් පුලුවන්කම තියෙනවා
1: WhatsApp එකට කට්ටි එකතු කරගෙන වට මේ පැත්තේ එන පුලුවන්කම තියෙනවාද බ්‍රහස්පතින් හවස 6 හමාර වෙනකන් ඉවිනින් ඩ්‍රයිව් එක අපි මේ පැත්තේ ඉන්න 0703 93 5 93 7 0703 93 5 93 7 ගේ WhatsApp message එක මේ පැත්තේ එවන්න

0: Lakhanda Radio ITN.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකෙන් පිටුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
3: ක්‍රිමිරාජ සුවසේ දේව. ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
2: ක්‍රිමිරාජ සුවසේ.
3: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේ දේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: skin dry. ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: හතරයි විනාඩි 25යි වෙලාව ඉවිදින් drive අහගෙන ඉන්න වෙලාව අද වහිනවා කියලා කිව්වා නේද?
1: අහහ අද කවද්ද?
0: අද 6 වෙනිදානේ.
1: එහෙනම් වහින්නේ බෑ.
0: ජපාන ආශ්‍රිතව
1: ඕකේ.
0: අමගද්ද මුදු කලාපය තුල
1: ඕකේ
0: වර්ධනය වෙමින් තියනවා කියලා කිව්වා.
1: හහ
0: සුලිකුණාට තත්ත්වයක් නේ මේක. මේ අපිට ළඟා වෙනවා කියලා කිව්වා අද වගේ මත මතක.
1: ඔව් අද ඉඳන් වහිනවා කියලා නේ කිව්වේ.
0: ඔව් මිලිමීටර් 100කට වැඩි වර්ෂාපතනයක් ඇදහැලෙන නියමිතයි කියලා කිව්වා ප්‍රදේශ ගණනාවකට. හැබැයි ඉතින් කොළඹට නම් තාම එහෙම මුකුත් තත්ත්වයක් නෑ.
1: හොඳට පායනවා.
0: හොඳට පායනවා. ගිනි ගහන අවුව වැටෙනවා
1: තවට. ඔව්.
0: ඉතින් ඒ වරාට සමහර ප්‍රදේශවලට වහිනවා කියලා දැනගන්න ලැබුණා. බලමු අපි හෙට අනිද්ද
1: දවස් සමහර ප්‍රදේශවලට වහිනවා.
0: ඔව් වහිනවා වහිනවා. හෙට අනිද්ද වෙනකොට මේ තත්ත්වය ටිකක් වැඩි වෙන්න පුළුවන් කියලාත් කාලෝගුණිකංශ කියලා තිබුණා.
1: හහ.
0: ඉතින් පහුගිය දවසේ ආව එකක් වගේ නම් වෙන එකක් නෑ කියලා මං හිතන්නේ. එක සැරේටම අර ශනික පටස් වගේ ගඟ වතුරක් නෑ ආවේ.
1: හිතත් නැතුව ටක් ගාලා එනවනේ.
0: ඔව්. අපි දන්නෙත් නෑ ඇවිල්ලා ගඟ වතුරක්. මේ නිවුස් යනකොට ඇත්තද?
1: ඇවිල්ලාද කියලා පොඩක් එළියට ගිහින් බලනකොට ආයෙනවා.
0: ඇවිල්ලා. ආවා.
1: ආයෙත්
0: ආවා. රයිට් හෙවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතර මතක් කරන්න ඕන දැන් ඔයාගේ වගා බිමට ඕන කරන වතුර ටික වැහි වතුරෙන් ගන්න බැරි වෙන වෙලාවට අපිට මෝටර් කරලා ගන්න වෙනවා. විදුලි බිල දරනුවට දරන්න වෙනවා. වගාවකට ඕන වතුර ටික ගන්න ගියාට පස්සේ නිකන් අපි බොන්න වතුර ටිකක් ගන්න වගේ නෙවෙයිනේ. නාන්න බොන්න වතුර ටිකක් ගන්න වගේ නෙවෙයි. වගාවට වතුර දානවා කියන්නේ ගස් හොඳට තෙමෙන්න, පොළව තෙමෙන්න වතුර දාන ඕන. එහෙම නැතුනොත් වගාව පවත්වාගෙන යන්න බෑ. ඉතින් මේකට විශාල වතුර ප්‍රමාණයක් ඕන. වතුර ටික තැනකින් පම්ප් කරලා ගන්නව නම් ලොකු විදුලි බලකුත් දරන්න වෙනවා. ඉතින් සෝලා වලින් වැඩ කරන මෝටරයක් ගත්තොත් පායන හිරු එළියෙන් වැඩක් අරගෙන ඔයාට වගාබි මේ වැඩ කටයුතු කොට දා ගන්න පුළුවන්. ඒ නිසා දැම්මම ඩීප් ටේක් වෝටර් පම්ප් එකකට මාරු වෙලා වැඩ පුළුවන්කම තියෙනවා. සම්පූර්ණ සූර්ය ශක්තියෙන් වැඩ කරන මේ මෝටරය හරහා වතුර ටික සපය ගන්න.
1: ඉතින් අපි ගොවි මහතුන්ට අපි මතක් කරලා තියෙනවා ඩීප් ටේක් ආයතනය ගැන. ඩීප් ටේක් සෝලා වෝටර් පම්ප් එක මිලදී ගත්තොත් අපි ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා අස්වැන්න සරු කරගන්න, පිරවැය අඩු කරගන්න. ඩීප් ටේක් ආයතනය සුවිශේෂී මිලාඩු කිරීම එක තමයි ඩීප් ටේක් සෝලා වෝටර් පම්ප් එක ඔබට දෙන්න සූදානම්ින් ඉන්නේ. ඒ නිසා දැන් එහෙ මෙහෙ බලන්න නැතුව ඕන ඩීප් ටේක් ආයතනයට කෝල් එකක් ගන්න. ඔයාගේ අස්වැන්න ගොඩ දාගන්න මේ තමයි ඔයාට තියෙන එකම chance එක, හොඳම chance එක. 0711711711711711 එකට කෝල් එකක් දීලා ඩීප් ටේක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: ඒ වගේම වාගේ බිස්නස් එක දියුණු කරගන්න සහල් නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාර කරන කෙනෙක් නම් දැන් පුළුවන්කම තියෙනවා ඩෝම හඳුන්වා දෙන මැෂින්ස් ගණනාවක්, ඩෝම නමින් හඳුන්වා දෙන මැෂින්ස් ගණනාවක් තියෙනවා. ව්‍යාපාර දියුණු කරගන්න තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්නම ඕන. එහෙම නැතුව හැමදාම එකම තැන ඉඳලා කවදාවත් අපිට ගමනක් යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ට්‍රයි කරන්න, ඔයා දියුණු වෙන්න ට්‍රයි කරනකොට ඔයා ගන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගම හඳුන්වා දෙන කණු දෙක එලිවේට යන්ත්‍රය විශාල වශයෙන් සහල් ව්‍යාපාර කරන අයට තියෙනවා. ස්ටීම් බට්ට තියෙනවා පුංචිට ව්‍යාපාර කරන අයට, ඇඹරුම් කර්මාන්තයට, පොල් තෙල් ඉඳින කර්මාන්තයට, මේ වගේ දේවල් වලට ගන්න දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගම මැෂින්ස් ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා.
1: මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරනකොට අපේ ඔළුවට මුලින්ම එන්නේ අලවෙන් පසුත් හොඳ සේවාවක් දෙන තැන තමයි ඒ කියලා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ව්‍යාපාරය තවදුරටත් සාර්ථක කරගන්න. ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර ටික ඔයාට අවශ්‍ය විදිහට අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවෙන් මිලදී ගන්න. ඒකට යන්න තියෙන හොඳම තැන තමයි නොම්බර 30 කැල්හෙන්වාර මහරගම තියෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාකාව කියලා කියන්නේ. යන කලින් වාර විස්තර දැනගන්නත් ඕන අවස්ථාව දින කෝල් එකක් ගන්න දැන්ම මාක්ස් පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න. 011 577 579 කෝල් එකක් දෙන්න.
0: අපේ ජීවිතවල අපිට උදව් කරන මිනිස්සු උන් තරම් ඉන්න හම්බ වෙලා ඇති. අපිට මේ පාරෙන් යන්න, මේ විදිහට යන්න එහෙම කියලා කියන මිනිස්සු හම්බ වෙලා ඇති.
1: ඔව්.
0: ඒ වුණාට ඔයාට හම්බ වෙලා තියනවද?
1: හා?
0: ඔයා නැගිටිනකම් බලාගෙන ඉන්න මිනිස්සෙක්.
1: නැගිටිනකම්?
0: කවුද අපිව නැගිටිනකම් බලාගෙන ඉන්න මිනිස්සු?
1: බස්සකේ
0: වාඩිල ඉන්න කෙනා.
1: බස්සකේ මියා කොයි වෙලේද නැගිටින්නේ?
0: කියලා බලාගෙන ඉන්නවා නේද?
1: සීට් එක හොරෙන් ටක් ගාලා දුවලා ගිහලා ගන්න.
0: එතකොට මේ අපි ඉස්සරහට යනකම්
1: හා
0: බලාගෙන ඉන්න කෙනා කවුද?
1: පොලිමේ ඉන්න කවුරු හැරෙන්න?
0: පොලිමේ ඉන්න කට්ටිය තුලන් කියන අපි ඉස්සරහට යවන්න සෑහෙන්න ට්‍රයි කරන කෙනෙක් ඉන්නවා කියන අපිට ඉස්සරහට යන්න කියලා.
1: ආහා
0: කවුද?
1: I don't know.
0: කොන්දොස්තර මහත්තයා.
1: එයා නම් සෑහෙන ට්‍රයි එකක් දෙන අපරාධි කියන්න බෑ.
0: ඉස්සරහට යන්න කිසිම පැකිලීමකින් තොරව
1: ඕකේ
0: හිතේ අවංකම චේතනාවෙන් අපිට ඉස්සරහට යන්න කියලා උදව් කරන්නේ.
1: හහ
0: කොන්දොස්තර මහත්තයා.

0: Lakhanda Radio ITN.
1: Cool drive Vikita.
0: Lakhanda Evening Drive. Obe Kotipati Sihinaya Adha Sabha Veida Ratri 10ට ලක්කඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.
2: දෙයියන්ගේ මොකද පිහිටයි
3: පූජා
4: ඇචි
3: සුවස් කෝ දිනෝ කිවි
4: මේ හැටේනවා පචි
3: ගනි මුරු කොල්ල
2: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
5: දුවින්න කිව්වට ඔයාට මුලයක් කියලා ගන්න ඈ ඔයා කසාද බඳු බෑනේ නේද කලින් කසාද බඳු මිනිහා ගෙදරට ආවිල්ලා මේ වගේ ලැගල ඉන්න ලැජ්ජ නැද්ද මට නම් හිරිකිතයි චි
2: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න
6: හවස 4:35යි

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
1: වාර්තාපික වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: හතරයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ஈவினிங் டிரைவ் ஆகினி நாத்தரே கௌதா பீட மெசேஜ் கண்ணா இன்னைக்கு மெண்ட் அப்பி வாழ முனையது
1: தொடம் கஸ்லாந்துட்டு அந்த ஹதா நே பேத்தி காட்டியா கிண்ணோ ஐ காட்டியோ மேக்கத்து கரகானோ ஹேமாந்த த சில்வா மெத்னதி எதகொட்ட ரிமால் திருக்கசிரி மே ஹமோ மேக்கத்து கரகானே கேல கேனா இதைக்கம புஸ்ஸ லெவெங் அனுர இன் வா பருதல் போலாய் செல் பிரணாந்து வாபத் எக்கத்து கரகான கம லக்ஷ்மன் இன்னோ மனபாதி த மெசேஜ் கக் தாலா தீன வாணுர கமட்ட யான ஹதானே அனுர கமே தங் அனுலாவதி மஹத்யா சிரில் எதகொட்ட புதா பிரதீப் துவ அனுஷிகா இலங்கட்ட ஹர்ஷனா துவ பேஷிலா மே ஹமோ மேக்கத்து கரகான
0: අපි වැඩ කරන ගමන් මේ වෙලාවෙ කිදලා ඉන්නවා කියලා තමයි මැසේජ් එක අපට එවලා තියෙන්නේ.
1: හරි.
0: ඒ අතරේ අපි මතක් කරන ඔබේ වාසනාව ගැන, ජාතික ලොතරැයි මණ්ඩලය ගැන, කවදත් වාසනාවේ මහගෙදරින් නිරන්තරයෙන් ඔබ හමුවට වාසනාව කැඳන NLB හදහන ලොතරැයියෙන් ඕන ජූලි මාසයෙන් පමණක් සුපිරි ජයග්‍රහකින් දෙදෙනෙකු බිහි කරන්න මේ වෙනකොට පුළුවන්කම ලැබිලා තියෙනවා. 1566 වන දිනුම්බාරයෙන් රුපියල් ලක්ෂ 50කට වඩා වැඩි 8 සුපිරි ත්‍යාගලාභියා හැදල සුනිල් රොද්‍රිගෝ මහත්මයා, ඒ වගේම 1570 වන දිනුම්බාරයෙන් රුපියල් ලක්ෂ 31ක සහ 9 සුපිරි ත්‍යාගලාභියා දෙල්ගොඩ දිසානායක මහතා විදියටත් එයාගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරලා තියෙනවා. ඉතින් මේ වගේ ජයග්‍රහණ අරගෙන ඇවිල්ලා හදාහන් ලොතරැය්‍ය දස ලක්ෂපතියන් මේ වෙනකොට 145 දෙනෙක් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳුන්වා දෙන හදාහන් ලොතරැය්‍යේ.
1: ඒ වගේම තමයි රණවිරු සමාජ සේවා හා ක්‍රීඩා ශාස්ත්‍රයේද දායකත්වය ලබා දෙන හදාහන් ලොතරැය්‍යෙන් ඔන ඔබ ජයග්‍රහකයෙකු වී රටේ සංවර්ධනයට උර දෙන්නෙක් වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ වටිනා අවස්ථාව උදා කරගන්න ඔන ඔයත් අදම NLB හදාහන් ලොතරැයිපත් වැඩි
0: වැඩියෙන්
1: ඔය යන ගමන් එතකොට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
6: Cool drive එකට
7: ලක්කන evening drive
8: හතරයි විනාඩි 50යි වෙලාව. මට වෙලාවකට හිතෙනවා මේ චාරු මේ ජොබ් එකෙන් අයින් වෙලා මේ මට ගෑරේජ් එකක් දාගන්න.
9: හතර දැකදේ.
8: වාහන හදන ගරාජ් එකක් දාගන්න හිතනවා.
9: ගරාජ් එකක්?
8: ඔව්.
9: ඒ මොකද? ඒ
8: කියන්නේ මේ මට මේක අද උදේ හිතුනේ.
9: හහ්.
8: කියන්නේ පාරේ එනකොට.
9: හරි.
8: මහා මාර්ග හදන ප්‍රතිසංස්කරණය කරනවානේ.
9: හ්ම්.
8: පාරවල් පුළුල් කරනවා.
9: ඔව්.
8: එතකොට මේ තව අලුතෙන් පාරවල් හැදෙනවා ඒ වගේ තියෙනෝනේ ව්‍යාපෘති සහ සමහර වෙලාවට මේ නඩත්තු නොවන මාර්ග තියෙනවා මේ දේවල් නිසා මේ මට හිතුනේ ගෑරේජ් එකක් දාගත්තා නම් හොඳයි කියලා හරිද
9: හරි
8: ඒ කියන්නේ දැන් ඔය මේ නුවර පාරේ ගත්තාම පස්සයාල හරියන නිට්ටඹුව අතරේ මාර්ගය ප්‍රතිසංස්කරණය කරනවා ඊට පස්සේ පාර පලාල් කරලා එහෙම හදනවා හරිද දැන් එතකොට දැන් සමහර තැන්වල තාර කට්ටයක් දාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඉතුරු ටික දැන් ආයි දාන්න වෙලාවක් නැහැ ඊට පස්සේ එතනින් නවත්තනවා
9: හවසලා ගෙදර ගිහිල්ලා
8: ඔව් ඊට පහුව දා හරි ඊට පස්සේ දව ටික කාත් දවසකින් හරි
9: ඕකේ
8: තාර ටිකක් දානවා කියන්නකෝ
9: හහ
8: එතන අර පළවෙනි තාර කට්ටේ දාන්නට පස්සේ අර තිබුණු පාරේ ගැට්ටක් හිටිනවනේ
9: ඔව් අය දෙවෙනි පාර දානකොටනේ
8: ඔව් ඒ දෙවෙනි පාර දැම්මට පස්සේ පොඩි ගැට්ටක් හිටිනවා ඊ ඉතුරු ටික දානකම් ඒ ගැට්ටක් තියෙනවනේ
9: ඔව් ওই ගැට්ටේ ඉතින්
8: ඔව් ඒක තියෙනවා දැන් එතකොට මේ මෙහෙම අර වාහනයක් දැන් සාමාන්‍යයෙන් හොඳ පාරක් හම්බුනාට පස්සේ අපි යනවනේ
9: වේගෙන්
8: වේගෙන් යනවනේ ඉතින් ටිකක් ආසාවෙන් යනවනේ හොඳට එක සැරේටම ගැට්ටක් තියෙනවා ගැටෙනවා දිංගිහින් වැටෙන්නේ
9: කවුද හිතන්නේ මෙතන
8: සිහිපත් වෙනවා නයිට් රයිඩර් TV series එක හරිද
9: ඕකේ
8: එක සැරේට වැටෙනවා දැන් සාමාන්‍යයෙන් මේ එහෙම තාර කට්ටයක් දාලා නතර කරාට පස්සේ එතන සුදු ඉරි ටිකක් ඇඳලා තියෙනවා මෙතනින් එහාට යලි පරණ පාර තියෙන්නේ තාර කට්ටේ මෙතනින් ඉවරයි කියලා එහෙම තියෙනවා සාමාන්‍යයෙන් දැන් නෑ සමහර තැන්වල
9: හරි
8: එහෙම නැති වුණාම වෙන්නේ වේගෙන් එනවා වැටුණා ගමන් ඊට පස්සේ ඇලයින්මන්ට් මොනවාද ඔක්කොම ඉවරයි වාහනවල
9: හරි
8: ඉතින් මේවා මේ ගරාජ් එක කතා වෙලා ගරාජ් එක කතා වෙලා
9: ඒකයි මේ
8: කරන වැඩද කියලා මම හිතනවා සමහරවල් ඊළඟට සමහරවල්ට හොඳට පාර තියෙනවා ඊට පස්සේ එක සැරේටම එක තැනක තියෙනවා මේ ලොකු වලක් ඔව් පාර මැද්දේ ඉතින් එහෙම තිබුණාට පස්සේ ඉතින් ආයිමත් ඉතින්
9: ඩොගල වැටෙනවා
8: සිහිපත් වෙන්න ඉතින් දෙවියෝ බුදුන් තමයි
9: ඕකේ
8: අතේ සමහරවල්ට සල්ලිත් නෑ මේක හදාගන්න හිතනවා
9: ඒත් කරන්න
8: දෙයක් නෑ මේ දැන් පිට රටවල නම් මේ චාරු සමහර මාර්ගවල ඔය හොඳට තියෙන මාර්ගවල වලක් විදියට මේ චිත්‍රණය කළා තියෙනවා කියන්නේ වලක් තියෙනවා පාර කියලා චිත්‍රයක් ඇඳලා තියෙන රටවල් තියෙනවා
9: හරි
8: කියන්නේ පාර කැඩිලා කියලා දැනවෙන විදියට 3D තාක්ෂණයේ නැදපු චිත්‍ර තියෙනවා
9: ඕකේ
8: මාර්ගවල ඒ නිර්මාණය කළ තියෙන්නේ අර වේගය පාලනය කරන්න
9: දැන් ඔය ආව ඇති වේගෙන්
8: ඔව් මේ පාරේ යනවා නම් කියලා කියන්නේ රියදුරාට එක සැරේට වලක් තියෙනවා කියලා ටිකක් ස්ලෝ කරන වාහනේ එහෙම ඒ වගේ පොඩි අර පොඩි බයක් ඇති කරන්න වේගෙන් යන එක පාලනය කරන්න ඒ වගේ දේවල් පිට රටවල කරලා තියෙනවා හැබැයි ලංකාවේ එක ස්වභාවිකවම කරලා තියෙනවා
9: ආයි මේ අපිව ඇස් බැඳුම් කරන්න ඕනේ
8: ඇස් බැඳුම් නෙවෙයි චිත්‍ර නෙවෙයි කෙලින්ම පාර හරලා තියෙන්නේ වලක් හදලා තියෙන්නේ වැටියන් කියලා
9: හැබැයි සමහර වෙලාවට ඊයේ තිබුණා
8: එහෙම නිර්මාණය කළ දිනස්. ඇත්තටම නිර්මාණය කළ තියෙනවා. ඇත්තට මේක මේ පාලනය කරන්න නෙවෙයි මරන්න කළා කියලා.
9: වෙලාවකට අපිට හිතනවා නේද?
8: අපිට වෙලාවකට හිතනවා.
9: හරි මේ යනවා හොඳට ගිහිලා එකපාරට ඔක් ගාලා වැටෙනවා.
8: වැටුනට පස්සේ ඉතින් ආයි වැඩක් නැහැ කතා කරලා.
9: හහ.
8: ඇලයින්මන්ට් ද බුෂ්ද.
9: හරි එතකොට ළඟම තියෙන ගරාජ් එකට එහෙම යනවා.
8: ඔව් ඇලයින්මන්ට් ද බුෂ්ද ඔක්කොම ලෙෆ්ට්.
9: එහෙනම් ඔන්න ඔහේ අපි දෙන්නත් එක එකතු වෙලා ගරාජ් එකක් දාමුද?
8: ඒ වලක් දැන් දීර්ඝකාලීනව වලක් තියෙන පාරක් තියනවා කියන්නකො.
9: ඒක
8: හදන්නෙම නැතුව.
9: හරි.
8: ඒ හරියින් ගරාජ් එකක් දාගත්තා නම්
9: පාඩු නෑ.
8: පාඩු නෑ.
9: දවසට ගියා කරවා ගන්න පුළුවන්.
8: සෑහෙන දිනුවෙන් පුළුවන්. කෙටි කාලීනව සෑහෙන දිනුවක් ලබන්න පුළුවන්.
9: මට ඉමක කරමුද?
8: පාරේ වලක් කරලා තියාගන්නකො. ගරාජ් එකක් දාලා. ඉක්වෙන්ට දිනුවෙන් පුළුවන්.
9: හරි.
8: ඒ වගේ වැඩ තියෙනවා.
9: ඔව්.
8: දැන් ඔයම අතේ සතේ නැතුව වාහනේ කැඩුනා කියන්නකො.
9: හරි.
8: දෙයියොබුදුන් සීකරා කියලා ඔව් වාහනේ හදලා දෙන්නේ නැහැනේ දෙයියොබුදුන් සීකරා කියලා
9: අපිට
8: යන්න වෙනු ගරාජ් එකකට. ඒ වෙලාවට අතේ තියෙන සල්ලි ටිකක් ඉවර වෙලා මේකට අරව දාන්න ඕන මේව දාන්න ඕන කියලා කිව්වට පස්සේ අනේ අම්මෝ කොහොමද මේව කරගන්නේ කියලා
9: එක දෙයයි හදාගන්න යන්නේ. ඊට පස්සේ මහත්තයා මේකත් නැහැනේ මේකත් කැඩිලානේ
8: මහත්තයා මේකත් කැඩිලානේ කියලා කිව්වට පස්සේ ඉතින් අනේ ඔක හදලා දෙන්න මේ ගෙවීමේ ක්‍රමයට අපි ඔක කරගෙන යන එහෙම දෙන්නේ නැහැ ගරාජ් වලින්.
9: අනේ මාත්‍ය මේ කරා යන්න කියයි.
8: අපිට වෙලා වැඩ තියෙනවා මේ මාත්‍ය වීලු කරන්න එපා මෙයා.
9: මේ
8: උදේ පාන්දර කියලා බැනුනොත් අහලා එන්න පුළුවන්.
9: ඒකනේ.
8: ඒ නිසා ඒ වගේ වෙලාවට අතේ මුද්දක් හරි මාලයක් හරි හරේ මාලයක් හරි තියෙනවා නම් ඔන්න ඔයගේ දෙයක් ළඟම තියෙන පල්ලියගුරු ශාඛාවේ උකස් කරලා රන් භාණ්ඩයක් උකස් කරන්න තියෙන හොඳම තැන විදියට
9: ඔයාලට
8: ලොකු මුදලක් ගන්න පුළුවන් ඔයගේ රන් භාණ්ඩයට. ඉතින් අරගෙන ඔයාගේ වැඩේ කරගන්න පුළුවන් ඒ වගේ හදිසි අවශ්‍යතාවයකට මුදලක් ගන්න යනවනම් හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
9: ඉතින් පල්ලියගුරුගේ රන් අය සේවාව ගැන කතා කරද්දී 40 වසරක විශ්වාසනීය සේවාවක් තමයි ඔයාට එතනින් ලැබෙන්නේ. ඔයා දන්නවා පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් ඔයාගේ රන් පවුමට උපරිම මුදල ගන්න පුළුවන් වගේම රස්තියාදුවක් නැතුව ඉක්මනට ඔයාගේ අතට සල්ලි ටික ගන්න පුළුවන්. ඒ වගේම පල්ලියගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතු වුණොත් ඔයාට ඔයාගේ රන් භාණ්ඩය බේර ගන්න මාස 14කට වඩා වැඩි කාලයක් තියෙනවා. ඉතින් ඒ නිසා බයක් වෙන්න දෙයක් නැහැ, කලබල වෙන්න දෙයක් නැහැ. අද පුලංකම තියෙනවා ළඟම තියෙන පල්ලියගුරුගේ ශාඛාවට යන්න. දිවයිනපුර ශාඛා තියෙනවා 27ක් සතිය දවස් 7ම පල්ලියගුරුගේ රන් අය සේවා මධ්‍යස්ථාන සියල්ලම විවෘතව තියෙනවා. අද යන්න පුළුවන් ළඟම තියෙන ශාඛාවට කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාව තියෙනවා. 011 250 97 76 011 250 97 76ට කෝල් එකක් දෙන්න.

0: යන් තත්ත්වය මේ කියන කාණ්ඩ දෙකම ඇති වෙනවා කියන එක තමයි මේ එල්නිනෝ තත්ත්වයේ විශේෂත්වය කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම දැන් ලෝකේ ප්‍රධානම දේශගුණික මධ්‍යස්ථාන රසක අනාවැකි මාදිලි එක්ක ගත්තට පස්සේ ෆෝකස්ඩ් මොඩල්ස් කියන දේවල් එක්ක එයාලා එකතු කරන දත්ත විශ්ලේෂණයට අනුව සාගර උෂ්ණත්වය මනින ප්‍රධාන කලාපවල මුහුදු මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය වෙනදට වඩා සෙල්සියස් අංශක 2.9කට වඩා ඉහළ අගයක් අරගෙන තියෙනවා කියලා දැන්ට අපේක්ෂා කරනවා කියලා කියනවා. ඉතින් ගන්නවා කියන එක අපේක්ෂාවෙන් ඉන්නවා. ඉතින් මේ උෂ්ණත්වය ඉහළ යාම උපරිම මට්ටමට ළඟා වෙනවා කියලා කියන්නේ නොවැම්බර් මාසයේදී. තව කල් තියෙනවා පුතේ.
1: තව කල් තියෙනවා පෙරහැර එන්නේ කියන්නේ.
0: ඔව් ප්‍රබලවන මේ එල්නිනෝ තත්ත්වයට අමතරව ධන ඉන්දියානු සාගර ඩයිපෝල කියලා එකක් තියෙනවා.
1: මොකද?
0: ධන ඉන්දියානු සාගර ඩයිපෝල පොසිටිව් ඉන්දියන් ඕෂන් ඩයිපෝල් කියලා මේකට කියන්නේ. ඉතින් මේ තත්ත්වය ඇති වෙනවා කියලා තනාවක පළ කරලා තියෙනවා. දැන් ඒක සම්බන්ධයෙන් අපි දන්නේම නැ එකක්නේ. එල්නිනෝ ගැන
1: පොඩකරි දැනගත්තානේ.
0: කතා කරා.
1: හැමෝම
0: කිව්වා හැබැයි මේ කියන තත්ත්වය සම්බන්ධයෙන් මේ BBC ප්‍රවෘත්ති සේවයේ වාර්තා කළ තියෙන මේක මොකද්ද කියන එක වාට තේරෙන්නේ නැතුව ඇති. මේ පොසිටිව් ඉන්දියන් ඕෂන් ඩයිපෝල් කියන්නේ මොකද්ද කියන එක.
1: හරි.
0: මේකෙදි වෙනවා කියලා කියන්නේ ඉන්දියානු සාගරයේ බටහිර කොටසේ සාමාන්‍ය අගයට වඩා රත් වන, ඒ වගේම නැගෙනහිර කොටස සාමාන්‍යයට වඩා අගයට වඩා සීතල වන දේශගුණික රටාවක්.
1: ඒකෙන් දැන් වෙලා තියෙන්නේ
0: එක පැත්තක් අධික ලෙස රත් වෙනවා සාමාන්‍ය අගයට වඩා.
1: හරි.
0: අනිත් පැත්ත
1: සීතලයි.
0: නැගෙනහිර කලාපය
1: සීතලම සීතලයි.
0: සීතල වෙනවා සාමාන්‍ය අගයටත් වඩා සීතල වෙනවා කියලා
1: කියනවා.
0: ඉතින් මේ සාගර ක්‍රියාකාරකම් සියල්ල එකතු වුණාට පස්සේ ඉන්දියානු සාගර කලාපයේ අවට රටවල් වලට නියඟය, ගං වතුර, ලැව් ගිනි මේ කියන තත්වයන් සියල්ලම ඇතිවීමේ අවදානමක්
1: තියෙනවා
0: කියලා තමයි කියන්නේ. දේශගුණික බලපෑම් බෙහෙවින් වැඩි වෙන්න පුළුවන් කියලා කියනවා. ඊට අමතරව නිවර්තන අට්ලාන්ටික් සාගරයේ මතුපිට ජල උෂ්ණත්වයද සාමාන්‍ය මට්ටමට වඩා උෂ්ණත්වය වැඩි වෙනු ඇති බව තමයි අපේක්ෂා කරන්නේ. දැන් මේ කලාප මට්ටමේ මේවා විග්‍රහ කරාට මේවායි මේ අගයන් ගැන කිව්වට සමහර විට ඔබට පැහැදිලිතාවයක් නැතුව ඇති. හැබැයි අවබෝධ කරගන්න මේ කියන කලාපවල මේ අගයන් වල වෙනස් වීම, අගයන් වල අනපේක්ෂිත ඉහළ යෑම් කියන එක, ගං වතුර, නියං, ලැව් ගිනි මේ කියන සියලු තත්වයන් ඇතිවීමට
1: ඉඩකඩ තියෙනවා.
0: දැඩිව ඉඩකඩ තියෙනවා සහ අපේක්ෂා නොකළ තත්වයන් ඇති වෙන්න පුළුවන් කියන එක තමයි මේ අගයන් වල සමස්තයක් විදියට අපිට කියන්න පුළුවන් කාරණේ. ඒක තේරෙනවනේ. අගයන් නොතේරුණත් ඒක තේරෙනවා.
1: ඔව් එන්නේ නැහැ කියලා හිතුවද නෑ තාම පරක්කුයි එනවා.
0: එනවා දැන් එන්න පටන් අරන් තියෙන්නේ. මේක පැත්තකට ගං වතුර මේ වුණාට අනිත් පැත්තෙන් වියලි කාලගුණයක් එක්ක බැව් සිඳී ගිහිල්ලා වගා බිමහානියට ලක් වෙලා මේ වගේ තත්ත්වයන් නැති වෙලා තියෙනවා.
1: ඉතින්
0: ඒ නිසා මේක දැන් පටන් අරන් තියෙන්නේ. මේ තත්ත්වය උග්‍ර වෙන්න පුළුවන් ලබන නොවැම්බර් වෙනකොට. ඒ වගේම තවානාවැකියක් පළ කරලා තිබුණා ලබන ජනවාරි 2027 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ දැඩි නියඟ කාලගුණයක් නියඟ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියන එක අනාවැකි පළ කරලා තියෙනවා. සමස්ත වශයෙන් මේ කාලගුණික අංශ සියල්ල මේ දත්ත විශ්ලේෂණය කරන ආයතන සියල්ල කොහොම වුණත් මේ එන කුමන හෝ තත්ත්වයකට
1: එල්ලිනෝ වෙන්න පුළුවන්
0: මොන හරි තත්ත්වයකට අපිට මූණ දෙන්න වෙනවා. ඉතින් පැනලා යන්න බෑ. ඒ තත්ත්වයන් කලමනාකරණය කරගන්න ඕන කරන දේවල් අපිම සපය ගන්න සූදානම් වෙයි යුතුයි. තනි තනිව පෞද්ගලිකව සහ ඉතින් රජයක් වශයෙන් කොහොමත් ඒට අවශ්‍ය කරන දේවල්
1: කරනවා.
0: අපි පෞද්ගලිකව අපිට කරන්න පුළුවන් දේවල් ඕනියන් තත්ත්වයක් තියෙනවා නම් අපිට වැස්ස ලැබෙන වෙලාවට ජලය එකතු කරගන්න විදි හදාගන්න.
1: හරි.
0: එතකොට ඒ වගේ දේවල් අපි කලමනාකරණය කරගන්න දැන් ඉඳලම සූදානම් වුණාට කමක් නැහැ.
1: තම තමන්
0: පෞද්ගලිකව.
1: ඕකේ.
0: අවස පහයි විනාඩි 11 වෙලාම ඉවිනින් ඩ්‍රයිව් අහගෙන අපි දෙවෙනි පැය ඉන්නේ. ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැයත් සින්දුවක් අහන්න මැසේජ් එකක් එවන්න.
1: WhatsApp එකට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඔයාලට කාඩ් එකක් එකතු කරගෙන එන්න මේ පැත්තට 0703 93 5 93 7 0703 93 5 93 7 ට ආට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් එවන්න.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: ラカンダ Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්කඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.
1: රේඩා live beat එකට mix වෙනවා.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: අව සහය විනා විසි තුනයි වෙලා වයිවිනිින් ්‍රයිව හගෙන ඉන්න වෙලාව කෞදීන අපි වහගෙන මේ වෙලා මැසේජ් කනය
1: රවිනිලේ ඉන්න වාරවිනිලි ආවයිකති කරගන්න සද්ධට ආල දෙන්න වහගෙන ඉන්න කියල මැසේජිකක් දාලා තියෙන්නේ වැල්ලවයි මහින්ද ඉදිරිසේහ ඊට පස්සේ සුදුර සන්දාව කැලෙකුට විනිත අයිරංගෙන අවත් එකතු කරගන්න ගමන් බදුල පැතට යන හදන්නේ බදුලෙන් ඉන්න ඕනි ජබිගුණේතු අවත් එකතු කරගන්නවා කුස්කම ඉන්න අපි මැසේජිකක් දාලා තියෙන කුමාරී අපිට සින්දුවක් තියෙන ලොකු පුතා පොඩි පුතා දුව ජයනි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. එදෙකම චාමරගෙ සින්දුවක් දෙන්නේ කියලා නාවල පිටියෙන් බුද්ධි මැසේජ් එකක් දාලා තියෙනවා. රොන්සල් ගාමන්ට් එක පැත්තට යන්න හදනේ සදර ලක්කඩ අහගෙන ඉන්න ගමන් කඩින් එකේ නිල්මිණි අකවයි රේෂක්කවයි තරහ ගන්න පොඩිවයි උඩ ලයින් එකේ ඔක්කොම සින්දුකට එකතු කරගන්න කියලා දමිත් මැසේජ් එකක් දාලා තියෙනවා. කොහොමද ප්‍රදීප් සීෂල්ස් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙන්නේ ගොඩ කාලෙකට පස්සේ අපිව මතක් කළා. බණ්ඩාරගම ඉඳන් ප්‍රදීප් ලංකාවට එකතු කරගන්නවා.
0: ඇල්දෙනිය පැත්තට යනවා. එතන ජයන්ති මාවතේ
1: හරිද
0: මට පණිවිඩය ලැබුණු විදියට මල් කඩයක් තියෙනවා හරිද
1: මල් කඩයක්
0: කියන්නේ මල් විකුණන මල් විකුණන මල් විකුණන කඩයක් මල් ගස්ද හැබැයි මල්ද දන්නේ
1: මොකක් හරි
0: මල් හරිද එතන ලක්කඩ දාලා තියෙනවා ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා සද්දෙටමද එතන කට්ටියක් ඉන්නවා ඉතින් thank you ඔයාලා අපි අහගෙන ඉන්නවා කියලා හැමදාම අහගෙන ඉන්නවා කියලා අපිට පණිවිඩයක් ආවා මැසේජ් එකක් ආවා
1: හරි
0: ඔතනින් නතරම යන කෙනෙක් තමයි අපිට මැසේජ් එක දුන්නේ එයා ඇවිල්ලා කියයි සමහර විට ඔන්න මම මැසේජ් එක දුන්නා ඔයාලා ගැන කිව්වද කියලා අහයි එතකොට මල් පැලයක් දෙන්න යාට
1: නිකන් දෙන්න බෑ
0: රයිට් එනංග හලෝ කිතු කරගන්න ඔකට ආදරෙන් චාය වේවා පරිස්සමට වැටි කරගෙන යන්න ඒ වගේම තුෂාර සම්පත් මැසේජ් කළා තියෙනවා සිද්දුවකට එකතු කරගන්න කියලා චතුර වාම එකතු කරගන්නවා කුලිය අපිට එන්න තමයි මැසේජ් කළා තියෙන්නේ ඒ වගේම රුවනි තාරකා චානක වාම එකතු වෙනවා කියලා තියෙන්නේ හම්බන්තොටින් මොහන් ඒ වගේම ශ්‍රීනාත් තුෂාර ඉන්ද්‍රසිරි අතුළු කට්ටියම ඉන්නවා කියලා තමයි මැසේජ් එක මට එවලා තියෙන්නේ
1: ඕකේ
0: ඊට පස්සේ කසුන්ගේ මැසේජ් එක මං කිව්වා ඊට පස්සේ ප්‍රසන්න මැසේජ් කළා තියෙනවා සිදුවකහන එකතු කරගන්න පණ පිටින් තමයි මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙන සිසිල් ඒ වගේම ශීලාන්ටි අතුළු කට්ටියම එකතු වෙනවා කියලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ මේ වෙලාවේදී
1: ඕකේ
0: රයිට් දැන් අපි මෙහෙමයි අපි ඔය මේ කන ගැන අපි සැලකිලිමත් වෙනවනේ නිතරම කියන්නේ අපි ඇස කන නාසය
1: දිව ශරීරය
0: පංචස්කන්ධය ගැනම අපි සැලකිලිමත් වෙනවා මම මේ කියන්න හදන්නේ පංචස්කන්ධයෙන් එකක්
1: හරි කන
0: අපි ඕනට වැඩිය සැලකිලිමත් වෙන්න ගිහිල්ලා වැඩ වරද්ද ගන්නවා
1: එහෙමද
0: ඒ කියන්නේ මේ කන කිව්වට පස්සේ මේක අපිට අර කනේ අපිට මේ සමහර වෙලාවට කන සුද්ධ කරනවානේ
1: හරි
0: කන අපිට ටිකක් ඇහෙනව අඩුයි කියලා තේරුණෝ තින් එතකොට කන කසන්න ගත්තෝ තින්
1: ඕකේ
0: අපි කන සුද්ධ කරනවා අර මේ එකක් බඩ්ස්
1: බඩ් ඊය බඩ්ස් කොටන් බඩ්ස්
0: කොටන් බඩ් ඊය බඩ්ස් දාන්නවා කනට ඊය බඩ්ස් දාන්නේ
1: අයියෝ හරි හරි ඔයාට එහෙම දෙයක්වත් මතක්ුනේ නැරේ මම මේ ඉඳලා ඒක මතක් කරාට පස්සේ කොහොම හරි ඒකටත් මොනා හරි කියන්න තමයි බලාගෙන ඉන්නේ
0: යකඩ ඉන්න දානවා කියලා කියන්නකො මොකක් හරි මතක් කරන්න ඕන යකඩ ඉන්න උදැල්ලක් දානවා
1: හරි හරි ඔයාට එහෙම දෙයක්වත් මතක්ුනේ නැරේ මම කොහොම හරි ඒක ඔයාට ගදා ඉන්නකොට
0: බුදු අම්මේ දින්නේ
1: කමක් නැ කොහොම හරි හරි කොටන් බඩ්
0: කොටන් බඩ්
1: හරි
0: කොටන් බඩ්ඩයක් දාන අපි සුද්ධ කරනවා
1: ඕකේ
0: හැබැයි මේක හරි අන්තිම භයානක වැඩක් කියලා කියන්නේ සමහර වෙලාවට මේක අර පුළුන් කෑල්ල වගේ තියෙන එක ගැලවිලා ඇතුල කන රැඳුනොතින්
1: ඒක
0: හානියක් වෙනවා ඊට පස්සේ මේකට ඔය අඬු එක එකව දානවා හැඳි
1: දානවා
0: අර චූටියට තියෙන කන් හැඳ කියලා ඒක දාලා මොනේ කන සුද්ධ කරන්න යනවා මේක කනේ කන් බෙරේට අපි ඉගෙනගෙන තියෙන්නේ කම්බරේට ඇනිලා පොඩ්ඩක් හරි ඩැමේජ් එකක් වුණොතින් සදාකාලිකවම ඔබේ කන ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්. හරිද? කන ඇහෙනක අඩු වෙන්න පුළුවන්. ප්‍රශ්න එන්න පුළුවන්. ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහලා කියන්නවත් බෑ.
1: කුණු
0: බැනුම් අහන්න
1: වෙනවා. අනිවාර්යයෙන්. හැබැයි ඩොක්ටර්ස්ලා හැම වෙලේම මොකද මතක් කරනව? ඔය වැඩේ කරන්න එපා කියලා.
0: එපා කියලා. හැබැයි අහන්නේ නැහැ.
1: අපි විවහනය නෙවෙයිනේ.
0: ඩොක්ටර්ස්ලා කියන්නේ පහන්තිරයක් අඹරලා අරගෙන මේ නිකන් අර කපුරෙද්දකින්
1: හරි
0: ඒකක් නාපු වෙලාවකට පොඩ්ඩක් කනට දාලා ඉන්න බැරි නම් පොඩ්ඩක් සූද කරන්න කියලා. හැබැයි මේ සාමාන්‍ය වෛද්‍යවරු කියන්නේ කනේ තියෙන මේ ශ්‍රාවය ඔටෝම අපිට වැඩි නම් වැඩි කොටස එළියට දානවා.
1: හරි.
0: හරිද මේක අමුතුවෙන් අස්කරන් දෙයක් නෑ කනට අනවශ්‍ය ටික එළියට දානවා. අපිට එතකොට නාන වෙලාවකට කන පොඩ්ඩක් පිටින් සුද්ද කරලා දාන එක තියෙනේ. එහෙම නැත්නම් තෙත රෙද්දකින් පොඩ්ඩක් කන වටේ ඒ සිදුර වටේ සුද්ද කරලා දාන්න කියලා කියන්නේ. එහෙම නැතුව මේක ඇතුළට මොනවද දාන්න යන්න එපා කියලා. හරිද? ඉතින් පඬිතව වැඩ කරන්න ගිහිල්ලා
1: වැඩ වරද්ද ගන්න එපා.
0: වැඩ වරද්ද ගන්න එපා. එහෙම නොදින් ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලවත් කියන්න බෑ කිව්ව නේද කියලා.
1: ඔව් අපිට අහගන්න වෙනවා.
0: අහගන්න වෙනවා.
1: හහ.
0: ඒක නිසා මේ
1: ඕන නැති වැඩ කරන්න එපා.
0: ඕන නැති වැඩ කරන්න එපා. මේක දැන් වැඩි හිටියෝ ඕන නැති වැඩ කරන්නට අමතර පොඩි අයටත් මේ ඕන නැති වැඩේ පුරුදු කරන්න යනවා.
1: ඒකනේ.
0: ඒ නිසා මොනවා හරි ප්‍රශ්නයක් තියෙන නම් කන සම්බන්ධ කොණ්ඩ කඩු දාන්න. යතුරෙන් හාරන්න.
1: හරි.
0: ඔයගේ දේවල් කරන්න යන්න නැතුව ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා කියන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට ඒකට අවශ්‍ය කරන උපකරණ යාළ ළඟ
1: තියෙනවා.
0: කනට හානියක් නොවන විදියට.
1: ඕකේ.
0: කන සුරගෙන විදියට ඒක සුද්ධ කරලා දෙන්න. ඒක නිසා ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න දරුවන්ට උනත් මේවා පුරුදු කරන්න යන්න එපා. ඒක වැඩි හිටියෝ කරන ලොකු වැරද්දක් තමයි. දරුවෝ ළඟ තියාගෙන යතුරු වලින් ළඟට හැට්ට කටු වලින් එක එක දේවල් වලින් කන හාරන්න යනවා.
1: ඕකේ.
0: මේකෙන් එන්නේ පොඩි අය බලන් ඉන්නවා. එයාලා මේවා ඒ වෙලාවේ සමහරට නොකරත්
1: අම්මලා
0: තාත්තලා මිස් වෙනකම් බලන් ඉඳලා කණ්ණාඩි මේස ළඟට ගිහිල්ලා ඔය තින යතුරක් එහෙම නැත්තම්
1: කිනිතුඩක්
0: කොණ්ඩ කට්ටක් මොකක් හරි අරගෙන කනට දාගන්න පුළුවන්.
1: ඕකේ.
0: ලොකු අනතුරු වෙන්නේ ඔන්න වගේ නොහිතන පොඩි පොඩි දේවල් වලින් වෙන්න පුළුවන්.
1: ඇත්ත. එනිසා ඒව කරන්න එපා.
0: අවසන් 5 විනාඩි 30යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: Evening Drive with Chamit and Charu.
2: Plantation Private Limited. I'm going to live a new green life.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න.
5: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: හවස 5 විනාඩි 36 වෙලාව ජයග්‍රාහකෙක් වාසනාවන්තෙක් වෙන්න බලාගෙන ඉන්න අයට අපි කියන්නේ මේ ඒක කල් දාන්න එපා කියලා.
1: හරි.
0: වෙලාව එනකන් ඉන්නවා නැකත් බලනවා කියලා එකක් තියාගන්න එපා. වාසනාව try කරන්න.
1: වාඩ
0: පුළුවන් ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක එකතු වෙන්න. කවදත් වාසනාවේ මහගෙදරින් නිරන්තරයෙන් ඔබ හමුවට වාසනාව කැඳන ජාතික ලොතරැයි මණ්ඩලයේ හදහන ලොතරැයියෙන් ජූලි මාසයේ පමණක් සුබිරි ජයග්‍රාහකයන් දෙදෙනෙක් බිහි කරන්න මේ වෙනකොට හැකි වෙලා තියෙනවා. 1566 වන දිනුම් වාරයෙන් රුපියල් 150,000කට වඩා වැඩි 8 වන සුබිරි ත්‍යාගලාභියා හැඳලා සුනිල් රොඩ්‍රිගෝ මහතාගේ සහාය වගේම 1570 වන දිනුම් වාරයේ රුපියල් 131ක 9 වන සුපිරි ත්‍යාගලාභියා දෙල්ගොඩ දිසානායක මහතාගේ ටිකට් පත් අතරින් බිහිවුණු බව හදහන් ලොතරැයියේ දස ලක්ෂ පතියන්ද මේ වනකොට 145 දෙනෙක් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා කියන එක බොහොම සතුටින් යාලා දැනුම් දෙන්නේ. මේක පොඩි ජයග්‍රහණයක් නෙවෙයිනේ, පොඩි විශේෂ ජයග්‍රහණයක් තමයි මේ විදිහට මේ යාලා මේ විශේෂයෙන් අභිමානින් කියන්නේ.
1: ඉතින්
0: ඔබටත් අපි යෝජනා කරන්නේ ලොතරැයියක් අරගෙන වාසනාවන්තයෙක් වෙන්න.
1: එහෙම
0: නොතින් ජයග්‍රාහකයෙක් වුණොතින් ඔබේ හීන හැබෑ කරගන්න පුළුවන්කම තිබෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක එකතු වෙලා.
1: ඒ වගේම තමයි ආදි කියන්න ඕනේ රණවිරු සමාජ සේවා වගේම ක්‍රීඩා ශාස්ත්‍රයටද දායකත්වයේ ලබා දෙන ගමන් තමයි හඳහන ලොතරැයියෙන් ඔබව ජයග්‍රාහකෙක් ඔබව ලක්ෂපතියෙක් ඔබව කෝටිපතියෙක් කරන්නේ. ඉතින් ආට පුළුවන්කම තියෙනවා දවස පුරාම දවස හැම දවසකදීම ආට පුළුවන් හඳහන ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී අරගෙන ජයග්‍රාහකෙක් වෙන්න.
0: හවස 5 විනාඩි 38 වෙලාව.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: පළාත් සභා ඡන්දයේ අපේක්ෂාව පෝට්ටුවේ ලේකම්ගේ ප්‍රකාශයට අධික නියෝගයක් මිලිමීටර් 100 ඉක්මවන වැසේ හෝමුස් ගැන ඉරාන ඕමාන් මතය
2: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
3: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝ ශීල් ඇක්ටිව් ප්ලස්

0: හවසපහයි විනාඩි 54යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ කවුද ඉන්නේ මැසේජ් කරපায় අපි මතක් කරන්න කවුද කියලා බලමුද
1: සුසන්ත සම්පතින් බොරළු හෙනින්දන් එකතු වෙනවා ඒකම ඔය දැන් කිව්ව දේවල් අපි අහගෙන හිටියා ගොඩක් හොඳයි ඔයාලා තමයි අපිව දැනුවත් කරන්නේ කියලා අපිට මැසේජ් එකක් දාලා තින සුමිත්‍රා එකතු කරගන්න එයාව චමින්ද යසිරි පුතාවත් එකතු කරගන්න කියලා කියන ඒකම ආනන්ද ඔයා ඉන්න හැලිය ගොඩින් ආවත් එකතු කරගන්නවා හැටන් හැටන් ඉඳන් වීරසිරි ඉන්න නිරෝෂා නෙත්මිනි සඳුන් මෙහාම මේකතු කරගෙන සැලුන් එකේ ඉඳන් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකේ තියෙන්නේ. ඒ දෙකම නිම්සර මතකම ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා පවුල හැමෝමත් එක්ක වැඩ කරන තර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවත් එන්නේ කියලා කියනවා. කෝෂිනියාවත් එකතු කරගන්නවා.
0: හරි හැදරේ මතක් කරනවා ඩෝමා මැෂින් ගැන අපේ ලංකාවේ වැඩ කරන ව්‍යාපාර කරන බිස්නස් කරන අයට වැඩ පහසු කරගන්න හඳුන්වා දීපු නවතම නිෂ්පාදන පෙළ ඔබට හඳුන්වා දීලා තියෙනවා මාක්ස්පෙන් හෝල්ඩින් සමාගම සං ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අයට අඹරුම් කර්මාන්තයෙන් මොන හරි දෙයක් කරන්න ඕන කියලා ප්ලෑන් කරගෙන හිටියනම් දැන් ඔන්න පුළුවන්කම තියෙන අඹරුම් යන්ත්‍රයක් අරගෙන ඔයාලට මොන හරි රූපලාවන්‍ය ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් මිරිස්කුඩු ටිකක් එතකොට මොන හරි ඒ වගේ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදනයක්
1: ඖෂධ මොනාහරි
0: ඖෂධ ඉතින් මේ වගේ දේවල් කරන්න හිතන්න ඕන අපි අලුත් දෙයක් ගැන හිතන්න ඕන මම මෙහෙම කරනවා හැම ප්‍රොඩක්ට් එකක්ම අපිට මේ තියෙනවා නැත්තේ නෑ අඹරුම් නිෂ්පාදන කිව්වට පස්සේ ඕන තරම් තියෙනවා හැබැයි ඔයාලට පුළුවන් වෙනස් විදියට මේක කරන්න ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක ඇසුරුම් කරන තැන ඉඳලම වෙන වෙන වෙන වයිබ් එකකින් ඔයාලට මේක පටන් ගන්න පුළුවන්
1: හැම තැනම තියෙනා විදියට නැතුව
0: ඔව් මේක වෙන කන්සෙප්ට් එකක් එක්ක ඔයාලට එළියට දාන්න පුළුවන් එහෙම නොවෙදි ඔයාගේ බිස්නස් එක දුවයි එහෙම නැතුව අර සාම්ප්‍රදායික විදියටම අපි කරන්න ගියොතින් අපිට තරඟකාරී රටාවට අපිට යන්න බැරි වෙනවා අපි පටන් ගන්නකොට ගොඩක් මේ වගේ දේවල් පටන් අරන්නේ තියෙන්නේ එතකොට අපි වෙනස් විදියේ දෙකින් තමයි අපිට එළියට එන්න වෙන්නේ ඒ විදියට ට්‍රයි කරන්න ඔයාගේ වැඩ පහසු කරගන්න ඩොමයින් නව් උදව්වට දැන් මැෂින් හඳුන්වා දීලා
1: ඔයාලට පුළුවන් කැමතිනෝ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක එකතු වෙන නම්බර 30 කල් හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එක දැන් හැමෝම දන්නවා එතමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන එතනට ගිහිල්ලා ඔයාගේ සිතඟි විදියට ඔයාට අවශ්‍ය කරන යන්ත්‍ර ටික ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික ඔයාට අවශ්‍ය මාදලින් අවශ්‍ය ධාරිතාවය මිලදී ගන්න පුළුවන් ඔයා දන්නවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කිව්වහම ඔබ වතහරින්නේ අලවෙන් පසු ඔබට හොඳ සේවාවක් දෙන තැනක් මේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ යන්නම ඕනේ නැහැ ඔයාලට යන්න කලින් විස්තර දැනගන්න අවස්ථාවක් තියෙනවා 011 7679 579 011 7679 579 ට කෝල් එකක් දීලා අද පුළුවන්කම තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න
0: හැන්දෑවේ 6 වෙන්න තව විනාඩි 3යි තියෙන්නේ

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
2: නිසා තුමු ඉස්සර වෙලාම රස්සාවකට යනකොට බස් එකේයි බයිසිකල් වලයි යවන්න බෑනේ. ඒකයි මං කැබ් එකකට කෝල් කරේ.
3: දැන් කවුද මෙයා රස්සාවකට යනවා කිව්වේ? එයා එකට යන්නේ
4: නැහැ. අනේ තාත්තේ ප්ලීස් මට ඕම කරන්න එපානේ. මට ඔයාගේ ආශිර්වාද මේ වෙලාවේ ඕනේ. මට ඒකට යන්න දෙන්න තාත්තේ. ඕම කරන්න එපා.
0: දෙයියන්ගේ මගේ විහිිතයි.
3: නැත්තං ඇයි මගේ අම්මා මෙහෙම සටසට ගාලා වැවුලන්නේ?
5: ඕ වැවුලන්නේ කේන්තියට. ඔක කේන්තියට. ඉතල කේන්තියට. අම්මා ඒ සැරේ මොනව හරි පිස්සුවක් නටුවොත් මම ඔකියෝ යවන්නේ අපාය.
3: අපාය යවන්නත් ඉතින් මැරෙන්න බෑ.
0: දෙයියන්ගේ මගේ විහිිතයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
6: Cool drive එකට
7: ලක්කන evening drive.
8: evening drive අහගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න උන් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. විශේෂයෙන්ම දැන් ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ කැන්දනවා කියලා තමයි කියන්නේ. අපිට ආශිර්වාදයේ කැන්දන ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ. හැබැයි පහුගිය දවස්වල එයාලට ආශිර්වාදයේ කැඳ ගන්න පුළුවන්කම ලැබුණා ඒ අපිට ලබා දෙන ආශිර්වාදයත් එක්කම තමයි. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍යංශයෙන් දෙවන ස්ථානය හිමි කර ගැනීමෙන් තමයි මේ ආශිර්වාදය යාලා ලබා ගත්තේ. මේ සම්මාන උළෙල තුලදී ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වසර තුලදී සහ 2026 වසර තුලදීත් සම්මානිත වී වාසනාවේ විශ්වාසනීය ආයතනය බවට ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත් තහවුරු කරනු ලැබුවා. ඉතින් මේ වගේ විශ්වාසයක් ගොඩනගාගත් ආයතනයක් එක්ක තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඔබ ගනුදෙනු කරන්නේ. ඉතින් මේ ජීවිත ආශිර්වාදය ඔබට කැන්දන, වාසනාවේ ආශිර්වාදයේ කැන්දන ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක දිගටම එකතුලා ඉන්න කියන මතක් කිරීම අපි කරන්න ඕන චාරු.
2: දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් වගේම සමාජ සුබ සාධනය වගේ රාජ්‍ය සේවය මේ දේවල් වලටත් දායකත්වය ලබා දෙන ගමන් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාවත් ජයග්‍රහකෙක් කරන්නේ. ඉතින් අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙනවා වගේම රටේ ජාතික මෙහෙවරට උරදුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම පැතුම වෙන්නේ වාසනාවන්ත ඔයාගේ හිනහෙන මූණ දැකීම. ඒ නිසාවෙන් තමයි ඔයාවත් ජයග්‍රහකෙක් කරන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
8: ඒ වගේම තමයි පල්ලිය ගුරුකේ රන් අය සේවාව ගැනත් මතක් කරන්න ඕන. හදිස්සියකට අතමාරුවක් කරගන්න අපිට තියෙන හොඳම තැන, විශේෂයෙන්ම අපේ රන් භාණ්ඩ සඳහා වැඩිම මුදලක් ලබා දෙන, ඉහළම මුදලක් ලබා දෙන ආයතනය තමයි පල්ලිය ගුරුකේ රන් අය සේවාව කියන්නේ. ඒ වගේම වැඩිම කාලයක් රන් භාණ්ඩ බේරා ගැනීමට අපිට ලබා දෙන්නෙත් පල්ලිය ගුරුකේ රන් අය සේවාව.
2: රස්තියාදුවක් නැතුව ඔයාට ඉක්මනින් ඔයාගේ රන් භාණ්ඩය තියලා ඒකට අවශ්‍ය කරන මුදල ලබා ගන්න පුළුවන් එකම තැන තමයි ගනුදෙනු අය රත්තරම් පල්ලිය ගුරුකේ රන් අය සේවාව කියලා කියන්නේ. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවාගේ රන් භාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න. ඒ වගේම ලක්ෂයටම පුළිය වෙන්නේ 480ක් විතරයි. ඒකම ඔයාට මතක් කරන්න ඕනේ බේර ගන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ. බේර ගන්න ඒගොල්ලෝ මාස 14කට වඩා වැඩි කාලයක් ඔයාට ලබා දීලා තියෙනවා. ඔයාට පුළුවන්කම තියෙනවා දිවිනපුර අපල්ලියගුරුගේ රන් අය සේවාව නමින් ශාඛා 24ක් තියෙනවා. ළඟම තියෙන ශාඛාවට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා වැඩි විස්තර දැනගන්න.

0: දවස 6 විනාඩි 22යි.
1: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්. 40 වසරක විශ්වාසය. ගානු දෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය. ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
4: Cool drive එකට
5: ලක්කන evening drive.

හවසහයයි විනාඩි 23යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව් වලින් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ වාසනාව ගැන. ඔයාදන්න ඔයාගේ වාසනාව දැන් ඔයාලට හොය හොය යන්න දෙයක් නැහැ. ඒකට ඉඩකඩ දැන් සලසලා දීලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඔයාලට පුළුවන්කම තියෙනවා ලැබෙව දින ලොතරැයි කූඩුවේ යන එන ගමන් හදහන ලොතරැයිය මිලදී අරගන්න. ඒකෙන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ජයග්‍රහණය හිමි කරගන්න වාසනාවන්තයෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. රණවිර සමාජ සේවා එවගේම තමයි ක්‍රීඩා ශිස්ත්‍රයටත් ඍජුවම දායකත්වය ලබා දෙන ගමන් තමයි ඔබවත් ජයග්‍රහකෙක් ඔබවත් ලක්ෂපතියෙක් ඔන්න හදහන ලොතරැයිගෙන් කරන්නේ. ඔයාලට පුළුවන්කම තියෙනවා එහෙනම් හදහන ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න. එහෙනම් ඉතින් ඉවෙනින් ඩ්‍රයිව් වලින් අපි අදට ගිහින් එන්න. එහෙනම් හවස 4ට හරියටම ලෑස්ති වෙලා ඉන්න ඉවෙනින් ඩ්‍රයිව් එකට එකතු වෙන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.

0: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
1: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය FM 93.5 FM 93.7 ලකන රේඩියෝ.

0: තම අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගී

0: Сыра стала.
1: නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතා ජීවන පහසුට යොදාගත යුතු බව ජනපති කිය. පළාත් සභා ඡන්දයේ කඩිනමින් පැවැත්වීම ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශය. 22 වෙනි සංශෝධනය පිළිබඳ කාර්දිනල් හිමි දැනුවත් කෙරේ. පොලිස්පති ගැන පොහොට්ටුවේ ලේකම් කළ ප්‍රකාශයට අධිකරණයේ නියෝගයක්. මහජන නියෝජිතින්ගේ වත්කම් සැඟවීමක් පනතේ නැති බව ඇමති බිමල් කියයි. හෝමු සම්බන්ධයෙන් ඉරානයේ සහ ඕමානයේ සැලසුම. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය පහසු සහ උසස් කිරීමටත් ජාතික ආර්ථිකය නංවාලීමටත් ඍජුව දායක කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා. ඒ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට අදාළ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට එක්වෙමින් 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපතිවල ප්‍රගතිය පිළිබඳ අවධානය යොමුණා. විවිධ අමාත්‍යංශ යටතේ පවතින පර්යේෂණ අංශවලට අවශ්‍ය ප්‍රතිපාදන සැපීමේදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා වුණා. පර්යේෂණ සහ සංවර්ධන ලෝකයේ විශාලතම ආදායම උපයන රාජ්‍ය බිහිවීමට ඉවහල් වූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. විවිධ අමාත්‍යංශ යටතේ සිදු කරන පර්යේෂණ ඒකාබද්ධ සම්බන්ධීකරණයකින් සිදු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළා. ආපදාවලට පෙර සූදානම් වීම සඳහා විද්‍යාත්මක මාර්ග සිතියමක් ලබන ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීම නියමිතයි. බිම්ස්ටෙක් රටවල් අතර තාක්ෂණ හුවමාරු වැඩසටහන් සැලසුම් කර ඇති බවද එහිදී නිලධාරීන් සඳහන් කළා. විද්‍යා තාක්ෂණ අමාත්‍යංශ යටතේ ඇති ආයතන 14ක් මගින් දේශීය සහ විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපතිවල මූල්‍ය ප්‍රගතියද එහිදී සමාලෝචනයට ලක් කර තිබෙනවා. පළාත් සභා මැතිවරණයේ හැකික්මනින් පැවැත්වීම රටේ අපේක්ෂාව බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා අදාළ සීමා නිර්ණය මෙන්ම මැතිවරණ ක්‍රමයේ සංශෝධනය අවසන් වූවහම මැතිවරණය පවත්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: පළාත් සභා මැතිවරණයේ කඩිනමින්ම හැකික්මනින් පැවැත්වීම තමයි රජයේ බලාපොරොත්තුව. ආණ්ඩුවට ජනාධිපතිතුමාට උවමනාවක් තිබූ පමණින්ම පළාත් සභා මැතිවරණය තියන්න බැහැ. මොකද හේතුව තමයි එකක් නීතිය හරියාකාරව සම්මත වෙලා තියෙන්නට ඕන. ඒ නීති ප්‍රකාරව සීමා නිර්ණය වෙලා තිබෙන්නට ඕන. අර පැරණි දූෂිත මනාප ක්‍රමයේ ඇතුළත් ඡන්ද ක්‍රමය, කාන්තා නියෝජනයක් තහවුරු වෙන්නේ නැති, තරුණ නියෝජනයක් තහවුරු වෙන්නේ නැති, තමයි කොට්ටාස මන්ත්‍රීවරයෙක් නැති ඡන්ද ක්‍රමය ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා තමයි අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීලා තියෙන්නේ. අලුත් ඡන්ද ක්‍රමයට ගැලපෙන සීමා නිර්ණය තම සිදු කළා නැහැ. ඒක සිදු කරපු ගමන් පාර්ලිමේන්තුව එකන අපිට නීති හදලා දීපු ගමන් පළාත් සභා ඡන්දය පවත්වනවා. ඒ අවස්ථාව අපි අනිවාර්ය වශයෙන්ම ලබා දෙනවා. අපිටත් පළාත් සභා මැතිවරණය පවත්ව ගන්න ඕනේ.
1: වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම පිළිබඳ මාධ්‍ය විධින් ඇසූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.
2: ඉදිරිපත් කළ තියෙන සියලු වත්කම් බැරකම් අවුරුද්දේදී ඒ සියලු දේවල් ජනතාව දැනගත්, ඒ වගේම ඒවා අවශ්‍ය පරිදි අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. කිසිවක් සීමා කරන්නේ නැහැ. මොකද අපි ඉන්නෙම මේ පාරදෘශ්‍යභාවය වගවීම වැඩි කිරීම සඳහා. අපිට හංගන්න දෙයක් නැහැ. ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුවේ ඇමතිවරු තමයි තමන්ට තිබෙන සියලු දේවල් වත්කම් බැරකම් ප්‍රකාශයට අතුලත් කළා, ඒ ඉදිරිපත් කළා, ජනතාව දැනගන්න සලස්සලා තිබෙන්නේ. ඒ සමහර අය කලබල වුණේ ඒවා වැඩි වගේ කියලා කලින් අය නොදීපු නිසා. ඉතින් අපිට පරම්පරාවෙන් හිමි වෙලා තිබෙන දේපලක් තිබෙනවා නම් ඒක මේ පරම්පරාවෙන් එනකොට ලැබිච්ච අගේ නෙවෙයි. මේ මොහොතේ මාකට් වැලිව එකට තක්සේරු කරලා ඉදිරිපත් කළා තියෙනවා. අපි නමට වාහනයක් තියෙනවා නම් සමහර පක්ෂ වාහන අපේ නම් වලට තිබෙනවා. ඉතින් ඒවා අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒවත් එක තමයි සමහර වත්කම් වැඩි වෙලා තිබෙන්නේ. තම සත්භාවයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඔරේ කෙනෙකුට දැනගන්න පුළුවන්. පනතේ යම් යම් සංශෝධන කරන්නට යෝජනා වෙලා තිබෙනවා. එකක් මේ අල්ලස් කොමිසමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා, ජනතාවට ඒ සම්බන්ධයෙන් තියෙන විශ්වාසය වැඩි කිරීම සඳහා.
1: විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ දැනුවත් කිරීම සඳහා වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ හර්ෂණ නානකාරයන අමාත්‍යවරුන් අගරතුගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන් හමු වුණා. කොළඹ අගරතුගුරු නිල නිවස වෙත ගිය අමාත්‍යවරුන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇතුළු රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අගරතුගුරු හිමිපාණන් දැනුවත් කළා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
2: අද සාකච්ඡා වුණේ අපි ඉදිරිපත් කළ තියෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පන්ත සංශෝධනය සහ ඒ පමණක්ම නෙවෙයි අපි අධිකරණ පද්ධතියේ කරමින් යන ප්‍රසස්කරණ ජනතාවට වැදගත් වන ඒ සම්බන්ධයෙන් පමණයි සාකච්ඡා කළේ. ව්‍යවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා පසුව කරන්න පුළුවන්. කොහොමද ව්‍යවස්ථාව මුළුමනින් වෙනස් කරන්න නම් කාලයක් අවශ්‍යයි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සයින් පිටත ජනතාව තුළ විශාල සංවාදයක් ඇති කරගත යුතුයි. මොකද ව්‍යවස්ථාවක් කියලා කියන එකේ ආවරණය වෙන පැති රාශියක් තිබෙනවා. ඒකට කාලයක් ගන්න උවමනා කරනවා. එය අනාගතයේ සිදුවීම.
1: අමාත්‍ය හර්ෂ නානකර මහතාද අදහස් පළ කළා.
0: අපි මෙහෙම එන්න විශේෂ හේතුවක් වුණේ නොයෙකුත් පුද්ගලයන් විසින් වැරදි තොරතුරු සමාජගත කිරීමක් කළා තිබෙනවා. ඒ කියන්නේ මූලිකවම මේක ඉහළ උසාවිල අධිකරණවල නඩුකාරයන්ට පමණයි යන අදී කරුණු. ඉතින් මේ සියලුම කරුණු පැහැදිලි කළ යන තමයි අද දින අපි මෙතනට පැමිණියේ. කාර්ලුණාන්සිතාම සාවධානව අහුන්කම් දීලා අපෙනුත් කරුණු විමසා හිටියා. අපි ඒ කරුණුත් පැහැදිලි කරා. උන්වහන්සේගේ මූලික දෙයක් තමයි රටට යහපතක් වෙන දේ කරන්නට ඕන, උසාවි ආරක්ෂා කරන්නට ඕන, එනිසා ජනතාවට යහපතක් වන සියලුම දේ කරන්න කියන දේ අපිට කිව්වා. ඒ අනුව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන විදිහට ජනතාව වෙනුවෙන් කරන දේවල් සම්බන්ධයෙන් කරුණ දක්වලා ඒක ආශිර්වාද කළා. ජනතාව පැත්තෙන් විතරක් හිතලා තීන්දුව ගන්න කියන එකම තමයි උන්වහන්සේගේ මතය උනේ. ඒ වගේම නීතියක් එනකොට ඒකට වෙනස් වෙනස් මත තියෙනකට වෙනස් මත එන එකත් ඉතා හොඳ දෙයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. අපි ඒක බැහැර කරන්න සියලු දෙයටම කන් දෙනවා. නීතිජ සංගමයේ නිල මතයේ දැරීමට ඒගොල්ලන්ට අයිතියක් තිබෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ලක්ෂණයක් නේ, වෙනස් අදහස් තියෙන එක.
1: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවස මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. එම් ප්‍රකාශයේ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලිසියට ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මාධ්‍යාතන 6කට නියෝග කළා. සාගර කාර්යවස මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධිකරණයෙන් සිදු කරන ඉල්ලීමට අනුවයි මහේස්ත්‍රාත්වරයා නියෝගය ලබා දුන්නේ. ඉදිරි විමර්ශන සඳහාද පොලිසියට අවසර ලබා දුන්නා. විමර්ශනවල ප්‍රගතිය සැප්තැම්බර් 24 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසද නියෝග කළා. මේ අතර සාගර කාර්යවස මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට එරෙහිව පූජ්‍ය පේදාසී ස්වාමීන් වහන්සේ නරහිපිට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කළා.
3: අපි දකින්නේ මේ ප්‍රකාශය පිටුපස විශේෂයෙන්ම තියෙනවා කියලා කුමන්ත්‍රණයක්. මොකද වර්තමාන පොලිස්පතිවරයා මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ මේ රටේ විශාල කාර්යභාරයක්, පාතාලය, ඒ වගේම කුඩු අයිස් වගේ විෂ මද්‍රව්‍ය තුරන් කිරීමට. එතකොට අපට මතුවෙන සැකය තමා මේ වර්තමාන පොලිස්පතිවරයා ඇයි මහ ජනතාවගෙන් මේ විදිහට පහර කෑම් ලබල මහමගදී මැරෙන්න නියමිත. එතුමන් තමන්ගේ රටට කරන්න තියෙන කාර්යභාරය නිවැරදිව සිදු කරමින් පවතිනවා. එතකොට එතුමන් මේ මොහොතේ තමන්ගේ පොලිසිය දෙපාර්තමේන්තුව මෙහෙයවමින් සිටිනවා මේ අපරාධ මර්ධනය කරන්න, ඒ වගේම මේ දූෂිත ක්‍රමය නැති කරන්න. එතුමාට මහජනතාවගේ තියෙන විශාල ප්‍රසාදයක්. මහජනතාව බොහොම කැමැත්තෙන් මේ දෙපාර්තමේන්තුවට වෙන කවරදාකටවත් වඩා ආදරය කරන්න පටන් අරන් තියෙනවා.
1: ඇතැම් පුද්ගලයන්ගේ වත්කම් සම්බන්ධයෙන් පළවන ප්‍රචාරවලින් ඔවුන්ට සිදුවන අගතිය වැළැක්වීමේ අරමුණින් දූෂණ විරෝධී පනත සංශෝධනය කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එහෙත් එම සංශෝධන තුළින් මහජන යෝජිතයන්ගේ වත්කම් බැරකම් සැඟවීමක් කිසිසේත් සිදු නොකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
4: 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත අපේ රට තුළ විශාල වෙනසක් ඇති කළ පනතක්. එම පනතේ තිබුණු ආකාරය තමයි අපේ රටේ ඉහළ නිලධාරීන්, දේශපාලන නායකත්වය මේ සිරුදෙනාම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල තමන්ගේ තොරතුරු ඇතුළත් කළ යුතුයි කියලා තිබෙන එක. ඒක ලබා දීලා තිබුණේ අතින් ලියලා දෙන්න තිබුණේ. ඉන් පසුවය සංශෝධනය කළා මෙය ලබා දීමේ ක්‍රමවේදය ඔන්ලයින් ලබා දෙන්න පුළුවන් විදිහට ලබා දුන්නා 2025 වසරේ සංශෝධනයෙන් පස්සේ දේශපාලනඥයන් පමණක් නෙමෙයි විවිධාකාර පුද්ගලයන් 160,000කට ආසන ප්‍රමාණයක් එම තොරතුරු ලබා දීම අනිවාර්ය නීතිමය වුණා අල්ලස් කොමිසමට ඉන්පසු දූෂණ විරෝධී පනත 2023 අංක 9 දරන ඒක ජනතා ප්‍රවේශය කියන කොටසට අනුව එම 160,000ම ලබා දෙන තොරතුරු ඒ වෙබ්සයිට් එකේ පළ කරන්නත් ඒවා ලබා ගන්නත් ජනතාවට අයිතිවාසිකම ලබා දුන්නා. එය ජනතා ප්‍රවේශය පැත්තෙන් විනිවිදභාවය පැත්තෙන් ගත්තු ඉහළ පියවර. නමුත් ඒ ඉහළ පියවර අද වෙන විට වගකීම් විරහිත පුද්ගලයන් සමහර මාධ්‍යයි කියලා හඳුනා ගන්න පුද්ගලයන් විසින් අවභාවිතා කරමින් පවතින බව තා පැහැදිලිකවට පේන තිබෙනවා. අපි දුටුවා ඇමතිවරුන්ගේ පවා පසුගිය කාලේ ඔය බත්කම් බරකම් වාර්තාවල ඒක අරගෙන ඒවයි විකෘති කරපු කොටස්. මම හිතන්නේ මෙතනත් ඇමතිවරු ඉන්නවා ඒවයි වික්ටිම් සවෙත්‍ය විකෘති කරලා දැම්මා. එම නිසා මිනිසුන්ගේ යම් ප්‍රමාණයකට පුද්ගලිකත්වයට මේක අනවශ්‍ය පහරක් බවට පත් වුණා කියන එකත් අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. එම නිසා තමයි මේ පනත සංශෝධනය කරන්න දූෂණ විරෝධී කොමිසම තීන්දුව කරන්නේ.
1: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
4: ජනතා ප්‍රවේශය යටතේ ඒ වත්කම්බරකම් ප්‍රකාශමේ සියලුම තොරතුරු වෙබ්සයිට් එකේ පළ කරන්න ඕනම කෙනෙක්ට මේක ලබා ගන්න පුළුවන් කියන ඉඩකඩ යම්කිසි ප්‍රමාණයකට සීමා කළ යුතුයි කියන්නේ දෝෂණ විරෝධී කොමිසමේ පදනම. නමුත් අපි ආණ්ඩු වශයෙන් තීන්දුව කළ තිබෙනවා එම සීමා කිරීම මහජන නියුතයන්ට සිදු විය යුතු නැහැ කියලා. මහජන නියුතයන්ට අදාළව දැන් මේ තියෙන විදිහට ඕන කෙනෙක්ට ඒක ලබා ගන්න පුළුවන්. ඒ අයිතිවාසිකම ජනතාවට ලෙසම ඉතුරු කරලා මහජන නියුතයන් නොවන අනිත් අයට යම්කිසි සීමා එක රජයේ නිලධාරීන් විවිධ පුද්ගලයන් අන්නේ ඒගොල්ලන්ට මේගොල්ලන්ගේ ප්‍රිවසි ආරක්ෂා කරන විදියට ඒ පනත සංශෝධනය කරන අවස්ථාවේදී සිදු කරන්න. මොකද මහජන නියුතය කියන්නේ රස්සාවක් නෙමෙයි, ඒක වෙන දෙයක්. ඒ නිසා ජනතාව දැනගත යුතුයි තමන්ගේ මහජන නියුතයගේ වත්කම් ගැන, ඔහුගේ ඥාතීන්ගේ වත්කම් ගැන. අපි කැමැත්තෙන් මේ දේශපාලනය කරන්නේ මහජන සේවය තෝරන් තිබෙන්නේ. ඒ නිසා අපේ ඒ දේවල් විරුද්ධ වුණාට ප්‍රශ්නයක් නැහැ.
1: සත්ව සංශෝධන පනත්කඩු පත සහ ජාතික ජල සම්පාදන සහ ජලපාන මණ්ඩල සංශෝධන පනත්කඩු පත දෙවන වර කිවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒදී අදහස් පළ කළ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පෙන්වා දුන්නේ පුළුල් සාකච්ඡාවක් පවත්වන බවයි.
5: සමාජය තුළ සත්ත සුභසාධන පනත දැවැන්ත විවාදාත්මක එකක් බවට පත් වෙලා තියෙනවා. කෙටුම්පත අපි මේ වෙනකොට කෙටුම්පත ගැසට් කරලා තිබෙනවා. අද අපි මේ සංශෝධනය කරන්නේ සත්ත සුභසාධන පනත සම්බන්ධ කාරණයක් නොවේ. අද කතා කරන්නේ සත්ත පනත ගැන. සත්ත සුභසාධන පනත පිළිබඳ විවිධ මත පළ වෙනවා, විරෝධතා පැන නැගිලා තියෙනවා මේ වෙනකොට. ඒ පාර්ශ්වයන් අපිත් එක්ක තවදුරටත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍යයි කියලා දැනුම් දීලා තිබෙනවා. පෙරහැර සම්බන්ධ පැවැත්වීමට අදාළ ගැටලු විශේෂයෙන් අලි ඇතුන් සම්බන්ධ ප්‍රශ්නය තමයි බරපතල විදියට ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ. ඒ අනුව අපි තීරණයක් අරගෙන තිබෙනවා. දැන් මේක ගැසට් කරලා තිබුණාත් ඒ කියන්නේ සත්ත සුභසාධන පනත ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් තව දුරටත් පවත්වන්න. ඒ සාකච්ඡාවෙන් පසුව තමයි අපි සත්ත සුභසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. අද මේ කතා කරන්නේ ගෙන ඒමට නියමිත සත්ත සුභසාධන පනත් කෙටුම්පත නෙමෙයි සත්ව පනත. ඒ පනතට අනුව සතා කියන පදේ අර්ථ නිරූපණය දීලා තියෙන්නේ එළහරකා සහ මීහරකා කියන පදනමින් පමණයි. එළහරකා, මීහරකා, බැටළුවා, එළුවා, ඌරා කියන සංශෝධනය තමයි මේකට ඇතුල් කරන්නේ.
1: අමාත්‍ය වෛද්‍ය සුසිත් රණසිංහ මහතා සඳහන් කළේ පාරිචාලය ඇතුළු කරුණු පිළිබඳවයි.
6: 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩල පනත මගින් වෙනමම මණ්ඩලයක් විදිහට ආයතනය පත් කරනවා. අවුරුදු 34 කට පස්සේ 1992 පස්සේ තමයි නැවත සංශෝධනය කරන්න මේ පියවර අරගෙන තියෙන්නේ. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ විශේෂම වියලාපේ අනුරාධපුර පොළොන්නරුව මේ ප්‍රදේශවල දැන් පානීය ජලය කියන එක බිස්නස් එකක්. චූම්පාන්නේ අපි දන්න රතයෙන් ගිහිල්ලා විකුණන එක තියෙන්නේ. ඒ වගේම මියුසික් එකක් දාගෙන දැන් ජලය විකුණන රත යනවා ගම්මානවල. ඒ කියන්නේ ඒ ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලැබෙන්නේ නැහැ. ගැටලුවක් තියෙනවා. අපිට ලොකු උමනාවක් තියෙනවා මේ ජනතාවට අපේ කාලය තුල පානීය ජලය ලබා දෙන්න වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. ඇත්තටම අපේ බලාපොරොත්තුව අපේ මේ පළවෙනි පාලන කාලය ඇතුළත පානීය ජල පුනරුදයක් ඇති කරන එක.
1: නියෝජ්‍ය මාත්‍ය දිනිඳු සමන් මහතාද අදහස් පළ කළා.
7: ජල සම්පාදනයේ පුනරුදයක් අපි ඇති කරනවා නම් මේ තියෙන තත්ත්වයත් එක්ක ඒ පුනරුදය අපට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා ආණ්ඩුවක් විදිහට අපිට වගකීමක් තියෙනවා. ජල සම්පාදනයේ පුනරුදයක් ඇති කරද්දී ආයතනවලට, ඒ සේවකයන්ට, ඒ පාරිභෝගිකයන්ට ඒවට අවශ්‍ය කරන නීති රීති ඉඩපස්තා අලුතෙන් පනවලා ලබලා දීලා, ඒ අයිතිවාසිකම් ලබලා දීලා ඒව ඇතුලේ මේ පුනරුදය සඳහා දායක වෙන්න.
1: අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පෙන්වා දුන්නේ ආරම්භ කළ ව්‍යාපෘති පිළිබඳවයි.
8: අපේ ආණ්ඩුව ගන්නකොට මේ නවත්තලා තිබුණා ව්‍යාපෘති 11ක්. අපි නැවත පටන් ගන්නවා. දැන් කලින් ආණ්ඩු කී කී හිටියේ මහා භාණ්ඩාගාරයේ සල්ලි නැහැ. සමහර අවුරුදු වලට පාස් කරනවා අයවැයෙන්. හැබැයි සල්ලි ඉල්ලන්න ගියාම ට්‍රෙසරිය සල්ලි නැහැ. නමුත් අපේ ආණ්ඩුව ආවට පස්සේ අපි 20යි 26 අවුරුද්දට භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 21ක් වෙන් කරා මේ ව්‍යාපෘති ටික හදලා ඉවර කරන්න. අපේ රජයේ යටතේ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙච්ච 25 අවුරුද්දේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ඉතිහාසයේ ලැබපු වැඩිම ලාභය අත්පත් කරගන්නවා රුපියල් බිලියන 31ක්. අපි ලාභ ලබන්නේ අපේ ආයතනවල වංචාව දූෂණය හොරකම දැන් අපි සාමුලින් නවත්තලා තියෙනවා.
1: විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා වනජීවී ක්ෂේත්‍රයේ පශු වෛද්‍යවරුන් පිළිබඳ අදහස් පළ කළා.
9: වනජීවී ක්ෂේත්‍රය තුළ ඉන්න පශු වෛද්‍ය කණ්ඩායම ඇත්තනම 17 දෙනෙක් ඉන්නේ 33 දෙනෙක් ඉන්න ඕන තැන. ඒ අයට වසර ගණනාවක් මුළුල්ලේ දශක කිහිපයක් කිව්වත් හරි කුඩම්මගේ සැලකිල්ල ලැබිලා තියෙනවා. දැන් මේ නිලධාරීන්ට උසස් වීමේ ක්‍රමවේදයක්වත් නැහැ. විශ්‍රාමයන්ෙත් පශු වෛද්‍යවරුන් නැති. මං කියන්නේ මේක මේ අද ඊයුණු දෙයක් කියලා. මේවට අපිත් වගේ කියනවා. හැබැයි දැන්වත් ඔබතුමන්ලා මේ ක්‍රමයේ වෙනස ඇති කරලා මේ පශු වෛද්‍ය නිලධාරීතුමන්ලාට ඒ අයට දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දෙන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. අවසාන කාරණාව. කරුණා කරලා ගරු ඇමතිතුමා මේ ගොවියට ලබා දෙන ස්ථාවර මිල 120 ප්‍රමාණවත් නැහැ.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත නවරත්න මහතා එහිදී අදහස් පළ කළා.
10: අපි හිතනවා 120 මිල ලබා දීම හොඳටම සාධාරණයි. ගොවියන්ට 120ක් නොලැබීම යම් ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. ඒක අපි පිළිඅරගෙන තියෙනවා. ඒකට අපි විසඳුම් සොයමින් තියෙනවා. ඒකට මැදිහත්වමින් තියෙනවා. ඉතින් එතුමන්ලා නියඳු කරේ කාලේ. පහුගිය කාලේ හදන්න තිබ්බත්, වීයාලේ මණ්ඩල විකුණලා දාලා විනාශ කරලා ඉවර වෙලා, දැන් මෙතන ඇවිල්ලා වෙලා 120 මදි කියලා කියන්නේ. ඒව කරන්නේ නැතුව ඇවිල්ලා වෙලා මෙතන දොඩවනවා. දැන් රට බංකොලොත් කරේ කවුද? ඔය බලේ හිටපු කට්ටියනේ. විශේෂයෙන් පශු වෛද්‍යවරුන්ගේ උසස් වීම ගැන. ඔව් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇමෙත්තුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේ පහුගිය කාලේ තීරණයක් කරගෙන ඒක කමිටු පත් කරලා විරලා ඒ ගැන සොයා බලන්න මෙදිහත් වීමක් කරමින් තියෙනවා. ඒ නිසා ඒකටත් අපි ආණ්ඩුවක් විදිහට එයාලගේ කාලේ නොකරපුවා අවුරුදු 5 10 15 20 30 40 50 60 ආණ්ඩු කරපු කට්ටිය විසඳලා නැති ප්‍රශ්න අපි ආණ්ඩුවක් විදිහට විසඳන්න මෙදිහත් වීමින් අවධානය යොමු කරලා තියෙනවා කියන එකත් මතු කරන්න කැමතියි.
1: ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර 2023 වසරේදී අත්සන් තැබූ ගිවිසුමට අනුව රැකියා සඳහා තරුණ තරුණියන් පිටත් කර හැරීම සිදු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළා. ඒ පොල් දුව මන්සන්ධියේ පැති විරෝධතාවකට එක්වෙමින් ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් සිටින පිරිසක් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා. මෙවැනි විට රැකියා අපේක්ෂාවෙන් 3500ක පමණ පිරිසක් ලයිස්තුගතව සිටින බවත් ඔවුන් 2023 ඇතිකරගත් ගිවිසුම් වලට අදාළව ඒ සඳහා යොමු කරන ලෙසත් එම පිරිස ඉල්ලා සිටියා.
11: දැන් වෙබ් එකේ ඉන්නවා 3500. පෞද්ගලික අංශයෙන් යවලා මේ හැම දරුවෙක්ගෙම 145ක් අයකරන එක ඒක වැරදි, ඒක අසාධාරණ. මේ වන විට ඔය සමහර විදේශ රැකියා ආයතන අද සුපිරි ලාභ ලබනවා. ඒ මොකද මේ 3500ක් දරුවෝ එයාගේ සිහිනයේ සැබෑ කර අපි සභා ගර්භයේදී ලොකු හණක් නගනවා.
1: ප්‍රදේශ රැසකට අද සිට මිලිමීටර් 100ක් වූ තද වැසි ඇතිවන බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. නීතිදික මෝසම සක්‍රිය වීමයි ඊට හේතුව. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික් වලත් මිලිමීටර් වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙල්ලට උපෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70ක් දක්වා ඉහළ යා හැකි බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අධික වර්ෂාව හේතුවෙන් මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්වල නිකුත් කර තිබූ නායම් අනතුරැඟවීම තවදුරටත් බලාත්මක වනවා. ඉදිරියේදී පැවැත්වෙන විභාගවලදී ආපදාවට පත්විය හැකි සියලු ස්ථානවලට අදාළ නිලධාරීන් සහ අවශ්‍ය උපකරණ යොමු කර ඇති බවයි ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසන්නේ.
12: විශේෂම ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙම ඇදිරියේ විශේෂ අංක පහක් අපි ලබා තීමන නිමිති තිබෙනවා. එය දරුවන්ට සහ දෙමව්පියන්ටත් විභාග දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ටත් අකණ්ඩව සම්බන්ධ විය හැකි වෙනම කාර්ය මණ්ඩලයක් සහිත දුරකථන අංක අපි පහක් ලබා දීමන නිමිතයි. ඒ නිසා විභාගයේ ප්‍රථමයෙන් එය සියලුම ජනතාව වෙත දැනුවත් කිරීමට ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානය සියලු පිළිවෙල සූදානම් කළ තිබෙනවා. විශේෂයෙන්ම සියලුම පාසල් පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන මධ්‍යස්ථානය පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන පාසල් පිළිබඳවත් දිස්ත්‍රික් ආපදා ක්‍රමනාකරණ නිලධාරීන් සියලුම ආකාරයේ සොයා බැලීම් සිදු කළා තිනවා. මාර්ග පද්ධතිය පිළිබඳවත් එය සුරක්ෂිත බව අපිට තහවුරු කළා තිනවා. පවතින වර්ෂා චෛත්‍යයේ තත්ත්වය වැඩිවීමක් වුණොත් ඒ සඳහා පිළියම් යෙදීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය අපගේ උපකරණයන් ඒ අවශ්‍ය බලපෑම ලක්විය හැකි දිස්ත්‍රික්කවල බලපෑමකට ලක්විය හැකි ස්ථාන හඳුනාගත් ස්ථාන අසලට ලං කළා තිනවා.
1: වේලි කලාපී ප්‍රදේශවල කුඹුරු වලට ජලය හිඟවීමෙන් සිදු ඇත්තේ වගහානි වලට කඩිනමින් වන්දි ගෙවන බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළා. මණ්ඩලයේ 19/18 කෙටි අංකය ඇමතීමෙන් ගොවීන්ට අවශ්‍ය තොරතුරු බලපා ගැනීමේ හැකියාව පවතිනවා. මොණ්ඩාගල පොළොන්නරුව සහ අනුරාධපුර ආදී දිස්ත්‍රික්වල වේලි කාලගුණයෙන් වී වගාවට හානි සිදු වුණා. කුඹුරිඩම් වලට ගොස් හානි පරීක්ෂා කිරීමේ කටයුතු නිලධාරීන් ආරම්භ කර ඇති බවයි කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ. හානි වූ කුඹුරු සඳහා කඩිනමින් වන්දි ගෙවන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයාද උපදෙස් දී ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහාරච්චි මහතා සඳහන් කළා. මේ අතර වී පිළිතී ගැනීම සඳහා ගබඩා ජූලි මාසයේ සිට විවෘතව ඇති බව වීඑල්වි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කළා. මේ වන විට වී මෙට්‍රික් ටොන් 19,000ක් මුතුගයක් මිලදී කෙනෙක් තිබවයි ඔහු පවසන්නේ.
13: වීඑල්වි මණ්ඩලයේ ගබඩා අපි ජූලි මාසයේ 13 වෙනිදා ඉඳලා මේ වෙනතෙක් දැන් අකණ්ඩව විවෘත කරලා තියාගෙන ඉන්නවා. මීට ඉහතදී කිව්වා වගේම අස්වැන්න නෙලන ප්‍රදේශවල තමයි අපි විවෘත කරමින් යන්නේ. මේනකොට අපි ගබඩා 100කට අධික ප්‍රමාණයක් විවෘත කරලා තියෙනවා ලංකාවේ හැම පැතිම. එතකොට ඒවට ගොවිමත්තුරු වී රැගෙන එනවා. මේ වෙනකොට ටොන් 19,592ක් මිලදී ආරම්භ තිනවා. අපි බලාපොරොත්තු වෙනා ඉදිරියේදීත් ඒ කැපෙන ප්‍රදේශවල අසන්න නිල ආකාරයට අදාළ ගබඩා ටික විවෘත කරන්න. තාම අපි පොළොන්නරුවේ ගබඩා විවෘත කරලා නැහැ. කීපයක් විවෘත කරලා තියෙන මොකද පොළොන්නරුවේ ටිකක් ප්‍රමාද වෙයි අසන්න නිලන්ද. එතකොට අපි ඒවා විවෘත කරලා මිලදී ගැනීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එකම වයඹත් දැන් තමයි අසන්න නිලමින් පවතින්නේ. බොහෝ වෙලාවට මේ සතිය ඇතුළත අපි කොහොමත් වයඹ මීට කලිනුත් විවෘත කරලා තිබුණා.
1: රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලිම් මහතා ඉදිරිපත් කළ රෙඩ් ප්‍රෙස්සමට අදාළව යොමු කළ අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ අද යළි සලකා බලා තිබෙනවා. පාස්කු දිනතස්ස ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකන විමර්ශනවලට අදාළව තමන් අත්නඟුඩුගෙන තස්වාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගලක් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. අභියෝජනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අභිසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දන මහතුරුගෙන් සමන්විත අභියෝජනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙස්සම් සලකා බලා තිබෙනවා. පෙස්සම්කාර සුරේෂ් ශාලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණ නියමයේ කණ්ඩු ඉදිරිපත් කළා. අනතුරුව අතරමැදි පෙස්සමක් ඉදිරිපත් කර තිබූ අගරතුගුරු අතිඋතුම් මල්කම් කාදින රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා කණ්ඩු ඉදිරිපත් කළා. අතරමැදි පෙස්සම් කරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කළ අතර වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 10 වෙනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළා. වායු දූෂණයේ හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ අකල් මරණ 7000ක් සිදුවන බව සෞඛ්‍යංශය සඳහන් කළා. එහිදී අදහස් පළ කළ වෛද්‍ය චාන්දනි විතාන මහත්මිය,
14: ඇත්තටම වායු දූෂණය කියන එක ලෝකෙ දැන් එන්න එන්න වැඩි වෙලා තියෙනවා. මිලියන 7-8 අතර ප්‍රමාණයක් ලෝකයේ වායු දූෂණය නිසා අකල් මරණ සිද්ධ වෙන. ඒ වගේම ලංකාවෙත් 7000ක් පමණ වසරකට වායු දූෂණය නිසා අකල් මරණ සිද්ධ වෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි මේ වාතයේ තියෙන නොයෙකුත් අහිතකර වායු අංශු. කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම, කාබන් මොනොක්සයිඩ්, ඒ වගේම නයිට්‍රස් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, ඒ වගේම PM 2.5ට වඩා අඩු ඉතා සියුම් අංශු. මේ අංශු කෙලින්ම අපි ශ්වසන ශ්වසනය කරනකොට ශ්වසන මාර්ගය හරහා පෙනහළු ඇතුළටම කිඳා බහිනවා. ඒක රුධිරයට පවා ගමන් කරන්න පුළුවන්. අපේ ගෘහස්ත වායු දූෂණය ගත්තොත් ඒක පස් ගුණයකින් වැඩි පරිසර වායු දූෂණයට වැඩිය. ඉතින් අපි ඒක අඩු කරගන්න ඕන. විශේෂයෙන්ම අපි ගෙදරක කුස්සිය ගත්තොත් ගොඩක් දරලිප් භාවිතා කරනවා. එතකොට මේ දර දහණය වෙනකොට ගොඩක් අහිතකර වායුව පරිසරයට නිකුත් වෙනවා. මේ අහිතකර වාතය ඇත්තටම එළියට යන ක්‍රමයක් අපේ කුස්සිවල ගොඩක් දුරට නැහැ. දැනට සොයාගෙන තියෙනවා ගොඩක් පෙනහළු පිළිකා. ඉස්සර තිබුණේ ගොඩක් සිගරට් පානය කරන පිරිමින්ට, දැන් කාන්තාවන්ගේ පෙනහළු පිළිකා ගොඩක් වැඩි වෙනවා. ඒක දැනට ලංකාවේ හොයාගෙන තියෙන දෙයක්. මොකද මේ අර සංවෘත කුස්සිවල මේ වගේ දේවල් සිද්ධ වෙන හින්දා. අපි ගෑස් ලිප්පක් පාවිච්චි කරනවා වුණත් දොර ජනෙල් ඇරගෙන තමයි පාවිච්චි කරන්න ඕන. අපි ගෙදර දොරේ හැමදාම කරන දේවල් වලින් තමයි අපිට දීර්ඝ කාලීන අහිතකර ප්‍රතිඵල ලැබෙන්නේ.
1: හොමු සමුද සන්ධි යළි විවෘති කිරීම සඳහා ඕමානයේ සහ ඉරානයේ ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ඉරානයේ පවසන්නේ ගිවිසුම අවසන් අදිරේ පවතින බවයි. ඒ පිළිබඳ ඒකපත නිවේදනය නිකුත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඉරාන විදේශ අමාත්‍යාංශයේ සඳහන් කළේ ඕමානයේ සමග ඇති කරගත් ගිවිසුමක් මගින් හොමු සමුද සන්ධිය හරහා ආරක්ෂිත ගමනාගමනය සහතික කළ නොහැකි බවයි. අමරිකාව ඉරාන වරාය අවහිර කිරීමෙන් ආරක්ෂාවට බලපෑම් එල්ලවී ඇති බව එරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එංගලන්ත සහ පාකිස්තාන අතර ටෙස්ට් ක්‍රිකට් තරඟ තුනක් සංවිධානය කර තිබෙනවා. ඒ සඳහා සංචිත දෙක නම් කර ඇති බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ. දනහිසි ආබාධයක් හේතුවෙන් ජේකොබ් බෙතෙල් තරඟාවලියෙන් ඉවත් වුණා. ඒ අනුව ජෝඩන් කෝකස් අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරන බවයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 19 වෙනිදා ආරම්භ වෙනවා. දෙවන තරගයේ ලබන 27 වෙනිදා සහ තුන්වන තරගය සැප්තැම්බර් 9 වෙනිදා සිට පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. නව විද්‍යාත්මක පරීක්ෂණ පොදු ජනතා ජීවන පහසුට යොදා ගත යුතු බව ජනපති කියයි. පළාත් සභා ඡන්දයේ කඩිනමින් පැවැත්වීම ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්. 22 සංශෝධනය පිළිබඳ කාදිනල් හිමි දැනුවත් කෙරේ. පොලිස්පති ගැන පොහොට්ටුවේ ලේකම් කළ ප්‍රකාශයට අධිකරණයෙන් නියෝගයක්. මහජන නියෝජිතයන්ගේ වත්කම් සැඟවීමක් පනතේ නැති බව ඇමති බිමල් කියයි. හොමු සම්බන්ධයෙන් ඉරානයේ සහ ඕමානයේ සැලසුම. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මින් නිමාවට පත්වනවා. යලිතාමෙමු හෙට පෙරවරු 9ට.
15: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
16: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ரேடியோ ITN ராட்டட்ட வக කියන ரேடியோ
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
2: ඇසේසු දැවිල්ලද දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000
2: 10000 100
3: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳිය දහර සඳිය දහර
4: සුබ සන්ධ්‍යාවක් ආදරය දැනෙන ආදරණීයම දවසක අපි අදත් ඔබව හමු වෙනවා. අපි හැමදාමත් කතා කරනවා වගේ කොයිතරම් ගැටලු ප්‍රශ්න තිබුණත් අපි ආදරය කරන අය ළඟදී අපිට ආදරය කරන අය ළඟදී ඒ දේවල් අපිට මතක් වෙන්නේ නැහැ. අපි කොහොම හරි උත්සාහ කරනවා ඒ හැම දෙයක්ම අමතක කරලා ඒ මොහොත සතුටෙන් ගත කරන්න. හැබැයි අපේ හිතේ තියෙන දුක්ක දෝමනස්සයන් එහෙම නැත්නම් ප්‍රශ්න ගැටලු මේ දේවල් කතා කරන්නත් අපිට කෙනෙක් නැති වුණාම සමහර වෙලාවට අපිට හිතෙනවා අපි තනි වෙලාද අසරණ වෙලාද අපිට කෙනෙක් නැද්ද කියලා. ඒ වගේ වෙලාවට එහෙම හිතුණාම මොකද කරන්නේ? කාටද මේව කියන්නේ? සමහර තැන්වලදී අපි දකිනවා Facebook ඔස්සේ ගොඩක් කලාවට මට මේ දේ කියාගන්න කෙනෙක් නැති වුණා, මොකද්ද කරන්නේ, මට මව අහන් ඉන්න කෙනෙක් නැති වුණා කියලා. කී දිනෙක් නම් දවසකට දේවල් ඒ විදිහට Facebook එකට එකතු කරනවාද නේද? ආදරය කරන අය කියලා අපි තෝරගන්න අය තමන්ගේ වටිනා කාලය අපි වෙනුවෙන් අපිව අහගෙන ඉන්න යොදවන අයමද කියලා ආය ආය හිතලා බැලුවොත්
5: ඔව්, සමහර වෙලාවට අපිට ඕන කරන්නේ අපිට මුදල් හදල්ද එහෙම නැත්නම් අත්‍යවශ්‍ය දේවල් හැමදේම ළඟා කරලා දෙන කෙනෙකුට වඩා අපිට අපිව අහන් ඉන්න පුළුවන් කෙනෙක්. අපිව අහන් ඉන්න පුළුවන් කෙනෙක් හොයාගන්න එක පහසු වෙන්නේ නැත්නම් නික සමහර වෙලාවට අපි විශ්වාසය තියලා කියවෙන දේවල් ඒ කණින් තවත් කන් වලට යන්න පුළුවන් වෙනවා. අනෙක් අතට අමතක කරන්න හොඳ නෑ අපේ දුර්වලතා අපි වෙන කෙනෙකුට කියන එක ගැන දෙසරයක් හිතන්න කියලා. මොකද ඊට පස්සේ ඒවා අපිව පාවිච්චි කරන්න එයාලා උපක්‍රම විදිහට යොදා ගන්නවා. මොකද මිනිස්සු කියන්නේ මේ මොහොතේ ඉන්න කෙනාම ඊළඟ මොහොතෙත් ඉඳී කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොහොමත් ඉතින් වෙනස් නොවන කිසිවක් නැහෙනි. සියල්ලම නැසෙන සුළුයිනේ. මේ ඉන්න කෙනා නෙමෙයි ඊළඟ තප්පරේ ඉන්නේ අපි හිතුවට යාමයි කියලා එයා නෙවෙයි. එයා කිසියම් දෙයකින් ආකල්ප මේ වශයෙන් වෙන්න පුළුවන්, දැනුමෙන් වෙන්න පුළුවන්, ඒගොල්ලෝ ගන්න තීන්දුව తీරන අනුව හෝ වෙනස් වීමට ලක් වෙච්ච කෙනෙක්. ඒ නිසා හැමතිස්සෙම අපි හිතන්න ඕනේ දෙයක් තමයි අපි

සියල්ලම හිතන්න වෙනවා. ඒනත් කෙනෙක් වෙනුවෙන් ඇහුම්කන් දෙන කාලයවෙන් කරනවා නම් ඒක ඉතාම මේ මොහොතේ වැදගත්ම දෙයක් වෙනවා. මොකද අපිට බලන්න ඇස් තියෙන අය ගොඩාක් හිටියට අහගෙන ඉන්න කන් දෙකක් වෙන අය අඩු හින්දා.

0: සඳදිය දහර සමක ලකන හගෙන උප අද සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනේට වාසනාව ආශිර්වාදයේ කියන ජෝතිකල උතරයි මණ්ඩලයේ සමකින් ඩෝමාසන් ක්‍රෙවි කිටේ යන්ත්‍රය ඔබට මෙලදී කියන මේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ සඳදිය දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
0: එනමෙතින් අදත් මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර තුළින් අපි ඔබව හමු වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය හංසබාන රෙටි ගහපොළ අදත් අපට ගෞරවනීය සහභාගිත්වය සඳදිය දහර වෙනුවෙන් ලබා දෙනවා. ප්‍රියා සූර්ය සෙන ගායනා කරන ගීතයකින් අපි අද සඳදිය දහර ආරම්භ කරන්නේ. ප්‍රේම කීර්ත දාල්වේ සාගෙත ලිව්වේ එම් කේ රොක්සාමි සංකේතවත් කරන්නේ. සඳ මා ගාවයි නෑ මා සිතුවේ නෑ.
2: ඉර මා ගාවයි නෑ මා සිතුවේ නෑ. දැන් සඳවත් ඉරවත් මා ගාව කියලා හිතෙන් නැති තරම් වැදගත් කෙනෙක්
0: ළඟ ඉන්නවා.
2: ළඟ ඉන්නවා ඒ තප්ප

ඒක පොඩි වෙලාවක් වෙන්න ඇති. අපිටත් එහෙම වෙන වෙලාවල් තියෙනවා මොනික. ලෝකෙ තියෙන අනිත් සියල්ලම අපිට අමතක වෙනවා. හැබැයි අමතක වෙන තප්පරය තුලදී බොහෝ දේවල් වෙන්න පුළුවන්. මොකද අපිට පේන්නේ අපේ ඇස් දෙකෙන් විතරක් වුණාට අපි දිහා දහහක් ඇස් බලන් ඉන්න බව අමතක කරන්න හොඳ නැහැ. ඒ ඇස් බලාගෙන ඉන්න ඒ ඇස් වලට පේන කතන්දරවලට වඩා වෙනත් කතන්දරවලට තටු ලැබිලා ඒ තප්පරය ඇතුලේ ලෝකේ පුරා යන්නත් පුළුවන් කියන එකත් අපි අමතක කරන්න හොඳ නැහැ. ඔහු කියන විසිතුරු දැකුම් මන්මත් කැලුම් මට වට වෙලා කීවත් කතා සයුර තෙරි. කොච්චර කතන්දර කිව්ව වුණත් ඔහුට කිසි දෙයක් ඔහුට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔහුගේ හිතේ තියෙන්නේ අර ඇය දිහා බලාගෙන ඉන්න තප්පරය. ඇය ළඟ ඉන්න තප්පරය ඔහුට වැදගත්. දැන් ප්‍රශ්න තියෙන මොනික මෙන්න මේ තප්පර දින සති මාසක නම් පහුවෙලා ගිහිල්ලා ජීවිතේ එකවන්ව ඉන්නකොට මේ මොහොත අමතක වෙන එකනේ. එක කාලෙක ඉර හඳවත් වැඩක් නැති තරමටම ඒ මොහොත වටිනායට තමන්ගෙම වෙලා තමන්ගේ නිවසට ඇවිල්ලා ජීවත් වෙනකොට ඒ අයව එපා වෙන්නේ ඇයි? ඒ අයව මරා දාන්න හෝ ඒ අයව තමන්ගේ ජීවිතවලින් අයින් කරලා ඒ අයට අපහාස උපහාස කරලා සම්පූර්ණ ජීවිතේ නැති කරන්න පෙළඹෙන්නේ ඇයි කියන ගැටලු අපිට එනවනේ. එතකොට මේ කියන්නේම වෙරළ තෙරේ අප හමු වෙන කිසිවෙකු නෑ දන්නේ ආදරේ. එතකොට වෙලා තියෙන්නේ අර ආදරේ මුල් අවස්ථාවේ දකින්න තිබුණු ආදරය අවසාන වෙනකොට ඉතුරු වෙනවද කියන එක. මේ ප්‍රශ්නේ ඔබ ඔබෙන් අහනකොට ඔබ තුළ නැති වෙන ආදරේ උත්පාදනය කරගන්න පුළුවන් හැඟීමක් කොහෙන් හරි ඒකට ඒ ප්‍රශ්නට උත්තරේ අරන් එවි කියලා මං හිතනවා.

0: ජේ මිල්ටන් පෙරේරා ගයනා කරන ගීතයක් අපි අහන වෙනගෙන සඳදී ධාරතුලින් මේ ගීතය කඩවලත් අබේසේකරන්ගේ ගීපද මොහොමඩ් සලි සංගීතවත් කරන්නේ. ඉතින් අපි අර කලින් අහුව ගීතයේදී අපිට සිතිජය හමු වුණා. විසිතරු දැකුම් මන්මත් කැලුම් මට වට වෙලා කීවත් කතා සයුරේ තෙරේ සිතිජය බලා ඔබ හාමා ඉන්නා තත්පරේ කියලා කිව්වා. ගීතේදී අපිට හෙනවා සිතිජය අතරේ ගං රළ පතරේ ඉබිකම් කොට සැඟවෙන්නේ අපේ ආදර කතන්දරේ.
1: ඕ මේක ඉතා විශාල ආදර කතන්දරයක්. මේකත් අර ඉස්සල ගීතේ වගේම සබා දහමත් එක්ක සම්බන්ධ කරගෙන කියන්න උත්සාහ කරනවා. උඩු ගුවන යටින් මහ දෙරණ පිටින් හැමෝම කතා වෙන්නේ අපේ ආදරේ ගැන. ඒකේ නර ඇස් දහසම් බලන් ඉඳලා තියෙනවා මේ ආදරේ ගැන. පෙති ඇරෙන මලේ දිය පිරෙන විලේ මුළු දවසම පැවසෙන්නේ අපේ ආදර කතන්දරේ. එහෙම ලෝකයක් කතා කරන ආදර කතන්දර අපි අහලා තිනවා. ඩයනගේ ආදර කතාව ඒ වගේ කතාව. පහු කාලයේදී ඒගොල්ලෝ කිසි දෙයක් නොකිව්වත් ඓශ්වර්යා රායිගේ කතන්දරේ ගැනත් හැමෝම කතා කරන්න ගත්තා. මේ වගේ ආදර කතා තියෙන හැබැයි ඒ හැම ආදර කතාවකම ඉන්න පෙම්වතියෝ පෙම්වතුනුත් වෙන්න පුළුවන් අපි වගේම දුක් විඳිනවා. ඒගොල්ලෝ කොයි තරම් සමාජයේ ඉහළම තත්ත්වයක හිටියා වුණත් මේ ආදරේ නිසා ඇතිවෙච්ච සිත වේදනාව විඳලා තියෙනවා. හැබැයි කාලකට කලින් මේ වගේ හොඳ ආදර කතන්දරයක්. ඒ ආදර කතන්දරේ හැමෝටම අහන්න දෙනකොට දැන් මෙතන නම් කියනවානේ සිතිජය අතරේ ගං රළපතරේ ඉබිකම් කොට සැඟවෙන්නේ අපේ ආදර කතන්දරේ කෙනෙක් ගැන. යාට තියෙනවා මාරු කන්ෆිඩන්ට් එකක්, විශ්වාසයක්. ඒ තරම් මේක දැඩි, මිනිස්සු හැමෝම කතා කරන තරම් කවදාවත් නොබිඳෙන ආදර කතන්දර. මගේ කැම්පස් එකේ යාළුවෙක් හිටියා මොනිකා. ඒ දෙන්න අට්ටවසර වගේ ඉඳන් තමයි යාළු වෙලා තිබුණේ. කැම්පස් කිස්ටිගේ ගෑනු ළමයා මෙන්න මොනවටවත් ගියේ නැහැ. හැම විවේ පොඩි වෙලාවක් ලැබුණාම ඒ පිරිමි ළමයා එක්ක ඇවිදිනවා. ප්‍රේමේ වෙලිලා බැඳිලාම හිටියේ. හැමෝම දැනන් හිටපු එකක් කවදාකවත් වෙන් වෙන්න දෙනම ලස්සනයි. වෙන් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. අවුටලත් කාලයක් ගියාට පස්සේ ඒ ළමයා මට කතා කරලා දවසක් ඇඬුවා. තව වෙන කෙනෙක්ව බඳින්න යනවා. මං කිව්වා මොකද්ද උනේ, මට හිතා ගන්නවත් දරුණා එහෙම උනේ ඇයි කියලා. කවුද එයාද නතර කරේ? එයා කියනවා නෑ මමයි නතර කරේ. ඇයි ඔය එහෙම කරේ කියලා. එයා ඉගෙනගෙන නීතිඥයෙකුත් වෙලා තවත් ඉහළට මෙහෙලට යනවා. මෙයා මේ මගේ යාළුවා කියපු දේ එයා උඩටම යනවා. මං ඉන්නේ පොළවේ. මට තේරෙනවා එයා ගොඩාක් දුරයි කියලා. මට අල්ල ගන්නවත් බැරි දුරා. මට එතෙන්ට පෑහෙන්න බෑ හංසි. මට නවතින්න වෙනවා. මට ඒක දරන්න පුළුවන් තැනක නෙමෙයි ඉන්නේ කියලා. ඇයි අත අත්තල බින්දා. මං කොහෙම කරන්න එපා, වට පුළුවන් අමතක කරන්න කියලා. එයා මට කිව්වේ අර ගමන ගිහිල්ලා අමතක කරන්න දවසක් මට උදා වෙන විත්තිය මට දැනෙනවා. මං ඊට කලින් නවතින්න උත්සාහ කරා. ඊට පස්සේ ඒ අයියත් මට කතා කරා. මං ඇත්ත එකත් කතා කරා මේක. එයාට එයා කියනවා නංගේ වට කියන්න බැරිද කියලා. හැබැයි එයාට ලොකු උමනාවක් තිබ්බෙත් නැහැ කියලායි මට දැනෙන්නේ වචන ඇතුලේ. මොකද එයාටත් එයා හිටිය තැනට අරයා දුරයි. පස්සෙත් වෙන කෙනෙක් එයාට ගැලපෙන විවාහයක් කරගත්ත කෙනෙක්, වෘත්තීය වශයෙන් ගැලපෙන, සමාජ පන්තියේ තත්ත්වයට ගැලපෙන කෙනෙක් හොයාගත්ත. මට පස්සේද තේරුණේ අර මගේ එහෙලිය ගත්ත තීරණය හරියට හරි කියලා.
0: මගේ අත දිගු කළ හැකි හැම තැනදීම ඔබ අත මහදුරකින් තිබුණා.
1: ඒගොල්ලොත් මේ මුල් කාලෙදි මේ අපේ ආදර කතන්

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සඳතිය දහර අහගෙන ඉන්න අතරින් ශාලිත අබේවික්‍රම ගායනා කරන ගීතයක් අහන්නේ. ඒ ගොඩහ ගන්තීරයටම යන්න වෙනවා මේ ගීතය අහන්න. කලින් ඇහුව මෙන්ටන් පෙරර ගායනා කළ ගීතයේදී අපිට අහන්නේ හැම මුවගින් පිට වෙන්නේ අපේ ආදර කතන්දරේ කියලා මේ ගීතයේදී කියනවා. නෙතගින් දෙඩුවා මුවගින් සිනහ ඒ ගොඩහ ගං යූරේ නිරතුරු හමු වී.
1: එහෙම හම්බ වෙච්ච දෙන්නෙක්ගේ තියෙන ආදර කතාවට වෙච්ච දේ දැන් අර කතාවේ දෙවෙනි කොටස වගේ. දැන් මේක පිළිවෙලට ගැලපෙමින් යන කතාවක් වගේ තේරෙන ඉස්සල තප්පරේ වටිනවා කිව්වා. ඊළඟට ආදර කතන්දරේ විසල් බව කිව්වා. දැන් මේන් වෙලා. මේක තමයි හුඟක් කතාවලට සිද්ධ වෙන්නේ. ඉන්න සමහරලාට ඔබේ ආදර කතාව බිඳ වැටෙනකොට ඒක ගැන හිතන්න එපා නේ. ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. මෙහෙම ඒව වෙනවා. එහෙනම් වෙන එක නවත්තන්න අපිට බෑ. එකම දේ වෙන දේ ඇතුලේ තියෙන අවබෝධය තේරුම් ගන්න. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? හරියට අර මගේ එහෙලිය කළා වගේ. ඇයට තේරුණා තව දුරක් ගිහිල්ලා හැරෙනවට වැඩිය හොඳයි ඊට කලින් හැරෙන එක කියලා. මෙතනදිත් වෙන රහසින් මුමුණා දෑසින් සනහා මගේ සිතුවිලි නැවුම් කළා. මේක හැම ප්‍රේම කතාවක සිද්ධ වෙන එක. ශාලිත විතරක් අමුතුවෙන් කියන එකක් නෙමෙයි. අපටම උරුම වූ දහසක් පෙතුමන් අපගේ හදවත් පුබුදු කළා. දැන් මේ ප්‍රේමවන්තයෝ කතා කරන කතාගිරිල්ල හැටියට ඒගොල්ලෝ කසාද බැන්දට පස්සේ ඔය මේ දුරකතන ජාල හිමිකරුව බලන්න ඕනේ මොකද මේගොල්ලන්ට වෙලා තියෙන්නේ.
2: ඊට සැරේට මොකද මෙච්චර පාඩු ලබන්නේ
1: ලබන්නේ කියලා. එතකොට ඒ ෆෝන් එකේ හැම තිස්සෙම මෙසේජ් යවනවා. පොඩ්ඩක් කොහේ හරි ගියොත් බලනවා මෙසේජ් යුවේ නැති කියලා වැළපෙනවා.
0: මම මේ ඈත කාලේදී දැක්කා මේ ඉතාම නව යෝන්වේ ප්‍රේමවන්තයෙක්ව මට හමු වුණා. හරියට මොකද මගේ දියණියගේ වයසට එක බලනකොට පුතේ කියලා නේ අපි කතා කරන්නේ. එතකොට මේ ජංගම දුරකථනයේ දැන් වීඩියෝ කෝල් එකේ අය යම් කිසි විභාගයකට පාඩම් කරනවා. එතකොට මේ නිරන්තරයෙන්ම මේ ඔන්ලයින් ඉන්නේ. වීඩියෝ එක ඔන් එකේ තියාගෙන අවශ්‍ය වුණාම මියුට් කරගන්නවා, එක්ක වීඩියෝ එක ඔෆ් කරගන්නවා. එහෙනේ යම් කිසි අවස්ථාවකදී අපි මුළු දවසක් පුරාම මේක ගමනකේදීලා හිටියා. ඒ මුළු ගමන පුරාම ඒ දුරකථන ඇමතුම තිබුණා දෙකටම. මට හිතාගන්න බැරි මේ එතකොට يعني හරි මේ මිනිස්සු අපි කියනවානේ මේ සමාජයෙන් ඈත් වෙලා මේ තිරේටම සීමා වෙලා කියන ඉතින් එහෙම යෝගයක තමයි අපි ඉන්නේ.
1: ඒ පෙන්වන්න උත්සාහ කරනවා සහ ඒගොල්ලෝ හිතනම ඒක තමයි ආදරේ කියන්නේ කියලා. ඒ අනිකව තේරුම් ගන්න විශ්වාස කරන්න බැරි සමාජයක අපි ජීවත් වෙන්නේ. එහෙම එහෙම අයට තියෙන ප්‍රාර්ථනාවක්. තව කාගවත් ඇස ගැටෙන්නේ නැතුව අර සංගවාගනු මෙනෝ බෙරුව සොඳුරිය වගේ තමයි මේ. ඒ නිසා තිරය මත තියාගෙන හරි තමන්නේ තමන්මයි බලාගෙන ඉන්නේ මේ. අර හරියට ආරක්ෂක කැමරා හයි කළා වගේ. එහෙම ඉඳලා මොකද උනේ අවසානයේ වෙති? කාලය අතරින් අප දිව යන විට ඔබ මට සමු දීවත ගියා. මෙතන ප්‍රශ්න තියෙන සමු දීම ගැන තමයි ඔහු දුක් වෙන්නේ. ඇයි සමු ගත්තේ කියන එකට හේතුව හෙව්වනම් ඔහුට මේ ප්‍රශ්නේ
0: මොකද කියන
1: එකටම තේරුම් ගන්න තිබුණා.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 579.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
2: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්.

0: सौंदर्यात्मक व्यमन सनदीय दहार सनदीय दहार
1: मानवीय प्रेमये सौंदर्यात्मक व्यमन सनदीय दहार आदरणीय नाहकने नप अनुग्रह दायकत्व ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය දහන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයෙන් රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත විශ්වාසයේ තහවුරු කරමින් 2025 වසරදී වගේම 2026 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවතු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට NMB වෙතට හැකියාව ලැබෙන දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය වගේම දෙවෙන පුරා විහිදී තිබෙන NLB අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරය නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. කුඩා වීකිතීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපංගය තමයි ස්ටීම් බට්ටා කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැතුණක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වියලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයංක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 නම්බරයකට.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන සඳතිය දහර අදරණහගෙන එන ඔබ අද සඳතිය දහර පෙසඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සංවේදනා දිනාංශ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය අචරහන් සමාලරිටි කහපල සම්බක අපි විරාමයට කලින් ඇහුවා ශාලිතා බේවික්‍රම ගායනා කළ ගීතයක් ඒ ගොඩහා ගන්යුරේ මේ ගීතයේදී එක තැනක අපිට ඇහුණනේ මෙහෙම පද කිහිපයක් නෙතගින් දෙඩුවා මොවගින් සිනහා දහසක් පැතුමන් එක් වූවා කියලා. එතන තිබුණ දහසක් පැතුමන් දැන් අපි හොයාගෙන යන්නේ සහසක් පැතුමන්. සහසක් පැතුමන් ඉපදීමිය ගොස් ඉතිරිව ගිය එක පැතුම දරාගෙන. ගීතය මල්කාන්ති නන්දසිරි ගායනා කරන දාදාල් විස්ලිව්වේ මහජන සන්තන්දසිරි සංගීතවත් කළේ.
1: අපි මොනික මෙතනදී අහන්න යන ගීත දෙකම අර කාලයකටම පිළිතුරු ගී ගයන පොඩි ප්‍රවණතාවක් ආවා. මේ ඊට කලින් ලියවිච්ච පිළිතුරු ගීයක් සහිතව ලියවිච්ච ගීත යුග්මය. මේ ගීතේ පළවෙනි ගීය ගයන්නේ නෑනා. එතකොට මේ නෑනා මස්සිනා ප්‍රේමය ගැන කතා කරොත් මොනිකා, අතීත සමාජය තුළ මේ නෑනා මස්සිනා කියන ප්‍රේමයට ඉතාම විශාල ඉල්ලුමක් තිබුණ තැන, විශාල තහවුරුවක් සමාජ සංස්ථාවෙන් යොදලා තිබුණා. මොකද මේ ඒකට හේතුව මේ එයා නෑනා මස්සිනා වීමම නෙමෙයි සම්පත් බෙදීම. සම්පත් බෙදීම වෙන්නේ තමන්ගේ පවුල ඇතුළමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ නිසා සම්පත් සුරක්ෂිත කර ගැනීම, ඒ ධනය බලය පවත්වා ගැනීම නිසා මේ නෑනා මස්තිනා සබඳතාව පැරණි සමාජ සංස්ථාව තුළ ස්ථාවර වෙලා තහවුරු වෙලා තිබුණා. නමුත් පසු කාලීනව නෑනා මස්තිනා සබඳතාවය නිසා ඇතිවෙන බිහිවෙන දරුවන්ට ඇතිවෙන රෝගී තත්ත්වයන් නිසා තමයි මේක බිඳ වැටෙන්න ගත්තේ. ඊටත් පසු කාලීනව එක්තරා ස්පන්තියක නෑනා ආර්ථික ස්ථෝ මස්සින ආර්ථික ස්ථාවරත්වය දැඩි වෙලා අනිත් කෙනා පහලට ගිහාම එතනදිත් මේක බිඳ වැටෙන්න ගත්තා. මෙන්න මේ හේතු නිසා පසු කාලයේ ටිකෙන් ටිකට මේ නෑනා මස්සින විවාහය බිඳ වැටීමට ලක් වෙලා තියෙනවා. මට මතක් වෙනවා පොඩි ජන කවි දෙකකුත් අපි අරගමු මොනිකා. මස්සිනා තමයි මේ පළවෙනි එක කියන්නේ. සාගතේ මොටද මිනිහෙක් සතෙක් නැති, මාවතේ මොටද තමනට ඉඩක් නැති, රාමතේ මොටද මහ පෙරළුමක් නැති, ජීවිතේ මොටද නෑනා කෙනෙක් නැති. එතකොට නෑනා කියනවා,
0: රන් මලසේම මම ලස්සන නැතුවාට, නාමලසේම සුදු රුපියල් නැතුවාට, පෙති ගෝමර අලු ගෝමර නැතුවාට, ඔහොම කතා නොකරන් මස්සිනේ මට.
1: අන්නේ වගේ ඒ මස්සිනා වෙන්ම ගියේ නෑන කෙනෙක්ගේ සහසක් පැතුමන් තමයි ඉපදිලා මෙහි ගිහිල්ලා තියෙන්නේ. ඉතිරිව තිබ්බ එකම පැතුම තියාගෙන ඇහැල මලකඩ සැඳ පෑයූ දවසක තමයි දළදා වහන්සේ වදින්න මේ දෙදෙනා ගිහිල්ලා තියෙන්නේ. එතනද තියෙන්නේ වෙස් සිද්ධ වෙන දේ ඇය සිහිපත් කරනවා අතීතයක් වෙන් වෙන රේඛාවේ. අතීතේ ඉරක් ගහලා වෙන් කරද්දි ඇගේ මුළු අනාගතෙම හිස් වෙලා ඉවරයි. මොකද ඔහුව ඇයට අයිති වෙන්නේ අතීතයේදී පමණයි. අනාගතයේදී ඔහු ඇයට හම්බ වෙන්නේ නැහැ. හේතුව ඔහුගේ අත අන් ලන්දකට හිමි වෙලා ඉවරයි. දැන් මේක නෑනා මස්සිනා වුණත් අනෙක් ප්‍රේම කතාවලදීත් සමහර සබඳකම් අපිට මතක තියාගන්න ඉතුරු වෙන්නේ මේ ඉර ගහලා අතීතයේ තියෙන ඒවා තමයි. අනාගතයට ඒවා හිමිකම් කියන්න හම්බ වෙන්නේ නැහැ. එතින් සමහරක් අය මේවැ පොඩි පොඩි කොන් අරගෙන අනේ මට ඔයාව අමතක කරන්න බෑ කියලා වෙන බැඳීම් වල ඉන්න අතර අනිත් බැඳීමක් කොහොම හරි පවත්වගෙන යනවා කියන එකේ සිද්ධ වෙන්නේ මිනි වලවල් තුනකට පාර කැපෙන එකම තමයි. මොකද හැමෝම දුක් විඳින්න ගන්නවා ඒ සබඳතා ඇතුලේ. ඇය හිත හදා ගන්න හැටි තමයි ඊටාම මේකේ හොඳ. ඒ කියන්නේ උපදේශනයක් තියෙනවා. ස්වං උපදේශනයකට ඇය යනවා.
0: හරි, ධනාත්මකව තමන්ගේ දුක උනත් ඒක අර
1: කරන කලට පව මිහිරිය මේසි
0: විඳින කලට දුක් දැඩිවේ ගිනිසේ කියලා බේරෙන්න මෙතනදී නම් පේන්නේ විඳින කලට දුක් ඒත් මිහිරි මීපැණි වගේ කියලා තමයි හිතන්නේ මේ අතීතයේ හිමි වෙලා තිබිච්ච සතුට නිසා.
1: ඇය පොසිටිව් තින්කර් කෙනෙක්. ඒ කියන්නේ ධනාත්මකව හිතන්න උත්සාහ කරනවා. අහිමිව ගිය සම්පතට වඩා හිමි වූ දුක මිහිරි සලකන්න. මොකද ඒ මිහිරි දුක විඳින්න හරි ඔහු හිටියනේ මාත් එක්කලා. නැත්නම් ඒ කොටසක් නෑනේ. ඒ හින්දා කියනවා ඔබ වැනි කෙනෙකුට නෑ නෑ වීමත් පෙරපිනකයි මා සැනසෙන්නම්.

0: සඳදිය දහර තුරින් අපි අහන ඊළඟ ගීතයෙන් අර කලින් මල්කාන්ති නන්දසිරි ගැයුව ගීතයත් එක්ක මේ ගීතය කොහොමද ගලපගන්නේ කියලා ඔබට මහන් කරලා මේ ගීතය සංගීතවත් කරන්න සහ ගායන මහජර සංගීත පොන් සනත් නන්දසිරි ගීත ලිව දාදල්විස්. කලින් ගීතයේ අපිට හොනන්නේ මතකද සිරි දලදා වැන්දා කියලා මේ කියන මතකයි සිරි දලදා වැන්දා.
1: මේකේ දැන් අපි සිරිදලදා මේකට සමාන වචන එකක් ගන්න මේ මුළු ගීත දෙකේම සමාන වචන ගොඩාක්
2: තියෙනවා.
1: නෑන ඇහැල මහක අඩ සඳ පෑයෝදා කියලා කියද්දි මස්සිනා කියන්නේ හද අඹරෙහි අඩ සඳ වෙණි නෑනේ. උත්ප්‍රාසයක් තින යදුමම් මොනික තියෙන්නේ. අඩ සඳක් නේ දැන් අහුට හමුණු ඉතුරු කොටස තමයි ඔහු වෙන කෙනෙක් වාගෙන තියෙන්නේ. සම්පූර්ණ සඳ වෙනුවට ඔහුට තියෙන අඩ සඳ දෙකක්. එතකොට ඔහුත් කියනවා මේ උපදේශනේ ඔහුත් කරගන්නවා. ඔහු හිතන්නේ නෑ කමක් නෑ ඔයා මගේ අතීතේ මට ඔයාව අමතක කරන්න බෑ මම වෙන කෙනෙක්ගේ වුණත් කමක් නෑ අපි මේ ප්‍රේමය පවත්වාගෙන යමු කියන ඔහු කියන්නේ. ඔහු ඊට වැඩිය වෙනස් දෙයක් කියනවා.
0: අර හැම වෙලාවකම අපි අර කියනවා වගේ ගීත ඇතුලේ ඊළඟ භවයට මේක අරගෙන යනවා.
1: මතු භවයේත් මගේ නෑනා වුණු මෙන අදට වඩා අනුකම්පාවෙන් මොනික දැන් අපි මේ භවය දෛවය ඉරණම වගේ සංකල්ප සමාජගත කිරීම ගැන අපිට විරෝධයක් තිබුණා වුණත් ඇත්තටම මේකෙන් කියන්න උත්සාහ කළ තියෙන්නේ මේ හිත හදා ගැනීමට කරන උපක්‍රමයක් විදිහට. මේක හෙටට කල් දමා ගැනීම තුලින් අද ඇති වෙන වෛරය හෝ අර හරි තීරණ ගැනීම වේදනාව නවත්තන එක. ඉතින් ඒකේ හින්දා තමයි ගේයපද රචකයෝ උත්සාහ කරලා තියෙන්නේ මේ ගීත අහන අහන අයට මේ සිත සැනසෙන සිත එහෙම නැත්නම් සන්තර්පණය කරගන්න පුළුවන් මතවාද සමාජගත කරන්න. මෙන්න මේක ගීතයෙන් වෙච්ච හොඳ උපදේශනයක් උපදේශනාත්මක ලක්ෂණයක් උපදේශනාත්මක කාර්යයක් ගීතේ අතීතයේ සිද්ධ වුණා වර්තමානයේ අපිට නැති වෙන්නේ ඒක. වර්තමාන ගීතවල තියෙන හුදු විනෝදාස්වාදයක් විතරයි. හැබැයි අතීත ගේයපද රචනාවෙන් ඉතා හොඳ සංනිවේදනයක් සිද්ධ කරලා තිනවා විශේෂයෙන් මිනිසුන්ගේ සිත් සුවපත් කරන්නේ.

0: ප්‍රදර්ශනය පිරිස් ගායන කරන ගීතයක් අහන්නේ ළඟට මේ ගීත ලියන්නේ කුලවර්තාරිය වශයෙන් අචරුහුණ වීරසිංහන්ගේ සංගීතය දැන් කලින් ඇහුව සංගීතපොල් භජර සනත්නාන්ද සිරේ ගායනා කළ ගීතයේදී එකම පැතුම කඳුලට හරවා මතයි ඔබ පාමුල වැටුණා කියලා කිව්වා මේ ගීතේ කියන සිත දවා බිඳි සෙනෙහස කිනි හොලා
1: පාමුල වැටෙන්න සිද්ධ වෙනවා කියන්නේ මොනිකා සියල්ලෙම තියෙන අවසානම අවස්ථාව මිනිස්සු දැන් අපි අතීතයේ චිත්‍රපට බැලුවොත් එහෙම පාමුල වැටිලා ඉන්න ඕනේ අනේ මට යාව දෙන්න කියලා. එතකොට සමහර අය ඒ වනෝතකා ඒ කකුල ඇදගෙන ගිහිල්ලා හෝ එයාට ගහලා හරියන අවස්ථාව තමයි අපි පැරණි චිත්‍රපටිවල දැක්කේ. මේ හිතෙන් අපි ඉල්ලා සිටින සිඟා යමින් අපි ප්‍රේමයේ ඉල්ලන අවස්ථා තියෙනවා. කලින් ගීතයේ හිටපු පෙම්වතා කිව්ව එකම පැතුම කඳුලට හරවා. ඒක ඒ ප්‍රාර්ථනාව එකම පැතුමයි තිබ්බේ ඇයව විවාහ කරගන්න. ඒක දැන් ප්‍රාර්ථනාව එක කඳුලක් වුණා. ඇගේ පාමුලම වැටලා සුළු විසුණු වෙලා ගියා. මෙතන ඉන්න පෙම්වතිය කියන්නේ බිඳි සෙනෙහසේ ගිනි උහුලා ඇගේ සිත ඔහුගේ පාමුල රඳවලා තමයි ඇය යන්නේ. හැබැයි ඇයත් ප්‍රාර්ථනාවක් කරනවා ඔබට සෝතෙවුල් නොම වේවා. මෙන්න මේවා තමයි අපිට වැදගත් වෙන්නේ. අපි ආදරය කරපු තැනක අපේ ආදරයෙන් ඒ හිත පුරවලා සුවපත් කරලා යනකොට අර යණයකා කොරහත් බිඳගෙන යනවා වගේ යන්න එපා. ඒ මතකේවත් ඉතුරු කරලා තියලා යන්න. ඒතර අඩු ගානේ අපි නැතත් අපි කරපු දෙයකින් ඒ සුවපත් වෙනවා කියන සතුට අපිට තියෙනවා. ඇය කියන්නේ ඒක අසුරු සැනක් වූ රුසිරු අතීතේ. ඒක අර කලින් ගීතේට අපි නෑ නෑ කියපු ගීතේ කියනවනේ අතීතයක් වෙන් වෙන රේඛාව කියලා ගහන තිබිච්ච අතීතය තමයි මේ කියන්නේ. ඒක අසුරු සැනක්. ඉගෙන අසුරු සැනක් කියන්නේ මෙහෙම ඉක්මනටම ගිවිලා
0: ගත වෙලා කියලා දන්නේම නැතු.
1: ඔව් අවුරුදු ගානක් වුණත් පොඩි මොහොතක් වුණත් ඒකේ තිබිච්චේ වින්දනය ඉතාම ස්වල්ප කාලයක් තිබුණයි කියලා තමයි ඇයට දැනෙන්නේ. ඒක සිහිනෙන් ගාපු සුවඳක් වගේ. ඉනේ සිහිනෙන් ගාපු සුවඳ වල අපිට මතක තියෙන්නේ නැහැ නේ. ඊන දකින්න එපිසෝඩ් ගණන් අපි උදේ නැගිටිනකොට දන්නේ.
0: ඊනේ මතකත් නැහැ සුවඳ මතක.
1: මතකත් නැහැ. එතකොට ඇය දන්නවා ජීවිතේට විවිධ මිනිස්සු එනකොට අපිට සමහර ඒවා අමතක වෙනවා. අපිට අපේ එක වසර හිටපු යාළුවෝ ඔක්කොම අමතක නැහැ නේ. එක්කෙනෙක් දෙන්නෙක් තමයි මතක තියෙන්නේ. අපි ජීවිතේ මිනිස්සුන්ව පරිණත

0: බස් හෝල් පහු කර කර බස් එකක් යනවා වගේ අපේ ජීවිතවලත් අපිට හම්බ වෙන මිනිස්සු අත්දැකීම් පහු කර කර කර අපි එන්නේ. ඒ අත්දැකීම් වලින් අපි පෝෂණය ලබා ගත්තට අපි සමහර දේවල් අමතක කළම දානවා. එහෙම අමතක කළා ආව ගමනේ මේ පුංචි මතකයේ තියාගන්න කියන ඉල්ලීම ඇයට තියෙනවා. ඒ වගේම ඇය කියනවා ඔබට පිදුම් වූ සිතක විලාපය ඔබට ආදරය කරපු කෙනෙක් මේ වෙනකොටත් ඉන්නේ හදවතේ දුකෙන්. ඒක අර ගලේ කෙටු අකුරක් වගේ ඔබේ හදවතේ කොටාගෙන තියාගන්න. ඉගෙන මාව අමතක කරන්න එපා කියන එක කියලා තියෙන කලාත්මක විදියක්. කැටපත් පෞරකගේ යක්ෂේ ඔබේ මතකයේ මා රැඳේවා කියන ප්‍රාර්ථනාව.
1: සදා රැඳේවා ඔබේ හතේ.

0: සිංහ ගායන ගීතයක් මේ අහන්නේ අචරජන් තරණ සිංහන්ගේ කීපත තිස්සසිරි පෙරේරා සංගීතවත් කළේ දීපිකා ප්‍රදර්ශනී පිරිස ගැයුව අපි කලින් ඇහුව ගීතයේදී ඇහුණානේ සිහිනින් ගෑ මුදු සුවඳක්සේ කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා නල මුදු සුවඳේ නිදන මලේ මට මල් රොණවල් සුවඳ දැනේ ලඳුනේ.
1: නල්ලමුතු සුවඳ කියවම අපිට මතක් වෙන සැලලේනේ සන්දේශේනේ බලසුබ පෙර නිමිති පෙර මග නැකතටත් වැඩි කියලානේ. නල්ලමුතු සුවඳයි පිරිමියුරු කුඹ අඹගෙඩි බලන්න කියලා කිව්වේ. හැබැයි මෙතනත් ඒ වගේ මේ කියන්නේ මුදු සුවඳක් තියෙන සුළඟ තමයි මේ මල නිදාගෙන ඉන්නේ. මේ නිදාගෙන ඉන්න කෙනෙක්ගේ අවදි නොවී නිදින කෙනෙක්ගේ කතන්දරේ තමයි ඔහු කියන්න උත්සාහ කරන්නේ. මා ළඟටම තව ලං වෙලා ඉඳින්න නිහඬ නුවන් ප්‍රියා මා සීතාව සැත පෙරනින්දේ. මේ සීතාව කියන වචනේ ඉතා වැදගත්. මේ දවස්වල ඉන්දියාවේ කරපු අලුත්ම ප්‍රොඩක්ෂන් එක රාමායනය
0: කතාබහට ලක් වෙනවා. ඒක දැන් හොඳම කතාව කියන්නේ එතනත් ඔන්න දැන් ලංකාවට වැඩි ලකුණු දාගෙන ඉනවා. මොකද දැන් සීතා විදිහට රඟපාන්නේ සායි පල්ලවි. එතකොට කාජල් අග්‍රවාල් තමයි රඟපාන්නේ මන්දෝදරි විදිහට. දැන් ඔන්න දෙන්නගේ රූපශ්‍රීය පිළිපදව එහෙම නැත්නම් තිර පෙනුම පිළිපදව ගොඩාක් ආන්දෝලනාත්මක විදිහට කතා බහට ලක් කරනවා. ඒ කියන්නේ ඒ වගේ මේ යෂ් තමයි ඉන්නේ රාවණා විදිහට. එතකොට
1: රන්බීර් කපූර් තමයි
0: රාම විදිහට ඉන්නේ.
1: පෞරුෂ සංසන්දනයේදීත් රාවණාට ඒ කියන්නේ විචාරකයෝ කියනවා ඉන්දියානු විචාරකයෝ කියන පහුගේ ඉතිහාසයේම රාවණා නියෝජනය කරපු අය හිටියේ තිරේ තියෙන ඉතාම පෞරුෂවත් වෙනවා. ඒක ඒ විදිහටම යෂ් අරගෙන
0: ඉන්නවා.
1: ඒ පෞරුෂය ඇතුලේදීත් රාවණාට තමයි වැඩි උද්‍යෝගයක් ඇවිල්ලා.
0: අනිවාර්යයෙන්ම දැන් එතකොට මේ පුංචි තිරේක නෙවෙයි පුළුල් තිරේ වළනකොට අපේ කියලා හැඟීමක් එක්කනේ අපි රාවණා සහ මන්දෝදරි ගැන කතා කරන්නේ. ඉතින් එතකොට දැන් මේ දවස්වල ශ්‍රී ලාංකේය රසිකයෝ මම දැක්ක ගොඩාක් අය ට්‍රේලර් එකට ගිහිල්ලා කමෙන්ට්ස් එහෙම දාලා තියෙනවා. ඉතින් මේ ගැන කතා කරලා
1: ඕමනිකා මොකද මේ මම මෙතන ගීතේ කතා කරනටත් වැඩිය එතෙන්ට කතා කරන්න උත්සාහකට මෙතන පුරාණෝක්ති කීපයක් ගන්නවා. සීතාව ගන්නවා, සඳගිරි පව්වේ පෙරදා සස්සාරේ සැතපිනු දාදුටු කින්නර පෙම්සිහිනි, ඒ සියල්ල අරගන්න ඔහු මේ කතාව කතා කරන්න. අපි කින්නරාවියෝ ගැන කතා කරා කලින්. ඒ නිසා මේ ඇත්තටම මේ චරිත තෝරා ගැනීමේදී තියෙන ලොකුම ගැටලුව වෙන්නේ දෙවියෝ කියන සුකුමාල සිරුරු ඇත්ත. රාක්ෂ කියන්නේ ඉතා හැඩි දැඩි පුරුෂයෝ. ඒ නිසා ඒ සංසන්දනය හොඳටම වෙලා තිනු අපිට ඒ නළුව දෙන්න දැක්කම. දැන් මේ රාමායනට අනු හනුම එනවනේ බලන්න මේ සීතාව හොයාගෙන. ඇයි සීතාව දැකලා? ඔහු සීතාව දැකලා නැහැනේ. එනකොට දකින්න මේ මන්දිර අභ්‍යන්තරයේ රත්තරන් ඇඳක නිදාගෙන ඉන්නවා බිසවා. ඔහු හිතනවා මේ සීතා කියලා. ඊට පස්සේ සීතාගේ ලස්සන දැකලා ඔහුට පුදුම සතුටක් ඇති වෙනවා. ටික වෙලාවකට පස්සේ තමයි තේරුම් ගන්නෙ සීතා එනං ඉන්න බෑනේ මෙච්චර සතුටි, රාම නැති දුකෙන් ඉන්න ඕනේ, එහෙනම් මේ ඉන්න අනිවාර්යෙන් මන්දෝදරි කියලා. ඔහු සිතින් සමා වෙනවා, සමාව ඉල්ලනවා අනුන්ගේ යහන් ගැබකට ගිහිල්ලා මෙහෙම බලා හිටපු එක වැරදි කියලා තේරුම් ගන්න. ඒ තරම් අර ක්වලිටි එකක් තත්වයක් තියෙන කෙනෙක් තමයි හනුම කියන්නේ. එතකොට එතනදි කියවෙන එකම දේ තමයි සීතා හා සමාන රූපශ්‍රීයක් තිබුණා කාටද? මන්දෝදරීටත්. ඉන්දියාවේ පිළිගන්නා ගෞරවයට පාත්‍ර වෙන කාන්තාවන් පස් දෙන අතර දෞපදී සීතා අතරම මන්දෝදරිත් ඉන්නවා. අජවලප කෘතියේදී මන්දෝදරිගේ විලාපයේදී මන්දෝදරි වැළපෙනවා රාවණාගේ මරණයෙන් පස්සේ. සීතා මට වැඩිය උතුම් හෝ කියන මට වැඩිය මගේ ලස්සන්ට වැඩිය අභිභවා යන්න හෝ මහා සමාන හෝ නෑ. ඉතින් එහෙම තියෙද්දී ඇයි ඔබ මේ වගේ දෙයක් කරේ? එන ඉතිහාසයේ හැම තැනකම කතන්දරයකට ගැහැණියක් එන එක නවත්තන්න බැරි වෙලා තියෙනවා. මේක ඇතුලේ හැබැයි තව දෙයක් කියන්න ඕන. මේ කතාවේ ඉතුරු කොටස ලියනවා, ඉතුරු කොටසේ විශේෂයෙන් කතා බහට ලක් කරනවා. අපි අහන්නේ සීතාව රැගෙන ගියා කියලානේ. ඒ කොටස හෙළහවුලේ කවි ඉදිරියට ගෙන යනවා අවසානයේ සීතාට සිද්ධ වෙන ඛේදවාචකය කියන. ඒක නිසා සීතාවක් කියන වචනේ ඇතුලේ තියෙන ඇත්ත කතාවට රාමගේ පැත්තෙන් හරි ඇගීමක් ලැබුණාද කියන එක හිතන්නන බේරගෙන ආව පළියටම ඒක ප්‍රේමයක් වෙන්නේ නැහැ.
0: රාමායන් චිත්‍රපටයේ මේ අධ්‍යක්ෂණය කරන්නේ නිතේෂ් තිවාරි. එතකොට ශ්‍රීධර් රාඝවන් එක්ක එකතු වෙලා තම චිත්‍රපටයේ පිටපත හොලියන්නේ. මූලාශ්‍ර ගණනාවක් අධ්‍යයනය කරලා. එතකොට ඔවුන් මුල් කෘතිය සහ කියන වාල්මිකිලිව මුල් කෘතිය සහ තවත් සාහිත්‍ය මූලාශ්‍ර ගොඩක් අධ්‍යයනය කරලා තමයි මේ චරිතවලට සුදුසු පුද්ගලයන් තෝරගෙන තියෙන්නේ. එතකොට මුල්ම වාල්මිකිගේ රාමායනය තුළ කාණ්ඩ 7කට බෙදූ ශ්ලෝක 24000ක් තියෙනවා. එහි සීතා දේවිය සුදු කාන්තාවක් මත් සුදු පැහැති කාන්තාව කියලා කොතනකවත් විස්තර කරන්නේ නැහැ. එතකොට ඇගේ සම රන්වන් දීප්තිමත් එකක් කියලා තමයිලු කියන්නේ. පසුකාලීන ආපු ඇතැම් පෘතිවල කනක වර්ණ කියලත් කියලා තියෙනවා.
1: මන්දෝදරී ගැන විස්තර කරද්දිත් කියන්නේ කනක වර්ණ කියලාමයි රත්තරන් පැහැය.
0: ඔව්, ඒ කියන්නේ රත්තරන් වලට සමාන පැහැය. ඉතින් පසුකාලීනව සමහර කෘතිවල ගෝධුම පැහැයට හොරු කාන්තාවක් බවත් කියලා තියෙනවා. එතකොට ගෝධුම පාට කියලා කියන්නේ පැහැපත් ලා දුඹුරු පාට. එතකොට තවත් දෙයක් තමයි වාල්මිකීගේ රාමායනය සඳහන් වෙන්නේ සීතා දේවියට විශාල නෙළුම් මල් බඳු ඇස් දෙකක් තිබුණු බව. පద్මනේත්‍ර කියලා. එතකොට රන්වන් පාට සමක් තියෙන පద్මනේත්‍ර යුගලයක් තියෙන නිලියක් තමයි නිතේෂ් තිවාරි අතුළු කණ්ඩායම හොයන්නේ. මුල්ම යෝජනාව වුණේ ජාන්වී කපූර්. ඇගේ වර්ණය නම් සමේ රන්වන් පාට සමක් ඇස් දෙකක් හොඳයි. නමුත් රංගන පරාසය මේ වගේ චරිතයකට ප්‍රමාණවත් නැහැ කියලා ඔහු නැව ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තමයි සායි පල්ලවි මේ චරිතය වෙනුවෙන් නිර්දේශ කරගන්නේ. එතකොට සීතාට වඩා මන්දෝදරී ලස්සනයි කියලානේ දැන් රසිකයින් ගැටුම් ඇති කරගෙන තියෙන්නේ. හැබැයි මේකේ ගොඩක් කතා තියෙනවා. කොහොම නමුත් නිතේෂ් තිවාරි අතුරු කණ්ඩායමට ඇත්තටම අවශ්‍ය වුණේ සීතට වැඩිය මේ රාමායනයේ අලුත් නිෂ්පාදනයේ මන්දෝදරීව මතු කරලා පෙන්නන්න තමයි ඒක හරියට. අපි දැන් ට්‍රේලර් එක විතරයි බැලුවේ. චිත්‍රපටය බලුවම අපිට තේරෙයි මොකක්ද ඒක ඇතුලේ කියන කතාව.
1: මන්දෝදරී කියලා කියන්නේ මොනික භාර්යාවක් විදිහට අප්‍රමාණ දුක් විඳපු කාන්තාවක්. මොකද මරණය හමුවට යන රාවණා වගේ චරිතයක් හින්දා අය කොච්චරනම් සැමියා නැති වෙයි කියලා වේදනාව විඳින්නේ නැද්ද? ඒ කතාව අපිට කියවන්න හම්බෙන්නේ නැහැ. මොකද රාමගිනි සීතගිනි ඒ කොටසට වැහෙන්නේ

0: ලකන රේඩියෝ ITN ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: පස්ස සිරගටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසේව. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
2: ක්‍රිමිරාජ සුවසේව.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
4: ඕකෙන්දගෙන බයික් එක යන්න බෑනේ. බයික් එක මෙතන තියලා ත්‍රිවිල් එක යන්න.
5: ඒ පානේ. මං අර හින්දි පියන්සල වගේ අහලා ඉඳගෙන යනවා.
4: මේකෙන් ඔය කකුල් දෙක වාගෙන. නැත්තම් ඕක බලාගෙන ගිහිල්ල ඉවරලා පාර යන මිනිස්සු
1: හැප්පෙනවා. අසන්දිමිත.
6: වාසු රාජ්ගෙන් අයින් වුණාට දරුවන්ට තාත්තගෙන් අයින් වෙන්න බෑ යශෝ.
7: ඔව් යශෝ. ඔයාට මෙහෙන් යන්න ඕන නම් අපි යන්න දෙන්නේ ඔයාගේම ගෙදරකට විතරයි. නැත්තම් අපි ඔයාට මෙහෙන් යන්න දෙන්නේ නැහැ.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. Magi peril
1: bimvatima intika dharmatilaka adhyakshanayak
2: meka poddak ahano den tamuse kiyana de kawura hari me 3-4 denek ahai e wage doi man mona hari kiwwahama man kiyanne de ahanna minissu kochchara innoda tamuse oy me second year eke lamayek vitarai man me viswavidyalaye professor kene
1: magi iperani pimvati
3: බලපන් මං ඔබට කරන දේ. ඔබගේ රස්සාවයි ජීවිතේ දෙකම නැති වෙන තැනට වැඩ කරලයි මම පස්ස බලන්නේ.
2: වැරදි වැටහීමක් ඔයාට තියෙන්නේ.
3: වැරදි වැටහීමක්? මෙච්චර මේ කෙල්ලෙක් ගියතුළු දාගෙන අඬනකම් බලන් ඉන්න තොට පිස්සුද බල්ලා?
1: මගේ ඉපැරණි පෙම්වතිය. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. මානවීය ප්‍රේමය, සෞන්දර්යාත්මක වියමන,
1: සඳදියදහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වයෙන් ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමක වන NLP ලොතරැයි පවුලේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු බවට පත්කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලවිකර ලොතරැයි පතකට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලවිකර ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සංකාතරෙන් ඔබ අද සඳදිය දහර ප්‍රසුන්දර හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සංචාරන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසුමාලා රෙටික හපල සමග අපි දෙවෙනි පැයට අපි තින්නේ නාමල් උඩුගම ගායනා කරන ගීතයකින් තමයි අපි දෙවෙනි පැය ආරම්භ කරන්නේ. දැන් පළමු පැය අවසන් ගීතය විදිහට අපි හව ඩබ්ලිව්ටී ආර්ය සිංහයන් ගායනා කරන ගීතයක්. ඒ ගීතයේදී එක තැනක අපිට ඇහුණනේ මහලු වෙලා අද සඳවාගේ යෞවන රෑ සඳ බලාන උන්නාවේ කියලා. රෑ සඳ මේ ගීතයේදී අපිට ඇහෙනවා. බලාකොළට රෑ සඳ නෑවිත් ඉඳපු එකම දවස අද විතරද මගේ තෙවුතු.
1: ඔමුනික කලින් ගීතයේ කියපු පෙම්වතා තමන්ගේ පෙම් කතන්දරේ ගෙනියනවා සඳ කිඳුරු ජාතකයේ දක්වාම. ඒ ඇවිල්ලා තමයි කියන්නේ ඒ සඳ දැන් මහලු වෙලා අද ඇවිල්ලා තියෙන යෞවන රෑ සඳ. ඕන් දැන් ඉන්නේ ඒ කාලේදී කල්ප කාල යුග අපාතරින් ගෙවිලා අනාගතයේ සොයලා යන්නෙත් ඒ ප්‍රේමයමයි. ඒ කියන්නේ අනිත් පැත්තට ගත්තොත් මොනිකා මේ ප්‍රේම කතා චරිතයි ලොකේෂන් පවතින තත්ත්වයි විස්තරයි තමයි වෙනස් වෙන්නේ. මොම එකම චරිත ටික රඟපානවා කියලා හිතෙන අවස්ථා ගොඩාක් ඇවිල්ලා තියෙනවා හැම කතාවකම. මේ කතාවේදී ඊට වැඩිය වෙනස් දෙයක් කියන්න උත්සාහ කරන අවාසනාවට රෝසමලක් පරවේ. කියන වාසනාවක් න රෝසමල්
0: පිපිලම තියෙනවා.
1: පිපිලම තියෙනවා කියන එක
0: විරුද්ධ ප්ලාස්ටික් රෝසමල් දෙකක්.
1: ඉතින් එතකොට කියන ඔහුට කියන්නේ ඔයා රත්තරන් වරදක් කළා නෙවෙයි. එතකොට වරදක් කළා නෙවෙයි කියලා ඔහුට කියන්න සිද්ධ වෙන සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. මොකක්ද? ඒකේ කුතුහලය තමයි අපිව අන්තරා කොටස් ටිකට ගෙනියන්නේ. ලියා හසුන්පත් තැන්තන හංගාපතර මේක හොරෙන් කරපු ප්‍රේමයක් නේ. අපිත් ඉතින් එහෙම කාලයක් පහු කරලා ඇවිල්ලා තියෙනවනේ. ලියුම් ටික තියන්නේ කොහෙද කියලා හිතලාම අපිට හිතා ගන්න බෑ. පොත් කවරාස්සි පාසල් කාලේ නම් පොතේ කවරාස්සි එහෙම එකක් සිද්ධ වුණා ඉස්කෝලේදී. ඒ පොතම ගත්තා ප්‍රින්සිපල් ඇවිල්ලා.
0: නෑ මම දැන් කල්පනා කරේ දැන් සමකාලීන වගේ මිතුරු මිත්‍රයන් ඉන්නවනේ, විදුහල්පතිවරුන් ඉන්නවා නේද, පාසල් ගුරුවරුන් ගුරුවරියන් ඉන්නවා. දැන් ඒගොල්ලන් මේ ඔය වැඩ කරනවානේ. ඉතින් සමහර වෙලාවට දැන් සුහද හමුවීම් වලදී එහෙම අහුණාම මම ඉතින් ඒගොල්ලන්ට මතක් කරලා දෙන ඒගොල්ලන්ගේ අතීතය.
1: දැන් අපේ
0: ඒ අත්දැකීම් වලින් තමයි දැන් දරුවන්ගේ වැරදි අඩුපාඩු හොයන්නේ.
1: මොකද මට නම් උනේ මගේ කවර ඇතුළත වෙන කෙනෙක්ගේ ලියුම. ඉගෙන වෙන ප්‍රේම කතාවක ලියුමක් තමයි හංගලා තිබුණේ. ඉතින් දැන් ඒක අපේ පන්තියේ කවුරුත් නැති වෙලාවක තමයි විදුහල්පතිතුමේ පන්තියට ආවේ. ඇවිල්ලා මගේ පොතමයි ගත්තේ. පොතේ අනිත් ඔක්කොම නෝට්ස් ටික හොදට ඉල්ලතුන මාව වෙවුලන්න ගත්තේ අර කවර ඇතුළේ තියෙන ලියුමෙන්ද. ඉතින් මම විතරන්නේ මේ නෙවෙයි. ඉතින් එහෙම අවස්ථා තියෙනවා. ඒ වගේ මේ හංගපු කතන්දරයක් තමයි තියෙන්නේ. ගලා බොඳ වෙයයි මේ ඇස් දෙකෙන් තෙමූ කියලා යන්නේ ඔහුට මේ අතීතය අර අනාගතේ අතීතයේ රේඛාවෙන්ද වැහෙන්න යන්නේ. ඉරක් ගහන්න යන තවත් තමයි තියෙන්නේ. දැන් වලාකුලට රෑ සඳ නෑවිත් ඉඳපු එකෙන් ඔහු රූපකාර්තවත් කරනවා ඔහුගේ ජීවිතේට ඇය පැමිණෙමු නැති එකම දවසාද. ඒ නිසා ඇයට ඔහුට සිද්ධ වෙනවා ඔහු සැප සම්පත් ප්‍රාර්ථනා කරන්නේ නැති වුණත් ඔහුට මේ දුක දරා ගන්න වෙන. මේ දුක දරා ගැනීම අපි එක එක විදිහට දැක්කන් හිතාදාගෙන මෙතනදී ඔහු කියනවා මහා යදම් බඳ සිතුවිලි සිර කරපු. දැන් ඔහු මේ වේදනාවේ සිතුවිලි සිර කරන් ඉන්නේ. මේවා එහෙම කරන්නම ඕනේ, මේ පිටාර ගලන්න ඉඩ දෙන්න ඕනේ හදවතට නිදහස් වෙන්න. අන්තිමට ඔහු හිත හදාගන්නේ
0: අන තවත් ක්‍රමයක්.
1: මගේ නැගණියක් ලෙසින් සිතාමතු අවසර දෙන්නම් අපි හිත හදාගමු. මේ උපක්‍රමේ නම් දැනුත් පාවිච්චි කරනවා. අපි සහෝදරයෝ වගේම අපි යාළුවෝ වගේම කියලා මේවා අමාරුයි. මොකද කලින් හිටියේ විදිහට නෙමෙයිනේ. එතකොට අලුත් විදිහකට එන්න ලේසි නෑ. නමුත් හිත හදාගන්න එක හොඳ උපක්‍රමයක් අර වගේ වෙනත් දරුණු උපක්‍රම වලට යනවට වඩා.

0: चंदन लेना रची गायना करने गीत आक चन चयना लियाने जयश्री अमर शेखर संगीत वत्कले कलिन नामा लुडगम गायना केला गीते दिया हुनने दरा गन्न बेरी तरमट आदरे केला मैं कियाने दरा गन्न बेरी गिंदर कियाने दरा गन्न बेरी गिंदर बो समित उठा केवा
1: කතන්දරයක් වගේ මොනිකයි සම්පූර්ණ ගීතේ පේන සමාහ වෙන්න බෝපතකට කඳුළු බින්දු වටනා ඔබයි මමයි මේ මළුවේදී එකතු වෙන්න පැතුවා එකතු වෙන්න පතපු
2: බෝමල
1: ඕ බෝමලෝට ඇවිල්ලා තමයි දැන් මේ දුක කියන්නේ දැන් අපිට පන්සල් පල්ලි මතක් වෙන්න ලොකු ප්‍රශ්න වෙන්න එපා ප්‍රශ්න වුණාට පස්සේ අපි දෙවියන්ගෙන්ද ගල් වලින්ද හැම තැනින්ම දේවල් ඉල්ලනවා ඊට කලින් අපිට ඒව පතක් වුණා නම් මීට වැඩිය තත්ත්වේ හොඳ වෙන්න තිබුණා. නමුත් අපි හැමතිස්සෙම අර දෙයක තමයි ඔක් කියන්නේ දරා ගන්න බැරි ගින්දර බෝ සමිඳුට කිව්වා. අහන්න කෙනෙක් නැහෙනි. අහන්න කාට හරි දෙයක් කිව්වත් මොනික ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අරගෙන මේව පාවිච්චි කරනවනේ. දැන් සැමියෙක් ගිහිල්ලා තමන්ගේ භාර්යාවගේ ප්‍රශ්නයක් තියෙනවා කිව්වට පස්සේ අහන් ඉන්න එක්කෙනා උත්සාහ කරනවනේ භාර්යාවට කතා කරන්න යන්නේ. එහෙම ප්‍රශ්නෙ දැන් තියෙන අපිට සමාජයේ විශ්වාස කරන්න බැරි වෙනවා මොකද මේ මිනිස්සු ඔක්කොම මේ පවතින සමාජ ක්‍රමයේ ඇතුලේ හරියටම මේ කරප්ට් වෙලා. ඒ කියන්නේ දූෂණය පත්තලා තියෙන මිනිස්සුත් හැම දෙයක්ම. මොකද අහන දකින දේවල් වල තියෙන ඒ වගේ ඒවනේ. ඒතර මිනිස්සුත් ඒව අනුගමනය කරන්න යනවා. නිවැරදි සමාජ කියවීමක් හෝ නිවැරදි දැක්මක් සමාජයේ නොලැබීම හේතුවෙන් මිනිස්සු මේ අනිත් දකින දේවල් තමනුත් කරලා බලන්න උත්සාහ කරනවා. එතකොට දැන් මේ වෙලා තියෙන්නේ ඒ ගින්දර මොකද්ද කියලා තමයි කියන්නේ. ඒ ගින්දරවල ගැන කියද්දී මංගල මුදුවට ආයුෂ මාස 3ක් විතර. මේ බඳු විවාහයන් අපි අනන්තවත් දකිනවා. විවාහය කියලා කියන්නේ ප්‍රී ෂූට් එකක් වත් අර ළඳින ලස්සන්ට ඇඳලා ගන්න මාර ලොකු අනිත් අයටත් වැඩිය හොඳට කරන උත්සවයක් නෙමෙයි කියලා අපේ සමාජය තේරුම් ගන්න දවස කවද වෙයිද කියන්නේ මම නම් දන්නේ නැහැ. ඒ තරමට මිනිස්සු අර බාහිර ආටෝපියට තමයි කැමති වෙන්නේ. අපි ඇත්තටම ඉතින් කේක් තෝරන්නෙත් අයිසින් එකනේ බලන්නේ අපිට ඇතුළ වැඩක් නැහැනේ. ඒ නිසා අපි හැමදාම මේ අයිසින් එකට රැවටෙනවා. දැන් වෙලා තියෙන්නේ ඔවුන්නේ ආදරය කරලා ප්‍රාර්ථනා කරලා බෝධියට පැන්වක් කරලා සංසාරේ පුරා එකට යන්න හදපු දෙදෙනාගේ කූඩුවට තව තුන්වෙනියෙක් ඇවිල්ලා. එහෙනම් හොම කියනවා හැම තිස්සෙම ඔයයි මමයි වෙන්නේ මාඬ දබර. සතුටින් ඉන්න හදාගත්ත තැනට කඳුළු එන්න ලෑස්ති කරගත්තේ තමන්ම නම් එක තැනකින් කොහේ හරි වෙනසක් කරන්න සිද්ධ වෙනවා. එහින්දා එහු කියන්නේ මා ආදර පෙම්වතියට නොදැනෙන හද සුවඳ සාධාරණ වෙන කාටද ජීවත් වෙන තුරුම. ඔගේ හදවතේ සුවඳ ඇයට දැනිලා නැහැ. එහින්දා ඔබ තීරණයක් ගත්තා නම් පුළුවන් තරම් උත්සාහ කරන්න තීරණයට අවංක වෙන්න. හරිම තීරණය අරගන්න.

0: නිරෝෂා විරාජනී ගායනා කරන ගීතයක් අපි අහන්නේ ළඟට වඳුරු නානායකව සම්මිකිත ලිව්වේ මහින්ද බණ්ඩාර සංගීතවත් කළේ. කලින් අපි අහුව ගීතයේදී ඇහුණනේ මූසලකේ වීණා හඬ වාගේ මුළු ලොවම කියලා. රන් ගිර හිස හිරු හින හෙත එලියෙන් මුළු ලොව තිතුලත.
1: දැන් මූසලගේ වීණා නාදය වීණා හඬ වගේ කියලා කියන්නේ ඒක කනට මිහිරි නැහැ කියන්නේ. වැ මූසල කියන්නේ අති දක්ෂයි වුණා. එහෙම කියන්න හොඳ නැහැ.
0: අනිතිකනේ ඔහුට ඔහුගේ දක්ෂතාවය ගැන තිබිච්ච විශ්වාසය නිසානේ
1: අභියෝගයට මුණ දෙන්න යන්නත් ඒකින්දන්නේ ගුරුවරයත් එක්කලා. නමුත් මෙතනද මේ මූසලගේ වීණා හඬ කියන්නේ තත්සින්දට පස්සේ වාදනය කරන්න ගියාම ඇහෙන බොල් හඬ වෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. ඒක කර්ණ රසායනේ නෑ, කර්ණ කටුකයි. ඉතින් ඒ වගේ කර්ණ කටුක වෙන තත්ත්වයට අඬ දඹර වලින්ම ගෙදර පිරিলা කියන එක තමයි වෙන විදිහකට කියලා තියෙන්නේ. මෙතන කියන්නේ ඊට වැඩියද රන්ගිර මා ඔබ එගිර සිමින හිරුට සමාන. මව සිමින හිරු තමයි ඔබ. එනේ මා මේ පෙම්වතියව දරා ගන්න විඳින කෙනා තමයි ඔහු. ඊට පස්සේ කියනවා පන්හිඳ මා ඔබ එයින් ගෙතන ගිය සමාන. ඇයගේ නිර්මාණයේ පරිසමාප්තිය තමයි ඔහු. එතකොට මට මතක් වෙනවා මොනිකා, ඒ කියන්නේ ඇය ඉන්න තැනයි ඇයගේ ජීවිතයට යන බලාපොරොත්තුවයි මේ සිද්ධ වෙන හැටි. ඉරෙන් ලොවක් එළිවෙන දැක මසිත බැබලියේ කියන්නේ ඒකයි. මොකද ඇය නිසා තමයි මේ හිරු තියෙන්නේ. ඇය වටානේ කරකෙන්නේ හිරු. ඊළඟට පන්හිඳ ගෙතු ගීයේ මිහිරෙන් තුන් හිත නැලවෙනකොට ඇය සතුට වෙනවා. ඇයගෙන් බිහිවෙච්ච නිර්මාණ ඇය නිසා පවතින දේවල් වලින් ලෝකෙ තුටු වීම තමයි ඇගේ එකම ප්‍රාර්ථනාව. වෙනම මතක් කරනවා මොනික කාංචනා ප්‍රියකාන්ත මේ සමාජ මාධ්‍ය ජාල FB පිටුවකට ලියපු කවියක්. ඇයි කවිය නම් කරනවා මගේ තරුවට යන්න මට පාර කියන්න කියලා. අහස මම ඇඬුවතින් වැස්සක්ව වහින්න,
2: කඳුළු බිම වැටුනාම පොළොවේ මල් පිපෙන්න,
1: දේ දුන්න පාලමක් සේම වෙත එවන්න,
2: මගේ තරුවට යන්න මට පාර කියන්න,
1: කඳු මුදුන මී තුමට වැසී දැයි බලන්න,
2: වලාකුළු වල රහස් මත ඇවිත් කියන්න,
1: සිහිනෙන් අවදි වී සිහිනයක සරන්න,
2: මගේ තරුවට යන්න මට පාර කියන්න,
1: සුවඳ පැන් ඉසින මද සුළඟසේ හමන්න,
2: පිරිත් පැන් සේ සිසිල සෙවනදී නිවෙන්න,
1: අතින් අත අල්ලාන්න නතර වී හිඳින්න,
2: මගේ තරුවට යන්න මට පාර කියන්න.
1: තරුවට යන්න බැරුණත් තරුවට යනකම් අතින් අල්ලන් එකට උදව් කරනවා නම් ඒකම තමයි හැම කෙනෙක්ගේම ප්‍රාර්ථනාව වෙන්නේ. නිරෝෂා කියන්නේත් එහෙම සිත නලවන බබලන හැඟීමක් දුන්නු ප්‍රේමයක් කියන්නේ.

0: විශාරද නිහල් ගම්හේවා මේ ගීතේ ලියන්නේ සහ සංගීතවත් කරන්නේ අතුල ශ්‍රී ගමගේ ගායනා කරන ගීතයක් යලකට අපි අහන්නේ. අතුල ශ්‍රී ගමගේ ආදරෙන් මතක් කරන්න ඕනේ මේ වෙන විට ඔහු අප අතර නැහැ අපෙන් සමගින් ගෙහෙලා කාලයක් නිරන්තරයෙන් අපිට ඇහුණ හඬක් ප්‍රසංග වේදිකාවේ නිරන්තරයෙන් මුණ ගැහුණු චරිතයක් විශේෂයෙන්ම ලකනගේ රශ්මී ප්‍රසංග වේදිකාවලදී එහෙම නිරන්තරයෙන් අපිට ඇහුණ හඬක් හිම මීදුම් බලාකුලේ මගේ වේදනා අරන් ගියේයි කියලා තමයි අහන්නේ අපිට නිරෝෂ විරජුන ගානකල ගීතයේදී එක තැනකදී ඇහුණානේ නමුදු හිරුට ලං වන්නට වරම් නොමැතියේ කියලා මේ ගීතයේදී කියනවා මගේ කඳුල ඇලියයි ඔබ දැස දරා සොයා එන්න මට වරම් නැතේ
1: තමන් සතුට වෙනවා තමන් හින්ද තමයි හිරු පවතින්නේ කියලා හැබැයි හිරුට ලං වෙන්නට ඇයට පුළුවන් කමක් නැහැ. එහෙම ඒවා තියෙන අපේ ආලෝකයෙන් දිදුලන අවස්ථා තියෙනවා. සමහර අය ඒ ආලෝකයෙන් දිදුලනවා කියලා ලෝකෙට කියන්නේ නැහැ හංගක තින්නේ. එහෙම කියන්න ඕන කමක් වෙන්නේ නැහැ. නමුත් ඒ මොකද ප්‍රාර්ථනාව තියෙන ඉරෙල්ලුවක් එළිවෙනු දෙක සිත බැබලියේ කියලානේ. ඒ වගේ අපිට පුළුවන් නම් උපේක්ෂා සහගතව එදිහා බලන්න. ඒක ඇත්තටම ආදරයක් තමයි මොනිකා. මෙතන වෙන්නේ හිම මීදුම් වලාකුලක් තමයි වේදනාව අරන් ගිහිල්ලා කියන්නේ මොකද ඔහුට පුළුවන් කමක් නැහැ වලාකුල වගේ ඒ දේවල් හොයාගෙන යන්න. ඔහුට තියෙන්නේ ලංකර ගන්නට මසිත අඬද්දී මාසනසන්නට වෙරදරුව. ඔහුට ඕන වෙන්නේ ලං වෙන්න. ඔහු දකින පුරහඳ පෑයූ පින්බර මූණ මූණ පුරහඳක් වගේ කියන එක වෙනුවට කියලා තියෙන ලස්සන මේ රූපකාතවත් යෙදුමක් මොනික පුරහඳ පෑයූ හරියට මූණට පුරහඳ පායලා වගේ තරම් එළියයි. එයා ඒ එළිය සහ ඒ ආකර්ෂණයට තමයි ඔහු වශී වෙන්නේ. ඒ වශී වෙන්න වශී වීම නිසා එව ලං කර ගන්න හැදුවත් ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි කැමති වෙන අපි ආකර්ෂණය වෙන හැමදේම අපිට ලැබෙන්නේ නැහැ මොනිකා. මොකද සමහර ඒවා අපි හොඳට වෙන්නත් පුළුවන් නරකට වෙන්නත් පුළුවන්. අපිට මේක තේරුම් ගන්න කාලෙ වෙනකොට සමහර දේවල් සිද්ධ වෙලා ඉවරයි. හැබැයි අපිට පස්සේ හිතෙනවා ඒක උනේ නැත්නම් දැන් හිතනවා ඒක උනේ නැති එක හොඳයි. ඒක උනා නම් මෙහෙම වෙන්න තිබුණා කියලා හිතෙනවා. හැබැයි මේ මොහොතේ අපි විඳින වේදනාව තරන්න බැරි තත්ත්වයක් වෙයි. ඔහු අතගෙන ඔබ පියමන යද්දී මගේ ලොවක මා තනි වූවා. අහිමි පෙමක් හමු වේ මා පෙරදී. එනමුදු ඔබ අත වරදි නැතේ කියලා ඔහු එවෙලෙම හිතන්න පෙළමෙන්නේ ඔහු දන්නවා මේ සම්බන්ධයට දුර දිග ගියොත් එහෙම සිද්ධ වෙන්න පුළුවන් කමක් නැතිනේ වැරද්දක් නැහැ කියලා තමන් අර හැමෝම ඉන්නේ එයා මෙහෙම කළා මාව දාලා ගියා වැරදි කියන ලෝකෙක මේ පෙම්වතා එහෙම ඇයට වැරද්දක් පවරන්නේවත් නැහැ මේ 90 දශකයේ පෙම්වතුන්ගේ තියෙන විශේෂ ලක්ෂණයක් කියලා මට හිතෙන්නේ මේ ඒ කාලේ ඒ යුගයේ ජනප්‍රිය වෙච්ච ගීතයක්

0: Darujātnak viemana Sada tie dahara
1: ලකඩහගෙන සඳ දිය දහර සඳගෙන ඉන්න ඔබට ජාතක ලොතරැයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ. මේ වසර තුල ගෙවි ගිය මාස 7ක කාලය තුල ධන නිධානය ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභීන් 35 දෙනෙක්, 200 ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්නේ බෝනස් තුලින් ගෙවි ගිය මාස 5ක කාලය තුලදී දස දහසේ ත්‍යාගලාභීන් 1327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තනින් බලන බලන තනින් ධනනි ධනය ලොතරැය වැඩි වැඩියෙන් මිරදී කියන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සඳ දිය දහර සමග ලකඳහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 579 579 දුරකථන අංකයට.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සඳදිය දහර සමග ආදරයෙන් ඔබලා කඳහගෙනෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සාජන සංවිධාන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජොරහන් සවාලවිටි කහපොළ අද ගෞරවනීය සහභාගිත්ව ලබා දෙනවා. අපි ඊළඟ ගීත කිහිපයක් එක්කම හිතන ලතා මඩොල් එක හෙවනට යන්න ලෑස්ති වෙන්නේ. විරාමයට කලින් අපි ඇහුව අතරශ්‍රී ගමගේ ගායනා කළ ගීතයේදී අපිට ඇහුණා දෑසත් හඳවා වත මිලින වෙලා මගේ කඳුල ඇයි ඔබ දෑස දරා කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා මෙන්න මෙහෙම. ඔබ මා පැතුපෙම් මිලින වෙලා සොසුමට තුරුලව ගිලිහේ ගියා.
1: ලතා මඩුලුසේ බැඳුණු අපේ ආදර මල්දම් පියලි තැලේ වැල්ලුත් එක්ක ගස්වැල් එතිලා තියෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වයක් ඇතුලේ පිපිච්ච මා ආදර මල්දම මොන විදිහකින්වත් ගිලෙන්න තත්ත්වයක් තිබුණේ නැහැ. ඒක එකට වෙලිලා නේ තියෙන්නේ. ඒ වුණාට දැන් ඒක මිලින්න වෙලා තියෙන සුසුමට තුරුල්ලා සුසුමක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙම වෙන්න කලින් ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයේ තිබිච්ච අවස්ථාවත් කියන ඔබ නෙතු බැල්මෙන් මසිත තිබූ පාළුව සදහට ඉවතටලු. මේ නෙතු බැල්ම කියන එක මොනික ඉතාම වැදගත් කාරණාවක්. සමහර වෙලාවට ගෙවල් වල හරි පෙම්වතියෝ හරි බිරින්දෑවරු හරි එක බැල්මෙන් පෙම්වතුන් පෙම්වතා හෝ සැමියා නිහඬ වෙන අවස්ථා තියෙනවා. අනිත් පැත්තත් එහෙමයි. සැමියාගේ පෙම්වතාගේ එකම බැල්මකට දන්නවා අපි දැන් ඊට පස්සේ කතා කරන්නවත් හැසිරෙන්නත් ඕනේ
0: නැහැ. සහ ඊළඟට අපි කිසිම ප්‍රශ්නයක් නැගිය යුතු නැහැ.
1: එතකොට මේ ඔක්කොටම කලින් ඒ තත්ත්වවලට එන්න කලින් මේ පාළුව සදහට ඉවතට ලූ කියලා සංශයයෙන් කියන්නේ. එනේ තරම් ඔහුට හිතුණා ඒ බැල්ම විතරක් මතක තියාගත්තා බැල්ම ළඟ තිබුණත් පාළුවක් දැනෙන්නේ නැහැ කියලා. මා ඔබ සමගින් දැල්ලූ පෙන් පහන් වැට මද නිවි කියා. දැන් පහන් පත්තු කරන්නේ අපි ආලෝකයක් ලබා ගන්නනේ. ඒ ආලෝකයේ ඒ පහන පත්තු කරන කෙනත් එක්කම තමයි අපි ඉල්ලා සිටින්නේ. එයා ගියාට පස්සේ ඉතින් ආයේ පහන තිබුණා කියලා හෝ වෙන කවුරු හරි ඒ පහනාවත් අපි අර සංසන්දනයේට යනවනේ. දැන් හුට සිද්ධ වෙලා තින්නේ ඒකමයි. ඒකට හේතුව අවසන් අන්තරා කොටසේදී අපිට කියවෙනවා පාලුසසානේ ඇත කොනේ නිසලව බද නිදන පිණ හුට හිත හදාගන්න බැරි වෙලා තින්නේ අන්න එතනයි. පහන් වැටනේ වුණ අලුතෙන් පහන පත්තු කරන්න බැරි ඇය සදහටම ජීවිතයෙන් සමෝරන් ගිහල්. අන්න ඒකම තමයි මට මුල ඉඳන් හැමතිස්සෙම මම කියන්න උත්සාහ කරේ. ඔබට ආදරේ කියලා කෙනෙක්ට කියන්න හිතෙනවා නම් එකේ මොහොතෙදිම කියන්න. මොකද ඊළඟ දවසේ අපි ජීවත් වෙනවද කියන්න අපි දන්නේ නැහැ. පහුගිය දවසක සමාජ මාධ්‍ය ජාලයේ මම දැක්කා කන්ටේටර් එකක් කරවන්න ගිහිල්ලා ඒකට හැප්පිලා මිය යන තරුණයන් දෙදෙනෙක්. ඒ දෙදෙනාම දන්නේ නැතුව ඇති ඒ දෙදෙනා මැරුණේ කොහොමද කියලාවත් හිතන්නවත් තප්පරයක් නැහැ. එක්කෝ අපි කැරලිහින්ද අරගලහින්ද යුද්ධහින්ද පිරිමි මැරෙනවා. එහෙමත් නැත්නම් ඇක්සිඩන්ට් වෙලා හරි මේ පිරිමි මැරෙනවා. අපේ ජනගහනය ඇතුළේ විශ්වවිද්‍යාලය ඇතුළේ කාන්තා ජනගහනය වැඩි මොනිකා 1200 ගෑන් ළමයි ඉඳි 100යි පිරිමි ළමයි ඉන්නේ අපේ ෆැකල්ටි එකේ බලනකොට. ඉතින් මේක අපිට වළක්ව ගන්න විදියක් නැද්ද? තව ටිකක් ඉස්සරහට ගියොත් තව ඉස්සරහට ගියොත් එමේ බාලිකා පාසල් විතරක් ඉතුරු වෙයි. රැකියා වෙළඳ පොලේ කාන්තාව විතරක් ඉතුරු වෙයි. ඉන්න පිරිමි ටිකත් රට විදේශගත වෙනවා. එතකොට මේ රටට මොකද්ද වෙන්නේ? එහෙනම් මේ ජීවිත ගැන හිතන තීන්දුව తీරන ගන්නකොට දෙතුන් සැරයක් හිතන්න. මොකද මේ ඔබේ ජීවිතය ඔබ අද ගත කරන තාරුණ්‍යට එන්න බොහෝ අය දුක් විඳලා තියෙනවා. මං එක කියන අම්මල තාත්තල දෙන බල්ල පූස පව. ඒ නිසා ඒ ජීවිතයේ අයිති ඔබට වුණාට ඒ අයිති ජීවිතේ මේ විදිහට නාස්ති කරගන්න එපා. අනෙත් කාරණාව තමයි ඒ සමහර අයට කියන්න බැරි වෙච්ච කතන්දරේ පස්සේ කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ නොසිතු විරාමේ ලං කර දුන් ඔබගෙන් කඳුළුද උරුමු වුණේ කියන ප්‍රශ්නේ අහන්න ඕනේ වෙන්නේ අපි ඇත්තටම ඒහිත් සතුටින් ආදරයෙන් පුරවලා තිබ්බට නම් සතුටින් ආදරයෙන් පුරවලා තිබ්බනම් අනේ මට මෙහෙම කරන්න තිබුණා නේද කියන පසුතැවීමෙන් තමයි ඔබට ඉන්න වෙන්නේ.

0: ඩ්‍රයිකොඩි චන්ද්‍රනි ගුණවර්ධන ගාන ගීතයක් අපි අහන්න ඊළඟට. අපි කලින් අහුව ප්‍රේනාත් රත්නායක ගායනා කරන ගීතයේදී ලතා මඩුලුස්සේ බැඳළු අපේ ආදර මල්දම් පියලි තැලි කියලා නෙහුණු මේ ගීතේ ලතා මඩුල්ලක් කතා කරනවා සෙවනට එන්න කියා.
1: ටික කාලෙකට කලින් ඇහුණු වැඩි ඇහෙන්නේ නැති ගීතයක්, නමුත් ඉතාම කැමති ගීතයක්. මේ ගීතයත් අපේ සම්කෙනි එක්තරා අවධීන් දෙකක තුනක වෙනස පෙන්නනවා අපිට. මෙතනදී පෙම්වතා කියන්නේ ආරාධනා කරනවා ප්‍රේමයේ සුව විඳින්න. ඒකට ඉතින් ලස්සන වචන ටිකක් තියෙන ලතා තමන් නෙමේ කතා කරන ලතා මඩුල්ල තමයි එන්න එන්න කියලා. තව ගීතයක තියෙන ලතා මඩුළු අඬ ගසાવી
0: එපා අහක බලන්න කියලා.
1: ඒත් මේකම තමයි කියන්නේ. ඒවට එන්න ප්‍රේමයේ විඳින්න කියලා තමයි ඒ ගස්වැල් කතා කරන්නේ. අපේ තුරුලට ඇවිල්ලා ඔබ ප්‍රේමයේ විඳින්න කියලා. ඒත් ඇය කියනවා වලා කැරැල්ලක් කොහේ ඇදිනවා බෑ නවතින්න කියා. මේ මල් උද්‍යානයේ වෙන්නෙමු රැබෝ ඒ වැල් වලා කැරැල්ල ඇය. ඔහු රතා මඩුල්ල. එතකොට ඇය කියනවා බෑ රැබෝ වෙලා තියෙන දැන් නවතින්න හොඳ නෑ. මොකද මිනිස්සු අපි දිහා බලන් ඉන්නවා අපිට ඇස් දෙකක් තිබුණට. එතකොට ඔහුට තියෙන මේක ප්‍රශ්නෝත්තර සැසියක් වගේ. ඒ සාමාන්‍යයෙන් අපිට කවුරුහරි පිරිමිලා මේක හම්මුණා කවුරුහරි පිරිමියෙක් හම්මුණා ප්‍රශ්නම නෑනවා කොහෙද ඉන්නේ මොනවද කරන්නේ. ඔයා දැන් අපි අහනවා පොලිසියෙන්ද දැන් කියලා ඒ තරම් අහනවා. ඇත්තට මේ ප්‍රශ්න අහන්නේ ඒ තියෙන ප්‍රශ්න එහිම නරක දෙයක් නෙමෙයි මොනිකා. බොරුවට අපි ඒක ගැන මෙහෙම මෙයා මෙහෙම වෙන්නේ නැති කියලා හිතලා උපකල්පන මත තීරණය වෙනට වඩා
0: ප්‍රශ්න අහලා දැනගෙන
1: හරියට පැහැදිලි කරගත්තම හිතනවා මේ ගමන යන්න පුළුවන්ද බැරිද කියලා. උපකල්පන අනේ මං හිතුවේ එහෙම නෙමෙයි කියලා වැඩක් නැහැ. ඉතින් අපිට පරචිත්ත විචාරණේ නැහැනේ හිතරදී හිතන්නේ. ඒක නිසා මේකෙදි කියනවා ඇය හරියට කියනවා. ඔහු අහනවනේ උදේ ඇගේ උත්තර හරීම මේ අර අමරාදේවිගේ උත්තර වගේ හරීම මේ ගැළපෙන උත්තර තියෙන මේ ඒ තනි අහනේ තනිය මකන්නේ මතක සුවඳ නේද කියලා අහන්නේ. අරයා රෑ තනි අහනේ තනිකම නේද. ඇය ඔහු මේ ශුංගහාරයට ඇරයුම් කරද්දී ඇය ඊට වඩා එහාට එන බුද්ධිමත් වෙනවා. මේ බුද්ධිමත් බව කාන්තාවන්ට අතිශයින් වැදගත් මොනිකා අද වගේ සමාජයකදී. අවසානයේ ඇය අහනවා සදහට නැවතී ඉන්නට එන්න දැන් මේ උදේ ඇවිල්ලා වෙන්නේ නෙමේ දෙසිතක් නැහනේ දෙක හිතෙන් නේද ආ ඉන්නේ කියන ප්‍රශ්නය ඇය අහනවා. මොකද ඇයටත් එන්නේ නැති සැකයක් මේක මේ වෙන ශාරීරික සුවතාවයකට විතරක්ද යන්නේ කියලා. අවසානයේ ඔහු කියනවා කල් බලමින්නේ දසගිලි ගැන්නේ හමු වෙනතුරු නේද. ඔහු කල් බලන්නේ ඇයව හමු වෙලා ලතා මඩුල්ලක් අසලට ගිහිල්ලා පෙම්සුව විඳින්න. හැබැයි ඇය කල් බලන්නේ මුදු පළඳින්නේ මුතු කරලන්නේ නැකත් බලා නේද. ඒ සම්මත දිනේදීම ඒ දිනෙන් පස්සේ අපිට මේ හැමදේම කරන්න පුළුවන් කියන

0: අපි දමයන්ති ජයසූරිය ගායනා ගීතයක් අහන්නේ ඒ ළඟට වසන්ත කුමාර කොබවක මේ ගීත ලිව්වේ චතුරුණ වීරසිංහන්ගේ සංගීතය. කලින් අපි අහුව ගීතයේදී එඩෝ ජයකොඩි සහ චනනි ගුණවර්ධනගේ ගීතයේදී ඇහුණනේ ලතා මඩුල්ලක් කතා කරනවා සෙවනට එන්නේ කියා මේ මල් උද්‍යානයේ නවතිමු හැන්දෑවේ කියලා. මේ මල් උද්‍යානයේ මේ ගීතයේදී ඇහෙනවා කඳුලින් අවසන් වන පෙම් පුවතට හෙට දවසක් නොගිනෙනු මැන පෙම්වත මේ මල් යවවනයි.
1: මේක ඉවරයක් වෙනවා නම් මේක සිද්ධ වෙන්න ඇති දෙයක් නම් කඳුලෙන් නම් ඉවර වෙන්නේ ආයක හෙටට දාන්න හෙටට කල් දාන්න එපා. පීනේ යවවනේ නාස්ති කරන කාලය ගැන කාටවත් වැටහීමක් නැහැනේ. සමහර ප්‍රේම කතා හින්දා මුලේ ඉඳන් ආයි අහන්න වෙනවනේ මොනිකා කැමැතිම පාට කන්න කැමති දේවල් යන්න කැමති තැන් කියලා අහලා අහලා සමහර අයට සිද්ධ වෙලා තියෙනවා මේවම අහන්න. හරියට අර යෝජනාවකින් විවාහ වෙන්න ගියාම සමහර ගෑනු ළමයට හෙප්පු අල්ලලම එපා වෙනවනේ. එකක් එක්තරා විදිහක බලපුවම රැග් එකක් වගේ දෙයක්. දැන් ඇය කියනවා මේක ඉවරයක් වෙනවා නම් මේක වෙන්නේ නැත්තම් හෙටක් ආයෙ ගෙන්න ඕනේ නැහැ මේක අදම ඉවර කරන්න. මිනිසුන්ට තේරෙන්නේ නැති දේ තමයි මේ සෙනේ හැඟුම් හැමෝටම සාපයන්න හැමෝටම මේක දෙනවා බඩගින්න පිපාසය වගේම. ඒ වගේම දෙනෝදහක් ඇස්වලින් රිදු. මොකද මේ බලන් ඉන්නවනේ මේ දෙන්නේ ප්‍රේම කරන ඊට පස්සේ කියලා අද වෙන කෙනෙක්ද කියලා අහන්න පුළුවන් ප්‍රශ්න. ඒවා විඳින්න වෙන්නේ පිරිමින්ට වඩා ගෑනුන්ට. එයා නෙමෙයිද දැන් කියලා අහපුවම සිද්ධ වෙන ගැටලුවට මුණ පාන්න දෙන වෙනවනේ. එහෙනම් ඇය කියනවා එතකොට දෙකක් නේ උහුලා ගන්න හැකි වෙද්ද මේ සිනහස සිදීමෙන් ආතරෙත් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. නමුත් අර ඇස්වල මිනිස්සුන්ගේ කතන්දරවලිනුත් මේ දරා ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ සියල්ල. ඒ අතර තියෙන ලොකුම දේ තමයි සිහිලස රැඳිතුරු ලතා ගුලාවක සඟවා මා පෙතුමන්. මේ ලතා මඩලු අතර ගෙවෙන කතන්දරවල තියෙන්නේ ඒවවලට අපි දකිනකොට ඒ අය දිහා බලන වපර ඇසින් බලනකොට හිතන්න ඒ අතරේ ඉන්න ගෑනු ළමයින්ටත් ඊට වඩා එහා ගිය තැනකින් මේ කතාව කෙලවර වෙන්න ප්‍රාර්ථනාවන් තියෙනවා. එහෙම තියෙද්දි බම්බරු වගේ ඇවිල්ලා තවත් මල් දැකලා ඒ තමන්ගේ පෙම්වතිය අමතක කරලා යන අයත් ඉන්නවා. එහෙම නොවෙන්න හිතන්න. මොකද මේ තැලෙන්නෙත් කාගේ හරි අම්මා කෙනෙක්ගේ දුවෙක්ගේ හිතක් වෙන්න පුළුවන්. මේ වගේ පිරිමි ළමයින්ටත් අදාළ පුතෙක්ගේ හිතක් වෙන්න පුළුවන්. මේ හිත තලන තරමටම සුවපත් කරන්න පහසු වෙන්නේ. මේ සඳ දිය දහර ඔබට අපි කියන්නේ එවන් කතා ගැන ලියවුණු මේ ගීතමයි ඒ සිත් සුවපත් කරන්න.
0: අපි ඔබේ සිතත් සුවපත් වේවා කියන ආදරණීය ප්‍රාර්ථනෙන් එනං අදට සමු ගන්නවා. නැවත තවත් සුන්දරයි සවකදී මුණ ගැන බලාපොරොත්තු වත් එක. රංජන් පුෂ්ප කුමාර සමඟ මම මොනිකා සිරිසිංහ ප්‍රාර්ථනා කරන්නේ ඔබට සුබ රාත්‍රියක්.

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011 6 679 574
4: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධන නිදානයේ ලොතරැයෙන් ප්‍රති සංවර්ධනයේට ගන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
4: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 veddi tune karala thiyaganna
5: evening drive with chamit and charu
4: sama anugrahaya
6: mama nan dem marama relax
7: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
8: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතෝෂීල් ඇක්ටිව් ප්ලස්
9: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු සර්ච් සයිඩ් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ කමිෂනය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1

0: කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
1: ලකන මොවලින් දේසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: සම්වරය, අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු.
5: මේ ඔයාට ආරංචි නැද්ද? අපේ අම්ම එහෙන්දල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා.
6: ඒරුමක් නෑනේ අයිසේ. ඔය ගිහින් හරියනොනම් අපිත් යනවනේ.
5: අම්මා ඉන්නව කියන්නේ කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ.
6: ඒවයි ඒවයි බේන් කියලා.
4: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය.
7: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
8: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
4: ලොවක් සනසන ඔහු

0: අයිබෝන් ජයග්‍රහේ වාසනාවන්ත සුබ රාත්‍රියක් දැන් වෙලාව රාත්‍රී 10 විනාඩි 2යි අද දවසේ ඔබ මිලදී ගත ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්තර ගන්න මේ ඇහෙන්නේ ඔබේ ජයග්‍රහණීය පණිවිඩය
1: අයිබෝවන් වාසනාව සතුට ජයග්‍රහණය එකට හමු වෙන ඒ ස්වර්ණමය අඩහෝරාව මෙන්න ඔබ බලාපොරොත්තු NLB ජාතික ජයවරණය ආරම්භ වෙනවා දැන් ජනාධිපති අරමුදල මගින් දැයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම යටතේ ලොතරැයි අලෙවි ජාලයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහාද ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා මෙම වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දෙන මූල්‍ය දායකත්වය අද දින ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රෝෂන් මහතා වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා ප්‍රධානය කළ අවස්ථාවයි දැන් ඔබ මේ විදිහට දකින්නේ. ඒකම එම අවස්ථාව සඳහා සමන අධිකාරී AM ආරිෆ් මහතා ඇතුළු සහකාර සමන අධිකාරීවරුන්ද සහභාගී වූවා. අද දින පරිගණක නිලවර්තාව අපට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය දැන් හඳුනා ගන්න අද දවසේ සහභාගී වෙන විද්වත් අධීක්ෂණ මණ්ඩලය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී DGK නිල්බිනි මහත්මිය ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී SPW සිල්වා මහතා ජය ගමනක ඇරඹුම NLB ජය තුලින් දැන් ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 539 වන වාසනාවන්ත දින භාරයයි අපි දැන් ආරම්භ කරන්නේ ජය ගන්න හොඳම වෙලාව දැන් ඔබේ සිහින සබෑ කර දෙන NLB ජය තුලින් වාසනාව උදා කර දෙන්නයි මේ සූදානම අද ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයේ B ජයංක 3.32 රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබීම ලොතරැයි NLB ජය තුලින් 2026 වසරට රුපියල් 105,000 ත්‍යාග ලාභීන් 285 දෙනෙක් සමගින් රුපියල් 50,000 ත්‍යාග ලාභීන් 7,246 දෙනෙක් මෙවැනිවට අපි බිහි කර අවසන් බලමු ඔබේ ජය අද අද දින බාරෙන් රුපියල් 105,000 ත්‍යාගයක් ඔබ දිනාගෙන තිබෙනවා ජයග්‍රහි ලොතරැයි පත අලෙවි කරන්නේ මාතර අලෙවි නියෝජිත ජනක් චන්දන එකම රුපියල් 50,000 ත්‍යාග 36ක් ඔබ දිනාගෙන තිබෙනවා. අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රාහකයන් 77,451 දෙනෙක් අතර රුපියල් 65,61,960 ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. අඩුම කාලයක් තුල රටට වැඩිම සුපිරි ත්‍යාගලා මේ බිහි කළ නියත ධනයෝග NLB හඳහන 1500

0: ජයගෙන එන වාසනාවන්ත ජය අංක මේ විදිහට. අද පළමු ජයංකයේ විදිහට අපට ලැබෙන්නේ අංක පහ. කෙටිම කාලයක් තුළ වේගෙන්ම ජනප්‍රිය වුණු ලොතරැයියත් NLB හඳහනමයි. මෙන්න යන්ත්‍රය ලබා දෙන දෙවන ජය අංකය අංක 12. අඩුම කාලයක් තුළ රටට වැඩිම සුපිරි දයාගලාබින් බිහි කළ ලොතරැයියත් NLB හඳහන. බලමු යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය කුමක්ද කියා. ඔව්, ඒ අංක 14. ධනු ලග්නය අංක 5, අංක 12, අංක 14. නියත ධන යෝගය ඔබේම බවට පත් කරවන තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න දැන් යන්ත්‍රය අපට ලබා දුන්නා. ඒ අංක 47. ශ්‍රී ලංකාවේ නාමය ලෝපතල කරවන ක්‍රීඩා ශ්‍රේෂ්ඨ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටු ක්‍රීඩා අරමුදල දායකත්වය ලබා දෙන අතරතුර සමාජ සේවා අරමුදල වෙනුවෙන්ද රජයේ කාබද් අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් දස දෙනෙක් සමගින් දස ලක්ෂපතියන් 147 දෙනෙක් අපි බිහි කළා. අද දිනම වාරිනු දස ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා. ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ කොටගල අල විනියෝජිත EM ජයවති. අද දිනම වාරින් සමස්ත ජයග්‍රහයකින් 134842 දෙනෙක් අතරේ රුපියල් 92,89,500 20ක මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. හෙට NLB හඳහනෙන් ඔබ දිනා ගන්න රුපියල් 331,309,120ක දෙවැන්ත සුපිරි ත්‍යාගය. කෝටිපති සිහින සබෑ කළ සත් දිනම ජය නියත ගොවිසෙත 4513 වන දිනම් වාරි අපි දැන් ආරම්භ කරනවා. මේ විදිහට වාසනාව ගලපන්න ගොවිසෙත ලොතරැයි පත් ගන්න ඔබේ අතට. ගොවිසෙත අද දිනම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරගන්නේ මේ විදිහට. මෙන්න අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X. අද තමයි ඔබේ කෝටිපති සිහිනය ඉටු වෙන දවස. දැන් අපි තෝරගන්නවා ඔබේ සිහිනය සබෑ කර දෙන වාසනාවන්ත ජය අංක. මෙන්න වාසනාවන්ත හිතවතුනි, අද දවසේ පළමු ජය අංකය විදිහට අපට ලැබෙන්නේ අංක 31. රට පුරා සුපිරි කෝටිපතියන් බිහි කළ ලොතරැයියක් තමයි ගොවිසෙත කියන්නේ. අද දවසේ ඒ කෝටිපති සිහිනය සැබෑවන්නේ ඔබේද? මෙන්න අද දෙවන ජය අංකය අංක 24. මේ ලැබෙන්නේ අද දවසේ තුන්වන ජය අංකයේ විදිහට අංක 6. X අක්ෂරය අංක 31, අංක 24, අංක 6. සුපිරි ත්‍යාගය ඔබට දිනාගත හැකි තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න දැන් යන්ත්‍රය අපට ලබා දුන්නා. ඒ අංක 46.
1: රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසිත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක් සමගින් 20 ලක්ෂපතියන් 65 දෙනෙක් මේ වෙනකොටත් NLB අපි රටට හඳුන්වා දී අවසන්. අද ඔබට ලැබුණු වාසනාව ගැන මුළු රටටම කියන්නයි මේ සූදානම. ඔබ ස්තුතියි. අද දින බානේ රුපියල් 250,000 ත්‍යාග 4ක් ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහයි ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ. නිශාන්ත උදයකුමාර් අලුත්කම, ප්‍රියශාන්ත සේනානායක දික්කුඹර, WA චන්ද්‍රපාල මහව, ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව. අද දිනම් වාරයේදී සමස්ත ජයග්‍රහකින් 122,298 දෙනෙක් අතර රුපියල් 84,18,120ක මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව්, හෙට හොඳම දවස ඔබ ගොවිසෙත ලොතරැයිපත් වැඩියෙන් මිලදී ගන්නවා නම් දිනා ගන්න සුපිරි ත්‍යාගයට රුපියල් 7,62,22,243,56 දැවැන්ත මුදලක්. අලුත්තුරු සුබ දවසක් ලොතරැයියෙන්. දැන් ඔබට තෑගි පහසුවෙන් තෑගි වැඩියෙන් දිනා ගන්නට පුළුවන්. ඒ නවතම ත්‍යාග රටාව ඔස්සේ මෙන්න මේ විදිහට සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105,000ක්, අංක 3ට රුපියල් 50,000ක්, ඒ විතරක් නෙවෙයි ප්‍රවර්ධන ත්‍යාග අංකයටත් රුපියල් 25,000ක් විදිහට වැඩියෙන් මුදල් ත්‍යාග දිනා ගන්න NLB සුබ දවසක් ලොතරැයිපත් ඔබත් ගන්න. ඔබේ දවස සුබ කර දෙන්නට අපි සූදානම්. සුබ දවසක් 387 වන වාසනාවන්ත දිනුම් වාරයෙන්. ඔබේ සිහිනය දිනවන්නට දැන් අපි තෝරා ගන්නවා අද දවසේ සුබ ලග්න සංකේතය. අද ජයග්‍රාහි සුබ ලග්න සංකේතය වෘෂභ. සිහින දිනවන සුබ ජය අංක තෝරගන්න වෙලාව දැන්. මෙන්න පළමු ජය අංකය අංක 37. දැන් ලැබෙන්නේ දෙවන ඡායාංකයේ විදිහට අංක

0: 기분이 일어났을까요? 아마 삼자야 함께 안과 위치 하트. 디바이드 프라바 루피알 위치 판다 하세 대학 배다들 나이 메소다나. 아드 제그라히 프라바르드나 대학 안께 판다하스 하세 하토니 데크. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල් ඍජුවම දායකම සුබ දවසක් ලොතරැයියෙන් 2026 වසරට රුපියල් ලක්ෂ 5 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් ජයග්‍රහකින් 268 දෙනෙක් සමගින් රුපියල් 50,000 ත්‍යාග ලැබින් 1417 දෙනෙක් අපි බිහි කළා රටට අද බලමු ඔබට ලැබුණු වාසනාව මම සූති අද දිනම් බාරෙන් රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදිය බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 2 දෙනෙක් රටට මේ වෙලාව තිබෙනවා ජයග්‍රහය ලොතරැයිපත් තල්ලු කර තිබෙන්නේ මෙන්න මේ අල්ල විනියෝජිතවරුන් ප්‍රදීප් කුමාර මතුගම ඩී.එස්. ප්‍රියංගිකා මැදකොළඹ එවිතරක් නෙවෙයි රුපියල් 50,000 ත්‍යාග හතකටත් ඔබ අද හිමිකම් කියා තිබෙනවා. එත් එක්කම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගනිමින් රුපියල් 25,000 ත්‍යාග 38ක් ඔබ දිනාගෙන තිබෙනවා. අද දිනුම් භාරයේදී සමස්ත ජයග්‍රහකීන් 1,09,731 දෙනෙක් අතරේ රුපියල් 99,57,540ක ත්‍යාග මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. තවත් ජයග්‍රහී ලොතරැයි දිනුම් වාර 4කින් ඔබව වාසනා මාවතේ රැගෙන යන්නට මඟ බලාගෙන සිටිනවා යසෝදරා සමගින් විදුර්ෂන්
1: මේ ළඟට මෙගා පව
2: එතත් අදත් හෙටත් කවදත් සුපිරි ත්‍යාග ඔබට ලබා දීමේ පෙර ගමන් කරු තමා NLB. ඔබට මතකයි රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක අති දැවැන්ත සුපිරි ත්‍යාග දෙකක් ඔබට හිමි කර දුන් එකම ලොතරැය NLB මෙගා පව. මේ කතා කරන මොහොතේත් ලොතරැයි ඉතිහාසයේ අති දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය රුපියල් 30 කෝටි ඉක්මවා ගියේ සුපිරි ත්‍යාගය ඔබට හිමි කර දෙන්න අපි සූදානම්. ඔව් විදුර්ෂන්, කාගේ කාගේ ජීවිතවල තියෙන සුබ සිහිනයක් තමයි මෝටර් රථයක් කියන සුබ සිහිනය. අද මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ඔබ දැන් මේ දකින සුපිරි මෝටර් රථය ඔබට දිනා ගන්න පුළුවන්. එසේනම් මේ දකින සුපිරි ත්‍යාග ත්‍රිත්වයත් එක්ක අපි දැන් සූදානම් වෙන්නේ ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2619 වන දිනුම් වාරයට යොමු වෙන්න. මෙගා පව ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය S. දැන් අපි තෝරා ගන්නවා සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 7. රුපියල් 30 කෝටි 6 ලක්ෂ ඉක්මවා ගිය මෙගා සුපිරි ත්‍යාගය වෙනුවෙන් ඔබ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සුපිරි අංකය සමග මේ අන්තරය දැන් තෝරා දෙන ජයග්‍රහ අංක 4ම ගලප ගන්න ඕන. පළමු ජයග්‍රහ අංකය අංක 26. දෙවන අංකය අංක 70. තුන්වන වාසනාවන්ත අංකය අංක 76. අවසාන ජයග්‍රහ අංකය අංක 58. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 59 දෙනෙක් අපි රටට හඳුනා දුන්නා. අද මෙගා පව තුලින් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළා තිවංක ධර්මසිරි අරණායක. ඒ වගේම රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 4 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. එල්.පී. ජයන්ත ඉංගිරිය, බී.ඩබ්ලිව්. ශ්‍රියලතා යක්කල මුල්ල, ආර්.ඒ.ටී.ඩී. රන්දිනි මාදම්පේ, සෝමා ප්‍රියන්ති ගොඩකවෙල. ඒත් සමගින් අද මෙගා පව දිනුම් වාරෙන් රටපුරා ජයග්‍රහකින් 1,24,566 දෙනෙක් අතර රුපියල් 99,86,480ක මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ NLB මෙගා පව ලොතරැයියේ හෙට මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,06,11,466ක්, පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර් රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2301 දිනුම් වාරයයි අද. ධන නිධානය ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය L. රුපියල් 8,30,00,000 ඉක්මවා ගිය ධන නිධානය සුපිරි ත්‍යාගය වෙනුවෙන් මේ අන්තරය දැන් ඔබට ජයග්‍රහ අංක 4ක් තෝරා දෙනවා. පළමු ජයග්‍රහ අංකය අංක 77. දෙවන වාසනාවන්ත අංකය අංක 30. තුන්වන ජයග්‍රහ අංකය අංක 63. ධන නිධානය අවසාන ජයග්‍රහ අංකය අංක 4. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් අපේ රටට හඳුන්වා දුන්නා. ධන නිධානය 2301 වන අද දිනුම් වාරයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් වාසනාවන්තයින් 3 දෙනෙක් දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා. අනුරුද්ධ පුෂ්ප කුමාර වල්ගම, කුමාර රූපසිංහ රත්නපුර, පත්මසිරි පීරිස් මාරවිල. ඒත් සමගින් ධන නිධානයෙන් අද රට පුරා ජයග්‍රහකින් 93016 දෙනෙක් අතර රුපියල් 57,58,240 වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. 2025 වර්ෂයේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක, ඒ වගේම රුපියල් කෝටි 8ක අති දැවැන්ත සුපිරි ත්‍යාග ඔබට දිනා දුන් ධන නිධානයේ හෙට සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,33,25,182.40ක්. පරම්පරා ගණනාවක් මුළුල්ලේ කෝටි ගණනින් වාසනාවන්තින් රට පුරා බිහි කළ ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6271 වන දිනුම් වාරෙන් අද ඔබව සුපිරි වාසනාවන්තෙක් බවට පත් කරන්න අපි සූදානම්. දැන් අතට ගන්න මහජන සම්පත ලොතරැයිපත්. මහජන සම්පත අද දිනුම් වාරය වෙනුවෙන් ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයංක 6යි අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය F ජයංක 6 බවට පත්වෙන්නේ 0, 2, 2, 1, 5, 8. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක්, ලක්ෂ 25 ත්‍යාගලාභීන් 241 දෙනෙක් අපේ රටට හඳුන්වා දුන්නා. අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළා KG වික්‍රමසිංහ අනුරාධපුර. ඒ වගේම ජයංක 5ක් මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපාගෙන රුපියල් ලක්ෂ බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 21 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. ඉන්ද්‍රානි ස්වර්ණලතා කදුරුවෙල, LP ජයන්ත ඉංගිරිය, M දීප ප්‍රසාද් කළුවාංචිකුඩි, BR සම්පත් රදා වෙල, JRIH ඉලංගපෙරුම මහරගම, රංගනාරියදාස නාරම්මල, WB ආර්යපාල මරදාන, ප්‍රභාත් ජයන්ත වැරල්ලගම, PHP රාජකරුණා අනුරාධපුර, RH වනිගතුංග පාදුක්ක, K පූබාලසිංහම් පේදුරුතුඩුව, SG එඩ්වර්ඩ් පුදුකුඩිරිප්පු, N මදිවන්නන් කිලිනොච්චිය, TF ඩේන් කොටිකාවත්ත, NGC ප්‍රියදර්ශනි දඹුල්ල, KD චන්ද්‍රසිරි පිළියන්දල, JA සුනන්ද බොල්ලෑගල, P ඇලඩින් පෙරේරා දිගන, DD සුනීතා නවගමුව, MK සිරිසෝම හම්බන්තොට, TA දිසානායක වලස්මුල්ල. ඒත් සමගින් අද මහජන සම්පතින් රට පුරා ජයග්‍රහකින් 268,459 දෙනෙක් අතර රුපියල් 2,17,22,80 මුදලක් අපි බෙදා දුන්නා. විදුෂ දිනක ජයනියත මහජන සම්පතින් අපි හෙට ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,32,97,688ක්. අද වියදමට අද සම්පතින් ඔබට මුදල් තෑගේ අද දිනා ගන්න පුළුවන් මහජන සම්පත අද දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4ක් ගලපාගෙන. ඒ අනුව අද වියදමට අද සම්පත අද දිනුම් වාරය 846 ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය F ජයංක 4 බවට පත්වෙන්නේ 2, 1, 5, 8. ඒ වගේම රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙකුත් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා උපේක්ෂ බෝපිටිය කෝන්ගස්තැන්න, PD දයාවති රිදිගම. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 51 දෙනෙකුත් අද බිහි වුණා. අද සම්පතින් අද රට පුරා ජයග්‍රහකින් අතර රුපියල් 1,19,07,280ක වාසනාවන්ත මුදලක් අපි ඔබ අතර බෙදා දුන්නා. ඔව්, වාසනාවන්ත මිනිත්තු 30ක් තුළ NLB ජාතික ජයවරණයෙන් අද රට පුරා ජයග්‍රහකින් 956,620 දෙනෙක් අතර රුපියල් 8,36,01,220ක අති දැවැන්ත වාසනාවන්ත මුදලක් ඔබ අතර බෙදා දෙලයි අදට අපි සමු අරගෙන යන්නේ. මතකනේ හෙට වෙන්න පුළුවන් ඔබේ දවස. එහෙසේනම් මතකේ රඳවා ගන්න ඔබේ ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය.
2: NLP

0: FM 93.7 Lakhanda Radio ITN. Lakhanda Radio ITN.
1: Mahasamaya Sutra Deshnava Mahakarunika Budurajanan Vahansey Visinin ලෝක සත්‍යා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබළෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණයකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ

එම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: जातक सूत्र देशनाव देश ज्ञानन वहंसी गंपुल मीतलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद गणेश कुमारे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ක වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

අනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මෙනිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

සාසුන්නතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

පැමිණෙන අනතුරු වළක්වාලනෙහිද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින් ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින් ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් පළරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: එෆ්එම් 93.5 93.7 ලක්හඬ හගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 2යි.
1: එෆ්එම් 93.5 එෆ්එම් 93.7 ලක්හඬ රේඩියෝ ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වන ශක්තිය ශබ්ද තරංගයට මුසුවි බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ඉවලි පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ